බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

ඔයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0703013636.
3: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
4: මේ අහන්නකෝ. අහන් ඉන්නේ කියන්නකෝ. වෙන මොකක් ඕන නැහැ. සතිය දවස්වල උදේ 6ට Alpha Studio අහන්නකෝ. ඒ vibe එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
6: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.
4: සිත නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
7: ප්‍රේමවන්ත දරුවනේ. අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සංවිධානන් වහන්සේගේ වදන් රැගෙනයි. මෙන්න උන්වහන්සේ අද ඔබට අපූරු කතාවක් කියනවා. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අප සම්විධානන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඒ ප්‍රේමය ඉහ වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත්නම් පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම් ඔබේ ජීවිතය තුළ සම්විධානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සම්විධානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය ඔබේ මුළු මහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළොවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සම්විධානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජේසු පිහිටයි.
4: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
8: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහ පෑම ගැන. මේ මද සිනහ කියන එක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන්, තමන්ගේ මව, තාත්තා, සහෝදර සහෝදරයන්, ඒ වගේම ළමයින්ත් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මද සිනහ පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම හැම කෙනෙකුටම ආදර දක්වනවා වගේම අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහ පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහ මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
4: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritani Naraganna Vision Care සුපැහැදිලි දසුණක් පරිපූර්ණ ජීවිතයක්

0: Net FM Alpha Studio with Cosini and Lehansa.
1: Good morning, Hamotam. Velav udasada hai. ඉතින් net fm alpha studio අරගෙන අපි ඇවිත් ඉන්නවා. Good morning Alisha.
2: Good morning Amisha.
1: ඒ වගේම net fm ඔස්සේ අපි වහගෙන ඉන්න හැමෝටමත් fb live එකත් එක්ක අපිත් එක්ක එකතුලා ඉන්න හැමෝටමත් සුබම සුබ උදැසනක් ප්‍රාර්ථනා කරනවා.
3: ඔව් Alisha. අද අගෝස්තු 31 සඳුදා. ඉතින් දීර්ඝ නිවාඩුවකට පස්සේ අලුත් සතියක අලුත් ආරම්භයක්.
1: ඔව් Amisha. අද දවසේ ආරම්භයක් වගේම අවසානකුත් තියෙනවා නේද?
3: ඔව්. ඒ කියන්නේ අද අගෝස්තු මාසේ ඉවර වෙන්න තියෙන අන්තිම දවස. ඉතින් අදින් සරුංගල් මාසේ ඉවර වෙනවා. ඊළඟට පටන් ගන්නෙ සැප්තැම්බර් මාසේ. ඒ කියන්නේ සාහිත්‍ය මාසේ.
1: ඒ කියන්නේ Amisha සාහිත්‍යයට කැමති, ඒ වගේම පොතපත කියවන්න කැමති හැමෝම බලන් ඉන්න මාසයක් තමයි මේ සැප්තැම්බර් මාසය කියන්නේ.
3: ඔව් Alisha, අනිවාර්යෙන්ම. ඒ වගේම අපේ යාළුවන්ට නම් දැන් ටිකක් විතර දුක ඇති. මොකද දැන් ඊටෙන් පාසල් නිවාඩුවේ වරෙන්න තව චුට්ට දවසනේ තියෙන්නේ.
1: ඔව් Amisha. ඉතින් අපේ යාළුවෝ මේ මාසෙ පුරාවටම සෙල්ලම් කරන්න ඇති, සරුංගල් යවන්න ඇති, නෑදෑ ගෙවල් වල යන්න ඇති, ට්‍රිප්ස් යන්න ඇති. ඉතින් යාළ හරි සතුටින් තමයි මේ මාසෙ පුරාවටම ඉන්න ඇත්තේ.
3: අනිවාර්යෙන්ම Alisha. ඒ වගේම අපි මේ මාසෙ පුරාම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් යාළුවෝ හැමෝටම හැම වෙලාවෙම කියව දෙයක් තමයි හැම දෙයකටම කලින් ආරක්ෂාවයි පරිස්සමයි කියන දේ හරිම වැදගත් කියලා.
4: අපි දෙන්න ඕන නැති වෙන හැඩක් තියෙනවා ලෙහන්සා.
5: චුට්ටක් චුට්ටක් තියෙනවා නේද?
4: Good morning, very good morning Amisha, Alisha, ඒ වගේ මහගෙන ඉන්න හැමෝටම ලෙහන්සා.
5: Very good morning Kasuniya. කියේ වගේම මගේ යාළුව දෙන්නටත් මේ දෙන්න මගේ වයසනේ.
4: මං අසයේ නම් දෙකට මං කැමති, හැබැයි ඒක කියන්න අලි සහ අමි කියලා. කවුරුත් එහෙම කියන්නේ නැද්ද? නෑ නේද? අපි කියනවා එහෙමට. දැන් අලි අර පැත්තේ, වම් පැත්තේ, එහා පැත්තේ කොනට වෙන්න ඉන්නේ අලිනේ. ඔව්. එතකොට අමි තමයි නංගි නේද? Amisha නංගි, Alisha අක්කා. මේ දෙන්න මේ නිවුන්නෝ. හරිද? ඉතින් හරිම ගොඩක් දේවල් වලට දක්ෂ දෙන්නෙක් තමයි අද ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ගේ හැකියාව රටටම ලෝකෙටම ඇහෙන්න කියන්න නේද ලෙහන්සා?
5: ඔව්. අපි මුලින්ම කසුනියකි කියලමු මේ දෙන්නගේ ඉස්කෝලේ. ඉතින් ඔන්න මේ අද අපි ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිත් ඉන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිට්මිනි Amishaයි සඳමිනි Alishaයි.
4: Come on. ඉතින් කියන්න බලන්න මේ Amisha ගැන විස්තරයක් කියන්න බලන්න.
2: මගේ නම සිට්මිනි Amisha. මගේ පාසල රත්නාවලී බාලිකා විද්‍යාලය. අපි එන්නේ මිනෝගොලි ඉඳන්. අපි දෙන්න විතරයි ඉන්නේ. අපි දෙන්න වලින් ප්ලේ කරනවා, බරත ඩාන්ස් කරනවා, ඇනවුසින් කරනවා, ස්කෝලි ෂූටින් කරනවා, බෑන්ඩ් එකේ ඉන්නවා, ඔකෙස්ට්‍රා එකේ ඉන්නවා.
4: තව කොහෙද නැත්තේ? මොනවද කරන්නේ නැත්තේ ධෝනි කියන බලන්න. ඔක්කොම කරනවා නේද? අපි මේ අක්කගේ පැත්තට යමු. අක්ක කියන්න බලන්න, දැන් නංගිට අමතර වක්කට මොනවද කියන්න තියෙන ඔය දෙන්න ගැන?
2: මටත් ඒ ටික සවා.
4: ඒ ටිකමද? අක්කද වැඩිපුරම කතා කරන්නේ, නංගිද වැඩිපුරම කතා කරන්නේ?
2: දෙන්නම එක වගේ.
4: මේ දෙන්න ඇත්තටම එකපාරට. දැන් මම Amisha කියලා බලන්නේ Alisha දිහා. හරිද? Alisha කියලා බලන්නේ Amisha දිහා. ලෙහන්සට එහෙම පැටලුනේ නැද්ද?
5: පැටලෙනවා නේද? හැබැයි කසුනිය කියර මේ දැන් මේ දෙන්නව එයාලගේ යාළුවොන්ට එහෙම පැටලෙන්නේ නැතුව ඇතිනේ සමහර විට.
4: මට හිතෙන්නේ අක්ක ටිකක් කෙට්ටුයි, නංගි ටිකක් මහතයි.
5: චුට්ටක් චුට්ටක්
4: චුට්ටක් චුට්ටක් ඒ විදිහට තමයි අපි අඳුරගෙන තියෙන්නේ. ඉතින් මේ භරත නාට්‍යම් පැත්තෙන් එතකොට ඊළඟට ඔකෙස්ට්‍රා වලින් වයලින් ප්ලේ කරනවා, මේ වගේ ගොඩක් දක්ෂතා තියෙනවා. ඉතින් බලන්නකො අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ තේ දෙන්නනේ නේද? ඒකත් වෙනසක් නේද ලෙහන්සක්?
5: ඔව්නේ.
4: ඉතින් මේ වගේ දක්ෂතා හැකියා එක්ක net fm alpha studio vision කියා එක පටන් ගන්නකොට දවස කොහොම වේද ලෙහන්සා?
5: ඒ ගැන නම් ඉතින් ආයේ කියලා වැඩක් නැහැ. සුපිරියක් තමයි.
4: ඒ වගේම මේ අපි අලුත් සතියකට ඇවිල්ලා තියෙන්නේ දීර්ඝ නිවාඩුවකින් පස්සේ. කොහොමද දැන් ඉතින් නිවාඩු කාලය අර කිව්ව විදිහට ටික ටික ඉවර වෙගෙන යන්නේ? ඉතින් අලුත් මාසයකට යන්න බලාගෙන ඉන්න මේ මාසේ අවසන් කරන අද දවස ඔයාට සුබම වේවා, ජයම වේවා, වාසනාවන්ත වේවා. එහෙනම් ඉතින් වැඩ ටික කරගෙන යමු.

0: நெட் எஃப்எம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனியன் லெஹான்சா.
1: කොච්චර නම් දක්ෂතා හැකයා තියෙන යාලෝ ඉන්න වන්ද නේද නිහන්සා?
2: ඕ අපේ ඇල්ෆා ස්ටඩියෝ එකට එන්න මේ වගේ අති දක්ෂ යාලෝනි.
1: ඉතිං සමහර යාලෝ ඉන්නවා ලෙහන්ස දැන් ගොඩක් ඈතනෙ. අපි හිතමු හම්බන්තොට, මොනරාගල, අම්පාර, වවුනියාව, කැකිරාව, ඔය වගේ ගොඩාක් දැන් දුර පළාත්වල ඉඳලා මම මේ කියන්නේ කොළඹ ඉඳලා බැලුවම හරිද? ඉතිං දැන් අපේ ස්ටුඩියෝ එකේ තියෙන තැන ඉඳලා බැලුවොත්, බම්බලපිටි ඉඳලා බැලුවොත් දුරාක්නේ, ඉතිං ලොකු දුරාක්නේ. ඉතිං එහෙම දුර ඉඳලා මේ පැත්තට එන්න බලාගෙන තමන්ගේ හැකියාව ලෝකෙට අරගෙන යන්න බලාගෙන ඉන්න අපේ යාළුවන්ට අපි දැනුත් කියමු. එවන්න පුළුවන් ඕගලන්ගේ දක්ෂතාව අපිට WhatsApp නම්බර් එකට
2: 0711 95 95 95 තමයි අපේ WhatsApp නම්බර් එක. ඉතින් මමයි කසුනියා කියාසයි. අර කසුනියා කි මේ හීන හැබෑවේ දියස් දිලිසෙනවනේ. අන්නේ ඔයාගේ දිලිසෙන ඇස් බලන්න අපි ගොඩාක් ආසයි.
1: ඒකනේ, ඉතින් මේ වගේ ඇස් දෙකක් එකම ගෙදර ඇස් හතරක්. අද ඇල්ෆා ස්ටුඩියෝ එක ලස්සන කරනවා. ඉතින් අපි ඔගලන්ගේ තව දක්ෂතාවයක් බලන්න තමයි හදන්නේ. ලැස්තද වැඩේට? කවුද මුලින්ම වැඩේ කරන්නේ, අලියද අමීද? අමි. හා, නංගිගෙන් පටන් ගමු එහෙනම්. අලි කතා කරනකොට තව මයික් එකත් එක්කම කතා කරන්න ඕන. හොඳේ. හා, හරි. අමි වැඩේ පටන් ගමු.
3: අයිබුවන්, අද 2026 අගෝස්තු 31 සතුදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. නෙට් නිවුස් සජීවී මැදිරිය සිට මම අමිෂා වික්‍රමසිංහ. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. මෙම වසර අගවන විට ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමට ඇති සම්භාවිතාවය 90% දක්වා ඉහළ ගොස් ඇති බව කාලුගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශවල ජලමට්ටම මෙවන විට 37% දක්වා පහළ බැසී ඇති බැවින් ඉදිරියේදී ජන ජීවිතයට විශාල බලපෑමක් ඇති විය හැකි බවයි ඔවුන් වැකිදුරකැ සඳහන් කළේ.
1: කොහොමද?
2: හරිම ලස්සනයි. මං හිතන්නේ යාලට ගොඩාක්ම ලස්සන නවුන්සිං වොයිස්.
1: දැන් කට්ටේ හිතන ඇති ආනේ තියනේ උදේ 6:45 වෙලාද නෙත් නිවුස් මොකද මේ වෙලාවට එහෙම කියලා හිතනවා ඇති. ඉතින් ඒ තරමට ලස්සන හොඳ ටැලන්ට් එකක් තියෙනවා නංගි බබාට, අමීෂාට. දැන් වැඩේ අල්ලගත්ත දෙන්නව දැන් මට මතකයි. දැන් අපි යමු අලි ළඟට. අලිෂා තමයි මේ අක්කා.
3: ජාතිය ආරක්ෂකයා, ඒ අභිමානවත් නාමය උපරිදරි කර ගනිමින් මාතෘභූමියේ ස්වෛරී භාවය, බෞමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමෙන් කැපවී සිටින ධෛර්යය, විනය කැපවීම සහ දේශප්‍රේමී හැඟීම උපරිදරි කර ගනිමින් රට වෙනුවෙන් සිය උදාරයුතුකම් ඉටුකරන දේශයේ මුර දේවතාවුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ අවස්ථාවේදී 76 වන නිදහස් දින උළෙලේ ඉදිරියෙන්ම ගමන් කරනවා ඇති.
1: මේ දවස්වල මේක අපි අහනවනේ නිතර, දැන් ගොඩක් වෛරල්. කටිය මේක ට්‍රයි කරනවා. අපි අමීෂත් නෙමෙයි, අලිෂා නේද? අලිෂත් උන උත්සාහ කරලා බැලුවා. ඉතින් ලෙහන්සා, දැන් මේකලංගෙ මෙතන දැන් ට්‍රෝ මොනාද, මෙඩල්ස් තියෙනවා, සර්ටිෆිකේට්ස් තියෙනවා, ගොඩාක් ජයග්‍රහණ තියෙනවනේ. අපි ඒව ගැන චුට්ටක් කතා කරමුද ලෙහන්සා?
2: හා, මංගාව තියෙනවා කසුනියා කියලා චුටි කාලේ අර ට්‍රීන්ස්ලා එක වගේ නෑඳින්නේ. ඔන්නේ ෆොටෝස් තියෙනවා යාලා ඩාන්ස් කරන ඒවා. ඔන්න මේ තමයි ඒ දෙන්න. අපි මේ මෙන්න මේ පැත්තෙන් පටන් ගමු. මේ මෙඩල්ස් ගැන කියන්නකෝ.
4: අර මෙඩල් එක හම්බුනේ අපේ ප්‍රතෝය මැඩම්, අපේ බාත මැඩම් අපිව ඉන්ටර්නේෂනල් ඩාන්සින් ෆෙස්ටිවල් එකට දැම්මා. ඒකෙන් හම්බෙච්ච මෙඩල් එක තමයි ඒ තියෙන්නේ. අර බැච් දෙක අපේ ෂූටින් කම්පිටිෂන් වලින්, ඕල්ලයිලන් ෂූටින් කම්පිටිෂන්ස් වලින් ෂාප් ෂූට වෙච්ච එකේ බැච් දෙක.
1: එතකොට බරත වගේ විෂයක් තෝරගන්නේ ඇයි අමීෂ?
4: ඒක ලංකාවේ නැති හින්දා අර ටිකක් වෙනසක්නේ. ඒ හින්දා අපේ මැඩම් හොඳට කියලා දෙනවා. පොඩි වෙනසක් හින්දා තමයි ඒක තෝරගත්තේ.
1: ආසයි නේද? හා, එතකොට දැන් ඔතන තියෙන සහතික වලින් අමීෂට හරි අලීෂට හරි පෙන්වන්න පුළුවන් ඔගලගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක මොකක්ද? පෙන්නන්න බලන්න. ෆෙස්බුක් ලයිව් එකට හිත හිත ඉන්න ගොඩක් වෙලා නෑනෙ අපිට. මොකද්ද
3: මේ ඔක්කොම
1: ටර්නින් පොයින්ට්ස් තමයි. හරි, මට කියන්නකෝ ඔය ඉස්සරහම තියාගෙන ඉන්න දම්පාට සහතිකය මොකක්ද කියලා.
4: ඒ අපේ ප්‍රේමරීක මිනෝන්ගොඩ හොරගස්මල ප්‍රාථමික විද්‍යාලය. ඒකෙත් අපේ ඔකෙස්ට්‍රා එකේ හිටියා, එනවසින් ටීම් එකේ හිටියා. ඒකෙත් ඔකෙස්ට්‍රා එකෙන් අපේ තනග ගිහිල්ලා තියෙනවා. ඒකෙන් දෙනම සර්ටිෆිකේට් ටික.
1: ඉන්දියාවේ බාත්කණ්ඩ විද්‍යාපීඨයෙන් පවත්වපු භරතනාට්‍යම් නර්තනයේ ලංකාවේදී මුහුණ දිය යුතු ප්‍රවේශිකා, ප්‍රථම, මධ්‍යම, විශාරද, පළමු සහ දෙවන විභාග සියල්ල අවසන් කරලා ලෙහන්සා නෘත්‍ය විශාරද වරියන් වෙලා ඉන්නෝ මේ දෙන්න. නෘත්‍ය විශාරද සඳමිනි අලීෂා, නෘත්‍ය විශාරද සිත්මිනි අමීෂා. කොහොමද
2: ෂෝකනේ,
1: ගැමක් නේද? ආසයි නේද? දැන් මෙහෙම දැන් එක එක හැකියා දක්ෂතා තියෙනකොට ලෙහන්සා ඒකේ අපිට මේ යන්න පුළුවන් උපරිම අවස්ථාව තියෙනවා. එතනට වෙනකම් අපිට යන්න පුළුවන්. ඒකට උත්සාහය, මහන්සිය, කැපවීම ගොඩාක් වැදගත් වෙනවා. මට හිතෙනවා අමීෂකින් ඒක අහන්න ඕනේ කියලා. දැන් අමීෂටයි අපේ අලීෂටයි නෘත්‍ය විශාරද වෙන එක ලේසි වෙන්නේ නැහැනේ. ඒ ගමන ගැන පොඩි සටහනක් තියන්න බලන්න.
4: අපි බරත පටන් ගත්තේ කොරෝනා කාලෙදී. කොරෝනා හින්දා තමයි අපිට බරත අඳුර ගන්න පුළුවන් වුණේ
1: 2020 වගේද.
4: ඊට පස්සේ මුල් කාලේ අමාරුයි, අඩි හයියෙන් ගහන්න ඕනේ. ඊට පස්සේ ටික ටික අර හුරු වෙලාම දැන් අඩි හිමින් ගහන්න බෑ. ඒ තරම් හයියෙන්ම දැන් ගැහෙනවා. ඒ විදිහට තාණ්ඩව දැන් නටනවා. එහෙම අර ගොඩක් දැන් ඩිවලප් වෙලා තියෙනවා.
1: හා අලීෂා, අලීෂා වයලින් ප්ලේ කරනවනේ නංගිත් එක්කනේ. වයලින් වාදනයෙන් අවසන් විශාරද විභාගය මේ වසරේ හදාරනවා. එහෙම නේද? ඒ ගැන විස්තර කරන්න බලන්න.
4: අපි මේ සංගීත දන්න පටන් ගත්තෙත් 6 වසරේ ඉඳලා. ඉතින් ඒ වර්තයි ඒ දෙක එකට තමා ගියේ. ඉතින් දැන් අපි සංගීත හදාරන්නේ චම්බරිගමගේ මඩංගෙන්. මේ අවුරුද්දේ විශාරද පාට් 2 එක ලියන්න ඉන්න මේ ජනවාරි දෙසැම්බර් ඒ කාල තුරත. ඉතින් ඒකටත් හොඳ රිසල්ට් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා.
1: දැන් ලෙහන්සයි අලීෂා යමීෂා එකම වයසේ. දැන් ඕ ලෙවල්ස් වලට ලෑස්ති වෙනවා. ලෙහන්ස බලාගෙන ඉන්නවා. දැන් ලෙහන්ස වගේම හානේ මං වගේම වැඩ ගොඩක් කරන යාළුව දෙන්නෙක් මට හම් වුණා. මරුනේ
2: වඩා වැඩ ගොඩක් කරනවා.
1: කියන්න බලන්න ලෙහන්ස මොකද ඔයාට අහන්න තියෙන්නේ?
2: මට අහන්න තියෙන්නේ දැන් මේ ඔක්කොම කරන ගමන් ඕ ලෙවල් වලට දෙන්නගේ තියෙන මොන වගේ සූදානමක්ද?
4: පාඩම් කරනවා. දෙබවසේ බැලන්ස් කරගන්නවා. පාඩම් කරනවා, ඊට පස්සේ පයක් වලින් ප්‍රැක්ටිස් කරනවා, පයක් බස් නටනවා. ඒ වගේ දවස් හැම දවසෙම හැමදේම කරනවා ටික ටික.
2: දෙන්නම එකටද පාඩම් කරන්නේ අනිත් එක්කෙනා කියලා දෙනවද එහෙමනේ?
1: ඔව්. ඉතින් හරි ප්‍රසන්නයි, හරි සිරියවයි. මෙහෙම දේවල් උදේම අහද්දි දකිද්දි බලද්දි ඇහෙද්දි ඔක්කොම නේද? ඉතින් එහෙම දැනෙනකොට ඔයාට මොකද හිතෙන්නේ කියලා WhatsApp එකෙන් කියලා තෙවන් අනිත් අය අපිට chat එකේ ඉන්නව ගොඩක් නේද?
2: ඉන්නව කසුනියා, කියාද birthday wishes උත් ගොඩක් තියෙනවා.
1: එහෙනම් අපි ලොකුම ලොකු birthday cake එකක් කපමු. අද twin birthday cake එකක් කපමුනේ. එහෙනම් ඉන්නකො හොදේ 6:45 වෙනකම්ම

0: நெட் எஃப்எம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனி அண்ட் லெஹான்சா
1: எஃப்எம் 95 எஃப்எம் 94.8 நெட் எஃப்எம்
2: පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න 17017 අමතන්න කොන්දේසි සහිතයි
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
4: ආරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747213540
8: දඹදිව වන්දනාවේදී ජීතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863376 7162
1: FM 95 FM 94.8 Net FM
9: Net FM Alpha Studio with Kasuni and Lehansa
10: ස්ටඩියෝ එකේ ඉන්න නියුන්නෝ සිත්මිනි අමිෂයි සඳමිනි අලිෂයි
11: ගම්පහ රත්නාවලේ බාලිකා විද්‍යාලයේ වැඩ දෙන්නෙක් තමයි අද ඉන්නේ ඉතිං මේ දෙන්න නටනවා බෑන්ඩිකේ ඉන්නවා එතකොට වයලින් ප්ලේ කරනවා හොඳට ඉගෙන ගන්නවා වැඩ කොටා කරන දෙන්නෙක් හැබැයි මේ දැන් මේ අවුරුද්දේ ඕලෙවල්ස් වලටත් ලෑස්ති වෙනවා නේද හරි ඉතිං ලෙහස
10: මට දැන් ඔය දෙන්නගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මට චුට්ටක් දිග උත්තරයක් දෙන්න හොඳේ. දැන් මේ ඔයාලා සංගීත, නර්තනය, ක්‍රීඩා කරනවනේ නේද? ඒකත් කරනවා. එතකොට මේ හැමදේම කරනවනේ දෙන්නම එක හා සමානවම හැම එකටම දක්ෂතා දක්වනවා. එතකොට දැන් දෙන්නට දෙන්නා ඔය හැමදේම කරද්දී ඔය දෙන්න අතර චුටි තරඟයක් කම්පිටිෂන් එකක් ඇති වුණ නේද? ආකට වඩා මම පොඩ්ඩක් හරි ලකුණක් වැඩියෙන් ගන්නවා. මෙහෙම නැතු ඇති. හැබැයි චුට්ටක් එහෙම සමහර වෙලාවට තියෙනවා. එක වැරැද්දක් නෙමෙයි ඉතින් ඒක අපේ විදිහනේ නැත්තම් ඔය දෙන්නට දෙන්න සපෝට් කරගෙන එහෙමද කරේ එක් දෙන්න වෙනුවෙන් දෙන්නම හිටියද නැත්තම් චුට්ටක් චුට්ටක් අර එහෙම වුණාද
12: දෙන්න වෙනුවෙන් දෙන්නම හිටියා ඒ කියන්නේ දැන් මෙයාගේ වැරදි වෙනකොට මං එයාගේ වැරදි කියනවා මගේ වැරදි වෙනකොට එයා කියනවා ඊට පස්සේ අපි දෙන්න මේටි හදාගෙන අවෙන්න එහෙම තමයි හින්නේ
10: අනේ මේ මගේ ලකුණු දෙකක් තියෙන ඔයාට එකක් දෙන්නද එයාගේ යාළුවනේ මගේ ළඟ තුනක් තියෙනවා ඔයාට දෙකක්ම දෙන්නද කියලා අහනවාද එහෙම නෑ ඉතින් නේ

0: අක්කයි නංගීනි දැන් මේ හරි ෂෝක් නේ එකම ගෙදර එකම වගේ හැබැයි දැන් නම් දැන් මටත් අඳුර ගන්න පුළුවන් Facebook live එකේ කට්ටිය බලාගෙන ඉන්නවා හා කට්ටිය කමෙන්ට් කරනවා විශ් කරනවා ඔය දෙන්නට මේ දේවල් එක්ක අම්මටයි තාත්තටයි ගොඩාක් සතුට ඇතිනේ නේද අපේ දෝනිලා දෙන්න දැන් හොඳ තැනක ඉන්නවා ඒ වගේ මේ දෙන්න හොඳට ඉගෙනගෙන බාහිර දේවලුත් කරගෙන ඉස්සරහට යනවා කියලා අමීෂා අම්මයි තාත්තයි ගැන මොනවද කියන්න තියෙන්නේ
1: අපි කියන ඕන දෙකට හා කියනවා
0: අන්න ඒක නම් වැරද්දක්
1: හොඳ දේවල් වලට අපි සම්පෙලක් දවස් වලට ප්‍රැක්ටිස් කරනවා රෑ 9ට 10ට ඒ ඕන වෙලාව කියනවා එක්කන් යන්න බයින් නැහැ බයින් වුණත් අර හිර කරගෙන ඉන්නවයි වයින් නැතුව ගොඩක් උදව් කරනවා ඒ වගේම ආච්චි සීයත් ගොඩක් උදව් කරනවා තාත්තා නැති වෙලාවට සීයත් අපිව ක්ලාස් ගිහින් දානවා මාරම විදිහට උදව් කරනවා අම්මයි තාත්තයි ආච්චි සීයෙන් තමයි අපි මෙච්චර වෙලා ඉන්නේ
0: ඒකනේ අලිෂට මොකද කියන්න තියෙන්නේ ගුරුවරු ගැන
1: ඇත්තටම අපිට සංගීත පැත්තෙන් ගත අපේ චමරගමගේ මැඩම් සහ අපේ ඉස්කෝලේ ඉන්න හැම මැඩම් කෙනෙක්ම සහ මේ අපේ ප්‍රින්සිපල් මැඩම් ඇතුළු ඒ අපේ ඉස්කෝලේ ඉන්න ඒ වගේම අපේ බර්ත මැඩම් අපේ අනවුන්සින් ඒක අපේ මුලින්ම හඳුනාගත්තේ තේජන් අප්සරා මැඩම්. ඉතින් ඒ හැමෝටම කියන්න තියෙන එක අපේ දක්ෂතා අඳුරගෙන අපේ වැරදි ඔක්කොම කියන වැරදි හදාගෙන ඒ මැඩම්ලා යන මාන සපෝට් එකක් දෙනවා.
0: ඉස්කෝලෙන් ලොකු පන්නරයක් ලැබලා තේනවා දෝනිලා දෙන්න නේද? ඒක පේනවා. ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ලෙහන්සම්. එතකොට මේ ඉස්කෝලෙන් දෙන්නගේ ජීවිතයට ලැබුණු ආලෝකය ගැන කියන්න ඕනේ. අමීෂාද කියන්නේ අලීෂාද ගැන කියන්නේ?
1: අමීෂා.
0: කියමු බලන්න අමි.
1: අපේ ඔකේස්ට්‍රාවලට මුලින්ම ගියේ 7 වසරෙදි අපේ ප්‍රැක්ටිකල් තිබ්බා ප්‍රැක්ටිකල් වලට අපි ගිහලා වළිනුක ප්‍රේ කරලා පස්සේ මැඩම් කිව්වා චතුරාන මැඩම් එතකොට හිටියා අපේ මැඩම් කිව්වා මැඩම් මේ මැඩම් කිව්වා පුතේ එන්න උදේ ලැබලා මේ ගහ ප්ලේ වලින් ප්ලේ කරමු කියලා ඊට පස්සේ අපේ මුලින්ම ගියේ අධ්‍යාපන අමාත්‍යංශ තිබුණා මේ සමිති මේ මීටින් එකක් ඒ මීටින් එකේ අයිටම් එකක් ප්ලේ කරන්න ගියේ ඊට පස්සේ ආර්ට් ඩේ සයන්ස් ඩේ කොමර්ස් ඩේ තියෙන හැම ඩේකම ප්ලේ කරලා තියෙනවා කම්පිටිෂන්ස් යනවා මැඩම්ලා කියන හැම දෙයකම අපි හදවතින්ම උදව් කරනවා ඒ වගේම එනවුසින් පැත්ත ගත්තොත් අපේ විහාරක තමයි අපි මුලින්ම අඳුරගත්තේ
0: ඊට පස්සේ
1: අපි ගොඩක් බය වුණා අපේ මැඩම් එතරොයිට චන්ද්‍ර මැඩම් අපි ගොඩක් බය වුණා මැඩම් කියන්නේ මැඩම් වසයි ටිකක් වසයි කියන්නේ මැඩම් අර එහෙන මාරම පෞරුෂයක් තියෙන මැඩම් කෙනෙක් ඒක මතය බයෝනරි සක් අපි ගිහිල්ලා මැඩම්ට හිමින් කතා කරලා ඊට පස්සේ අපි ගොඩක් දැන් එනවුසින් කරනවා ඊට පස්සේ ශිරෝ මැඩම් දැන් අපි අරුත් මැඩම් ශිරෝ මැඩම් මැඩනුත් පුතේ ලස්සනයි වැඩ අඩුපාඩු ඔක්කොම කියලා දීලා අපිට දැන් අපි ගොඩක් ඉස්සරහට වෙලා ඉන්නවා
0: පොඩි කාලෙන්දලම මේ ලැබුණු සපෝට් එක ඉස්කෝලෙන් ලැබුණු ඒ ආලෝකය හරිම වැදගත් ජීවිතේට නේද ලෙහන්ස අපි හැම කෙනෙක්ම ඒක නිතරම හිතේ තියාගෙන ඉන්න ඕන දෙයක් අපිට මේ ඉස්කෝලෙන් ඉස්කෝලේ ගුරුවරු මේ ලබා දෙන ධෛර්යය ශක්තිය අපේ ජීවිතේට ලැබෙන ආලෝකයක කවදාවත් අමතක කරන්න බැහැ ඉතින් ඒ නිසා තමයි අපි ඉස්සරහට යන්නේ දැන් අලීෂයි අමීෂයි වැඩිහිටිය වුණාම ඕක තවත් දැනෙනවා ලොකුවටම පාසල් ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකා පුණ වෙඩික්කරුවන් විදිහට සම්මාන ලැබලා තියෙනවා මේක කිව්වේ නෑ මේ දෙන්න හොඳේ හරි හොඳ වෙඩික්කරුව දෙන්නෙක් දන්නවද ඒගෙනත් අපි කතා කරමු ඉස්සරහදී පාසලේදී සංගීත විෂය හදාරනවා එතකොට පාසල් වාදක කාණ්ඩේ ඉන්නවා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ සමාජිකයන් විදිහට කටයුතු කරනවා පාසල් සමස්ත ලංකා සංගීත තරඟවලට සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා පාසල් මාධ්‍ය ඒකකයේ ඉන්නවා පාසල් කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් දෙදෙනෙක් විදිහට ඉන්නවා ඉතින් වැඩ ගොඩයි මෙච්චර වැඩ ගොඩක් කරන්න පුළුවන්ද කියලා නේද ඔය කල්පනා කරන්නේ අහගෙන බලාගෙන ඉන්න අය ඕ අපිට හිත තියෙනවා නම් අපේ හිතේ ශක්තිය තියෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ඒකට ඕනේ හිතේ ශක්තිය නේද ලෙහන්ස
2: ඕනේ ඔයා ගොඩාක් ශක්තිමත්
0: ඉතින් ඔයාගේ මේ ශක්තිය අරගෙන හොඳම මෝර්නින් වයිබ් එකෙන් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් හොඳම මෝර්නින් වයිබ් එකෙන් ඒ වයිබ් එක අරගෙන ශක්තිමත්ව ඉදිරියට යමු නේද

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Home Blaster Mama.

0: ඇක්ටිවේට් කරගන්න.
1: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 31 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල පෙට්‍රල් මිල පමණක් පහලට 95.20කින් 92.15කින් 22 ගැන පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන්. පෙත්සම් 30කට ආසන්න ගණනක් ශ්‍රේෂ්ඨ අධිකරණයට එජාපයේ සහ සජබ ඉදිරි මැතිවරණ සඳහා සම්බන්ධන ගතවීමට තීරණය කරයි. අවසන් තීරණය නායකින් දෙපළති. ජාවාරම් කරුවන් ලබා දෙන තොරතුරු වලින් වැරදිකරුවන් වන ඕනෑම නිලධාරියෙකුට නීතිය තදින්ම ආරක්ෂක නියෝජ්‍යමතිගෙන් ප්‍රකාශයක්. ඉරාන්ගේ පරිවර්තන කමිටුව නිසා T20 ශූරයන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි
4: වෙයි.
5: ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කළා. ඒ අනුව මෙවර අඩු කර ඇත්තේ පෙට්‍රල් මිල පමණයි. එය ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතෙන් සිට. පෙට්‍රල් මිල පමණක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව 95 පෙට්‍රල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 20කින්. එම පෙට්‍රල් ලීටරයක 9 මිල රුපියල් 475ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 15කින්. එම පෙට්‍රල් ලීටරයක 9 මිල රුපියල් 399ක් වන බවයි එම සංස්ථාව පැවසුවේ. කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර නැහැ. ඒ අනුව එම ඉන්ධන මිල ගණන් පවතින මිල යටතේ තවදුරටත් අලෙවි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවා. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩු කළ මිල ගණන් යටතේ ලංකා IOC සමාගමද පෙට්‍රල් මිල අඩු කර තිබෙනවා. 22 ආණ්ඩුක්‍රම වවස්ථා සංශෝධන පනත් කිටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය අද අවසන් වනවා. මේ වන විට පනත් කිටුම්පතර පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වන දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනු කළ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීතිඥ සංගම් කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක්ද ඊට එරෙහිව පෙත්සම් ගොනු කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් පනත් කෙටුම්පතර පක්ෂව පෙත්සම් ගොනු කර ඇති බව සඳහන්. මේ අතර අද දිනේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කර ඇති සියලු පාර්ශ්වකරුවන් විසින් විශේෂ මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය GL පීරිස් මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණයකට එක්වමින් මේ බව සඳහන් කළා.
0: ඒ පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් තීරණය කරන්න බෑ. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැරිය කියන මූලික සිද්ධාන්තය මේකෙන් අමු අමුවේ උල්ලංඝනය වෙනවා. එනිසා මේක ජනතාවට යොමු කරන්නේ ජනතා අධිකරණයට. එනිසා ජනමත විචාරණයක් පවත්වන්න. මේ කාරණේ වැදගත්කම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකාරවරු ඒ 13 දෙනාම කෙලින්ම සම්බන්ධ වෙන්න ඕනේ කියලා මේ කාරණය විසඳීම සම්බන්ධයි.
5: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලදී සංධානයක් ලෙස තරග කිරීමට තීරණයක් ගෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගය අතර පැවති සියලු සාකච්ඡා මේ වන විටත් අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ අවසන් තීරණය පක්ෂ දෙකෙහි නායකයින් ගැනීමට නියමිත බවත් වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාද පැවසුවේ ඉදිරි මැතිවරණවලදී පක්ෂ දෙක එක්ව කටයුතු කරන බවයි.
6: විශේෂයෙන් සංශෝධනය මේකටත් වෙන 18 20 වගේ ඒක පාස් කරන ගත්තොත් අපි ආවට බලන්නේ. ඊළඟ මැතිවරණයට අපි යන්නේ සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයයි එක්කහුවෙ. ඒකද තීරණය කරලා ඉවරයි වෙලාව අපි ඉස්සරහට ගියයි. ඉතයි කොනේ එකතු වෙනවා. අපි සංධානය කරද්දී සමහර තරම් කරන්න සිද්ධ වෙයි. ඌ අපේ නීති අනුකූලව මන්ත්‍රීවරු ඉදිරියට යන එක්සත් ජාතික පක්ෂය. එයා ඇතත් ඉන්නම අපල සංධානයක් විදිහට වැඩ කරයි. මම දන්නේ රටේ ජනතාව දන්නවා එක්සත් ජාතික පක්ෂය අපි එක්කහුවාම අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා.
5: විදේශයන්හි සිට මෙරටට ගෙනෙනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් ලබා දෙන සාක්ෂි සහ තොරතුරු මත යම් නිලධාරියෙකු හෝ වෙනත් තරාතිරමක පුද්ගලයෙකු ඊට සම්බන්ධ බව තහවුරු වුවහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා නීති හමුවට ඉදිරිපත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. අපරාධ මද්‍රව්‍ය ජාවාරම් සහ දූෂණ වංචා මර්ධනය කිරීම සඳහා රජයේ විසින් විශේෂ ප්‍රතිපත්තිමය සැලසුමක් දියත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
7: සංවිධානාත්මක අපරාධ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව අපි ඇත්තම බලයට එන්න කලින් ඉඳලා අපි ඒ සම්බන්ධ විශාල ලෙස සාකච්ඡා කරමු. කරුණ නිසා ප්‍රතිපත්ති වශයෙන් අපි තීන්දුව తీරන අරන් තියෙන මද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ දූෂණ වංචා සම්බන්ධයෙන් විශාල සැලැස්මක් අපි දියත් කරලා තියෙන මේ අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. විදේශ රටවල සංවිධානය තියෙන සංවිධානාත්මක අපරාධ කරුවන් මහජන ආරක්ෂක මාත්‍යන්ත විමර්ශන කණ්ඩායම මූලික වෙලා ඕව මෙරටට ගෙනල්ලා තියෙනවා. තවත් ගේනවා ඔවුන් අධිකරණයේ ඉදිරියට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අනුව ඔවුන්ගේ සාක්ෂා තොරතුරු අනුව යම් කිසි කෙනෙක් නිලධාරී නේවත සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔවුන්ගේ ඒ නීති හමුවට ගෙනල්ලා කටයුතු සිද්ධ කිරීම තමයි රජයක් හැටියට අපේ වගකීම. මද්ද්‍රව්‍ය කියන්නේ මේ ජාලයක් නේ. ඒකට ඒකට තරාතිරමක් නැහැ. ඔවුන්ට පාසලද එහෙම නැත්නම් ආගමික ස්ථානද වෙන රජයේ ආයතනද කියලා නේ. ඒ සම්බන්ධ විශේෂ සැලකිල්ලක් අපි අරගෙන තියෙනවා. කොහොමරි අනිවාර්යයෙන් මේ මද්ද්‍රව්‍ය ජාවාරම් පරාද සියල්ලක්ම අපි ඉදිරියේදී අනිවාර්යයෙන් මේ රටේ තුරන් කිරීම තමයි අපේ බලාපොරොත්තු.
5: මේ අතර දේශපාලන ආශිර්වාදයේ සහිතව ශක්තිමත් වූ මද්‍රව්‍ය ව්‍යසනය සහ සංවිධානාත්මක අපරාධ සමාජයෙන් මුළුමනින්ම තුරන් කිරීම සඳහා පියවරින් පියවර දැවැන්ත සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදේශයන්හි සැඟව සිටින ජාවාරම් කරුවන් තවදුරටත් මෙරටට ගෙනීමට කටයුතු කරන බවයි. එබෙන්ම ගම්මට්ටමින් සිදුවන මද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමටද විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
8: සමාජයේ තියෙන විවේචනයන් කෙටි කාලෙකින් අවසන් කරන්න හැකියාවක් නැහැ. මේ වර්ධනුනේ දේශපාලන ආශිර්වාදය සහිතව. ඒවා කාලයක් යනකොට ඒවත් ශක්තිමත් වෙනවා. ඒ වෙනි ශක්තිමත් වෙච්ච ව්‍යාපාරය තමයි මද්ද්‍රව්‍ය ව්‍යාපාරම. ඒකට සම්බන්ධව අපරාධ සම්බන්ධයි. ඉතින් අපි ක්‍රමිකව මේක මර්ධනය කිරීම සඳහා විධිමත් කරගෙන සැලසුම් කරලා තියෙනවා. ඒක දේශීයවත් විදේශීයවත් මද්ද්‍රව්‍ය ව්‍යාපාරම සම්බන්ධ සම්බන්ධ අපරාධ කරනවා. ඉගෙනීම වගේම ගම්මට්ටමේ තියෙන මද්ද්‍රව්‍ය ව්‍යාපාරම මෙලපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. දැනටත් මහජන ආරක්ෂක කණ්ඩායම් ප්‍රමාණයක් සකස් කරලා තියෙනවා. පැටලීම් ක්‍රියාවලියක් සඳහා පොලිසියට සහාය දෙන්න. ඒ කටයුතු සිදුවීම් පවතිනවා. ඒ අධිෂ්ඨාන සීලව මේ සමාජයෙන් මේ දේශයෙන් මේ ආරක්ෂක දරුපල කුමුදාගෙන සඳහා අවශ්‍ය සියලු පියවරක් ගන්න.
5: පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් කාන්තාවක් ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු දියගිලි අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්වැත්තේ වයස අවුරුදු 35ක කාන්තාවක් වයස අවුරුදු 4ක සහ වයස අවුරුදු 12ක ගැහැණු ළමුන් දෙදෙනෙකු මෙන්ම වයස අවුරුදු 13ක පිරිමි දරුවෙක්. අතුරුදන් වූ පිරිස සොයා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. සිය පළමු ජාත්‍යන්තර T20 තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලෝකයේම අවධානය දිනාගත් චේතනා විමුක්ති පිළිබඳව දැන් බොහෝ දිනා කතා කරනවා. ඇය මෙම දක්ෂතා දැක්වුවේ T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයේදී. එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව එහිදී තරග වැදුණා. අරාබි ක්‍රීඩිකාවන් අන්දබන්ද කළ පන්දු යැවීමක නිරත වුණු චේතනා විමුක්ති එහිදී ලකුණු 16ට කඩුලු 3ක් දවාගත් අතර තරගයේ වීරවරිය ලෙස සම්මානය දිනාගත්තේද ඇයයි. චේතනා විමුක්ති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණෙන්නේ කොළඹින් බැහැර ඈත මොනරාගල සිටයි. ඇයවැනි දුෂ්කරතා මධ්‍යයේ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය R.M. ජයවර්ධන මහතා
9: මොනරාගල දිස්ත්‍රික්කයෙන් ජාතික තලයට ක්‍රීඩාවට සම්බන්ධ වුණ ඒ ආදරණීය දියණියා තරගයේ වීරයා බවට පත්වීම පිළිබඳව අපි ප්‍රථමයෙන්ම ඇයට සුබ පතනවා. ඉතාම දුප්පත් පවුල් පරිසරයක් ඇතුලේ එක පැත්තකින් තමන්ගේ ජීවනපාය වෙනුවෙන් දෙමව්පියන් ගඩොල් කපන වෙලාවක තව පැත්තකින් කිරි කර්මාන්තයත් එක්ක සම්බන්ධ රබර් කිරි කර්මාන්තයට අදාළව සහ කිරි කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙලා මේ ආදරණීය දියණිය සහ තව පවුල ජීවත් වෙනවා. ඒ ජීවිතන අතරතුරේදී ඇය විද්‍යාපනය සඳහා පැල්ලත නවෝද්‍ය පාසලට ඇතුළත් වෙනවා. නවෝදය පාසලේ ක්‍රීඩා පොත තබලා දිස්ත්‍රික්කයේ යම් ක්‍රීඩා තලයකට ආපු ඇය පළාත් අරගයේ ජාතික තලයට සම්බන්ධ වෙනවා. මම එතන වර්තමාන රජය විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව සියලුම ක්ෂේත්‍රවල වැඩි අවධානයක් යොමු කරලා මේ ග්‍රාමීය මට්ටමෙන් බිහිවන දක්ෂ දරුවන් ජාතික සහ ජාත්‍යන්තර තලයට ගෙන යාම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් වර්තමාන රජය පවත්වාගෙන කටයුතු කරමින් තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශ, ක්‍රීඩා ඇමැතිවරයා, නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානම බාධකේ බවට පත් වෙලා තිබිච්ච ඔවුන්ගේ ආර්ථික දායක කරගන්න බැරිකම, ආර්ථිකයට උදව් කරන එක, පොහුණු කරුවන් නැතිවීම, මේ සියල්ලට ක්‍රීඩා අමාත්‍යාංශ මේ වෙලාවේ මැදිහත් වීමක් තියෙනවා.
5: T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය අනිද්දා පැවැත්වෙනවා. ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත පන්දුවාර 20x20 ෂූරේන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි විය තැයි වාර්තා වනවා. ඊට හේතු වී ඇතැයි පැවසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ විසින් පිළිනොගැනීමයි. ශ්‍රී ලංකාවෙන් සත්කාරකත්වය ඉවත් කර තරගාවලිය වෙනත් රටක පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැන් තීරණය කර ඇතැයිද වාර්තා වනවා. එසේ වුවහොත් මෙම තරගාවලියට සහභාගී වීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමි වනු ඇති. තරගාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 6ක් පමණක් තරඟ වදිනවා. ඒ අවස්ථාව හිමිවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමල මුල් ස්ථානයේ පහේ සිටින කාන්තා කණ්ඩායම් ඇති රටවල් සහ තරගාවලියේ සත්කාරකත්වය දරන රටටයි. ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීමල 7 වන ස්ථානයේ පසුවනවා. ඒ අනුව තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන්නේ සත්කාරක රට වුවහොත් පමණයි. සත්කාරකත්වය අහිමි වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී යනවා. පන්දුවර 20x20 ෂූරේන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි. ලබන වසරේ පෙබරවාරි මස 14 වනදා සිට 28 වනදා දක්වා ඒ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
4: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: Net News නිමාව. Net News මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: ඔබ වෙත ගෙන ආවේ
11: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
12: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura.
13: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
10: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
14: Good morning. උදේ 7:00 වෙනදී කයිදන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ගණකන බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: Melwa එක ලංකාවේ එක. හෝමාගම බෙරුකැටි තවත් prime location එකක්. purchase එක රුපියල් 685,000 සිට අමතන prime lands 13.22.
5: Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
6: Damro වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
9: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
10: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
11: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
12: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
14: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
15: හොට්ස්පොට්? ඇයි?
14: ඩේටා නෑ අනේ.
15: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
16: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
17: Gather on a day of profound joy and soaring hope.
18: The day a planet stops for a game.
1: Net FM.

0: good morning hamotama ude 7 vinadi 8 onna loku nimaduwakin passe ada katti wadata yana athi kiyala hitena oya wore
1: athi no kiyala
0: hitena
2: ara mokadda kiwwa mata ehuna
0: oya wore
2: ඔයා වෝරේ ඒ කියන්නේ
0: ඉතින් ගුඩ් මෝර්නින්
2: තමයි
0: මේ ලූවෝ කියලා ඇෆ්‍රිකාවේ තියෙනවා පොඩි
1: ඇෆ්‍රිකාවේ පැත්තේ ටිකක් රවුම් ගහනවා මේ දවස්වල
0: පොඩ ඒ කල්චර් එකට පොඩ ආස හිතිලා තියෙන්නේ කොමාරි ඊස්ට් ඇෆ්‍රිකා පැත්තේ ගුඩ් මෝර්නින් කියන්නේ ඔන්නෝම තමයි
2: නැගෙනහිර ඇෆ්‍රිකාවේ නේ
0: යස්
1: හරි ඇෆ්‍රිකාවට නැති දෙයක් තියනව නේද
0: මොකද
2: ඒ මොනවද
1: දැන් පහුගිය දවස්වල නේපාලට වැඩියෙනුත් එක්ක ලැබුණේ
2: ඔව්
1: අද ඇෆ්‍රිකාවේ නැහැ නේ ඔය සාමාන්‍යයෙන්.
2: ඔව්. වතුර එහෙම හරියට
1: මේ දවස්වල පොලිසියෙන් අල්ලන්නේ.
2: ඔව්. ඒ කියන්නේ මේ මිදුණු වතුර.
1: වතුර සෙල්සියස් අංශක 0.8 න් පස්සේ මේක වෙනවා. නේද? ඔව්. 100ට ගියන් පස්සේ ආයේ පේන්නේ නැතුවම යනවා.
2: යනවා. වාෂ්ප වෙලා යනවා.
1: වාෂ්ප වෙලා යනවනේ. ඉතින් මං හිතන්නේ මේ මන් දැක්ක ඔය දෙන්න ලස්සන මේ වීඩියෝ එකකුත් කරලා තියෙනවා නේපාලෙ වෙච්ච සිද්ධිය ගැන අපේ YouTube එකට ගිහිල්ලා බලන්න මේ සාරා සාචී කරපු නේපාලේ සිද්ධිය පිළිබඳව වීඩියෝ එක ඉතින් මේ ග්ලැසියර් එකක් කඩන් වැටිලා වෙච්ච වින්නහිය මේ ඇත්තටම ග්ලැසියර් එකක් කියන්නේ මොකද්ද මිදුණු වතුරනේ
2: අයිස් කොට
1: අයිස් කඩන් වැටෙන කොහෙටද වතුර තියෙන ගඟකට මිනිස්සු මැරුණේ මොනවෙන්ද
2: වතුර පාරට
1: ඉතින් වතුර තමයි මේ අර මේරියස්ලගේ ලස්සන සින්දුවක් තියෙනවා පුළුවන් නම් හොයලා ගන්නකො වතුර අර වතුරයි කාගේ මිතුරා සැමදා නේ මේ නෑ මම මේ කියන්න හැදුවේ දැන් 1850කට කලින් ගණන් හදාගන්න 1850 කියන්නේ අදින්නම් අවුරුදු කීයකටද කලින් කියලා. මේ අයිස් කියන්නේ බිස්නස් එකක් නෙමෙයි. ඒක සමහරවල් මිනිසුන්ට මල කරදරයක්. මේ දැන් අපි හිමකඳු දකලා තියෙනවනේ චිත්‍රපටි වලින් එහෙම පින්තූර වලින් එහෙම. හැබැයි ඉතින් දවසක් දෙකක් ඔය හිම තියෙන තැනක ඉඳලා බලන්න
2: ඕනේ. ඈ කොච්චර වැඩේ අමාරුද කියලා.
1: ඔව් ශාරීරික අවශ්‍යතාවයන් කිසි එකක් ඉටු කරගන්නවත් හම්බෙන්නේ
2: නැහැ. හම්බෙන්නේ
1: නැහැ. ඔව්. මේ ඉතින් ඇත්තටම 1850ට කලින් ඊටත් ටිකකට කලින් අයිස් කියන්නේ බිස්නස් එකක් නෙමෙයි. හැබැයි 1800 ගණන් වල මුල් කාලේ හරියටම බැලුවොත් 1820 ගණන් වල විතර මේ ඇමරිකාවේ බෝස්ටන් වල හිටිය ෆෙඩ්‍රික් ටියුඩර් කියලා.
2: ෆෙඩ්‍රික් ටියුඩර්.
1: ඔව්. ගැටයගේ වයස එතකොට අවුරුදු 23ක් විතර. මෙයාට ගේ ඉස්සරහ තියෙන මේ තමන්ගේ පෞද්ගලික يعني එච්චර ලොකු දේපලක් තිබිච්ච මේ මිනිස්සු මේ තියන කරන මිනිස්සු.
2: ඔව්.
1: ඉස්සරහ ලොකු විලක් තියෙනවා. හිතන්න විලකුත් තියෙන ඉඩමක්
2: තියෙනවා.
1: ඔව්. ඒ දවස්වල ඇමරිකාවේ ඉඩම් ඕන තරම් තියෙන දෙන කවුද
2: අනේ. ඒ කාලේ ඉතින් ආයි කියන්නේ අනුන්ගෙන් ගත්ත ඉඩම නෙවෙයි.
1: ගත්තේමනේ. මේ ඉතින් විලකුත් අල්ලලා වැට ගහගන්න දැන්.
2: ඔව්.
1: මේ දැන් සීත කාලයේදී මේක සම්පූර්ණයෙන් මිදෙනවා. ඒ කියන්නේ උඩින් ඇවිදගෙන යන්න පුළුවන් තරම් ප්‍රමාණයකට මිදෙනවා. හැබැයි මෙයා ඊට ටික කාලයකට කලින් ඇමරිකාවේ මේ වෙනත් ප්‍රදේශයකට මෙයාගේ තාත්තත් එක්ක ගමන් කරනවා. එහි පැත්තේ අයට කවදාවත් හිම නැහැ.
2: අපිට වගේ.
1: ඔව්. සහ මේ බෝස්ටන් වලට එන අප්‍රිකාවෙන් අරගෙන ආපු අර කළු ජාතික වහල්ලු හිටියනේ.
2: ඔව්.
1: ඒගොල්ලන්ටත් මේක එන මැජික් එක. මේ සීතල කියන එක. ඉතින් මෙයා කල්පනා කරනවා මේවා බැරිද විකුණන්න අයිස් නැති පළාත් වලට කියලා. හරිද?
2: ආවනේ.
1: ඒ මරු අදහසක්
2: නේ. මරුනේ ආව.
1: නිකන් තියන අයිස් නේ.
2: ඔව්.
1: ඉතින් මේ යෝධයා කරන්නේ මේ මුලින්ම මේවා කපලා බ්ලැන්කට් වල ඔතලා නැවකට පටවලා මේ කැරිබියන් දූපත් වලට අරන් යනවා. අයිස් හොණ්ඩර 100ක් ගෙනිච්චනම් 10ක් විතර තමයි ඉතුරු වෙන්නේ. අනකට මකරිකට දිය වෙලා.
2: දිය වෙලා.
1: ඉතින් හැබැයි මෙයා ඒ කියන්නේ අර ගෙනිච්ච 10 කැරිබියන් දූපත් වල අයට ඒක මාර මැජික් එකක්. මෙයා හිතනවා මෙතන තියෙනවා බිස්නස් පොයින්ට් එකක්.
2: නෝ
1: මෙයා කරන්නේ දිගටම මේ වැඩේ කරන්න ගන්නවා. හරිද? හැබැයි මෙයා හිතුව තරම් ලේසි වෙන්නේ නැහැ. නැව් මුහුද යනකොට මේ අයිස් දිය වෙන්න පටන් ගන්නවා. භාගයට භාගයක් අයිස් දිය වෙලා ඇති. ඒත් ඉතින් කමන්න මේ නිකන් ගේදර වත්තේදී
2: කපලා ගෙන එන්නේ.
1: අර නැව් ගහස්තු විතරනේ. ඒ කාලෙදී මෙයාට හම් වෙනවා යාළුවෙක්. හරිද? ඒ යාළුවා හදලා දෙනවා මෙයාට නගුලක්.
2: නගුලක්.
1: ඔව්. නගුල බඳින්නේ අස්සයන්ගේ. මේ නගුලෙන් කරන්නේ අර මිදුණු විලේ අයිස් හරියට හරි හතරස් කුට්ටි වලට කපා ගන්න පුළුවන් වෙනවා. මිනිස්සු කපනවට වැඩි ඉක්මනින් මේ නගුල නිසා මෙයාට හෙන්රිට පුළුවන් වෙනවා අයිස් ටික ඉක්මනට
2: කපා ගන්න.
1: ඊට පස්සේ මෙයා කල්පනා කරනවා දැන් අයිස් වැඩි කාලයක් තියාගන්න මොකද්ද යොදන්න පුළුවන් ක්‍රමය කියලා. අවසානයේදී මෙයාට තේරෙනවා මේ ලී කුඩු වගේ දේවල් සහ මේ මොනවද ඒ දෙන්නේ ඉරිඟුනේ. තිරිඟු පොළලා ඉවරලා පිටි ගත්තාන් පස්සේ ඉතුරු වෙන අපි කියන්නේ ඒකට මොකද්ද මේ තිනෝනේ කුඩ මේ ලී කුඩු වගේමනේ 10 කියලා කියන්නේ අපි වී වලටනේ. ඉතින් ඒවට 10 තමයි මං හිතන්නේ කියන්න වෙන්නේ. ඉතින් ඒවා වල ඔතන තිබ්බම මේ අයිස් ටික කාලයක් තියාගන්න පුළුවන් කියලා දැන් ඔයලා දැනුත් ලී කුඩු වල දාලා නයිස් කියන්නේ. ඒකත් මේ මිනිස්සයාම තමයි ලෝකෙට හොයලා දෙන්නේ ෆෙඩ්රික් ටියුඩ. මේ කොහොම හරි 1806 පළමු අයිස් නේව අර විදියටම මේ ටොන් 100ක් පුරවගෙන මේ යනවා කැරිබියන් දූපත් වලට. එතකොට බෝස්ටන් ගැසට් පුවත්පත මේක විහිළුවට ලක් කරනවා. මේ අයිස් නැවක් ගෙනියනවා කියලා කියන්නේ විහිළුවක්නේ. ඉතින් කොහොම හරි ඕම ඔහොම ගිහිල්ලා අවුරුදු 3-4ක් යනකොට මෙයා සාර්ථකව අයිස් ප්‍රහාණය කරන්න
2: පටන් ගන්නවා.
1: පුළුවන් ක්‍රමවේදයක් හොයාගන්නවා. ඒ දැන් මෙයා බිස්නස් එක පටන් අරන් 1823 වගේ බිස්නස් එක පටන් අරන් 1824 වෙනකොට බෝස්ටන් වරායේ අයිස් අරන් යන්න දවසකට නැව් 350කට වැඩිය නවත්තගෙන හිටියලු. හිතන්න
2: කොහොමද?
1: ඔව්. හැබැයි මුල් අවුරුදු දෙකේ තුනේ මෙයා නැති බංගස්ථාන වෙනවා. අයිස් වගේ මෙයා ජීවත් يعني හොඳට තියන කරන මිනිස්සු මෙයා ණය වෙනවා. හැබැයි කොල්ල වැඩේ අතාරින්නේ. දිගටම කොහොම හරි අයිස් වලින්ම ගොඩ යනවා කියලා අන්තිමට අයිස් ප්‍රවාහනය කරන්න පුළුවන් ක්‍රමවේදයන් හොයාගෙන මෙයා අවුරුදු කීපයක් ඇතුළත සාර්ථකව අයිස් ප්‍රවාහනය කරන්න ගන්නවා. ඉතින් මේක අලුත් මැජික් එකක් වෙනවා. සහ ඒ කාලේ වෙනකොට ලෝකයේ තිබිච්ච අති සුපෝකභෝගී ආහාරයේ බවට අයිස් පත් වෙනවා. අයිස් නැති පළාත්වල මේ ක්ලබ්ස් වලට එහෙම නැත්නම් අවන්හල් වලට බාර් වලට මිනිස්සු ආවම අයිස් කැට දාලා දෙන ඩ්‍රින්ක් එක තමයි ගණන්ම ඩ්‍රින්ක් එක බවට පත් වෙන්නේ. ලක්ෂරි ඩ්‍රින්ක් එකක් බවට පත් වෙනවා. මම අද අයිස් දාලා තමයි බිව්වේ කියලා ඇවිල්ලා ලොකු දේවල් වගේ සල්ලිකාරයෝ කියන්න ගන්නවා. සල්ලිකාර නෝනලා අයිස් දාපු සිසිල් බීම පිළිබඳව හරි උද්දාමයෙන් කතා කරන්න පටන් ගන්නවා. මේක කොච්චර දුරට පැතුරුණාද කියනවා නම් 1963 අප්‍රේල් මාසේ 11 වෙනිදා ලංකාවට ප්‍රථම වතාවට අයිස් නැවක්
2: එනවා.
1: ඉතින් 1963 අප්‍රේල් 11 වෙනිදා අයිස් වෙන්දේසියක් කොළඹ වරාය සිද්ධ කරලා තිබිලා තියෙනවා. ටග්ගාල කරත්තවල පටන් අටවගෙන මේ අයිස් ලොකු ගෙවල් වලට ගෙනහිල්ලා තියෙනවා. අවසානයේදී වැඩේ සාර්ථක වෙච්ච හින්දා කලම්බෝ අයිස් කම්පැනි කියලා එකක් පටන් ගන්නවා. ඒක තමයි පස්සේ සිලෝන් කෝල් ස්ටෝස් බවට පත් වුණේ. අදටත් ඒක තියෙනවා. අර ෆෙඩ්‍රික් පටන් ගත්ත එක කොහොමද ලංකාවේ කම්පැනියක් ආරම්භ කරන තැනටම පත් වුණා. අද දක්වාම සාර්ථක වෙයි කම්පැනිය තියෙනවා. වෙන එකක් තියා කොල්ලු පිටියේ ඔය මං හිතන්නේ මෙතඩිස් කොලෙජ් එක තියෙන හරියේ තිබිලා තියෙනවා අයිස් පිට් එකක්. මොකද පොළොවේ වල්ලා තමයි ඒ දවස්වල ලංකාවේ අයිස් ආරක්ෂා කරලා
2: තියෙන්නේ.
1: ඉතින් දැන් නම් කොහේ හරි අයිස් තියෙනවා නම් ඔය කියන්නේ ඔය අයිස් නෙමෙයි මේ දන්නවනේ මොනවද කියලා ටග් ගාලා 19119 කෝල් එකක්
2: දෙන්න. කෝල් එකක් දෙන්නනේ. ඔව් අරයිස් මේ අයිස්
1: කරලා ගන්න එපා. අයිස් නෙමෙයි. මේ හැබැයි හරියට කල්පනා කරොත් රටට ලෝකෙට සේවයක් වෙන අලුත් නිපෙවුමක් අලවි භාණ්ඩයක් විදිහට මාකට් කරන්න පුළුවන්. හැබැයි ඒක තියෙන්නේ අර නොපුසු බස්නා උත්සාහය සහ වැඩේ කාගෙන කරගෙන යන එක. ඉතින් මේ සතිය ඔබ අලුත් වැඩ පටන් ගන්න ඉන්නවා නම් ලෝකේ අයිස් විකිණීම පටන් අරන් දැන් අවුරුදු 150ක් 200ක් විතර වෙනවා. 1823 තමයි අයිස් විකුණන්න මුලින්ම පටන් ගත්තේ ලෝකය. එතකන් අයිස් වලට වෙළඳ පොලක් තිබුණේ නැහැ. හැබැයි අපි ගිය සතියේ අයිසින්දම ලෝකයට වෙච්ච ලුකේද වාචකයක් ගැන කතා කරා. ඒක කෙසේ වෙතත් මෙතනින් මට හිතන්නේ ගන්න පුළුවන් දිය වෙලා යන වතුර ටිකත් ඕනනම් ගල් කරලා විකුණන්න පුළුවන් ලෝකෙක අපි ඉන්නේ කියලා. එවනම් බොහොම සතුටින් අදත් අරඹමු.
2: ඇල්බම් ඩවුන්.

0: FM anu paha, FM anu hatarai tak cuma ada Net FM.
1: දෙහතයි විනාඩි 22යි දැන්.
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 smart drive smart savings. 0.112125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කර
5: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
6: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා
5: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
6: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
5: ආ එන්න එන්න
8: ෂා පාරටම එනවා කෑමවල සුවඳ
5: රසත් එහෙම තමයි
8: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ
5: මොකක්දනේ ඔයාගේ රහස
8: මම හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්නේ ඉතින් මොකද්ද වෙන

0: එකයි එකයි හතරයි හත්සීයයි පන්සිය පනහා.
1: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 6,85,000 සිට මුලින් 40%යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේකට ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 7යි විනාඩි 29යි අල්ගටෝම වෙලාව.
1: අද හරි මේ විශේෂ දවසක්.
0: අයියේ.
1: අය දන්නවද?
0: අයියේ.
1: දැන් අලුත් සතියක්. හැබැයි මාසෙක අන්තිම.
0: අන්තිම දවස.
1: ඒ 31 වෙනි දවස්නේ.
0: ඔව්.
1: ඉතින් දැන් අපි දන්නවා ඊයේ රෑ මොකද උනේ?
0: මොකද උනේ?
1: ඉන්ධන මිල සංශෝධනය වුණා. එහෙම තමයි හරි වචනේ.
0: සංශෝධනය
1: වුණා.
2: රුපියල් කීයකින්ද? 19කින් වගේද?
1: ඔව්. ඒ කියන්නේ රුපියල් 15කින් විතර ඔන්න දැන් පෙට්‍රල් මිල අඩු වුණා.
2: මම නිවුස් වලට කියනවා.
1: හැබැයි ඩීසල් වල එහෙම අඩුවීමක් සිද්ධ වුණේ
2: නැහැ. රුපියල් 20කින්.
1: 20කින් විතරනේ.
2: ඔව්. ඔක්ටේන් 95 20කින් සංශෝධනය වෙලා තියෙනවා. ඔක්ටේන් 92 මේ රුපියල් 15කින්.
1: ඔව්.
2: 399ට ඇවිල්ලා තියෙනවා.
1: 92නේ අපි වැඩිපුර මේ පාවිච්චිර ගන්නෙ.
2: එතකොට මොමින්ද 399නේ දැන්.
1: ඩීසල් කොහොමද ඩීසල්? ඈ
2: ඩීසල් වෙනස්ුන්නේ.
1: වෙනස්ුන්නේ නෑනේ.
2: ඩීසල් කිසිදයක් වෙනස්ුන්නේ නෑ. මේ ඔය මොකටද ඔය වෙනස්කම් වලට මූණ දෙන්නේ? මෙච්චර හොඳ දේවල් මේ රටේ තියෙද්දි.
1: අනිවාර්යෙන්ම.
2: ඉතින් මම කියන්නේ ඒකයි.
1: ඔව් නෑ ඉස්සෙල්ලා මේ මතක් කරන්න ඕනේ දැන් ඩීසල් වෙනස්ුනේත් නෑනේ. පෙට්‍රල් අඩු වුණා. හැබැයි දැන් ඔයාට ව්‍යාපාරයක් කරනවා නම් ඔයාගේ වාහනයක් ලොරියක් එහෙම තියෙනවා නම් තාම ලොරියක් ගන්න කල්පනා කරමින් ඉන්නවා නම් ව්‍යාපාර තව ටිකක් එක්ස්පෑන් කරගන්න. ඔය තෙල් ප්‍රශ්න ගැන වා සෑහෙන්න හිතනවනේ. තෙල් මිල අඩු වෙනවා වැඩි වෙනවා ගොඩක් වෙලාවට දැන් මේ තියෙන තත්ත්වයන් එක්ක වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට ඉතින් ලේසි නෑ. ටිකක් පිරිවැය අධිකයි කියලා වා හිතනවනේ. දැන් ඔයාට එහෙම වෙන්නේ නෑ. ඔයා ඩීමෝ අල්ට්‍රා ට්‍රක් එකක් අරගත්තොත්.
2: තෙල්
1: සුවඳටත් දුවනවා. හයි ෆුවල් එෆිෂන්සි එක වෙනම ලෙවල් එකක තියෙන්නේ. ඒක නිසා බය වෙන්න කිසිම හේතුවක් නෑ. දැන් ඩීසල් වලින් නෙදුවන්නේ. දැන් ඩීසල් එහෙම වෙනස් වෙලා නෑ මිල ගණන්. හැබැයි ප්‍රශ්නයක් නෑ. ඔයාට උපරිම කාර්යක්ෂමතාවයක් ගන්න පුළුවන් වාහනයක් තමයි ටාටා අල්ට්‍රා කියලා කියන්නේ. අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ටාටා අල්ට්‍රා ලංකාවට එන්නේ. ඉතින් සර ලංකාව විතරක් නෙමෙයි දකුණු අප්‍රිකාව ඊට පස්සේ ඩුබායි ඒ වගේම සවුදි අරාබිය කියන රටවල් වලත් මේ වෙනකොට පාවිච්චි වෙනවා. මේ ලෝකේ නැත්තම් වර්ල් මාකට් එකේ ඉස්සරහම ඉන්න රටවල්. සවුත් අප්‍රිකා ඊට පස්සේ සවුදි අරාබියා ඩුබායි කියලා කියන්නේ. ඒ වගේමයි මේ වෙනකොට ලෝකේ පුරාම කන්ෆර්ම් ඕඩර්ස්. ඒ කියන්නේ ටාටා අල්ට්‍රා කන්ෆර්ම් ඕඩර්ස් තියෙනවා 45,000කට වැඩි ප්‍රමාණයක්.
0: ඕකේ.
1: තහවුරු කරලා ඉවරයි අරගන්නවා කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙ හරවලවන මොකුත් නැහැ. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන දැන් ඔයාට මේ තට්ටුවක දිග අඩි 14.5 ඉඳලා ඒ වගේම අඩි 22.5 කියන ඒ ආකාර දෙකෙන්ම ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට ටාටා අල්ට්‍රා ට්‍රක් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි ඔයාට දැන් මේ ට්‍රක් එක ගනිද්දි 3 year warranty එකක් හම්බ වෙනවා.
0: ඕකේ.
1: එක්ක අවුරුදු 3යි නැත්නම් කිලෝමීටර් 300,000යි.
0: රයිට්.
1: වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒ කාලේ පුරාවටම ඔයාගේ වාහනය ඩීමෝල බලා ගන්නවා. ප්‍රශ්නයක් වුණොත් ඔයාට ආයේ අරගෙන ගිහිල්ලා ඔක්කොම ටික කරගන්න පුළුවන්.
0: රයිට්.
1: මේ ඒ වගේමයි දැන් මොනවාද ප්‍රශ්න? දැන් අපි දන්නවනේ වාහනයක බ්‍රේක් ඩවුන් වෙන්න පුළුවන්. විවිධාකාරයේ ප්‍රශ්න එන්න පුළුවන්. ඔයාගේ පාවිච්චි අනුවත් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඉතින් අර අවුරුදු 3 නැත්නම් කිලෝමීටර් 300,000 ගෙවෙනකන් ඔයාට වොරන්ටි එකක් හම්බ වෙන හින්දා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. තෙල් ටික ගහගෙන වාහනේ පදින්න විතරයි තියෙන්නේ. ඒ වගේම තමයි දිවයින පුරාම ඩීමෝ ඉන්නවා මේ ආෆ්ටර් සේල් ඒජන්ට්ස්ලා. කීයක් දන්නවද? කීයක්ද හිතන්නේ? 18කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා සර්විස් සෙන්ටර්ස්.
2: ඒ කියන්නේ මේ ඩීමෝ සර්විස් සෙන්ටර් එකක් කවුරු හරි ගන්නවා කියන්නේ ලේසි පාසු
1: කටයුත්ත නෙමෙයිනේ. ස්ටෑන්ඩඩ්
2: කොච්චර දිනවද ගන්නවා ඩීමෝ මේ සර්විස් සෙන්ටර් එක ගන්න පුළුවන්ද කියලා ලේසි පාසු පුතෙක්ට.
1: අන්න ඒකයි ක්‍රයිටීරියාස්.
2: ක්‍රයිටීරියාස් ගොඩක්. ඒ කියන්නේ ඒවා හරියට මාජන විශ්වාසයේ තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට වැඩේ කරන් යන්න පුළුවන් කියන විශ්වාසයේ ඩීමෝ ළමේ ආවට ගියාට සර්විස් සෙන්ටර් දාන්න දෙන්නේ
1: නැහැ. දාන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකයි අපි කිව්වේ මේ වෙනකොට ඩීමෝ සර්විස් සෙන්ටර්ස් තියෙනවා 18කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම. ඒ වගේම තමයි ටාටා ජෙනොවින් අමතර කොටස් වාට මිලදී ගන්න පුළුවන් ඒජන්ට්ස්ලා ඉන්නවා 600කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම. ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේ. ඒ නිසා තමයි කියන්නේ ඔයාගේ බිස්නස් එක සාර්ථක විස්තරහට කරගෙන යන්න. තව අපි කියන්නේ ටිකක් ලොකු කරන්න බලාපොරොත්තු වෙනවා නම් බිස්නස් එක ඔයා අනිවාර්යෙන්ම ගන්න ඕනේ වෙන මොකුත් නෙමෙයි ටාටා අල්ට්‍රා ට්‍රක් එකක්. ඉතින් වැඩි විස්තර දැනගන්න 1388 නම්බර් එකට කෝල් එකක් දෙන්න. ගත්තට පස්සේ බ්‍රේක් ඩවුන් එකක් වුණොත් ඒ 1388ට කෝල් එකක් දෙන්න. ලංකාවේ ඕනම තැනකට ඇවිල්ලා ඒගොල්ලෝ ආගේ වාහනේ හදලා දෙනවා.
0: ඕකේ.
2: බ්‍රේක් විතරක් නෙමෙයි. ඉතින් මොනවා ඩවුන් වුණත් ඕකට තමයි කතා කරන්න
1: වෙන්නේ. වෙන නම්බර්ස් නැහැ.
2: මට උන්ති වලින් ප්‍රශ්නයක් ගයි බ්‍රේක් ඩවුන් කියන්නේ.
1: බ්‍රේක් ඩවුන්.
2: බ්‍රේක් විතරද ඇත්තටම වාහනේ
0: හරි දැන් අපි ජීවත්වෙන තැනක් හොයද්දි අචීනවා මේ අපි දැන් මේ ස්වභාවික විපත් ගැන මේ දසල වැඩිපුර කතා කරනවා බලන්න ඕනේ මේ ස්වභාවික විපත් වැඩිපුර සිද්ධ වෙන පැත්තක්ද මේක අපිට ආරක්ෂිතව අපේ ගෙදර හදන්න පුළුවන් ප්‍රදේශයක්ද කියලා බලන අතරෙම තව බලන්න ඕන වගේ වැඩ ටික කරගන්න ලේසි තැනක්ද
1: කොච්චර පහසුයිද කියලා
0: නේ කොච්චර පහසුයිද කියන්නේ ඉස්කෝලේ වෙන්න පුළුවන් රෝහල් වෙන්න පුළුවන් ඒ දේවල් වලට ළඟින් තියෙන තැනකනේ අපි සාමාන්‍යයෙන් ඉඩමක් ගන්න හොයන්නේ
1: හිතන්න ඔය ඔක්කොම සම්පූර්ණ වෙන තැනකින් ඉඩමක් හොයා ගන්නවා කියන එක කොච්චර අමාරු වැඩක්ද ඉතින් ඒ නිසා තමයි අපි වාට කියන්නේ මේ ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා ඔන්න හෝමාගම බෙරු ගැටියෙන් ඔයා වෙනුවෙන් ඉඩමක් වෙන් කරලා තියෙනවා ඔයාට ගිහිල්ලා තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා පර්චේසේ රුපියල් 685,000 දලා තමයි ඔයාට ගන්න තියෙන්නේ දැන් එකපාරේ මේ මුළු මුදල ගෙවන්න ඕනෙත් නැහැ
0: හරි
1: ඉස්සෙල්ලම 140ක් ඔයාට ගෙවන්න තියෙන්නේ හරිද ඊට පස්සේ ඊතර 160ක් තියෙනවානේ ඒක ඔයාට ගෙවන්න අවුරුදු දෙකක කාලයක් හම්බ වෙනවා පොලී රහිතව එමින්සරේ ගෙවාගෙන යන්න තියෙන්නේ ඉතින් මේ හෝමාගම බෙරු කැටිය මේ ඉඩම් ඇයි මෙච්චර වටින්නේ මොකද්ද හේතුව ඇයි මේ හෝමාගමම ගිහිල්ලා පදිංචි වෙන්න කියලා කියන්නේ කියන එකටත් ඔයාලා එහෙම එනවනේ නිකන් ප්‍රශ්න ටික ඒකට තියෙනවා මෙන්න මෙහෙම හේතු ටික මොකක්ද දන්නවද කොට්ටාවට විනාඩි 15යි කොට්ටාව කියලා කියන්නේ කොටුවෙත් නැති බස් දැන් තියෙන
0: කොට්ටාවේ
1: හරිද සමහර අය කොටුවෙන් නැගලා කොට්ටාවට යනවා බස් එක ගන්න එහෙම වෙන අවස්ථා තියෙනවා ඒ වගේම තමයි මාර්ගංක 280129 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 400යි. ඒ වගේමයි NSBM හරිත සරසවියට වගේම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5ක දුර ඉස්කෝලේ යන්නත් පුළුවන්, කැම්පස් එකට යන්නත් පුළුවන්. හරිද? ඒ වගේමයි වටරැක දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි.
0: රයිට්.
1: යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට බොහොම සමීපයෙන් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි සුපර් මාකට්, ඊට පස්සේ රෝහල්, ඒ වගේම බැංකු පහසුකම් මේ හැමදේම තියෙනවා. අපි කියවනේ මේ කැම්පස් එකත් ළඟ පාත තියෙනවා
0: කියලා. කියලා.
1: මෙහෙමයි මේ ඉඩම අරගෙන ඔයාලට ගියක් හදන්න ඕනේ. හදන්න පුළුවන් නිකන් හොස්ටල් එකක්.
0: ඔව්. ඇත්තටම.
1: හරිද? එහෙම
0: chance. අර business ideas දෙන්න
2: ඕනේ. අර ice එක නේද?
1: අන්න හරි. ෆෙඩ්රික් මහත්තයාගේ හිතන්න ඕනේ මේ
0: වෙලාව.
1: ice ගගහා ඉන්න එපා. මම කියන්නේ කල්පනා කරන්න.
2: ගගේ ඉස්සරහ මේ මිදිලා තියෙන විල බැරිද කැලඩි වලට කපලා
1: විකුණන්න
2: කියලා හිතිච්ච එක පොඩ්ඩක් හිතන්නකෝ.
1: හිතන්න. අන්න ඒ නිසා ඔයාට මේ
2: දැන් අපි ඔය මානගස්සේ යමේව තියෙනවා සමහරලට ගෙවල් ඉස්සරහ කැලහැට ඇවිල්ලා ඌව කපලා
1: අපි හිතන්නේ
2: මම ඇත්තටම මේ ලංකාවේ හොයාගෙන තියෙනවා මම හිතන්නේ ඒකලාර කාර්මික මේකෙන් වැඩේ තින්නේ ලංකාවේ නවනිපියුම් ඒව තරංග වලට විතරම ඉදිරිපත් වෙන්නේ වෙල්ඩ පොල්ට එන්නේ නැහැ.
1: ඔව් ඊට පස්සේ හම්බෙන්නෙත්
2: නැහැ. ඔව්
1: අද පොය හොයාගන්න.
2: ඒක කල් ඉවරලා සම්මාන ඔක්කොම ටික තියාගෙන ඒක එහෙම තියෙනවා. මෙන්න මෙන්න දේවල් යනවා.
1: යනවා.
2: මේ ඇත්තටම ඔය මාන වලින් පුළුවන් මේ කඩදාසි හදන්න.
1: ඈ? නැවනේ.
2: ඉතින් එහෙම කැලාවක් තියෙනවා නම් කවුරු හරි මේ වෙලාව හිතන්නකෝ. ඒතර මාන කැලාවක් නැති වෙනවා.
1: ආ.
2: මල කරදරයන් එක මේ මොකද ආක්‍රමණශීලී සාගයක් ලංකාවට ආපු. මේ ඉතින් හොඳ බිස්නස් එකක්. මං හිතන්නේ උපකරණත් දැන් හදලා දිනවා. ඒක කඩදාසි හදන්න පුළුවන්.
1: අන්න ඒකයි. ඒ කියන්නේ මේ ව්‍යාපාර අවස්ථාව ආවට සෑහෙන්න තියෙනවා. මේ හෝමාගම බෙරු ගැටි ඉඩමත් අන්න ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් ගයක් හදන්න විතරක් නෙමෙයි. ඔයාලා අපි කිව්වනේ දැන් අයිඩියා එකක් දුන්නනේ. ඒ වගේ ව්‍යාපාර අවශ්‍යතාව වෙනුවෙන් අනාගතය දැකලා ඔයාට මේක හොඳ ආයෝජනයක් වෙයි. ඒක හින්දා ප්‍රයිම්ලට කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකෙන් හොට්ලයින් එකක් තියෙන්නේ 13:22. කෝල් එකක් දීලා ඔයාට පුළුවන් හෝමාගම බෙරු කැටි ඉඩම ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. දැන් මේ ගෙදර හදන්න බලාගෙන ඉඩමක් හොයන හොයාගෙන යන කට්ටියට හරියද දැන් මේ ගෙදර හදන ගමන් කට්ටියක් ඉන්නවනේ. නැතනම් ගෙදර හදලා අවුරුදු කීපයක් ෆර්නිචර් දාලා අවුරුදු කීපයක් පොඩි අප්ග්‍රේඩ් එකක් ඕනේ කියලා හිතන කට්ටියට යන්න පුළුවන් දම්රොයිකට. මොකද දම්රොයිකේ තාම මිඩිය සේල් එක තියෙනවා. වසර මැද සේල් එක. ඔයාට ගෙදරට ඕන ඔක්කොම ටික අඩුවට අරගෙන එන්න පුළුවන්.
1: තාම තියෙනවානේ.
0: තාම තියෙනවා.
1: දැන් අගෝස්තු මාසේ ඔන්න අදින් ඉවරයි. හෙට සැප්තැම්බර්. සමහර විට ලබන මාසෙත් අපි දන්නේ නැහැ තියෙයිද නැද්ද කියලා. ඒකින්ද අපි ඔයාලට කියනවා ඉක්මන් කරන්න කියලා. මොකද මිඩියනේ. මිඩිය එක අගෝස්තු වලින් වගේ සාමාන්‍යයෙන් ඉවරයි. ඒකින්ද දැම්ම ඉක්මන් කරලා යන්න කියලා අපි මතක් කරනවා ළගම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාරයට. ලංකාපුරම් ප්‍රදර්ශනාගාර 160ක් විතර තියෙනවා. මේ හැම ප්‍රදර්ශනාගාරයකින්ම ඔයාලට මේ අපි කියන ඩිස්කවුන්ට් අත්විඳින්න පුළුවන් හැකියාව තියෙනවා. එකකට කියලා නැහැ. හැම එකටම තියෙනවා ඩිස්කවුන්ට්. ඒකින්ද අපි එකක් දෙකක් වුණක් කියන්නම්. හැබැයි ඉතින් තව ගොඩාක් දේවල් තියෙනවා අර ඩිස්කවුන්ට් පිට මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ. ඔයාට 20% වට්ටම් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: වගේම තමයි ලංකාවේ ගෘහණියන්ගේ තේරීම. මොකද්ද? දම්රෝ වොෂින් මැෂින් 15ක වට්ටම් එක්ක වාට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි දිගුකල් පවතින දම්රෝ ෆෝම් මැට්‍රස් වාට 15ක වට්ටම් එක්ක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ ඔෆිස් ස්පේස් එකට ඕන දේවල්, ඔයාගේ විසිටින් රූම් එකට, ඔයාගේ කාමරයට ඕන දේවල්, මේ හැමදේම ඔයාට ඩිස්කවුන්ට් පිට මිලදී ගන්න පුළුවන්. ඉතින් යන්න ළගම තියෙන දම්රෝ එකට.

0: 안파 FM 안우하타라이 다슈마아타 넷 FM
1: උදේ 7යි විනාඩි 42යි දැන්.
2: ජාතික ආර්ථික ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් දරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
3: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
4: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
5: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාමතන්න 0112200200.
6: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද?
7: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
8: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙතින්.
9: ඔබේ විස්රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
10: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
13: සුඛෝපභෝගීත්වයට නවාර්ථයක් Denza. නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 Premium SUV රට අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112-125-125 අමතන්න.
14: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
0: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 7යි විනාඩි 49යි හල්කටෝ මේ වෙලාව.
1: හරි. දැන් අපි මේ තෙල් ගැනනේ කතා කරේ.
0: ඔව්.
1: තෙල් මිල සංශෝධනය
0: වුණා.
1: හරිද? දැන් ඔය තෙල් වගේම තමයි ඔය වාහනේට ගහන තෙල් වගේම තමයි අනිත් පැත්තෙන් අපිට දැනෙන තව තෙල් වර්ග තියෙනවා.
0: Yes.
1: ඒ තමයි අපේ කුස්සියේ තියෙන තෙල්
0: ටික.
1: අපේ අම්මට වැදගත් ඒවනේ.
0: ඔව්.
1: අපේ අම්මලට, ආච්චිලට, අක්කලට, සමහරලාට තාත්තලට ඒගොල්ලෝ තියනවා කිවල්ලනේ.
0: තියනවා.
1: ඊට පස්සේ ඔය බෝඩින් වල ඉන්න අයියලට, අක්කලට, නංගිලට, මල්ලිලට කැම්පස් එහෙම ගිහිල්ලා හොස්ටල් වල ඉන්න.
0: Right.
1: මේ තෙල් වල වැදගත්කමක් ලොකුවට තියෙනවා.
0: Okay.
1: ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ ඔයාගේ මේ කෑම බීම, ඔයාගේ ආහාර වේල ලස්සනට සහ මේ රසට හදාගන්න. පාට කියන ඒ ලස්සනත් මාර වැදගත්. ඒ කියන්නේ කෑම වේලක
0: අන්න
1: හරි ඇපියරන්ස් එක, ඒක තමයි පළවෙනි ෆැක්ට් එක.
0: ඒ
1: කියන්නේ සුවඳ වගේම තමයි ප්‍රියමනාප පෙනුමක් තියෙන්න ඕන. බැලුවම නිකන් කන්න හිතෙන්න ඕන. ඒ පෙනුම එන්න නම් තෙල් වලින් ලොකු කාර්යභාරයක් සිද්ධ කරනවා. නිකන් ඔයා හිතන්නේ ක්වොලිටි නැති තෙල් එකක් දාලා මොන හරි ෆ්‍රයි කරොත් අර අපි බලාපොරොත්තු වෙන රන්වන් පාට එන්නේ
0: නෑනේ.
1: එතකොට ඒක නිකන් බැලුවම අපිට තේරෙනවා නිකන් මේක නිකන් සෙට් නෑ වගේ එකක් තේරෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ රසය, සුවඳ, ඒ වගේම තමයි ගුණාත්මක බව, ඒ වගේමයි වසර ගණනාවක විශ්වාසයත් එක්කෙන ෆෝචුන් ඔයිල්ම ගන්න කියලා. මොකද මේ මම දැන් ගියා සුපර් මාකට් එකට.
0: හරි.
1: ලොง වීකෙන්ඩ් එකක් තිබ්බනේ. එතකොට ඔයාට අර තෙල් තියෙන පැත්තට යද්දි ඉස්සරහින්ම බලා ගන්න පුළුවන් ෆෝචුන් ඔයිල්.
0: ඕකේ.
1: මේ ලිඩ් එකේ මූඩිය වහන තැන තියෙන්නේ.
0: අහහ.
1: ඒක වටේට තියෙනවා මේ ලස්සන ටැග් එකක් ගහලා.
0: රයිට්.
1: ඒ ටැග් එකේ තියෙන්නේ සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක 2026 අවුරුද්දේ දිනාගත්තේ වෙන කවුරුත් නෙමෙයි ෆෝචුන් ඔයිල් කියලා.
0: ඕකේ.
1: ආයතනින් එහාට කතා මුකුත් ඕනේ නෑනේ. මේ වෙනකොට ලංකාවේ තියෙන සුපර්ම බ්‍රෑන්ඩ් එක තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ.
0: රයිට්.
1: එතකොට ආයේ ඔයාලට කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. මැනුෆැක්චර් ඩේට් එක තියෙනවා, කොහෙද හදන්නේ කියලා තියෙනවා,
0: ඉන්ග්‍රීඩියන්ට්
1: එක්ස්පයර් ඩේට් එක තියෙනවා, ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තියෙනවා, මොනා මොනාද මේක අඩංගු වෙන්නේ කියලා.
0: රයිට්.
1: ඒ හැම දෙෙම, ඒ වගේම තමයි තත්ත්ව සහතිකයන් මොනාද ෆෝචුන් ඔයිල්ට හම්බෙලා තියෙන, ඒ හැම දෙෙම බොහොම පැහැදිලිව සටහන් කරලා තියෙනවා. එතකොට ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් කෑමවල රස සුවඳ වගේම පවුලයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනවා හිතනවා නම් අපි ඔයාලට මතක් කරනවා අනිවාර්යයෙන්ම ෆෝචුන් ඔයිල් ගන්න කියලා. පොල් තෙල් තියෙනවා, ඒ වගේම තමයි සන්ෆ්ලවර් ඔයිල් දැන් තියෙනවා, කුකින් ඔයිල් තියෙනවා, ඒ වගේමයි කෝන් ඔයිල් දැන් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා ෆෝචුන් ඔයිල් බ්‍රෑන්ඩ් එක යටතේ.
0: ඒ
1: වගේමයි ලංකා පුරාම තියෙන සිල්ලර කඩ, එහෙමත් නැත්නම් සුපර් මාකට් මේ ඕන තැනකින් ඔයාලට ගන්න පුළුවන්. මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් තියෙනවා. ඒ ක්වොන්ටිටීස් වලින් තියෙනවා. රුපියල් 340 ඉඳන් තමයි මිල ගණන් පටන් ගන්නෙ. ඉතින් අපි ඔයාලට කියනවා කෑම ටික රසට හදාගන්න නම්, ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිතව හදාගන්න නම් ඔයත් ෆෝචුන් ඔයිල් ට්‍රයි කරලම් බලන්න.
0: ඔයාගේ
1: ෆෝචුන් එක ෆෝචුන් ඔයිල් එක්ක ඔයාට හම්බ වෙයි.
0: ඕකේ. හරි. දැන් තෙල් ප්‍රශ්න මොනවා ආවත්, තෙල් මිල උඩ ගියත් පල්ලෙහා ගියත් BYD තියෙන කට්ටියට ඔක ප්‍රශ්නයක් නෑ.
1: ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මේ ඔයාගේ රයිඩ් එක දැන් ඔයා අප්ග්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ආයෙත් වෙන සොලියුෂන්ස් මුකුත් නෑ. වර තියෙන එකම එක ඔප්ෂන් එක තමයි BYD කියලා කියන්නේ.
0: ඕකේ.
1: ආයෙ ඊට පස්සේ ඉතින් ඔය සාරා කිව්ව වගේ තෙල් මිල සංශෝධනය වෙන ඒවා දිහා බල බල කල්පනා කරන්න කිසි හේතුවක් නෑ. ෆුල් ඉලෙක්ට්‍රික් ඕන නම් එහෙම තියෙනවා, ප්ලග්ඉන් හයිබ්‍රිඩ් ඕන නම් එහෙම තියෙනවා. ඔයාලට කැමති විදියට ගන්න පුළුවන්. පවුලේ කට්ටියට පරිස්සමට ගමනක් යන්න නම් BYD Atto 1 එක තියෙනවා. ඒක තමයි අඩුම ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන BYD වාහනේ.
0: ඊට
1: පස්සේ Atto 2 එක තියෙනවා. ඊට පස්සේ Dolphin එක තියෙනවා. ඊට පස්සේ නිකන් අපි හිතන්න ඔය කොල්ලෙට් එහෙම පොඩ්ඩක් කැමති නම් පොඩි ස්පෝර්ටි ලුක් එකක් වයිබ් එකක් තියෙන කා එකක් පදින්න සෙඩාන් වර්ෂන් එකකින් අන්න ඔයාලට තියෙනවා BYD Seal එක.
0: ඊට
1: පස්සේ ටිකක් ඕෆ් රෝඩ් යන්න කැමති නම් BYD මොකක්ද තියෙන්නේ?
0: මොකද?
1: Shark 6 එක තියෙනවා.
0: ඕකේ.
1: ඒ වගේම තමයි Atto 3 එක තියෙනවා SUV වලට කැමති කට්ටියට. ඊට පස්සේ C-Line version එක ඇතුලේ තියෙනවා C-Line 5, 6, 8 කියලා.
0: ඔයාලට
1: කැමති විදියට මිලදී ගන්න පුළුවන්.
0: ඉතින්
1: යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට දැන් ගාල්ලේ තියෙනවා, කොළඹ තියෙනවා, නුවර තියෙනවා, කුරුණෑගල, මොරටුව, ඊට පස්සේ යාපනේ, රත්නපුර, අම්පාර, ඒ වගේමයි මඩකලපුව, වැටික්ලෝ, ඒ වගේමයි ළඟදිම ඔන්න මීගමුවටත් BYD ශාඛාවක් එනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 0112125125.
0: ඕකේ.
1: ඒ නම්බර එක දැන් කටපාඩම් කරලා තියෙනවා.
0: කටපාඩම් වෙලා තියෙනවා ඕගොල්ලන්ට.
1: සහායක ලේසි 0112125125.
0: රයිට්. ඊට පස්සේ ඔයාලට මතක් කරනවා ඔයාගේ gedara වහලට Rhino Premier Roofing Sheets මා දාන්න කියලා. මොකද එක හේතුවක් තමයි ඒක උඩින් එන හයිඩ්‍රොෆෝබික් කෝටින් එක.
1: ඔව්. ඒ හින්දා මේ කොච්චර වතුර වැටුණත්
0: ඔයාගේ
1: වහලට Rhino Premier Roofing Sheet දාපු වහලට වතුර උරා ගන්නෙ නෑ.
0: ඒක හින්දා
1: ඔය ඇල්ගී වර්ග, ඊට පස්සේ ඔය දියසෙවල, පාසි, ඒ වගේ දේවල් ඔයාගේ වහලේ වර්ධනය වෙන්නේ නෑ. අර වහල දාපු පළවෙනි දවසේ තිබ්බ මේ බ්‍රෑන්ඩ් නිව් පෙනුම
0: ඔයාට
1: අවුරුදු ගාණක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් වතුර උරා ගන්නෙ නැති නිසා ඔය අත්තක් වැටුණට පස්සේ පොඩ්ඩක් ක්‍රැක් වෙන ඒවා, ඔයා පොඩ්ඩක් වහලා සුද්ධ කරන්න නැග්ග කියලා වහලත් එක්ක ආබිම ඉන්න ඒ වගේ සංසිද්ධීන් මුකුත් සිද්ධ වෙන්නේ
0: නැහැ.
1: ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන කතා කරන්න හොට්ලයින් එකක් තියෙනවා. මෙන්න මේක තමයි හොට්ලයින් එක 1396.
0: ඕකේ.
1: 1396ට ඔයාලා පුළුවන් කෝල් එකක් දීලා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න.

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM.
1: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද? ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්ම තමයි. ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි. ඕල් තෙල් විතරක්කේ කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්, ඕව ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina, Rhino Premier Roofing Sheet. Fetty Stress and Hal, Tahatuna Anuhaya Amatana.
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
4: පැය ගානක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්දේකක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
5: Home blaster them mama.

0: ඩුවට් කරගන්න.
1: NSB පාට පාට හපංකම් මෙවරත්. පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය. එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
2: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසර් රුපියල් 685,000 සිට මුලින් 40%යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
3: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
4: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
7: ඕ ඉතින්
6: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: FM 95.8 Net FM Divaina Pura
11: Velavudaya Thaidan

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම ඇත් නිවුස්.
4: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. නේපාලයට බලපෑ මහා ගංවතුර සහ නායාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 794ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් පුද්ගලයින් 2500කට අධික සංඛ්‍යාවක් අතුරුදන් බව නේපාල බලධාරීන් පවසනවා. මේ අතර නේපාලයේ ත්‍රිශූලි ජලවිදුලි බලාගාර භූමියේ පිහිටි උමගක් තුල සිරවි සිටින සියගන්නක් වූ පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් දැඩි කර තිබෙනවා. අතුරුදන් 2500කට අධික පිරිසකින් සැලකිය යුතු ප්‍රමාණයක් ජලවිදුලි බලාගාර සේවකයින් බවයි වාර්තා වන්නේ. ඉන්දියාව සහ චීනෙන් පැමිණි විශේෂඥ කණ්ඩායම්ද එක්ව උමග තුළ සිටින පිරිස සමග සම්බන්ධතා පැවැත්වීමට දැඩි උත්සාහයක නිර්තවන නමුත් මෙතෙක් ඇතුළතින් කිසිදු ප්‍රතිචාරයක් ලැබෙන්නේ නොමැති බව නේපාල බලධාරීන් පවසනවා. මේ අතර චීනයට අයත් ටිබෙට් කලාපෙන්ද මරණ 16ක් සහ අතුරුදන් වීමේ සිද්ධීන් 546ක් වාර්තා වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා. මීළඟ නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
5: FM 95, FM 94.8, Net FM.
6: Hey, it's all about true love. You know, when you meet the right person in your life, that means the world to you. And that ain't a decision.

0: උදෑසන 8 විනාඩි 9යි අල්ගටෝම් මේ වෙලාව අපි ආවේ අපේ දෙවනි පැයට.
1: හරි දෙවනි පැයට ආවට පස්සේ මේ දැන් අපිට මේ අර නිවුස් එක අහන් ඉන්න ඇතිනේ. කට්ටිය නේපාලේ සිද්ධ වෙන දේවල් ගැන මුදා ගැනීමේ කටයුතු තාමත් සිද්ධ වෙමින් යනවා. ඊට පස්සේ මේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබ්බා මේ නේපාලය විදේශ රටවලින් ලැබෙන ආධාර වගේම අනිත් පැත්තෙන් ආධාරවලටත් වඩා මේ මුදවා ගැනීම සඳහා ලැබෙන උදව් තියෙනවනේ. ඒගොල්ලන්ගේ හමුදාවන් ගලවා ගැනීමේ කණ්ඩායම් වලට එන්න එපා කියලා තිබ්බා.
2: එන්න එපා කියන වැඩේ කාරුණික ප්‍රතික්ෂේප කිරීමක් තියෙන. ඒක මේ මං හිතන ලංකාවේ මේ සමහර ඒවා විශේෂයෙන් සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබිච්ච විදිය වැරදි. මේ කියන්නේ එන්නේ පා කියයි කියලා අර නියන් එක එහෙම දැක්කම මම බලන් හිතන හින්දා නරදි ඇත්තම කතන්දරේ නේපාලේ හමුදාවට තරම් ඒ කඳු වස්ස රිංගලා ඒ කුර්දීස් වැඩේ කරන්න පුළුවන් සෙට් එකක් මේ දකුණු ආසියාවේ නැහැ. ඔය ඉන්දියන් හමුදාවට පොඩ්ඩක් පුළුවන් ඇති. චීනයේ ඔය දේශ සීමාවේ ඉන්න අයට
1: පුළුවන් ඇති. කඳුවල වැඩ කරලා
2: පුරුදුයි. කඳුවල වැඩ කරනවා කියන එක අතිශයෙන් අන්තරාකාරී වැඩක්. එච්චර ඉක්මනට ඒ කඳුවල යන්න එහෙම මේ අනිත් හමුදා වලට බෑ. හැබැයි ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරලා නැහැ. දැන් අපි ඩොලර් මිලියනක් දුන්නා. තව වෙනත් මේ වෙන වෙන ආහාර ද්‍රව්‍ය, බේත් ද්‍රව්‍ය වගේ දේවල් වෙන ද්‍රව්‍යම ආධාර අපි විශාල ප්‍රමාණයක් දුන්නා. ඉන්දියාව වහවහ එක දුන්නා. මේ මං හිතන්නේ මිලියන 3කද කොහෙද ආධාරයක්. ඕස්ට්‍රේලියාව මිලියන 3.5ක ආධාරයක් නිකුත් කරලා තිනවා නේපාලයට. ඉතින් අපි හොඳයි, අපි මෙච්චර පොඩි රටක් කියලා ඩොලර් මිලියනයක් දෙනකොට අච්චර ලොකු ඕස්ට්‍රේලියාව දෙන්නේ 3.5. අපිට වඩා ගුණය නේ වැඩි.
1: ඔව්නේ,
2: කමන්නේ ඒක හරි දුන්නානේ.
0: රට අපිට වඩා කී ගුණයක්
2: ලොකුද නේ. ඔව්, දැන් අපේ ඇත්තම අපේ ඩිත්වා මේ කුණාටුවෙන් අපිට ඩොලර් බිලියන 4-5 අතර විනාශයක් වුණානේ. ඊට සමාන විනාශයක් තමයි මේහෙත් ගණනය කරලා තියෙන්නේ. හැබැයි තව සතියකින් හමාරකින් ගොඩනැගීමේ කාර්යතාවයන් සඳහා අපේ හමුදාව සහ අනිකුත් ඒ සාහන සේවාවල වලට හැම රටකම එහෙම සූදානම් කරලා ඉන්න හමුදාවක් ඉන්නවානේ. ඒගොල්ලෝ රට ඇතුලේ වගේම වෙනත් රාජ්‍යතාන්ත්‍රිකවත් කටයුතු කරනවා. විශේෂයෙන් ඇමරිකාවේ මැරයින්ස් බලුන් එහෙම කටයුතු කරන පිරිසක්. ඉතින් ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙයි. අර නේපාල කියලා තියෙන සමහරවල් ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා මෙතන ඔයගොල්ලන්ට මොන හරි වුණොත් ඒකත් අපිට ප්‍රශ්නයක් නේ.
1: ඔව්. ඒක නම් තාම අවධානම තියෙනවනේ.
2: ඔව්, ඒ අවධානම තියෙනවා. ඉතින් ඒකින්දයි කියලා තිබුණේ. නැත්තම් අර එන්න එපා කිව්ව කාරණයක් නෙමෙයි.
1: නෙමෙයි. ඔව්, එහෙම එන්න එපා කියලා ඍජුව කියලා නැහැ. හැබැයි ওই කාරණාවත් එක්ක සහ අනතුරුදායක තත්ත්වයක් එක්ක තමයි මේ විදිහට කියලා තියෙන්නේ.
2: කොහොමද? විශේෂයෙන් ඔතන තව ප්‍රොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. දැන් ඔක උනේ චීන ටිබෙට් මේ දේශ සීමාවේනේ. ඉතින් චීනේ තරහ කරගන්නත් බෑ. දැන් ඔතන ඉන්දියන් කට්ටිය ඇවිල්ලා ඔතන බැස්සොත් වෙන වෙන රටවල් වල කට්ටිය ඇවිල්ලා භූදේශපාලන කාරණේකුත් තියෙනවා.
1: තියෙනවා. සහ ඒ කියන්නේ මේ නෝ මේ වෙනකොට මේ ඉන්දියාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් ළඟා වෙලා තියෙනවා. සහ චීන ගලවා ගැනීමේ කණ්ඩායම් මේ දෙගොල්ලම එකතු වෙලා කටයුතු කරනවා. මේ මෑත කාලේ ඉඳලා අපි දැක්ක දෙයක් තමයි පොඩ්ඩක් මේ ඉන්දියාවට යක් ඇමරිකාව පැත්තට බරවණ හිටියේ කොච්චර නෑ නෑ කිව්වත්. හැබැයි මේ දැන් එකපාර පොඩ්ඩක් චීනයත් එක්ක හිතවත් වෙලා වැඩ කරනවා අපි දැක්කා. ඕකට ප්‍රධාන හේතුව තමයි මේ චීනේ අභ්‍යන්තරේ යම් මේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ව මාරු කරන්න හදිස්සියේම සී ජින්පින් ජනාධිපතිතුමා කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ තීරණයක් ගන්නවා මේ කට්ටියව මං රිප්ලේස් කරනවා කියලා. එහෙම රිප්ලේස් කරන්න හේතුව තමයි ඒගොල්ලෝ යම් ආකාරයකින් චීන ආණ්ඩුවට නැත්තම් චීනයට විරුද්ධව චීනය ඇතුළු ඉඳන් කටයුතු කරා කියන එක. ඔය සම්බන්ධයෙන් මේ පළවෙනි ඔත්තුව දෙන්නේ චීනයේ පසමිතුරා වෙන ඉන්දියාව. රෝතු සේවය රෝ එක තමයි චීනයට දැනුම් දෙන්න මෙහෙම යම් දෙයක් සිද්ධ වෙමින් යන ඔයගොල්ලන්ගේ රට ඇතුළේ ඔයගොල්ලන්ගේ මේ හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඒකෙන්ද පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න කියලා. ඉතින් ඒක වෙන්නත් පුළුවන්.
2: ඔය දෙගොල්ලන්ටම ඩබල් ඒජන්ට්ලා
1: ඉන්නවා දෙපැත්තටම වැඩ කරන
2: පෞද්ගලික පම්පෝරියක් ගහනනේ. මමත් එහෙම එක්කෙනෙක්ව හම් වෙලා එයා ලංකාවෙත් වැඩ කරපු එක්කෙනෙක්. එහෙම බුද්ධයන් සිනල්දාරින් ඉන්නවා. මේ ඉතින් ඒක දෙගොල්ලොමත් දන්නවා.
1: ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් මේ කලාපීය බලවතා වෙන්නේ නෝයි චීනය ඉන්දියාවයි දෙකම තරගයක ඉන්නේ කොච්චර නෑ කිව්වත් ඒක පිටතට පේන්නේ නැති වුණත්
2: එහෙම ගැටියක් තියෙනවා. ජනගහනය මේ ඉන්දියාවේ වැඩි වෙච්ච එකත් චීනේ එච්චර ඒ කියන්නේ ඒක චීනේ හිටියේ ලෝකේ ජනගහනය අපිට තමයි තියෙන්නේ කියන එක ඒගොල්ලෝ පාවිච්චි කරපු කාරණයක්. ඒගොල්ලෝ ලෝකයේ හමුවේ පාවිච්චි කරපු කාරණයක් අපිට තමයි ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්නේ කියලා
1: කියන එක.
2: ඉතින් ඒක පහු මේ වසරේ ඉක්මවා ගියේ නේද? මේ වසරේ ඉන්දියාව එක ඒ තැනට ආපු එක මේ ඉතින් ඒකත් චීනයට ඉතින් අර වන් චයිල් පොලිසිය එක අයින් කර අවුරුදු 10 කට විතර කලින් ඒ අයින් කරෙත් මේක වෙන බව දැනගෙන තමයි.
1: ඔව් දැනගෙන ඉතින් සමහර විට ඔය චීනය ඇතුලේ සිද්ධ වෙමින් තිබ්බ ඒ කුමන්ත්‍රණය ගැන නැත්නම් ඒ හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීම ගැන ඉන්දියානු රෝහත්තු සේවය මැදිහත් වෙලා කරපු යම් හෙලිදරව් කිරීමත් එක්ක අර පොඩ්ඩකට තරහ අමතක කරලා මොනා වුණත් මේ අවස්ථාවේදී අපි වෙනුවෙන් හිටියනේ කියන ඒ එකගතාවයත් එක්ක මේ වෙලාවේ ඔය නේපාලයේ සහ ටිබෙට් වල සිද්ධ වෙන ගලවා ගැනීම කටයුතු වලට චීනයයි ඉන්දියාවයි දෙකම එකතු වෙලා කටයුතු කරනවා
2: වෙන. ඔව් චීනය හැබැයි ඒකම මේ අර මේ හක්කපටස් ඉන්න ගැන දන්නවා. දැන් ලංකාවේ හක්කපටස් දෙන්නේ මේ අලින්ට කොමඩු ගෙඩිය ඇසේ හංගලනේ. ඉතින් මේක මේ කොමඩු ගෙඩියක් අස්සේ චීනෙට දුන්න හක්කපටස් එකක්ද නැද්ද කියලා චීනෙට හොඳටම හොයාගන්න පුළුවන්.
1: හොයාගන්න පුළුවන් මේ ඇත්තටම මේ වෙලාවේ ඉන්දියාවත් ඔය සිදුවීමේදී යම් ආකාරයකින් උපාය මාර්ගයක කටයුතු කරලා තන පොතෝ නැ ඉන්දියාවට තිබ්බන ඕක වෙන්න දීලා බලාගෙන ඉන්න.
2: හැබැයි
1: එහෙම තමන්ගේ අසල්වැසි නැත්තම් බලවතා තමන් එක්ක තරග කරන බලවතා එහෙම අර අන්ස්ටැබිලයිස් වෙනවටත් කැමති වුණේ නැහැ. අස්ථාවර රාජ්‍යයක් වෙනවට කැමති වුණෙත් නැහැ. ඒක පොඩි නිකන් ඔළුව කල්පනා කරපු වැඩක් වෙන්නත් පුළුවන්.
2: වැඩක් වෙන්න පුළුවන්. දැන් අලුත්ම මේ ආදර සම්බන්ධතාවය ඇති වෙමින් තියෙන්නේ චීනයයි ඉන්දියාවයි එක්ක නෙමෙයි. චීනයයි ජපානයයි.
1: චීනයයි ජපානයයිනේ.
2: ඔව්. දැන්
1: වෙනම කතාවක්.
2: වෙනම කතාවක් ජපානයේ මොකද ජපානය කාලයක් නොසලකා හැරිය. ඒගොල්ලෝ නොසිතු ආර්ථික බබල් එකක ඒගොල්ලෝ දැන් හිරවමින් ඉන්නවා.
1: ඒ බබල් එක මේ නෝ අතරම් පිපුරුවා.
2: පිපුරුවා දැන්
1: පිපුරලා තියෙනවා.
2: පහුගිය අවුරුදු 10ටම මේ ඇත්තටම ජපානයේ පඩි වැඩි වෙච්ච නැති තරම්. මොකද වැඩි කරන්න බෑ. ඊළඟට ලොකුම ප්‍රශ්නේ ජපානය එන්න එන්නම වයසට යමින් ඉන්නවා. අපේ රටත් මුහුණ දෙන ප්‍රධාන කාරණේ මේ වැඩිහිටි ජනකාණය වැඩි වෙමින් ඉන්නවා. ඒ කියන්නේ රට විසින් රැකබලා ගන්න ඕනේ පිරිස එන්ඩෙන්ඩ ප්‍රමාණාත්මකව වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ජපන් බඩුවලට තිබිච්ච මේ දැන් ඉලෙක්ට්‍රොනික උපාංග ඔක්කොම ආවේ ජපානයෙන්නේ. ඒ අපි ඉස්සර කියනකොට ජර්මනි අල්මාරියක් විතර සයිස් එකකින් හදන එක ජපාන ගිනි පෙට්ටියකට දාලා දෙනවනේ. ඉතින් ඒ කාරණේ දැන් ගිනි පෙට්ටියනුත් එහා පැත්තට ගිහිල්ලා ඉවර වෙලා නිකන් පුංචි මොකක්ද එහෙම පෙට්ටි නැහැ. ඇත්තටම නිකන් මලක රේණු සයිස් එකකට චීනය විසින් කම්පැක් කරලා දෙනවා. ඉතින් චීනය මොකද ඒගොල්ලන්ගේ තියෙන ශක්්‍යතාවයන් ජනගහනය මේවත් එක්ක ඒගොල්ලෝ ජපානයට වඩා ලාභෙට ඒ භාණ්ඩයම ඒ විදිහටම මේ චීනය විසින් හදන්න ගත්තේ හින්දා ජපානයට සහ කොරියාවට සෑහෙන ලොකු ආර්ථික ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. දැන්
1: ඇවිල්ලා තියෙන්නේ
2: මේ වෙලාවේ හොඳම වැඩේ තමයි අල්ලපු රටෙත් එක්ක ඉස්සර චීනයි ජපානයයි හරි මිතුරුකමින් හිටියා. පස්සේ ජපන් චීන යුද්ධය 1800 ගණන් වලද කොහෙද ඇති වුණා. ඒකත් එක්ක දෙන්න දෙමාළු තරහ
1: වුණේ.
2: දැන් මං හිතන්නේ ආයෙ යාළු වෙන්න වෙලා තියෙනවා.
1: ඔව් ඒ කියන්නේ මේ කෝඑක්සිස්ටන්ස් එකක් නැතුව ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් ලෝකෙ ඇති වෙලා තියෙනවා. අපි ඔය කොච්චර ඇමරිකාවයි චීනය ගැන කතා කරත් ඒගොල්ලොත් හරි යාළුවෝ. ඒ කියන්නේ ඇමරිකාවේ සෑහෙන අපනයන ප්‍රමාණයක් එන්නේ චීනයට යනවා සහ චීනෙන් ඒගොල්ලෝ ඉම්පෝට් කරනවා සෑහෙන ප්‍රමාණයක්.
2: චීනයට විශේෂයෙන් ජපානයත් එක්ක තරහ වෙන්න හේතුවත් ඇමරිකන් හමුදා බේස් වැඩි ප්‍රමාණයක් තියෙන රටනේ
1: ජපානය කියන්නේ. ඉතින් ඒ කාරණාත් එක්ක ඒ වගේම තමයි මේ ජපානය ගැන දැන් වෙනවා කියපු කතාව. ජපානයේ තියෙන වර්ල්ඩ් ක්ලාස් බ්‍රෑන්ඩ් තිබ්බනි. අපි ලෝකෙම දන්න බ්‍රෑන්ඩ්ස් අපි නම් කියන්න යන්නේ නැහැ. හැබැයි එහෙම තිබ්බනි. ඒ බ්‍රෑන්ඩ්ස් මේ වෙනකොට ටික ටික වෙළඳපොලෙන් අයින් වෙලා වෙන බ්‍රෑන්ඩ්ස් වලින් රිප්ලේස් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ ගොඩක් දේවල් චීන බ්‍රෑන්ඩ් නැත්නම් ඇමරිකන් බ්‍රෑන්ඩ් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අර පේන දේ තමයි අපි කොච්චර මේ එක එක පැතිවලට බෙදිලා රණ්ඩු කරත් ලෝකයේ මේ බලවතුන් අපිට මේ පිටින් පේන්න ඒගොල්ලෝ නිකන් තරහයි වගේ හිටියට ඇතුලෙන් ඒගොල්ලෝ එහෙම නැහැ. එහෙම පොඩ්ඩක් කට්ටිය උදව් කරගෙන කට්ටියට කට්ටිය බලාගෙන එහෙම සහයෝගයෙන් තමයි ඉන්නේ. මොකද එහෙම නැතුව ඉස්සරහට යන්න බෑ. අර අපි හැම වෙලේම කියන කාරණා මෙතනින් එහාට මේ යුගයේ ලෝකයේ බලවතුන් තීරණය වෙන්නේ යුද ශක්තිය අනුව නෙමෙයි. ඒක තීරණය වෙන්නේ සාර ආර්ථික ශක්තිය අනුව ඉකොනොමික් පවර් එකත් එක්ක. ඉතින් මේ වෙනකොට ඔය ටිබෙට් සහ නේපාල දේශ සීමාවෙත් මුදවා ගැනීම කටයුතු වලට ওই විදිහට මේ ඉන්දියානු සහ චීනාය විතරක් සහභාගී වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ තියෙන මොකක් හරි හිතවත්කමක් නිසා වෙන්න පුළුවන් හදිස්සියේ ඇති වුණා.

0: FM anu hatarai dashma ata net FM
1: උදේ 8:22 දැන්
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා එපා හඳන්නට මගේ සුදා. ඕම් බ්ලාස්ටර් එම්ම මං කතා නවතින්නේ නැහැ. ලාතා ඉතින් කතා කරන්න.

0: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙනකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා

0: විනාඩි 5යි. මේකට ආර්ථික මධ්‍යස්ථානයේට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
1: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක්. BYD C-Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Lion 5. Smart Drive, Smart Savings. 0112-125-125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: FM 95 FM 94.8 Net FM.

0: උදේ 8යි විනාඩි 28යි ඇල්ගොතාවෙන් වෙලාව. කොහෙටද යන්නේ? මං කියන්නේ ඇයි අපේ මේ මයික් ඕෆ් කරාම තමයි රස කතා
1: කරන්නේ. රස කතා. ඒවයි තින් එහෙම.
0: වැඩිපුර හැන්.
2: ඒව රස වැඩි හින්දා
1: ඒව රස වැඩි හින්දා
2: කියන්න බෑ.
0: කියන්න බෑ.
2: ඒව අහන්න ඕන නම් මෙහෙන්.
0: ඔව් එද්දි මොන හරි
2: අර අපිට බැරිද දන්නේ අර මේ අපි අයස්කාන්තයේදී ලංකාවේ ප්‍රථම වතාවට වෙන රටවල ඒ කොන්සර්ට් වල තියෙනවා ඒක. බෑක් ස්ටේජ් ටිකට් එකක් ලංකාවට ඉස්සෙල්ලා හඳුන්වලා දුන්නේ අපේ අයස්කාන්තේ කොන්සර්ට් එකට.
1: ඔව්නේ.
2: ඔව්. දැන් ලෝකේ වෙන බොහොම ලිමිටඩ් ටිකට්ස් තියෙනවා ඒවා ගොඩක් කලාවට ඔය මේ ෂෝස් ප්ලෑන් කරන ඉගෙන ගන්න අය සවුන්ඩ් ඉංජිනේරින් ඉගෙන ගන්න අය ඒගොල්ලන්ට තමයි මේ බැක් ස්ටේජ් ටිකට් වැදගත් වෙන්නේ කොහමද තිරයෙන් පිටිපස්සේ කොන්සර්ට් එකක වැඩේ වෙන්නේ කියන එක.
1: එහෙම එකක් ඕන අපි හදලා දෙමු.
2: ඔව් ඒක තමයි මම කියන්නේ. මේ ලංකාවේ දැන් මේ දවස්වල මේ පොප් කොන්සර්ට් කීපයක් යනවනේ හොඳයි ඒක.
1: ඔව්.
2: I think ඒවත් මං කියන්නේ බැක් ස්ටේජ් ටිකට් තිබ්බද කොහෙද? මේ අපිත් බැක් ස්ටේජ් ටිකට් එකක් නේද?
1: ඔව්නේ.
2: මැදිරියේ සිට රේඩියෝ වහන්.
1: එහෙම ඕන නම් කට්ටිය කියන්න මේ පැත්තට අපි එහෙම එකක්
2: හදමු. ඔව්.
1: හරිද ඉතින්
2: ඒකේකට කතා කරන්න මම කරි ගාන කර කරලා දෙන්න.
1: මෙහෙමයි ඉතින් හැමෝටම බෑ.
2: හැමෝටම.
0: හරි.
1: දැන් අර මෙහෙම බැක් ස්ටේජ්

0: ආව් ලංකාවේ මේ දැන් පොප් කල්චර්කට අදාළව සෑහෙන්න තිබ්බනේ මේ වැඩ ගොඩක් ඉතින් සතුටුයි
1: පහෝගේ වීකෙන්ඩ් එකේ තිබ්බා
0: ඇලන් වෝක නේ ඇවිල්ලා තිබ්බා ලංකාවට
1: ඇත්තටම ඒවා මේ මාර වැඩ මමත් ඉතින් මේ නිකන් ඈත තියා මේ රස වින්දා
2: මේ වීකෙන්ඩ් එකේ නෝ මේ
1: ඒතන කොන්සර්ට් දැක්ති බැලන් වෝක විතර නෙමෙයි තවත් තවනේ
0: ඔව් ඔව් සෑහෙන කට්ටියක් ඇවිල්ලා ඉතියා
2: කට්ටිය එක්ක පොප් කල්චර් ගිහිල්ලා එක්ක ඩවුන් සවුත් ගිහිල්ලා එක්ක පෙරහැර බලන්න
0: ගිහිල්ලා ඔව් ඉතින්
1: ඒ ඔක්කොම පොප් කල්චර් එකේ දේවල් තමයි
0: පොපියුලර් කල්චර් ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ ඒකට එහෙම තමයි කමක් නැහැ කොහොමරි කට්ටිය සතුටින් විනෝදයෙන් ඉන්න ඕන
2: හැපනින්
0: වෙන්න ඕන
1: රටක් වාගේ නිකන් මුස්පෙන්තු විදියට තියෙන්න ඕන
0: ඒකනේ එහෙම බෑ
2: හැපනින් වෙන්න ඕන
1: අනිවාර්යයෙන්
0: ඇවිදින්න ඕන ආයේ ජොලි දාලා විනෝදයෙන් ඉන්න ඕන දැන් මිද්දි ඔයාට මේ නිතරම හිතන්න ඕන දෙයක් තමයි වා වාගේ මූල්‍ය ස්ථාවරත්වය කියන දේ
2: එහෙම
0: ජොලි දදා හැපනින් වෙවි ඉද්දි රල්ලි ටික ඉවර වෙලා ගියොත් අන්න ප්‍රශ්නයක්
2: හෙට ඉන්න විදියක් නැති වෙනවා
0: අන්න ඒ කියන්නේ ඔයා හරියට වාගේ
1: රල්ලි ටික ඉවර වෙනවා අනේ දෙයියනේ මම මේ මොකක් කන්නේ බොන්නෙත් නැ අඳින්නේ පළඳින්නෙත් නැ කොන්සර්ට් එකක් බලන්නෙත් නැ පෙරහැරක් බලන්නෙත් නැ පින්කමක් කරන්නෙත් නැ
0: ගෙදට්ටලා ඉන්න
1: ගෙදට්ටලා ඉඳලා හරියන්නෙත් නැ
0: නෑ අන්න දෙකම වෙන්න බෑ එක පැත්තකින් ඔයා එහෙම එන්ජොයි කරන්න ගියාට පස්සේ සල්ලි ඉවර වෙලා ඊට පස්සේ ඊළඟ මාසේ කොහමද රෝල ගහගන්නේ කියලා කල්පනා කර කර ඉන්නත් බෑ අනිත් පැත්තෙන් සල්ලි ඉවර වෙනවා කියලා ගෙදට්ට වෙලා ඉන්නත් බෑ දෙකම කරගන්න පුළුවන් වෙන්න ඕනේ يعني ওই දෙකම අනිත් පැත්තට يعني එහෙම හිතන්න ඕනේ නෑ يعني ඒක අතහැරලා දාලා දෙකම අතහැරලා දාලා ඔයාට පුළුවන් වෙන්න ඕනේ ආයි හැපනින් වෙලාවට හැපනින් වෙන්න ඕන. ගෙදරින් ඉන්න වෙලාවට ප්‍රශ්නයක් නැහැ. එහෙම ගෙදර ඉන්නත් ඕනේ. සමහර අය තියෙනවා එහෙම ගෙදරින් එකත් පොඩි හැපනින් එකක් වෙන කට්ටිය ඉන්නවා.
2: ඔව්.
0: හැබැයි අර අපි කියන්නේ මේ මූල්‍ය ප්‍රශ්න නිසා නැත්නම් මූල්‍ය ස්ථාවරත්වයේ ගැටලු නිසා ඒ එහෙම දේවල් නැති කරගන්න හෝ ඒව මගහරින්න අවශ්‍යතාවයක් නැහැ. අපි වට කියනවා යන්න CDB එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතක් වඩ දාන්න පුළුවන් හැකියාව තියෙනවා වසරකට 15% පොලි අනුපාතයක් එක්ක වාඩ පුළුවන් වගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ සිව්වන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය. ඒ වගේම තමයි අවුරුදු 30ක් පුරාට මේ ශේෂ්ත්‍රයේ රැඳී ඉන්න ආයතනය.
2: ඉතින්
0: ගිහිලා ස්ථාවර තැන්පතුවක් දාන්න වාගාව තියෙන මුදල් එහෙම ආයෝජනය කරලා තියන්න. එතකොට වාට කිසි ප්‍රශ්නයක් නැතුව ජීවිතේ එන්ජොයි කරන්න පුළුවන්. මොකද මූල්‍ය කළමනාකාරීත්වය කියන එක ඔවා කල් තියා සැලසුම් කරලා තියෙන නිසා. එහෙම නැති වුණොත් තමයි අර වගේ වාට එක්කෝ එන්ජොයි කරන්න නැතු ඉන්න වෙනවා. නැත්තං එන්ජොයි කරගෙන කරගෙන ගිහිල්ලා අන්තිමට ඊළඟ මාසේ මුකුත් නැතුව අනාථ වෙන්න වෙනවා.
2: ඒකට බලාගෙන ඉන්නවා.
0: ඉතින් ඒ දෙකම වෙන්න දෙන්න එපා. ඒ දෙකම වෙන්න නොදී වාට පුළුවන් ජීවිතේ වාගේ සතුටෙන් ඉස්සරහට අරගෙන යන්න. යන්න CDB එකට ගිහිල්ලා වාගේ ස්ථාවර තැන්පතුවක් දාන්න. කෝල් එකක් ගන්න මේ නම්බර් එකට වැඩි විස්තර දැනගන්න 01188 388 388 01188 388.
2: right ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනේ ටාටා සුපර් ඒස් ගැනත්
0: අන්න ඒකත් ඉතින් අර වගේ හැපනින් වැඩක් තමයි මොකද ඔය බිස්නස් එකක් කරද්දි සාමාන්‍ය අපි දන්නවා ඔයාට දුර බැහැර යන්න සිද්ධ වෙනවා නේ රට මැද ඉඳලා මෙහේ වරායන් වලට ගුවන් තොටුපළට එන්න සිද්ධ වෙනවා
2: නැත්තම්
0: මේ රට කෙළවරේ ඉඳලා මුහුදු කරේ ඉඳලා රට මැදට වාට යන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා
2: ඒක
0: ඉතින් ඔයාගේ බිස්නස් එකේ ස්වභාවය අනුව තමයි වටේ යන ගමන් බිමන් වැටෙන්නේ.
2: ඉතින්
0: කොහොම වුණත් ඔය කරන ව්‍යාපාර කටයුතු අපි අර කිව්වනේ තෙල් එහෙම ගණන් ගියා හෝ අඩු වුණා හෝ සංශෝධනේ වුණා කියලා ඒව බලපෑමක් කරගන්නේ නැතුව ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයකින් ඔයාට වැඩ ටික කරගන්න පුළුවන් නම් ඒ වගේම තමයි ඔයාගේ වාහනයට වොරන්ටි හම්බෙනවා නම් ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒ කාලය ඇතුළත කිසි බය වෙන්න කිසිම හේතුවක් නැහැ.
2: නැත්තම්.
0: ඔයාට ගිහිල්ලා ඔයාගේ වාහනේ හදාගන්න පුළුවන් නම්.
2: ඔව්.
0: ආය අතින් වියදම් වෙන්නෙත් නැත්තම්.
2: ඔව්.
0: ඒකනේ ප්‍රධානම දේ, වැදගත්ම දේ. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ටාටා සුපර් ඒස් ගැන.
2: නැත්තම්
0: අපි හැමෝම දන්නවා ඩීමෝ ලොක්ක කිව්වට පස්සේ ඔයාගේ බිස්නස් එක සාර්ථක වාරි ඉස්සරහට කරගෙන යන්න නම් ඔයාත් ගන්න ටාටා සුපර් ඒස් එකක්.
2: රයිට්.
0: ටාටා සුපර් ඒස් එකක් කියලා කියන්නේ මේක මේ දැන් අර ටාටා ඉස්සර අපි ඩීමෝ බට්ට දන්න කට්ටිය ඉන්නවනේ. ඩීමෝ බට්ටට කරන්න බැරි වැඩ දිනවනේ.
2: ඔව්.
0: ඉතින් හිතන්න ඊට වඩා ලොකු වැඩ ඔයාට කරගන්න ඕන කියලා ඔයාගේ බිස්නස් එක ඇතුලේ. අන්න ඔයාට ගැළපෙන වාහනය තමයි ටාටා සුපර් ඒස් කියලා කියන්නේ.
2: රයිට්.
0: ඉතින් දැන් වාහනයක් ගන්න ගියාට පස්සේ ඉස්සෙල්ලාම හිතන්න ඕනේ අලවියෙන් පසු සේවාව ගැනනේ. ගන්න එක ඕකේ. හරිද ගත්තට පස්සේ මොකද වෙන්නේ
2: හදිස්සියරි
0: ප්‍රශ්නයක් આવොත් මොන හරි ඉන්නවද මට පිහිට වෙන්න කියන කාරණාව හොයන්න ඕනේ
2: නැත්තම්
0: ඉතින් මහපාර වාර තමයි අසරණ වෙලා ඉන්න වෙන්නේ ඒ නිසා තමයි අපි වාට කියන්නේ අපි දන්නවා ටාටා ලංකාවට අරගෙන ඉන්න අවුරුදු 65ක විශ්වාසයත් එක්ක ඩීමෝ
2: ඉතින්
0: ටාටා සුපර් ඒස් එකක් ඔයා ගත්තට පස්සේ ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ මොකද සේවා මධ්‍යස්ථාන දහාටකට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. ඒ ඕන තැනකින් ඔයාට වාගේ වාහනේ හදාගන්න පුළුවන්. එන්ජින් එකේ රිපෙයාර් එකක්ද, ඇක්සිඩන්ට් එකක් වෙලා මොන හරි රිපෙයාර් කරගන්නද, පේන්ටින් එකේ ටින්කරින් වල මොන හරි ප්‍රශ්නයක්ද, එකම වහලක් යටින් ඔයාට හැමදේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි හදිස්සි අවස්ථාවකදී ඔයා 1388ට කෝල් එකක් දුන්නොත් ලංකාවේ ඕනම තැනකට ඇවිල්ලා ඔයාගේ ටාටා සුපර්ස් එක හදලා දෙන්නත් ඩී මෝල බැඳී ඉන්නවා. ඉතින් ඒ නිසා වඩ බය නැතුව අපි කියනවා ආගේ බිස්නස් එක සාර්ථකව කරගෙන යන්න ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන පවර් ස්ටියරින් තියෙන මහන්සි නැහැ. එතකොට වඩ ඩ්‍රයිව් කරන්න පුළුවන් සෑහෙන දුරක් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම තමයි හොඳ කැබින් ස්පේස් එකක් තියෙන ටාටා සුපර් ඒස් එකක් ගන්න කියලා අපි මතක් කරනවා. ඒක ගැන දැනගන්නත් වඩ පුළුවන් 1388ට කෝල් එකක් කරලා
2: දෙන්න. රයිට්. හරි, දැන් අචි මේ අපි සමහර කෑම හදලා තියෙද්දි අපි කියනවානේ මේක තෙල් රහයි කියලා.
0: ඔව්
2: නේද? එතකොට තෙල් රහයි කිව්වට ඉතින් තෙල් නොදා හදන්න බෑනේ. සමහර කෑම තියෙනවා අනිවාර්යෙන් තෙල් දාන්න ඕනේ. ඒ තෙල් රස එන්නේ ඔයා නිසි ප්‍රමිතියෙන් හදපු නැති තෙල් එකක් පාවිච්චි කරොත්.
0: ඔව්.
2: මේක නිසා
1: තමයි කෑම රසනේ.
2: කෑම රසනේ.
0: තෙල් රහයින් විදියක් නෑ.
2: නෑනේ. ඒක නිසා තමයි වාට කියන්නේ ෆෝචුන් ඔයිල් ගන්න කියලා. වාට තියෙනවා දැන් කොකොනට් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්, කුකින් ඔයිල්, කෝන් ඔයිල් ඕන වර්ගකින් තියෙනවා.
0: ඔව්.
2: වාට තියෙන්නේ ගිහින් ගන්න.
0: ගිහිලා ගන්න තියෙන්නේ.
1: ලුණු සම්බන්ධෙනුත් ඕකනේ.
0: හා.
1: මේ අපි ඇත්තටම ලුණු වගේ නෙන්න ඕනේ. ලුණු සහ තෙලුත් ඉතින් බලනකොට ඒ වගේ තමයි.
2: ඔව්.
1: ලුණු වැඩි වුණොත් කෑමකට.
2: ඔව්.
1: අප්පා ලුණු වැඩි කියලා නේ කියන්නේ.
0: ඔව්.
1: ලුණු මදි වුණොත් කෑමකට
0: ලුණු මදි කියලා නේ කියන්නේ.
1: මදි කියලා නේ කියන්නේ. හැබැයි ලුණු ගානට තියෙනකොට කවදාවත් කියන්නේ නැහැ ලුණු රහයි කියලා.
2: ඔව්.
1: අපි කියන්නේ කෑම රහයි කියලා. ඉතින් ඒ වගේ තමයි.
0: තෙලුත් ඒ වගේ තමයි.
1: ලුණු කවදාවත් ලුණු ගානට තියෙන දවසට අපි කවදාවත් කියනවාද ලුණු මතක් වෙන්නේවත් නැහැ නේ.
2: ඔව්.
1: ලුණු වැඩි වුණොත් හරි අඩු වුණොත් හරි තමයි අපිට ලුණු මතක්
0: වෙන්නේ. මතක් වෙන්නේ. ඉතින් තෙල් කියන්නේත් ඒ වගේ තමයි. තෙල් වැඩි වුණොත් අන්න අපිට තෙල් රහ දැනෙන්න පටන් ගන්නවා. එතකොට කෑමේ කේ රහ එන්නේ. තෙල් අඩු වුණොත් ඒත් ඉතින් වැඩි සාර්ථක නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ ෆෝචුන් ඔයිල් ගන්න කියලා. දිවෙන පුරාම තියෙන සිල්ලර වෙලද සල් වලින් සුපර් මාකට් වලින් ඔයාලට ගන්න පුළුවන්. මිල ලීටර් 200 ඉඳලා ලීටර් 20 දක්වා ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මිල පටන් ගන්නවා රුපියල් 340.

0: Anupaha, FM Anu Hatarai Dashma Atta, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: උදේ 8 විනාඩි 41යි දැන්.
4: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
5: ඔබව ඉදිරියෙන් තබන SLP Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස O-class සම්මානයෙන් පෙතුම් ලබයි. SLP Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 788 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
8: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
9: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්ම තමයි.
8: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
9: පොල් තෙල් විතරක් නේ.
8: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
9: ඔව් ඉතින්
8: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
10: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
11: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
12: සුවිශේෂී වාසි සමග අතිනවීන Tata Yodha cab එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
13: බිස්නස් කරන අයට මේක Yodha හයිය.
0: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදෑසන විනාඩි 48 යල්ගටවම වෙලාව. හරිද අපි යන්න ඕන අපේ ඊළඟ පැයට. ඊට කලින් ඔයාලට මතක් කරනවා ඔයාගේ ගෙදරට දාන්න කියලා Rhino Premier Roofing Sheets. ඒ මොකද දන්නවද?
1: සිල්ලේ ඉන්න පුළුවන්.
0: නෑ මොකද?
1: නිවිසන සිල්ලේ ඉන්න පුළුවන්.
0: ඔව් නිවිසන සිල්ලේ ඇත්තටම ඉන්න පුළුවන්. මේ එක
1: හේතුව නැත්නම් වහින වෙලාවට අර ගෙදර තියෙන ඔක්කොම
0: නෑ
1: කෝප්ප පිගං නම් හරියන්නේ නැහැ බාල්දි බේසන් ඔක්කොම තැන් තැන් වල තියන්න වෙනවනේ.
0: ඔව් කුස්සියේ බඩු ටික නැහැ අන්තිමට ගෙදර වතුර මේ වැටෙන ටික මේ පුරව ගන්න තමයි මේ බඩු ටික පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඔයාලට එහෙම ප්‍රශ්නයක් නැහැ Rhino Premier Roofing Sheets දැම්මුත්. මොකද එකක් තමයි hydrophobic coating එක. අපි කලින් පැය මතක් කරා මේ coating එක නිසා වතුර රැඳෙන්නේ නැහැ ෂීට් එකේ. ඒක නිසාම ඔයාලට කාලයක් තිස්සේ ඔයාගේ ෂීට් එක අලුත් විදිහට brand new ගෙදරක් වගේ තියාගන්න පුළුවන්. අනිත් හේතුව තමයි යටින් එනවනේ මැටි ලේයර් එකක් නුවා. එතකොට ඔයාලට සීලිමක් ගහන්න ඕනෙත් නැහැ. එච්චරට ඒකේ ෆිනිෂ් එක ලස්සනයි. ඒ වගේම තමයි ඔය රස්නේ කාලේට එහෙම ඔයාගේ ගෙදර අර රස්නේ කියලා මේ හරි අවුලෙන් ඉන්න ඕනේ නැහැ. හරිම කූල් එකේ, චිල් එකේ ඔයාට ඉන්න පුළුවන් Rhino Premier Roofing Sheets දැම්මොත්. ඒක නිසා වැඩි කල් ගන්න නැතුව අදම ගිහිල්ලා Rhino Roofing Sheets බලන්න ගිහිල්ලා ඔයාගේ හાર્ඩ්වෙයාර් එක ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එක අනිවාර්යෙන් ඇති 1396ට කෝල් එකක් දෙන්න ඔයාට වැඩි විස්තර දැනගන්න ඕනේ නම්. හරිද ඊට පස්සේ අපිට මතක් කරන්න ඕනේ හෝමගම තියෙනවනේ ඉඩමක්. දැන් මේ කට්ටියක් ගිහිල්ලා ඉඩම බලලා කියලා net fm algo town අහලා තමයි ඇවිත්
1: තියෙන්නේ. තමයි ඉඩම බලන්න ආවේ කියලා.
0: හරි ෂෝක්
1: නේ. සල්ලි ලැබිලා තියෙනවලු
0: ඈ. ඒකනේ. මේ ඉතින් ඔයා තියන්න හෝමගම බෙරු කැටි තියෙන prime location එකක් මේක. prime group එකකින් ඔයාට අරගෙන එන මේ බෙරු කැටියේ හෝමගමේ තියෙන ඉඩම purchase එක කීයක්ද වෙනවද කියලා දන්නවද නෝ ඔයා?
1: 685,000
0: අනිත් එක තමයි මේ කොට්ටාවට විනාඩි 15යි. ඒ වගේම තමයි 280,129 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 400යි. NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරැක දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. ඒ වගේම තමයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ඉතාමත් සමීප දුරින්. ඒ වගේම තමයි ඔයාට අත්‍යවශ්‍ය දේවල් තියෙන සුපර් මාකට්ස්, හොස්පිටල්ස්, බැංකු මේ හැම දෙයකම ඉතා ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් දුරක තමයි මේ ඉඩම තියෙන්නේ. ඔයා මුලින් ගෙවන්න ඕන 40%. ඊතර ටික ඔයාට මාස 24ක් කාලය පුරාවට පොලි රහිතව ගෙවන්න ගන්න පුළුවන්. ඒක නිසා 13:22 ප්‍රයිම් ලගේ හොට්ලයින් එක කෝල් එකක් දීලා අදම ඔයාගේ ඉඩම බලන්න යන්න. හැබැයි අර කිව්වා වගේ ගිහින් කියන්නේ ඇල්ගෝ ටවුන් අහලා තමයි ආවේ කියලා. ඊට පස්සේ ඒ ඔයාට මතක් කරනවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් දාන්න කියලා. ඔයාගේ ඔය පාස්සන වැඩ ටික ගෙදර කරගන්න ඕනේ නම් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් දාන්න. මොකද මේ පාස්සන්න ඕනේ අය ගැලවෙන්නේ නැති වෙන්න නිනවා. ආයේ දෙතුන් සැරයක් පාස්සන්න නෝ නම් ඔයා හරියට ඒක පාස්සල නැහැ. ඒක නිසා තමයි කියන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් දාන්න කියලා. මොකද මෙල්වා එක ලංකාවේ අපේ එක නිසා.

0: ලොතරැයි මණ්ඩලය
1: යුත්තකෙන් නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
3: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 31 ගම්පහ දුම්රිය ස්ථානයේ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadina, Rhino Premier Roofing Sheet. Fetalistress and Hal, Dahatunai Anuhaya Amatana.
5: BYD plug-in hybrid ho electric vahanayak wenkarawa ganeemata BYD pradarshanagarayekata paminenna nathoth 0112125125 amatanna
6: ai sugar kiyala moonenna kala sevana kala madumeha harini capsule aragena satutin inna api vetakama api urumaya 40 wasaraka abimanaya sevana kala aayurveda 0747331540
7: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් ටෑග් දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝඩ ඔෆ්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
2: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් 5ම දවල් 1 ඉඳන් හවස 4 වෙනකන්.
3: ගින්දර හැන්දෑව විජානු. ජානු.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීල්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
4: වේලාව දෙනා මෙයි දැන්

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ගොස් තිබුණා. ඒ සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුට කර තිබූ දැනුම් දීමක් මත කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බවයි වාර්තා වුණේ. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ නොසිටි බවද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් එදින සඳහන් කළේ මන්ත්‍රීවරයා කිසිසේත්ම අල්ලස් කොමිසම මගහැරීමක් සිදු කර නොමැති බවයි. විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දීමක් කර තිබුණද අදාළ දිනේදී මන්ත්‍රීවරයා කොමිසමට පැමිණීමට නොහැකි බැවින් නීතිඥයන් හරහා වෙනත් දිනයක් ඉල්ලා තිබූ බවද එම පාර්ශවය සඳහන් කර සිටියා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙලෙස අද අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා. මීළඟ නෙට් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
5: FM 95, FM 94.8, Net FM.

0: දෙනමයි විනාඩි හතයි අල්ගුටවුම වෙලාව හරිද අචි
1: හරි
2: පිටරට ඉන්න අපේ මේ යාළුවෙක්ට මරු වැඩකලා මේ අතරම යේලියෙක්ට
1: යේලියකට
2: එයා ඒ රටට අලුතෙන්ම ගිහිල්ලා ඉතින් අලුතෙන්ම ගිහිල්ලා ඇත්තටම මේ ශ්‍රී ලාංකිකයෝ දැක්කම පොඩි චූන් එකක් යනවනේ නේ
1: ඩවුනේ
2: අපි තනි නෑ වගේ හැඟීමක් එනවා ඉතින් ඒක පිටරට ගිය ඕන කෙනෙක්ට තේරෙන
1: දෙයක්
2: ඉතින් එයා මේ වෙළඳසලකදී තව ශ්‍රී ලාංකික කාන්තාවක් කියලා හිතන කෙනෙක්ව දැකලා ශ්‍රී ලාංකික ඌරුව තියෙන බංගලාදේශ අය ඉන්නවා මාලදිවයින් ඉන්න අය ඉන්නවා ඉන්දියාවෙත් කේරලේ වගේ අපේම ඩයල්නේ
1: ඩවුනේ
2: කපාපු පළු අපේ වගේම මේ සමහරවිට ඉන්දියාව කියන්නේ දිල්ලි වල පැත්තේ කට්ටියත් සමහරවිට අපිව දැක්කම කේරලා කියලා අහනවා. ආම් කිව්වොත් ගොඩ තමයි. නැත්නම් ශ්‍රී ලංකන් කිව්වොත් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔය දිල්ලියේ පැත්තට එහෙම ගිල්ලි ඉවරලා හදිසියෙන් දිල්ලිය අය ඇහුවොත් කේරලා කියලා මලයාලම් භාෂාවෙන් කතා කරන්න ඕනේ නැහැ. ඔළුව වනලා ඔව් කියලා කියන්න. නේද? එතකොට ඒගොල්ලන්ට පොඩි ඉන්දියන් නැගීමක් එනවනේ.
1: එනවනේ.
2: ඉතින් දැන් වැඩේ වෙලා තියෙන්නේ අපේ මේ ගෑන් ළමයටත් ඒ වගේ කෙනෙක් දැකලා ශ්‍රී ලාංකික ස්වරූපයක් තියෙන. ඉතින් ළඟට ගිහිල්ලා ඇහුවලු අක්කේ ඔයා ලංකාවේද කියලා. බැලුවලු ඔරෝලා පිස්සුද මම ලංකාවේ නෙමෙයි කියලා කියලු.
1: මොකද්ද වෙලා
2: ඉතින් එයා එතකොට සිංහල භාෂාව කතා කරන වෙනතාලු තව ඉන්නවද කියලා
1: අපි දන්නෙත් නෑ අපි හිතන් ඉන්නේ මේ විතරයි කියලා.
2: ඔව්.
1: ඒ කියන්නේ තව අපි වගේ જાතින් ඉන්නවා.
2: ඉන්නලා. සිංහලෙන් අහලා අක්කේ ඔයා ලංකාවේද? ඔරෝල බලලා පිස්සුද මම ලංකාවේ නෙමෙයි කිව්වලු.
0: කීපෝ එකක් තේරිලා.
2: අපි අහන් ඉන්න කට්ටියට වැඩේ තේරෙන්නේ
1: නැති නේද? එහෙම අක්කලා ඉන්නවා. එහෙම ඉතින් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් කේරළ කෙනෙක් වුණා නම් උඩට හොඳට කතා කරයි. මේ දැන් අර අපි මේ දැන් ආයේ ওই පැත්තට තමයි යන්නේ. ඉන්දියාව, නේපාලය, ටිබෙටය මේ දැක්කද මේ වෙනකොට මුළු ලෝකෙම කතා කරනවා. අර මේ නේපාලි ඉස්කෝලේ ලොකු ඉස්කෝල
2: මහත්තයාගෙන
1: මේ රාජේන්ද්‍ර දවාදී තමයි මේ ලොකු ඉස්කෝලේ මහත්තයාගේ නම. ත්‍රිශූලි සෙකන්ඩරි ස්කූල් නුවාකොට් වල තමයි, ඒ කියන්නේ මේ ද්විතීය පාසලක්. මේක භාරව තමයි මේ රාජේන්ද්‍ර මහත්තයා ඉදලා තියෙන්නේ. ඉතින් දරුවන් 900 දෙනෙක්ගේ ජීවිත බේරගන්න මේ ප්‍රින්සිපල්ට පුළුවන් වෙලා තියෙනවා. මේ නේපාල ගං වතුර ඇති වෙද්දී අපි දන්න ඔය ත්‍රිශූරි ගංගා නිම්නේ ආශ්‍රිතව තමයි නේපාලේ ටිබෙටේ ඉඳන් එන ගඟක් නේපාලයේ දේශ සීමා හරහා නේපාලයටත් එනවා. ඉතින් ත්‍රිශූලි ගංගාවට ආශ්‍රිතව තමයි මේ පාසල තිබිලා තියෙන්නේ. මේ වෙනකොට මුළු ලෝකෙම එයා ගැන කතා කරනවා. අපි දැක්කා ලෝකේ BBC එක පවා මේ වාර්තා කරලා තිබ්බා මේ රාජේන්ද්‍ර දවාදී කියන ලොකු ඉස්කෝලේ මහත්තයා ගැන. මේ අර අපි කතාවට කියනවානේ අපේ අම්මලාට, සමහරලාට, අපේ ගුරුවරුන්ට, අපිට ගොඩක් ආදරය කරන අයට සමහර මේ අනතුරු කල්තියා තේරෙනවා කියලා. ඒ වගේ සිද්ධියක් තමයි මේ වෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට මුළු ලෝකෙම ප්‍රශ්න කරනවානේ මේ නේපාලයේ සිද්ධිය කල්තියා අඳුන ගන්න බැරුව ගියාද, සැටලයිට් වලින් ගත්ත ෆොටෝස් වලට මොකද උනේ, මේවා පිරික්සන්න බැරුව ගියාද, චීනය දැන් ওই ටිබෙට් දේශ සීමාවේ ඇතුළු කලාපේ පාලනය භාරව ඉන්නවා. ටිබෙටේ ඔටොනොමස් රීජන් එකක් වුණාට චීනය මැදිහත් වෙලා පාලනය
0: කරනවානේ.
1: ඉතින් මේ ලෝකේ නවීන තාක්ෂණයේ තියෙන රටවල් කල්තියා මේක දකින්න බැරුව ගියාද, මෙහෙම ග්ලැසියර් එකක් කඩාගෙන වැටෙන්න පුළුවන්, මෙහෙම ටික ටික මේ කඳු පන්ති දුර්වල වීගෙන යනවා, මේවා ප්‍රෙඩිට් කරන්න, පුරෝගතනය කරන්න බැරි වුණාද කියන ප්‍රශ්නය ලෝකේ මේ වෙනකොට අහනවා. ඉතින් ඔය ඔක්කොම අතරේ ඔය කිසිම තාක්ෂණික මෙවලමක් නැතුව, අඩුම දැනුවත් කිරීමක්වත් නැතුව, ඒ කියන්නේ නිකන් ඇලර්ට් එකක්වත් නැතුව තමයි මේ ඉස්කෝලේ මහත්තයා දරුවෝ 900ක් බේරගෙන තියෙන්නේ. සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. ආ ඉස්කෝලේ දැන් ඉන්නවනේ, ඉතින් ළමයි 900ක් විතර ඉන්නවා.
0: උදේ පාන්දර
1: වැඩ ටික කරීගෙන යද්දී එකපාර අම්ම කෙනෙක් දුවගෙන ආවලු. හරිද? ඉස්කෝලේ දරුවෙක්ගේ අම්ම කෙනෙක් දුවගෙන ආවලු. දුවගෙන ඇවිල්ලා කිව්වලු, "සර් මේ මේ මෙහෙම මේ උඩහට ලොකු ගංවතුරක් එනවා. මම මේකයි ආවේ මේ මගේ දරුවව එක්කගෙන යන්න. මම දරුවව එක්කගෙන යන්න මගේ කෙනාව. මේ සර්වත් ඉතින් මම දැනුවත් කරා ඉච්චරයි." අම්මා හරි කලබලෙන් දුවගෙන ඇවිල්ලා කිව්වලු. ඉතින් දැන් ඉතින් සර්ට තිබ්බනේ එහෙම වට ආණ්ඩුවෙන් කිව්වෙත් නෑ, කවුරුත් වග කිව යුතු කෙනෙක් කෝල් කරලා කිව්වෙත් නෑ, දැනුවත් කිරීමක්වත් මුකුත් නෑ. එහෙම මේ අම්මා කෙනෙක් කිව්වා කියලා ඉස්කෝලේ වහන්න පුළුවන්ද? අම්මා ඉතින් අර එයාගේ දරුවව එක්කන් ගියාලු. එක්කගෙන යන්න පුළුවන් නේ. ඊට පස්සේ මෙයාට දැනුණලු අම්මල සාමාන්‍යයෙන් එහෙම කිසිම හේතුවක් නැතුව හදිස්සියෙ දුවගෙන එන්නේ නැහැ. එහෙම ඇවිල්ලා මේ බොරුවට ගං වතුරක් ගැන එහෙම කියන්නේ නැහැ. මෙතන මොකක් හරි තියෙනවා. දරුවෝ 900ක් මේ පාසලේ ඉන්නවනේ. හරිද? මේ දරුවෝ 900ක් ඉන්න පාසලක්. 1000කට ආසන්න ප්‍රමාණයක්. මෙයා ඒ වෙලේම පන්තිවල හිටපු ඔක්කොම දරුවන්ව නිවාඩු දීලා යවවලු. උස් බිම් වලට වහාම දුවන්න කියලා නියෝගයක් දුන්නලු. ඒ වෙලේ තව ඉස්කෝලේ බස් එකකට ළමයි ටිකක් එන ගමන්ලු හිටියේ. බස් එකත් හරවලා යවවලු. බස් කීපයක්ම හරවලා මේ යවවලු යන්න කියලා. හයිලෑන්ඩ් එකකට යන්න. ටිකක් උස් බිමකට යන්න කියලා යවවලු. ඉතින් යවලා අරියටම විනාඩි 10කට පස්සේ තමයි ත්‍රිශූලි ගංගාව හරහා මේ දැවැන්ත උදම් රළ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගුරුතුමා රාජේන්ද්‍ර දවාදී කියනවා තව විනාඩි 10ක් මම මේ තීරණය නොගෙන හිටියානම් අද මමත් මේ දරුවෝ 900ක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ ඛේදවාචකය මීට වඩා ලෝකේ අපි කියන්නේ අපිට කතා කරලා ඉවර කරන්න බැරි විදිහේ ලොකු ඛේදවාචකයක් බවට පත් වෙනවා. හැබැයි මේ තනි ගුරුවරයෙක් කිසිම තාක්ෂණික භාවිතාවකට සැටලයිට් ඉමේජ් මුකුත් නැහැ. හැබැයි අර අම්මා ඇවිල්ලා කියපු නිසා යාට දැනෙනවා පොඩි ඉවක්. අර නැචරල් ඉන්ස්ටින්ක්ට් කියලා කියන්නේ පොඩි ඉවක් දැනෙනවා. යම් දෙයක් සිද්ධ වෙනවා මම මේ වෙලාවේ ඉක්මන් තීරණයක් ගන්න ඕනේ කියලා. අර ඩිසිෂන් මේකින් කියන එක කොච්චර වැදගත්ද කියන එක මේ පරිපාලන කටයුතු කරන කෙනෙක්ට, මේ වගේ දරුවන්ගේ ජීවිත භාරව ඉන්න කෙනෙක්ට කියන මේ පණිවිඩය මේ නිවුස් එකත් එක්ක අපිට සෑහෙන්න පැහැදිලි වෙනවා. විනාඩි 10යි හිතන්නකෝ, දරුවෝ 900ක් විනාඩි 10කින් අර මහා රලක් එද්දි බේර ගන්නවා කියලා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද කියලා. ඉතින් කොහොම හරි ඊට විනාඩි 10කට පස්සේ මේ රළ ඇවිල්ලා තියෙනවා. සෑහෙන උසකින් ඇවිල්ලා තියෙනවා, මීටර් 100ක්. අඩි 328ක මේ උස බිල්ඩින් එක යට වෙන තරමට, ඉස්කෝලේ බිල්ඩින් එක යට වෙන තරමට මේ ලොකු රළ ආවා කියලා තමයි මේ සර් පස්සේ මාධ්‍ය වලට කියලා තිබ්බේ. ඉතින් එහෙම තමයි සමහර දේවල් ඔය ලොකු තාක්ෂණික කාරණාවන් වලින් මේ පුරෝකථනය කරගන්න බැරුව ගියාට අපි අර හැම වෙලෙම කියන්නේ අපේ අම්මලට තාත්තලට අපිට ආදරය කරන අපිට සමීප ගුරුවරුන්ට ඒව දැනෙනවා. ඒ ඉන්ස්ටින්ක්ට් එකනේ ඉව කියලා අපිට කියන්න පුළුවන්. එහෙම දේවලුත් ලෝකේ වෙනවා.

0: FM Anupaha, FM Anuhatrai Tashmata, Net FM.
1: Udenamai Minari Dahatai then.
2: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
3: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයේ දැරිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් ඒ ආයේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයේ දැවිලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
4: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0856 56956.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලි.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: ලෝක පොල් දිනයට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අධිරේය ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම 2030 වන විට පොල් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.5 අපනයන ආදායමක් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැඩිවි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක ලංකාවේ එක.
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
0: FM 95 94.8 Net FM දිවයින පුරා

0: හොඳේ නමේ විනාඩි 25යි අල්ගටාමේ වෙලාව. හරිද?
1: හරි.
2: හරි ඇති.
0: අපි වාගේ ඩබල් චෙක් කරනවා වෙලාව හරිද වැරදිද කියලා.
1: ඔයගේ වොත් ඒක තමයි අපේ වෙලාව.
2: දැන් තෙල් මිල ඊයේ දැන් අදනේ සාමාන්‍ය වෙනස් වෙන්න ඕනේ ඒක කලින්ම වෙනස් වුණා.
1: ඔවනේ.
2: හොඳයි ඉතින් සතියේ පටන් ගන්නකොටම නිකන් පොඩි නිකන් සනීප හැඟීමක් නේද? හැබැයි ඉතින් 92 පෙට්‍රල් අඩු වෙලා තියෙන්නේ රුපියල් 15කින්නේ. එතකොට 399යි පෙට්‍රල් ලීටරය. ඕ කියලා කියන්න එපා දැන් මේක කිව්වම හරිද? නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් හදලා බලන්න. එතකොට දැන් ඒ ලාභයෙන් පෙට්‍රෝල් ලීටරයක් ගහගන්න අපි පෙට්‍රෝල් ලීටර් කීයක් ගහන්න ඕනේ? දැන් මේ අද ඒලෙවල් විභාගට යන එහෙම ළමයි මේවා ගන්න එපා. ඒ කියන්නේ දැන් ඒකේ ලාභය එන්න නම් අඩුම ගානේ අපිට එකකින් පෙට්‍රෝල් ලීටරයක් වැඩිපුර ගහගන්න පුළුවන්
1: වෙන්න ඕනේ.
2: එතකොට 399යි දැන් ගන්න. රුපියල් 15ක ලාභයක් ලැබිලා තියෙනවා. එතකොට අපිට පෙට්‍රෝල් ලීටරයක් ඊයේ ගහුවට වැඩිය අද ලාභයට ගහගන්න නම් අපි පෙට්‍රෝල් ලීටර් කීයක් ගහන්න ඕනේ?
1: ඔව්.
2: අඩුම ගානේ මං හිතන්නේ 29ක්වත් ගන්න ඕනේ.
1: 15 15 එකතු වෙලා.
2: එතකොට යාන්තම් පෙට්‍රෝල් ලීටරයක් ගහගන්න පුළුවන්. සාමාන්‍ය තියෙන වාහන වලට මට හිතෙන්නේ ගහන්න පුළුවන් ඔය සාමාන්‍ය ලීටර 45ක් 50ක් වගේනේ. ඒ කියන්නේ ෆුල් ටැංක් ගහම ලීටර දෙකක් ෆ්‍රී හම් වෙනවා දැන් ඉඳලා. එහෙම ඊටා දාගෙන යනවට වැඩිය කොච්චර ලේසිදනේ BYD එකක් අරගෙන. ඈ ඔය මොනවත් කරදර නැතුව එක එක්කෙනා අඩි කරනවද අඩු කරනවද කියලා එක අදාළ නැතුව ෂපාන් එකේ බැලන් යන අද දන්නවද 1955 අද වගේ දවසක තමයි පළවෙනියෙන්ම සූර්ය බලශක්තියෙන් මෝටර රථයක් ධාවනය කළා කියන්නේ. ඒ කියන්නේ විදුලි මෝටරයක් නේ.
1: EV
2: vehicle නේ. ඉතින් බලන්න ඒ ආපු ගමන තමයි BYD දක්වා ඇවිල්ලා අද ලෝකයේ ලාබෙටම එහෙම යන්න පුළුවන් යාත්‍රාව බවට.
1: ඔව්.
2: පත් වෙලා තියෙන්නේ BYD.
1: ඉතින් ඇතරම අර යාත්‍රාව ඒ නම හරිය මොකද
2: මේ? vessel එකක්.
1: ඔව්. ඒ කියන්නේ BYD නම දීලා තියෙන්නේ ඔය පොඩ්ඩක් ඔය ඕෂනික් theme එකකින් සාගරයේ තේමා කරගෙනනේ. මොකද අපිට මේ හම්බ වෙනවා sea lion love. sea love හම්බ වෙනවා. එතකොට ඔයාලා හිතාගන්න shark love හම්බ වෙනවා. එතකොට මේ theme එක යන විදියෙන් ඔයාලා හිතාගන්න පුළුවන්.
2: යන විදියෙන් මට හිතෙන හුඟු මගුරු වගේවත් එන්න
1: ඉස්සරහට එන්න පුළුවන්. මේ අපිට විතරක් හරි
2: ලුලු වගේවත් එන්න
1: limited edition ටිකක් හරි අපිට එන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදියට තෙල් ප්‍රශ්න නැතුව ඔයාට ඔයාගේ වාහනේ පදින්න පුළුවන්. ඔයත් BYD එකක් ගත්තොත් BYD ගරුසරු දැන් ඔන්න සැප්තැම්බර් දක්වා දීර්ඝ කරලා තියෙනවා.
2: ආ සැප්තැම්බර් දක්වා
1: සැප්තැම්බර් ඒ කියන්නේ
2: සැප්තැම්බර් හෙට
1: ඉන්නේ හෙටනේ. ඔව් අද 31 අගෝස්තු. ඉතින් සැප්තැම්බර් මාසයේ පුරාවටත් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා BYD ගරුසරුත් එක්ක එකතු වෙලා.
2: අනිත් එක මේ දැන් පුද්ගලිකංශයටත් පුළුවන්
1: ඈ. ඔව් පුද්ගලිකංශයටත් පුළුවන්. ඒ කියන්නේ ගවර්න්මන්ට් සෙක්ට් එකේ වගේම රාජ්‍යංශයේ වගේම පුද්ගලිකංශයේත් මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්නවට පුළුවන්කම තියෙනවා. BYD වාහනයක් මාසිකව ගෙවන්න වාගේ කරගන්න. නිකන් හිතන්නකෝ මාසිකව රුපියල් 68,000ක් වගේ ගෙවාගෙන යන්න. ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ වාහනය ගන්න. ඒ වගේමයි මේ පළවෙනි සර්විසස් පහ නොමිලේ හම්බෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එක්ක රක්ෂණාවරණයක් ලබා ගන්න.
0: ඊට
1: පස්සේ ලංකා බැංකුවත් එක්ක ඔයාට පුළුවන් ලීසින් වාරිකයකට යන්න අවශ්‍ය නම්. අතේ සල්ලි මේ වෙලාවේ නැත්තම්. ඒ විතරක් නෙමෙයි ඔයාට වාහනේ චාර්ජින් යුනිට් එකත් නොමිලේම හම්බෙනවා. ඒ වගේමයි රෙජිස්ට්‍රේෂන් එකත් නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. BYD ගරුසරුත් එක්ක ඉතින් රාජ්‍යංශයේ විතරක් නෙමෙයි පුද්ගලිකංශයේත් සේවය කරලා මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න ඔයාට තමයි මේ සුබ පණිවිඩය. ආයෙත් තෙල් ගැන හිත හිත ඉන්න දෙයක් නැහැ. ගත්ත BYD එකක්. ඔයාට තියෙන ඉතින් චාර්ජ් කරන් පදින්න. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් ගන්න මෙන්න මේ නම්බර් එකට 01 112 125 125
0: right ඒකම ඔයාලට මතක් කරනවා මේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න තැනක් හොය හොය හිටියනම්
1: ඔව්
0: මේ තැන් නම් හොයන්න ලොකු අමාරු වැඩක් නෙමෙයි අචි හරිද
1: දැන් ඕනතරම් හම්බ වෙනවා
0: ඕනතරම් තියෙනවා හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඔයාගේ සල්ලි ටික අපේ තැනට දුන්නට පස්සේ ආයි ගන්න ඕන දවසෙදී
1: ඒ ගන්න පුළුවන් වෙයිද
0: ගන්න පුළුවන් කම්පැනිේ තියෙයිද ඔය කියන දේවල් දෙනවද ඔය වගේ ප්‍රශ්නනේ හැබැයි ඔයා CDB එකට යනවා නම් ඔයාට කිසිම අය වොරි වෙන්න දෙයක් නැහැ සැකයක් තියාගන්න ඕනේ නැහැ

0: නැතුව වාගේ සල්ලි ටික තියලා එන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා තමයි අපි වට කියන්නේ යන්න කියලා CDB එකට මේ ස්ථාවර තැන්පතුවක් දාලා තියාගන්න. එහෙම ඉතින් හැම තියෙන ඔය ඔක්කොම ඉතුරු කරපු දේවල් ටික විසික් කරලා ඉවර කරන්න එපා. මේ ස්ථාවරව යම් යම් වත්කම් තියෙනවා තියාගන්න ඕන. එවහෙම ස්ථාවරව තියෙද්දි නිකන් තියෙන්න බෑ. ඒවට හොඳ පොලියක් එකතු වෙන්න ඕන. එතකොට තමයි ඒකේ වටිනාකම තව අවුරුදු 3-4කින් වාට දැනෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා තමයි අපි වාට කියන්නේ යන්න කියලා CDB එකට වාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. වාට වසරකට 115ක් දක්වා වූ පොලිය අනුපාතයකට වාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මාසිකව ඕනනම් එහෙම, ත්‍රෛමාසිකව ඕනනම් එහෙම, ඊට පස්සේ කාර්තුවකට ඕනනම් එහෙම, ඊට පස්සේ අර්ධවාර්ෂිකව ඕනනම් එහෙම, ඒ කැමැති විදියට වාට ඉන්ට්‍රස්ට් එක ලැබෙන්න හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් CDB කියලා කියන්නේ ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම. ඒ වගේම තමයි අවුරුදු 30ක් පුරාවට දශක 3කට වැඩි කාලයක් මේ ශාස්ත්‍රයේ ගනුදෙනු කරන ආයතනයක්. ඒ වගේමයි වඩා වැදගත්ම ෆැක්ට් එක CDB කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්. ඉතින් ස්ථාවර තැන්පතුව දාන්න, ඔයාගේ FD එක දාන්න, කෝල් එකක් දෙන්න CDB එකට මෙන්න මේ නම්බරෙන් 0111783888 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. අන්මැච් රිටර්න් ඔයාට හම්බ වෙනවා. ඒ කියන්නේ ආයේ වෙන තැනකින් හම්බ වෙන්නේ
0: නැහැ. වෙන තැනකින් හම්බෙන්නේ නැති
1: විදිහ ප්‍රතිලාභ.
0: සම ප්‍රතිලාභ ටිකක් තමයි ඔයාට හම්බ වෙන්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: හරි. මේ දවස්වල දම්රෝ එකට යන ඔයාට පුළුවන් සේල් කියලා දාපු බඩු ගොඩක් ගන්න.
1: අනිවාර්යයෙන්ම. ලොකු ලිස්ට් එකක් තියෙනවා ඔයාට ගන්න පුළුවන් මෙහෙමයි. ඔයාගේ ඩයිනින් රූම් එකට කෑම කාමරයට ඕන දේවල් තියෙනවා ඩිස්කවුන්ට් පිට. ඔයාගේ මුළු කාමරේම නිදන කාමරේම සෙටප් එකක් විදිහට ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔය සමහර සෝෆා මාදිලි ඉන්න එහෙම ඔයාට ඕන එක ඒගොල්ලන් කලෙක්ෂන් එකේ නැත්තම් කස්ටමයිස් කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ හැමදේම ඔයාට හම්බ වෙන්නේ දම්රෝ එකෙන්. විශේෂත්වය තමයි මිඩිය සේල් එකක් දැන් යනවා. ඒ කියන්නේ වසර මැද සේල් ඔන්න ආරම්භ කරලා තියෙනවා. මෙන්න මෙහෙමයි ඔයාට ගන්න තියෙන දේවල්.
0: හරිද? ඒක තියෙන්නේ මෙන්න මෙහෙම.
1: ඔව්. ඒ කියන්නේ මේ ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට මතක් කරන්න ඕන නිදන කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් හම්බ වෙනවා. දැව නිමාවෙන් යුතු අල්මාරි රුපියල් 30,000 දලා තියෙනවා. ඊට පස්සේ ඉහළ ප්‍රමිතියෙන් යුතු දැන් තියෙන රුපියල් 34,000 දලා. නවතම මාදිලියේ ස්ප්‍රින්ග් මැට්‍රස් ඔයාට ගන්න පුළුවන් 29,000 දලා. ඒ වගේමයි මේ සෝෆා මාදිලි අපි කියව ලොකු රේන්ජ් එකක් තියෙනවා මොඩල්ස් ගණනාවක් තියෙනවා පටන් ගන්නවා රුපියල් 69,000 දලා.
0: හරි.
1: කෑම මේස කට්ටලා තියෙනවා රුපියල් 87,000 දලා. කාර්යාල මේස තියෙනවා වාගේ ඔෆිස් ස්පේස් එකට ඕන කරන රුපියල් 15,000 දලා. ඊට පස්සේ කාර්යාලීය පුටු කරගෙන පුටු තියෙනවා. ඒවත් ඔයාට ඕනනම් ගන්න පුළුවන් රුපියල් 9,900 දලා. ඉතින් යන්න දම්රෝ එකට ගිහිල්ලා ඔයාට ඕන දේවල් ගන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන දේවල් දම්රෝ එකෙන් දැන් ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඕකේ. දම්රෝ ශාඛා 160කට වැඩි තියෙනවා ලංකාව පුරාම.
1: දැන් මේ ගෙවෙන්නේ දම්රෝලගේ 40 වෙනි අවුරුද්ද.
0: ෂා.
1: ඒ කියන්නේ සාර 1986 ආරම්භ කරාට පස්සේ 2026 අදට ඔන්න අවුරුදු 40ක් සම්පූර්ණ කරනවා.
0: රයිට්.
1: ඉතින් අවුරුදු 40ක විශ්වාසයත් එක්ක තමයි ඔයාට ගිහිල්ලා දම්රෝ එකෙන් ඔයාට ඕන දේවල් ගන්න තියෙන්නේ.

0: Anupaha FM Anu Hatarai Dashmata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්
2: උදේ 9යි විනාඩි 36යි දැන්
3: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
2: ඔව් ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
4: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
5: Daily drive එකකට smart choice එකක් BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5. Smart drive, smart savings. +1 1 2 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
7: ඒයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
12: SMS එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්.
13: දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවය, දිවයින පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
14: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.
1: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 9යි විනාඩි 46යි අල්ගටාවම වෙලාව අපිට යන්න වෙලාව හරි
1: එහෙනම් 2026 අවුරුද්දේ අගෝස්තු මාසේ අපි ආව හම්බෙන අන්තිම
0: දවස
1: විනාඩි කිහිපේ
0: මාර ඩ්‍රැමැටික් එකයි
2: ආයි ඉතින් එන්නම් වෙන්නේ ලබන මාසේ තමයි
1: ඈ ලබන මාසේ
2: තරහ වෙන්න එපා ඉතින්
0: මාසෙකින් එන්න වෙන්නේ
2: නැහැ ඔච්චර හිතවක්කන් තිබ්බත් ඉතින් ලබන මාසේ තමයි අපි එන්නේ
1: එතකම අපි එන්නේ නැහැ සෝරි ඉතින් කරන්න දෙයක් නැහැ මාසෙකින් අපි ආයෙ එනම් හම්බ වෙනවා ඊට කලින් වට මතක් කරන්න ඕන දැන් ওই කල් දාන්න හොඳ නැති දේවල් තියෙනවානේ මාස ගණන් සති ගණන් හරි පැය ගණන් හරි කල් දාන්න හොඳ නැති දේවල් තියෙනවා පළවෙනි දේ තමයි වාගේ ව්‍යාපාරය කරගෙන යද්දී ඔයාලට මේ ට්‍රාන්ස්පෝර්ට් එක නැත්තම් ප්‍රවාහන කටයුතු ලොජිස්ටික් වැඩවලට වාහනයක් ගන්න එක තව දුරටත් හිත හිත ඉන්න එපා. ඔයා මේ වෙනකොට කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. සහ මේ මම දැකලා තියෙනවා මහ පරිමාණ ව්‍යාපාරවලත් මේ වාහනේ යූස් වෙනවා.
0: රයිට්.
1: කියන්නේ මේක නැතුව බෑ. ලංකාවේ පාරවල් වලට ගැලපෙනවා. ඒ වගේම තමයි පොඩි පොඩි වැඩ ඉක්මනින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. සමහර තැන්වල මේ ව්‍යාපාර වැඩ ටික වගේම ඔය ගේදොර වැඩ ටික නෝනාය ගමන් ටික යන්න නේ ඊට පස්සේ අපේ
0: බබාලව
1: ක්ලාස් දාන්න මම දැකලා තියෙනවා ක්ලාස් දාන්න එක්කගෙන එනවා. ඊට පස්සේ ඉස්කෝලේට දාන්නනේ බිස්නස් එක කරන ගමන් ඉස්කෝලේට පොඩ්ඩව දාගෙන යන්න. මේ හැම දෙයකම අවුරුදු 20ක් පුරාවට අපි විශ්වාසයෙන් පාවිච්චි කරපු වාහනයක් තමයි ඩීමෝ බට්ටා කියලා කියන්නේ.
0: රයිට්.
1: එහෙම නම කිව්වට පස්සේ මුළු ලංකාවම
0: දන්නවා.
1: ඉතින් ටාටා විශ්වාසයත් එක්ක තමයි ඩීමෝ බට්ට ලංකාවට එන්නේ. ටාටා කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි රටවල් 35ක විතර මේ වෙනකොට පාවිච්චි වෙන බ්‍රෑන්ඩ් එකක්. වාහන බ්‍රෑන්ඩ් එකක්. රතන් ටාටාගේ කතාව අපි දන්නවනේ. හරිම ඉන්ස්පයරින් ස්ටෝරි එකක් නේද? ඉතින් ඒ විශ්වාසනීයත්වය ඒ විදිහටම රදවගත්තු නමක් තමයි ටාටා කියලා කියන්නේ. ලංකාවේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ. ඒ කියන්නේ දැන් ඩීමෝ බට්ට විතරක් නෙමෙයි. අපි කලින් කිව්වනේ මේ ලොක්කා ගැන. ඒ වගේම අලුතෙන් මෙන මොනවාද මේ ඩීමෝ මේ වාහන ටික කියලාත් අපි වාට කිව්වනේ.
0: ඒ
1: වගේම තමයි ඩීමෝ ප්‍රයිම් මූවර්ස් උත් දැන් තියෙනවා. මහා පරිමාණයෙන් ලොකු කන්ටේනර්ස් අරගෙන යන්න පුළුවන් ඩීමෝ ප්‍රයිම් මූවර්ස් තියෙනවා. ටාටා ප්‍රයිම් මූවර්ස්. ඉතින් ඩීමෝ විශ්වාසයත් එක්ක අවුරුදු 65ක ඩීමෝ විශ්වාසය එක තමයි ඩීමෝ බට්ට ලංකාවට එන්නේ අවුරුදු 20කට පස්සේ ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ කුඩා පරිමාණයෙන් ආරම්භ කරලා මේ වෙනකොට මහා පරිමාණ දක්වා දියුණු වෙලා ඉන්න මධ්‍ය පරිමාණය දක්වා ඇවිල්ලා ඉන්න ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය දිනාගත්තු නමක් තමයි ඩීමෝ බට්ට කියලා කියන්නේ තාමත් ඔයාලට ඒ ඩීමෝ බට්ටව අලුතෙන්ම මිලදී ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් විදිහට මිලදී ගන්න පුළුවන් හැකියාව ඔන්න තියෙනවා ඒ නිකන් නෙමෙයි ඩීමෝ විශ්වාසයත් එක්ක අපි ගෙවුවා ඩීමෝ සර්විස් සෙන්ටර්ස් 18කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා වාහනයක් ඇක්සිඩන්ට් වුණත් ඒ රිපෙයර් එක ඊට පස්සේ එන්ජින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ දේවල් පේන්ටින් වැඩ මේ ඕන දෙයක් ඔයාලට එකම වහලක් යටින් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඩීමෝ සහ ටාටා විශ්වාසයත් එක්ක ඒ වගේම තමයි අපි කිව්වා ජෙනුවින් ස්පෙයාර් පාර්ට්ස් ගන්න අලෙවි නියෝජිතයන් 600කට වැඩි පිරිසක් ලංකාව පුරාම ගම් නගර දිස්ත්‍රික්ක පළාත් හැම තැනකම විහිදිලා ඉන්නවා ඒ වගේමයි දැන් ඩීමෝ බට් අවුරුදු 20ක් ලංකාවෙත් එක්ක ඉන්නවනේ දැන් මේ අපි කිව්වට පස්සේ අලුතෙන් ගන්න කට්ටියක් තියෙනවා තමන්ගේ බිස්නස් එකට ඔය වාහනේ කොයි හරි තැනක ඔයාගේ ව්‍යාපාරයට යද්දී වැඩ ටික කරගනිද්දී පොඩි හරි බ්‍රේක් ඩවුන් එකක් වුණොත් කෙලින්ම කෝල් එකක් ගන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට. මොකද්ද නම්බර් එක? හොට්ලයින් නම්බර් එකක්. අංක 4යි තියෙන්නේ.
0: හරි.
1: ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තට පස්සේ ආයි බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒගොල්ලෝ ඔයා ඉන්න තැනට ඇවිල්ලා.
0: රයිට්.
1: ලංකාවේ කොහේදීද දන්නේ නැහැ. ඕන පළාතක ඕනම තැනක ඉන්න පුළුවන්. එතනට ඇවිල්ලා ඒගොල්ලෝ ආගේ වාහනේ හදලා දෙනවා. ඒ තමයි 1388 කියලා කියන්නේ. 1388ට කෝල් එකක් ගන්න. 1388ට කෝල් එකක් ගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා ඔක්කොම ටික හදලා කරලා දෙනවා. හැබැයි දැන් ඔයාලට අලුතෙන් ඩීමෝ බට් එක ගන්න ඕන නම් ඒත් ඔයා කෝල් එකක් දෙන්න ඕන 1388ටම තමයි.
0: රයිට්. හරි අපි යන්න ඕනේ හිත කලින් මතක් කරනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා වගේ ගෙදරට දැන් කලින් පැය මතක් කරා හයිඩ්‍රොෆෝබික් කෝටින් එකයි මැටිලේ එකයි ගැන. ඉතින් ওই දෙක තමයි ඔයාලට ආයෙ මතක් කරන්නේ. ওই හේතු දෙක නිසා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් හරි විශේෂයි. සාමාන්‍ය රූෆින් ෂීට් එකකට වඩා. එකක් තමයි වතුර රැඳෙන්නේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නිසා. ඇතුල් පැත්තේ තියෙන මැටිලේ එක නිසා වගේ ගෙදර කූල් එකේ ආට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි සිවිලිමක් ඕනෙත් නැහැ.
1: ඔව් ඒ කියන්නේ අර මැටි පාට එකම පාටින් පේන හින්දා අලුතෙන් සිවිලිමක් ඕන වෙන්නේත් නැහැ. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක දැම්මට පස්සේ හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාගේ අලුතෙන් හදන ගේ වෙන්න පුළුවන් තියෙන ගේ වහල වෙනස් කරනවා වෙන්න පුළුවන් වෙනත් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් මේ ඕන දෙයකට අපි කියනවා වහල ගහනවා නම් අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම දාන්න. වැඩි විස්තර දැනගන්න 1396 කෝල් එකක්
0: දෙන්න. හරි දැන් ඔයා ගෙදර හද හද නම් ඉන්නේ ඔයාගේ ගෙදරට දාන්න ඕන තව දෙයක් තමයි මෙල්වා ස්ටීල් කියලා කියන්නේ කල් පවතින ගොඩනැගිල්ලක් හදන්න ඕන නම් දාන්න ඕනේ මෙල්වාම තමයි මොකද මෙල්වා කියන්නේ ඉතින් අපි හැමෝගෙම විශ්වාසය දිනාගත්ත බ්‍රෑන්ඩ් එකක් නේ නේද ආච්චි
1: අනිවාර්යයෙන්ම ලංකාවේ අංකකේ ස්ටීල් මැනුෆැක්චරර් තමයි මෙල්වා කියලා කියන්නේ ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති රසකටත් ශක්තිය දුන්නේ මෙල්වා ඉතින් ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් මේ ඕනම තැනක් හදද්දි ස්ට්‍රක්චර් එකට අනිවාර්යයෙන්ම මෙල්වා ස්ටීල් දාන්න කියලා මතක් කරනවා මොකද මෙල්වා කියලා කියන්නේ අපේ එක ලංකාවේ
0: එක නිසා
1: හරි එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව යන්න කලින් අද 31 වෙනිදානේ අපි කිව්වනේ
0: මේ
1: ආයි අපි හම්බෙන්නේ මාසෙකින් කියලා වට මේ 31 වෙනිදා හරි විශේෂයි මුළු ලෝකෙම ආදරය කරන චරිතයක් තමන්ගේ ජීවිතයට සමුදුන්නේ අදටත් අභිරහසක් ඒ කතාව මොකද්ද ඒක කොහොමද
0: උනේ කියන
1: දේ පැරිසියේ තියෙන සබ්වේ එක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඉතින් ඇය මුළු ලෝකෙම හඩවමින් අද වගේ දවසක තමයි සමුගන්නේ ඇය වෙන කවුරුත් නෙමෙයි ඩයනා
2: අවමංගල්‍ය උත්සවයේදී ඒ අවමංගල ලෝකේ ඒ වෙනකොට ලෝකේ වැඩිම පිරිසක් බලපු රූපවාහිනී වැඩසටහන තමයි චාල්ස් ඩයනා විවාහ
1: මංගල්‍ය
2: ඊට පස්සේ ලෝකේ වැඩිම පිරිසක් බලපු රූපවාහිනී වැඩසටහන තමයි ඩයනා ස්පෙන්සර්ගේ අවමංගල්‍ය උත්සවය ඉතින් එතෙන්දී මං හිතන්නේ දැන් අපි කාටවත් ඒ අවමංගල්‍ය උත්සවය මතක නැහැ.
1: ඔව්.
2: හැබැයි එල්ටන් ජෝන් කිව්ව මේ සින්දුව නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇහෙන වාරයක් පාසා ඩයනාගේ සුන්දර සිනාව අපි ඉස්සරහම ඇවෙනවා.
1: එරන් ඒ මතකයත් එක්ක අපි සමු ගන්නවා මම අචින්,
0: මම සාරා,
2: මම නුවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM. Net FM, Algo Town.
1: Brought to you by
2: Milwa Box Bar වල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Milwa එක ලංකාවේ එක.
3: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. Purchase a රුපියල් 685,000 සිට අමතන ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
4: Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
5: Damro වසර මැද සේල්. Sofa සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
6: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathoth 0112125125 amathanna
7: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata 0112173888 amathanna
8: subisheshi vaasi samaga ati navina tata yodha cab ekak obe vyaparayata ekathu karaganna denma 13.88 amathanna
9: business karana ayata meka yodha haiya
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
11: ඔව් ඉතින්
10: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathoth 0112125125 amathanna
12: eda aarjya hadapu kossata kalupol rasa den ammagen duwatath maathara freeland kossata kalupol rasa soya meat varna karakat ne rasa karakat ne
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
15: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447-31-33-540.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
17: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
18: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
17: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
18: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
19: Good morning. වේලාව උදේ 10:00.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ජාතික ආර්ථික ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වත පරිශ්‍රයේදී.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සම
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙණවිය බොහෝතාණිය බලාපිටත්ව ගොස් තිබෙනවා. හෙට දිනේ පැවැත්වෙන මෙම සමුළුවේහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙණවිය සහභාගී වීමට නියමිතයි. එහිදී අග්‍රාමාත්‍යතුමිය අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැගී සිටීම යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශය සඳහන් කළේ. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර නායකයින් සහ නියෝජිතයින් සමග සාකච්ඡාවලට එක්වෙමින් තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාවය සහ ප්‍රජාදායකත්වය සඳහා සහයෝගීතාවේ ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවල් නැරතවීමටද නියමිතව තිබෙනවා. මිලඟ නෙට් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
4: ජාතික ආර්ථික ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වත පරිශ්‍රයේදී.
1: FM 95, FM 94.8, Net FM.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
7: මොකද රංගාමේ අතපය වකුට කරගෙන?
8: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
7: ගන්න ලින්ක් පස් පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
10: ජනි එක දේ දුනු මාවත. දේ දුනු මාවත.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Melawat eh dah ayah binari visi hatarai.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇයෙක් ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: ඔකතර රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව. බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද?
5: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
4: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී සමාගමකි.
8: චිත්‍ර ඇඳනා ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
9: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා.

0: සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
1: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්?
1: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
2: හරි.
1: ඒකට මමයි තව ගෑල් ළමයි කියු යනවා. වා කාටද දැන් උදව් කරන්නේ?
2: වෙන කාටද වයිෆ්? ඔයාට.
1: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
3: මනි මනි මේ
4: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව 10:26. පවුල් ප්‍රශ්න නැතුව අහන්න දේ දුනු මාවත කියලන කියන්නේ. ඔය පවුල් ප්‍රශ්න වලට ගොඩාක් වෙලාවට ලොකුම හේතුව වෙන්නේ සල්ලි. සල්ලි ප්‍රශ්නෙට පුංචි උත්තරයක් දෙන නෙත් FM දේදුණු මාවතෙන් අපි මේ මාසේ මුල ඉඳන් වැඩ පටන් ගත්තනේ. ඒ තමයි අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. එන්න එන්න කෝල් කරන්න 0112-1125-53 කතා කරන්න පුළුවන් තරම් ඉක්මනට. ඒ වගේම තමයි අපිට WhatsApp message එකක් දාලා කියන්න මට තරංගයට එකතු වෙන්න ඕනි කියලා. 0711-95-95-95 Facebook fan page එකට යන්න. ඔළුව විකාර වෙන ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. එහෙම ඔළුව විකාර කරගන්නේ නැතුව උත්තරේ කමෙන්ට් කරලා මතක ඇතුව contact number එකත් කමෙන්ට් කරන්න. මේ සින්දුවෙන් පස්සේ මම ඔයාව තරංගයට එකතු කරගන්න සූදානම්. සින්දුව අහන අතරේ ඔයාට මතක් කරන්න ඕනි විශේෂම කාරණාවක් තියෙනවා. ඒ තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ. හානිකර මත්ද්‍රව්‍යන්ගෙන් අපේ රට අපේ සමාජය බේරගන්න තමයි රජය මේ වැඩපිළිවෙල සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මේක අපි ගොඩාක්ම කරන්නේ අපේ යුතුකමක් වගකීමක් විදිහට තමයි. අපි ඔයාලට මතක් කරන්නේ මේ හානිකර මත්ද්‍රව්‍යන්ගෙන් වැළකෙන්න කියන පණිවිඩ. කිසිම වෙලාවක ඔයාට හොඳක් වෙන දෙයක් නම් අපි කියන්නේ නැහැ නෝ මේ දේවල් අතහරින්න කියලා. හැබැයි හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් ඔයාට විතරක් නෙවෙයි මුළු සමාජයටම වෙන්නේ අයහපතක්. නිකමට කල්පනා කරලා බලන්නවා ජොබ් එකක ඉන්ටර්විව් එකකට යන්න සූදානමින් ඉන්නවනම් දැන් ඒ ලෙවල් එක්සෑම් ඉවර වෙනවා ඒකත් එක්ක ජොබ් එකකට යන්න වගේ පොඩි කල්පනාවක් තියෙනවා නම් ජොබ් එකට යන්න ඉන්ටර්විව් එකකට ගියාට පස්සේ වැරදිලාවත් ඒගොල්ලෝ දැනගත්තොත් ඔයා හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් මේවට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කියලා කිසිම වෙලාවක ඔයාට ජොබ් එක හම්බ වෙයි කියලා නම් හිතන්න එපා. ඒ විතරක් නෙවෙයි නිකන් කල්පනා කරලා බලන්න දැන් ඒ ලෙවල් එක්සෑම් තියෙනවා. අපි ගොඩාක් දුවා දරුවන් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නවා නිවාඩු කාලයත් එක්ක. යාළුවෝ හම්බ වෙන්න යනවා. එහෙම හම්බ වෙන වෙලාවට සමහර විට කවුරු හරි යාළුවෙක් ඔයාට මොනවා හරි දෙයක් ගෙනහල්ලා දෙනවා වෙන්න පුළුවන්. මේ දේ පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. මේක පාවිච්චි කරා කියලා මුකුත් වෙන්නේ නැහැ, බැහි වෙන්නේ නැහැ. පොඩ්ඩක් හඳට ගියා වගේ දැනේ. ඔය වගේ බොරු කතා ගොඩක් කියලා තමයි ඔයා මේ දේවල් වලට පොළඹව ගන්නෙ. පළවෙනි පාරටවත් ඇබ්බැහි වෙන එකක් නැහැ කියලා හිතලවත් ටෙස්ට් කරන්නවත් වැරදිලාවත් හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියන පණිවිඩය අපි ඔයාට මතක් කරනවා. මොකද ඇබ්බැහි වෙන එක වෙනවාම තමයි. ඊට පස්සේ ඔයාගේ සෞඛ්‍ය පිරිහෙනවා. ඊට පස්සේ ඔයාගේ මතක ශක්තිය නැති වෙනවා. ඉක්මනින් තීරණ ගන්නවාට තියෙන හැකියාව මේ හැම දෙම නැති වෙලා යනවා. සල්ලි ටික කොහොමත් විනාශ වෙලා යනවා ඔය දේවල් වලට පුරුදු වුණාට පස්සේ. නිකම්ම ඔයාගේ හොඳට තියෙන අනාගතය නාස්ති කරගන්නේ නැතුව හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න සහ ඒ වගේ දේවල් වලට කවුරු හරි පෙළඹිලා ඉන්නවා නම් ඒ දේවල් වලින් එයාලව මුදවා ගන්න කටයුතු කරන්න කියලාත් මතක් කරනවා. අපේ ආදරණීය වැඩිහිටියන්ට විශේෂයෙන් කවුරු හරි දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්, වාගේ අඳුරන කවුරු හරි වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට හැබැයි වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් අනිවාර්යයෙන්ම මේ දේවල් වලට ඒගොල්ලන් උපදේශණයන් වලට ප්‍රතිකාර වලට යොමු කරන්න දෙපාරක් හිතන්න එපා. කාගේ හරි අනාගතයක් සාර්ථක කරගන්න උදව් කළා කියන සතුට වාගේ හිතේ පුංචි වෙලාවකට හරි ඇති වෙයි ඒකත් එක්ක. ඒ අතරේ වාට මතක් කරන්න හදන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔයා වෙනුවෙන් සංවිධානය කරලා තියෙන. ඇත්තරම අපේ පුංචි දුවල පුතාල වෙනුවෙන් සංවිධානය කරලා තියෙන පාට පාට හපන්කම් චිත්‍ර තරංගය ගැන. මේ ඔයාට මතක් කරන හදන චිත්‍ර තරංගය වෙනුවෙන් ලංකාව පුරාම තියෙන පුද්ගලික පාසල්වල රජයේ පාසල්වල සියලුම

ශිෂ්‍යාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ තමයි චිත්‍ර අඳින්න තියෙන්නේ. පැස්ටල් වෙන්න පුළුවන්, පාට පැන්සල් වෙන්න පුළුවන්, වෝටර් කලර්ස් වෙන්න පුළුවන්, තෙල් සායම් වෙන්න පුළුවන්. ඔය ඕනි මාධ්‍යයක් පාවිච්චි කරලා ඔයාලට චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාගේ චිත්‍ර බාර දෙන්න වෙනවා. තාමත් අයදුම් පත්‍රය ලබා ගත්තේ නැත්නම්, වැඩි විස්තර දැනගත්තේ නැත්නම් ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට යන්න, එහෙමත් නැත්නම් ඔයාලට ලේසි www.nsb.lk වෙබ් අඩවියට යන එක. වැඩි විස්තර දැනගන්න අයදුම් පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට ඊහරහා අවස්ථාව තියෙනවා. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ තමයි NSB පාට පාට හපන්කම් චිත්‍ර තරඟය මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන්නේ. රයිට්, අපි යන්න හදන්නේ සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරඟ වටයක් එක. ඉක්මන් කරලා කෝල් කරන්න, වට්ස්ඇප් මෙසේජස් ඉවන්න, ඊට පස්සේ අපේ ෆේස්බුක් ෆෑන් පේජ් එකේ මම දාලා තියෙන පෝස්ට් එකට කමෙන්ට් කරන්න.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව දහයයි විනාඩි 36යි. අපි ඇවිල්ලා තියෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න. මේ සතිය වෙනුවෙන් ඔයාට වෙන්නුණු රුපියල් 5000 මුදල් තෑග්ග තාමත් මං කාගේවත් අතට දීලා නැහැ. ඒක මගේ සාක්කුවේ බොහොම පරිස්සමට තියෙනවා. ඒ සල්ලි ටික කවුද අරගන්නේ කියන එක තීරණය වෙන්නේ මෙතන ඉඳන් සිකුරාදා හවස වෙනකන්. අපිත් එක්ක තරඟ කරන්න එකතු වෙන තරඟකරුවන් තරඟකාරියන්ගේ තරඟ කිරීමේ රටාවත් එක්ක. මේ වෙලාවේ තරඟ කරන්න කෙනෙක්ව හොයාගෙන මං ඇත්තටම කෝල්ස් ගන්න ට්‍රයි කරා. ඊට පස්සේ WhatsApp messages වලින් කාවාරි ගන්න ට්‍රයි කරා. වැඩේ හරියන්නේ නැහැ. මේ එන කෝල්ස් තෝගයත් එක්ක මට හරි අමාරුයි මේ පැත්තෙන් අනිත් පැත්තට කෝල් එකක් ගන්න එක. එන කෝල් එකකට chance එක දුන්නා ඉතින්. එහෙම chance එක දෙනකොට මට හම්බ වුණේ හම්බෙන් වගේ කිරිබත් ගොඩෙන් ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සත්මානි. සත්මානි ආයුබෝවන් සුබ උදෑසනක්. මං හිතනවා ඔයාගේ නම මම හරියට කිව්වා කියලා.
1: හරි
0: අයියේ. හරි නේද? ජය වේවා. මට හරිම සතුටුයි. හරි සත්මාන ඉතින් මොකද කරන්නේ? මිනිහෙක් දියුණු වෙනවා නම් දියුණු වෙන්න ඕනි. මොකද කරන්න කියලා ඇහුවට පස්සේ මොකුත් කරන්නේ නැහැ. ගෙදරට වෙලා නිකන් ඉන්නවා කියන ගානට. හරි සත්මානි අපි යන්න හදන්නේ ගේම් එකට. ගේම් එක වෙන හැටි ඉතින් ඔයාට අමුතු වෙන්න මතක් කරන්න ඕනේ නැහැ. දන්නවනේ නේද ඉතින්. දවස් කීයක් විතර ට්‍රයි කරාද ගේම් එකට? හරි කොහොම හරි අපි තරඟයට යන්න කලින් මං ඔයාලට මතක් කරන මං ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. එතනින් එහාට ඔයාලට ලැබෙන තප්පර 30ක කාලය ඇතුළේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදියට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. සතිය අවසන් වෙනකොට වැඩිම වචන ගන්න තප්පර 30ක කාලය ඇතුළේ කිව්වේ ඔයා නම් ඔන්න රුපියල් 5000 ඔයාගේ රයිට්. ඔයාට වැරදිලාවත් එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඒ වගේම තමයි අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගන්න එකට එකතු කරපු වචන තියෙන්නේ මල් වත් පාට පැන්සල අන්න ඒ වගේම කියන්න බෑ. පැහැදිලි? රයිට්. අපි එහෙනම් යන්න හදන්නේ තරඟයට. තරඟයට යන්න කලින් ඔයාට අකුරක් දෙන්න ඕනේනේ. ඔයා ඉන්නේ කිරිබත් ගොඩ කියලා කිව්වා නේද? හරි කිරිබත් ගොඩ කියන වචනයේ තුන්වෙනි අකුර මොකක්ද? ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලැස්තිද? රයිට්. අපි යමු තරඟයට. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
0: කාලේ අවසන්. මට ඇහුණු විදිය හරිනම් ටයරය කියන වචනේ දෙපාරක් කිව්වා. මට නිකන් ඇහුණු විදිය හරිනම් මං හැබැයි හෙට ආයෙත් පාරක් ඕක අහලා බලනවා. හොඳද? ඉතින් සත්මානි බොහොම ඉස්සු
1: සක්‍රමයි දෙකක් කිව්වා.
0: බලමුකෝ. ඒකනේ බලමු. හරි කවුද ඉන්නේ එකතු කරගන්න සින්දුවට? බොහොම ස්තුතියි සත්මානි. දිග්ගටම නෙත් අහගෙන ඉන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmaata, Net FM. வேலாவ ஒப்ப வெத்த கெனையன்னே
1: அந்த காலே ஒந்தம் ஆயோஜனே பிராண்ட் நியூ பஜாஜ் திரிரோத ரதைய மாசிக வாரிக்கே ருப்பியால் விசிததாய சிட தன் திவேனு புரா DPMC பிரதாஷனாகாரசா நீல வருண்கேன்
2: வேலாவு தகையை வினாடி காதலிஸ் பாய்
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එකක් සල්ලි දීලාමද ගත්තේ?
7: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න. 0773523535.
8: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
10: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකන්
12: ගින්දර හැන්දෑව විජානු.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්?
13: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
14: ඩිනර් එක. රෑනේ.
13: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන්නේ නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
2: මෙලාව 10:48. මං ඉක්මනට කටිය එකතු කරගන්න තමයි හදන්නේ. උපන්දිනයක් ගැන තමයි මතක් කරන්න හදන්නේ අද. ඉතින් කේක් කෑලි ගොඩාක් මට කන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක ඉවරලාගෙන යනකොට පහලට. මේ ජනි, අනේ අපේ බර්ත්ඩේ විෂ එක කියන්නකෝ. එහෙම කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ සුරංජි අක්කා. එයා කොහේ ඉඳන්ද කියලා නෑ. කොහොම හරි සුරංජි අක්කගේ පුතාගේ 15 උපන්දිනය අද තියෙනවා කියලා මට මැසේජ් එකක් දාලා කියලා තිනවා විශ් කරන්න කියලා. පුතාගේ නම තමයි රුවන් කෝසල. රුවන් මල්ලි, සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඔය කපන කේක් වලින් කෑල්ල කෑල්ල මෙහාට එවන්න ඕනේ. ඊට පස්සේ මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ අපේ සෞමතිලක අයියා ආදිත්‍ය මල්ලි සුපුරුදු විදිහට මැසේජ් එක දාලා තියෙනවා. හැමදාම වගේ අර ඉමෝජිස් ගොඩාක් එක්ක සෑහෙන වෙලාවක් අරගෙන ටයිප් කරලා එවන අපේ මොරටුවේ සුජානි චන්දිමා. ඔයාව එකතු කරගන්න ඕනි ස්පෙෂලි සින්දුවට. ඊට පස්සේ මෙන්න තව බර්ත්ඩේ එකක් තියෙනවා. මේ මැසේජ් එක මට දාලා තින්නේ අපේ දිස්නක්කා. එයා කියනවා ජනි ගොඩ දවසකින් තමයි වාට මැසේජ් එකක් දාන්නේ. අද මගේ පුතාගේ බර්ත්ඩේ එක. එයාට විෂ් කරන්න. එයාගේ නම ශෂිත්. දිස්නක්කගේ පුතා ඉන්නවනේ ශෂිත්. ඉතින් ශෂිත් අපි වාට සුබ උපන්දිනයක් වෙන්න කියලා Net FM ටීම් එකත් එක්කම ප්‍රාර්ථනා කරනවා. අහංගම පාංචාලී ඉන්න හැමෝමත් අපේ ශෂිත් පුතාට සුබපතන්න එකතු වෙනවා. ඉරේෂා, නිලන්ති, බොස් සාමානන්ද අයියා මේ කට්ටියම ඉන්නවා. ඉතින් සුබපතන්න. අයියා නෙමෙයි වෙන්නේ නැති නේ ශෂිෂ්ඨ මාමා වෙන්නේ නැති. ඊට පස්සේ අනුරාධපුරේ නිපුණි නංගි. ජනි, මම ඉල්ලන සින්දුව දෙන්නකෝ. ඔයා ඉල්ලන සින්දුව අද තමයි දැක්කේ මම. ඒක හෙට දෙන්නම්. හොඳේ අදනම් මං හිතන්නේ සමන් පිච්ච මල් වලද කොයිද ෆොටෝ එකක් ඇවිල්ලා තින්නේ. සමන් පිච්ච නෙමෙයි ඉද්දද කොයිද. මටත් හරියට හිතා ගන්න බැහැ. ඇමිලි පිටියේ ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ අපේ ඉන්දික අයියා අපි වහගෙන ඉන්නවා සුපුරුදු විදියටම. හයි ගුඩ් මෝර්නින් ජනි, ගොඩ දවසකින් මැසේජ් එකක් දැම්මේ නෑ. මාත් හැමදාම net fm අහගෙන ඉන්නේ. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කළු අග්ගල ඉඳන් නිලංගි තමයි අපිට හැම මැසේජ් එක දාලා තියෙන්නේ. මං දැන් ගහනවා නිලංගිට ටැක්ස් එකක්. හැමදාම මැසේජ් කරන කතියට ටැක්ස් නෑ. ඉඳලා හිටලා මැසේජ් කරන කතියට ටැක්ස් එකක් ගහමු. මොකද කියන්නේ? ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලෝ රංජිත් දිසානායක අයියත් මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා. කට්ටියම එකතු කරගෙන යන්න හදන්නේ ඊළඟ පැයට. ඊළඟ පැයේදී Facebook live එකක් එනවා. live එකෙන් තමයි game එකටත් කට්ටිය තෝරගන්නේ. ඒක හන්ද මතකද? අපි Facebook fan page එක follow කරලා තියාගන්න. ලෑස්ති වෙලා ඉන්න 11න් පස්සේ අපි live එකෙන් හම්බ වෙමු.

0: FM 94.8 Net FM Divainapura Thedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
9: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
10: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
11: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවනකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-31-33-540
12: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
13: හොට්ස්පොට් ඇයියේ
12: ඩේටා නෑ යන්නේ
13: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
14: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
15: Gather on a day of profound joy and soaring hope
16: The day a planet stops for a game
0: Net FM Algo Town
1: Brought to you by
17: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
18: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
19: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
3: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
2: ඔව් ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනව ආවත් සම කරන්න බෑනේ.
7: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
0: Net FM Algo Town.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
1: එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
5: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
1: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
12: අලුත් පැයක් පටන් ගන්න වෙලාව උදේ 11යි

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
0: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මෝටර් රථයකින් කුෂ්මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හෝකන්දර වානදුගුරු මාවතේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සැකකරු සන්තකයේ තිබී කුෂ්මද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 106කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ පැවසුවේ. එමෙන්ම සැකකරු සන්තකයේ තිබී රුපියල් 39,290ක මුදලක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාහේන වීරමාවතේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාළඹේ පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news ලොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
2: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
0: FM 95 FM 94.8 Net FM
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
5: මොකද රංගාමේ අතපය වකුට කරගෙන?
6: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
5: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.

0: තපි කිව්වා දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දෑගි පිරුණු ෆන් නිතිරුණු පැයතුන ජනි එක දේතුුණු මාවත
2: මේ සද්ද බොම කරුකයි

விழாவை கொள்ள ஹைவி நாடி நவையாய் தேகி பிருணு பண் எதிருணு ஏட சுப்புருது தேதுனு மாவதி அப்படி அவில்லது என்ன தேவனி பய வெடட்டிக்க ஆரம்ப கரண் தென் கலிம் பயதி ஒயாமாவ ஹகன ஹிட்டியா விதராயி தென் மே விழாவியான எஃப்எம் ஃபேஸ்புக் ஃபேன் பேஜ் பேத்தர் எனவனா මගේ දිහා බලාගෙන මාව අහගෙන ඉන්න චාන්ස් එක netfm facebook fan page එකේ මම දීලා තියෙන ඉතින් මේ වෙනකොට කට්ටිය අපේ facebook live එකට join වෙන ගමන් ඉන්න අතරේ තමයි මම මේ විදිහට ඔයත් එක්ක රේඩියෝ එකෙන් කතා කරන්නේ මේ වෙලාවේ කට්ටිය කමෙන්ට් කරගෙන යනවා දැන් ඕගලන්ට මතක් කරන්න ඕනි මේ පැයේදිත අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටේ මම ක්‍රියාත්මක කරනවා හැබැයි මේ පැයේදි තරංග කරන්න කෙනෙක් මම තෝරගන්නේ netfm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන facebook live එකට වැඩිපුරම කමෙන්ට් කරන අයගෙන් කෙනෙක් විතරයි ඒක හන්දා එන්න netfm facebook fan page එකට live එක බලාගෙන අපි වැඩේ කරගෙන යමු ඉස්සරහට මේ පැය පටන් ගන්නකොටම ඔයාලට මතක් කරන්න ඕනි දෙයක් තමයි link natural පස්පංගුව පිළිබඳව. දැන් සාමාන්‍යයෙන් පස්පංගුව කියන දේ අපිට මතක් වෙන්නේ උණක් හෙම්බිරිස්සාවක් ඊට පස්සේ කැස්ස මේ වගේ දෙයක් හැදුනොත් නේ ඇඟේ පතේ අමාරුවක්. හැබැයි මෙහෙමයි ඔය ඇඟේ පතේ අමාරු වෙන්න පුළුවන් උණ වෙන්න පුළුවන් හෙම්බිරිස්සාව වෙන්න පුළුවන් කැස්ස වෙන්න පුළුවන් කොයි වෙලාවේ හැදෙයිද කියලා කොහොමද දෙයියෝ අපි කල්පනා කරලා හිතාගෙන තියාගන්නේ කලින්ම වෙලාවක් දාගෙන. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ link natural පස්පංගුව පැකට් එකක් ළඟම තියාගන්න. අර සාමාන්‍ය කෑලි පස්පංගුව වගේ ඔයාට ළඟ තියාගන්න අමාරු දෙන්නේ නැහැ. මොකද මේක කුඩු එකක් විදිහට එන හන්ද පොඩි මේ පැතලි පැකට් එකක් විදිහට එන්නේ. පොතක් අස්සේ වුණත් ලේසියෙන් ඔයාට දාගෙන යන්න පුළුවන්. වැඩට යනකොට බෑග් එකේ ලේසියෙන්ම දාගෙන යන්න පුළුවන්. අනික එක තමයි මේක හදාගන්න ඔයාට යන්නේ විනාඩි 5ක් විනාඩි 10ක් වගේ පුංචි කාලේ. කෑලි පස්පංගු එකක් තම්බන්න ගියොත් එහෙම ඕක තම්බන්නම යනවනේ පැයක් විතර තම්බල ඕක හදාගෙන බොන්න ගියාට පස්සේ පැයකමාරක් විතර ඔයාගේ කාලේ ඉවරයි. හැබැයි link natural පස්පංගු කුඩු එකක් විදිහට එන හන්දා විනාඩි 5න් 10න් හදාගත්තා බිව්ව සුටුස් ගාලා වැඩ ටික කරගන්න තියෙන්නේ. රජෙක් වගේ වැඩ කරන්න නම් ලෙඩක් දුකක් හැදුනට පස්සේ රජෙක් වගේ නැගිටින්න නම් link natural පස්පංගුවම තමයි. මේක පැකේජින් එක ගැන මතක් කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අර කෑලි පස්පංගුව කියන එක ඉන්නේ අර ඉටිකොල බෑග් එකකනේ. ඕකේ තියෙනවා අර කටු එහෙම. ඊට පස්සේ කටු ටික ඇනිලා ඔය බෑග් එක හිල් වෙලා සමහර අර පුංචි පුංචි ඇට වගේ තියෙනවා. වැටිලා කොත්තමල්ලියට එහෙම ඕකෙන් වැටෙනවා ඊට පස්සේ. එහෙම නැත්තම් වතුර යනවා, ගුල්ලෝ යනවා, වෙන්න දින ඔක්කොම නස්පැති ටික වෙනවා ඔය කෑලි පස්පංගුව තියෙන පැකට් එක. හැබැයි link natural පස්පංගුව කියලා කියන්නේ ඉතාම ප්‍රමිති සහගත පැකේජින් එකක ඉන්නේ. ඔයාට හරිම සෞඛ්‍ය ආරක්ෂිතව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක හන්දා මතක් කරනවා ළඟම තියාගන්න link natural පස්පංගුව කියලා. මේකේ බෙහෙත් ಜಾති 8ක් තියෙනවා. පස්පංගුව කිව්වට බෙහෙත් ಜಾති 5ක් නෙමෙයි 8ක් තියෙනවා. උණ, කිවිසුම් යාම, කැස්ස, මේ ඕනිම ලෙඩකට, පොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙනිවැල්, ගම්මිරිස්, එළබටු, විෂ්ණු ක්‍රාන්ති සත්කාරයක නැගිටිනව නම් link natural පස්පංගුවම තමයි. Facebook live එකේ ඉන්න කට්ටිය කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. ඉතින් ඒ ඉන්න කට්ටිය ටග් ගාලා මතක් කරන්න තමයි හදන්නේ. දර්ශනී දර්ශනී good morning ජනි මං ඔයාව අහගෙන ඉන්නේ කියලා කියනවා. කිරිබත් ගොඩ අපේ සඳුනි නංගි ඉන්නවා. ඌරුබොක්කේ සිරි කුමාර අයියා ඉන්නවා. කුසුම් සීකේ ජනියෝ කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ සුභාෂිනී බස්නායක මහියංගනේ ඉඳන්නේ අපි වහගෙන ඉන්නේ. ඊට පස්සේ අපේ නිරංජි අඹගහගේදර ඉන්නවා. ශෂිනි කෝෂිකා තරංගෙන් තෑගිත් දිනලා මෙන්න මේ සතියේ තරංග කරන්නද කොයිද ලෑස්ති වෙන්නේ. යඩියන්තර මහේෂි ඉන්නවා. දුලංජලි දුලාන් ඉන්නවා. ඊට පස්සේ හිරුන් අබේ වික්‍රම මාතර ඉඳන් තමයි අපිව Facebook live එකේ බලාගෙන ඉන්නේ. මේ වගේ ගොඩ දෙනෙක් live එකේ ඉන්නවා. මට උඩට ගිහිල්ලා නම් හොයාගන්න බෑ ඇත්තටම. කොහොම හරි කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න අතරේ WhatsApp එකේ ඉන්න කට්ටියත් ටග් ගාලා මතක් කරන්න තමයි හදන්නේ. ජනේ පුතා මගේ පොඩි දුවගේ උපන්දිනය තියෙනවාද? එයාට සුබ පතන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා අහංගම තිත්තගල් ඉඳන් චිත්‍රා මල්කාන්ති අක්ක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. දිනායා ඉන්නවනේ දිනායා. අන්න හරි දිනායගේ තමයි උපන්දිනය තියෙන්නේ. එයාට මිහිරි කියලාත් වරහන්ස්සේ දාලේවල තියෙනවා. මං හිතන්නේ ආදරයට මිහිරි කියලාද කොහෙද කියන්නේ. දිනායා සුබ උපන්දිනයක් වෙන්න කියලා netfm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අපි විතරක් නෙවෙයි කුමාර බාප්පා, ඒ වගේම තමයි පියුමි අක්කා, ලොකු මල්ලි සුදේෂ්, චූටි මල්ලි කසු, නංගිලා දෙන්න සෙව්වන්දි සහ නදීෂා, පුතා මහිරු, තිසේ තිස්සේ උනි, ඊට පස්සේ බිනුක, තසේලි, මේ හැමෝම එකතු වෙනවා එයාට සුබ පතන්න. ඊට පස්සේ අපේ කට්ටියක් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. මේ අපේ දියතලාවේ සයුරි නංගි
මම Facebook fan page එකේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්ත හැටි කොලේක ඇඳලම ඉවලා තියෙනවා. කුෂාන් අපිට message එකක් දාලා තියෙනවා. කුෂාන් අපි වහගෙන ඉන්නේ මිරිජ්ජ විල ඉඳන් අලුත් සින්දුවක් ඕනේ කියලා කියනවා. අලුත් සින්දුවක් අපි කලින් ඇහුවානේ, දැන්ට මේ සින්දුව අහන්න ඕනේ. අපේ බුලත් කොහොපිටියේ ජයන්පති අයියා ලෑවල ඉඳන් අපිට message එක දාලා තියෙනවා. එයාටයි යාගේ සුදු බේබිටයි සින්දුවක් ඕනේ කියනවා. මාකොල ගල්පොත්ත හන්දි ඉඳන් අපේ ප්‍රියන්ත සමරවීර අයියා සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා. පුළුවන් නම් සුරේන්ද්‍ර පෙරේරාගේ සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ මිනුවන්ගොඩ ඉන්න නිලු. බෑ කියන්නේ කොහොම හරි අද බැරුණොත් හෙට හරි සින්දුව දෙනවා නිලු. එන්න NetFM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට.

වෙලාව 11යි විනාඩි 18යි. Facebook ලයිව් එකේ ඉන්න කට්ටියත් එක්ක කතා කර කර හිටියේ වෙලාව යනව දැනෙන්නේ නැහැ එතකොට. කොහොම හරි මන්ද Facebook ලයිව් එකේ ඉන්න කට්ටියටත් මතක් කරේ පුළුවන් තරම් කමෙන්ට් කරලා මගේ අවධානය දිනා ගන්න කියලා. ඔයාගේ නම, ගම, contact number එක තමයි අපිට කමෙන්ට් කරන්න ඕනේ. Right, සින්දුවට යන්න කලින් මතක් කරන්න හදන්නේ ෆ්‍රී ලර්න් බැදපු තුන පහ කොඩු එක ගැන. ඉස්සර තමයි බැදපු තුන පහ කොඩු ඕනි වුණාට පස්සේ ගෙදර තියෙන තුන පහ කොඩු ටික අර මොකක් හරි කබල් එක තියලා බැදලා, එහෙම නැත්නම් මොකක් හරි තාච්චි එක තියලා බැදලා බැදපු තුන පහ කොඩු ගෙදරදීම හදාගත්තේ. දැන් ඉතින් එහෙම කරදර වෙන්න වෙලාවක් ඇත්තටම අපිට නැහැනේ. කාර්ය බහුලයිනේ අපි ජීවිතේ. එතකොට ඉතින් ගෙදර හදන කෑම වේල උනත් රසට හදාගන්න බැදපු තුන පහ කොඩු ඕනි වෙලාවට බැදපු තුන පහ කොඩු පැකට් එකක්ම අරගන්න තියෙනවනම් ලේසි. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරක්ම නිෂ්පාදනය වෙන ෆ්‍රී ලර්න් බැදපු තුන පහ කොඩු පැකට් එක, තේරෙන සිංහලෙන් කියනවා නම් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක, දැන් ඔයා වෙනුවෙන් ඇවිල්ලා තියෙන්නේ වාගේ පහසුව වෙනුවෙන්මයි. කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදරට ගෙනල්ලා කෑම වලට දැම්ම කියලා කියන්නේ අර බැදපු තුන පහ කොඩු එකක් දාලා අපි බලාපොරොත්තු වෙන සුවඳ එහෙම තියෙන්නේ. ලස්සන නියම සුවඳක් එනවනේ බැදපු තුන පහ කොඩු ටිකක් දාලා එලවලුවක් මොකක් හරි හැදුවට පස්සේ. ඒ සුවඳ, ඒ රස ගානට අරගන්න පුළුවන් ෆ්‍රී ලර්න් බැදපු තුන පහ කොඩු එකත් එක්ක. සෙවනගල කිරිගිබ්බන් ආර භෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන මේවාට මතක් කරන්න හදන්නේ. කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා සඳුද අඟහරුවාද පොයේ දවස් සරුණු මිත්‍රි ඕනම දවසක ඔයාට හම්බ වෙන්න පුළුවන්. පිළිකා වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස් පව. ගෑස්ට්‍රයිටිස් පොඩි ලෙඩක් කියලා හිතාගෙන හිටියට ඕක ටිකක් දරුණාට පස්සේ මාර අමාරුයි. ඒ හින්දා තමයි මතක් කරන්නේ ඔය ලෙඩ පොඩි කාලෙදිම ටක් ගාලා හොඳ කරගන්න. හොඳ තැනකින් හොඳ කරගන්න, අන්න ඒක තමයි වැදගත්ම කාරණේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන හරියටම දන්න කෙනෙක් තමයි කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා. යන්න සෙවනගල කිරි ඉබ්බන්නාර භෝගහහන්දේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය මම එකතු කරගන්න තමයි හදන්නේ. අචිනි දිලේකා, මෙන්න අචිනි දිලේකා මගේ අවධානය ගන්න උත්සාහ කරනවා වගේ මට පේනවා අද ගේම් එකට එන්න. මේනක සඳරුවන් මල්ලි ඉන්නවා අපේ මොනරාගල, ඊට පස්සේ අපේ සුජානි චන්දිමාගේ නම කලිනුත් කිව්වද වගේ මතකයි. ඊට පස්සේ අපිත් එකතු කරගන්න කියලා අපේ අජිත් චමින්ද Facebook live එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා. නිරංජි අඹගහ ගෙදර දෙහිඅත්ත කණ්ඩි ඉඳන් කියලා කියන්න කියලා අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා. ලක්මාලි අඩ ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි අපේ ලක්මාලි කඩවති ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. සුභාෂිනී බස්නායකගේ නම මම කිව්වා. මේ වගේ ගොඩ දෙනෙක් ඉන්නවා, මට නැත්තනම නම් හොයාගන්න බෑ, ඒ තරමටම කමෙන්ට් එනවා. එන්න Facebook live එකට net FM Facebook fan page එකේ අපි අවිල්ලා තියෙන්නේ. It's so

0: FM Anu Paha, FM Anu Hatrai Tajma Ada, Net FM.
1: Belawe kolahai winadi visi pahai.
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
6: Mantaram Brand.

0: ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
1: මම ගන්නවා.
0: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
1: ඒත් ඉතින් මම සමාව ගන්න.
0: වැරද්දෝනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
2: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: මාලිගා පෙම් මාලිගා. පෙම් මාලිගාවක් හදාගන්න මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව තිනවා අකුරින් අකුර තරඟ වටයත් එක්ක. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරින් අකුර තරඟ වටයක් අපි මේ සින්දුවෙන් පස්සේ ක්‍රියාත්මක කරනවා. ඒක හන්දා ඉක්මනට වෙන්න net fm facebook fan page එකට දැන් කට්ටිය වැඩි වෙනවා ලයිව් එකේ. එන්න facebook live එකට ඇවිල්ලා comment කරන්න, මගේ අවධානය දිනා ගන්න, ඔයාගේ නම ගම contact number එක comment කරලා කොහොම හරි තරඟට එන්න chance එකක් අරගන්න. තරඟට එන්න chance එකක් නැති වුණත් මේ game එක කොහොමද වෙන්නේ කියලා live ඔයාට බලා ගන්න පුළුවන් අපේ net fm facebook fan page එකට ඇවිල්ලා මේ live එකට join වුණාට පස්සේ. ඒ අතරේ මං ඔයාට මතක් කරන්න හදන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපේ පුංචි දුවා දරුවන් වෙනුවෙන් සංවිධානය කරලා තියෙන පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන. පාට හපන්කම් චිත්‍ර තරඟයත් එක්ක ලංකාව පුරාම තියෙන ජාතික පාසල්, ඒ කියන්නේ රජයේ පාසල්වල, පුද්ගලික පාසල්වල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. මේ බාර තේමාව වෙලා තියෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීල. ඉතිරි කරනවා කියලා කිව්වට පස්සේ අපිට මතක් වෙන්නේ මේ සල්ලි ඉතිරි කරනවා කියන එකට. සල්ලි විතරක් නෙවෙයි, ඔයාට ඉතිරි කරන්න පුළුවන් හොඳ පුරුදු, හොඳ දේවල්, මේ වගේ ඕනි දෙයක් ඉතිරි කරන්න පුළුවන්. මේ ඉතිරි කරන හැම දෙයක්ම අනාගතයේදී සෑහෙන වටින දෙයක් බවට පත් වෙනවා. ඒ හින්දා තමයි ඔයාට මේ මතක් කිරීම කරන්නේ. කාණ්ඩ හතරක් යටතේ ඉස්කෝලේ 1 වසර ඉඳන් 13 වසර වෙනකන් ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. වෝටර් කලර්ස් වෙන්න පුළුවන්, පැස්ටල් වෙන්න පුළුවන්, පාට පැන්සල් වෙන්න පුළුවන්, තෙල් සායම් වෙන්න පුළුවන්. ඔය කියන ඕනිම මාධ්‍ය පාවිච්චි කරලා චිත්‍ර අඳින්න. ඔයාගේ ලස්සනම ලස්සන චිත්‍රේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ලැබෙන්න සලස්සන්න ඕන. ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුවකට ගිහිල්ලා ආට විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් www.nsb.lk වෙබ් අඩවියට යන්න. එතනින් ඔයාට අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, වැඩි විස්තර දැනගන්න පුළුවන්. රටම එකට ජාතික මෙහෙයුම. රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගින් අපේ රට බේරගන්න. ගොඩාක් වෙලාවට ඉතින් ඔය රටේ වෙන ප්‍රශ්න වලින් භාගයට භාගයක් ඇති වෙන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, ඒවා වෙළඳාම් කරන ඒ කටිය හන්දනේ. ඉතින් මේ දේවල් නැති කරන එක සෑහෙන වටින දෙයක් වෙලා තියෙනවා. කවුරු හරි කෙනෙක් ඔයාව පොළඹව ගන්න උත්සාහ කළොත් හානිකර මද්‍රව්‍ය දීලා. දැන් නිකන් කල්පනා කරලා බලන්න, මේ ඇවිල්ලා ඉස්කෝලේ නිවාඩු කාලේ ඇවිල්ලා තියෙනවා. එතකොට ඉස්කෝලේ නිවාඩු කාලේට අපේ ඉන්න නංගිල මල්ලිලා, දැන් මේ මල්ලිලා විතරක් නෙමෙයි නංගිලත් මේවා වලට ඇබ්බැහි වෙන්න පටන් අරන් තියෙනවා. ඒක තමයි වැදගත්ම අපි අවධානය යොමු කරන්න ඕනි කාරණාව වෙන්නේ. ගොඩාක් වෙලාවට හවසට යාළුවෝ ටික එකට එකතු වුණාට පස්සේ කවුරු හරි ওই දේවල් පාවිච්චි කරන එක්කෙනෙක් ඔතන හිටියනම් ඇති, අනික අය ඒ දේවල් වලට යොමු කරගන්න, එහෙම කවුරු හරි යොමු කරගන්න උත්සාහ කරොත් කෙලින්ම බෑ කියන එක කියන්න මේ දේවල් පාවිච්චි කරන්න. නිකාම් ඔයාගේ අධ්‍යාපන කටයුතු අඩාල කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ හානිකර මද්‍රව්‍ය වලට පෙළඹුණාට පස්සේ ඔයාගේ මතක ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඊට පස්සේ ඔයාට එකපාර හදිසියේ තීරණ ගන්න තියෙන හැකියාව තියෙන, ක්ෂණික තීරණ ගන්න තියෙන හැකියාව තියෙන, මේ හැකියාව අඩාල වෙලා යනවා. මේ දේවල් අඩාල වෙනවා කියලා කියන්නේ ඔයාගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා කියන එක නිකන් කල්පනා කරලා බලන්න. එක්සෑම් එකකට ගිහිල්ලා MCQ පේපර් එකකට උත්තරයක්වත් දෙන්න බෑනේ. ක්ෂණික තීරණ ගන්න තියෙන හැකියාව නැති වුණාට පස්සේ අනාගතය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එකට හොඳම උදාහරණයක් තමයි අඩු ගන්න වල ජොබ් එකක්වත් ගන්න හම්බ වෙන්නේ නැහැ මේ හානිකර මද්‍රව්‍ය වලට පෙළඹුණොත්. ඒ හින්දා හානිකර මද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියන කාරණාව අපි මතක් කරනවා. නම් වශයෙන් මේවයි නම් කියන්න පුළුවන්. නම් කිව්වට පස්සේ දන්නේ නැති කට්ටියත් ඔය හොයාගෙන ගිහලා try කරන්න බලනවා. ඒක හන්ද හානිකර මද්‍රව්‍ය කියන නමින් තමයි කියන්නේ අපි. කොහොම හරි මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරේ නකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. බොහොම පුංචි වෙලාවකින් අපි තරංගයත් එක්ක හම්බ වෙමු. ඉක්මනට එන්න net fm facebook fan page එකේ අපි ඇවිල්ලා තියෙන live එකට comment කරලා මගේ අවධානය ටග් ගාලා දිනා ගන්න.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11:00 විනාඩි 34යි. Facebook live එක බලාගෙන ඉඳපු කෙනෙක් මේ වෙලාවේ මම සජීවීව සම්බන්ධ කරගෙන ඉන්නේ අපිත් එක්ක අකුරෙන් අකුර තරංග වටයත් එක්ක එකතු වෙන්න. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන්නේ අකුරෙන් අකුර තරංග වටය. ඉතින් දැන් අපි කලින් පැයේ කෙනෙක් එක්ක තරංගයේදී සම්බන්ධ වුණා. මේ පැයේදී අපි කෙනෙක්ව තෝරගත්තේ අපේ Facebook live එකෙන්. මේ ඇවිල්ලා කලිනුත් මට මතක විදියට කිරිබත්ගොඩ පැත්තට තමයි අපි ගියේ. මේ යන්නත් හදන්නේ කිරිබත්ගොඩටම තමයි. කිරිබත්ගොඩේ ඉඳන් අපි හගනින් අපේ සඳුනි නංගි වයනන් අපිට පුරුදු කෙනෙක්. සඳුනි නංගි කොහොමද? සුබ උදෑසනක් වේවා. හරි, රේඩියෝ එකේ සද්දේ අඩු කරන්න වහාම. හරි, ඔයා රේඩියෝ එකේ සද්දේ අඩු කරනකම් මම මේ කියන්න හදන්නේ මේ වෙලාවේ Facebook fan page එකේ අපේ live එක බලාගෙන ඉන්න කට්ටියට මම chance එකක් දීලා තිනවා අපේ සඳුනි නංගිව අමාරුවේ දාන්න පුළුවන් අකුරක් comment කරන්න. ඉතින් කට්ටිය දැන් අකුරු comment කරගෙන යනවා. කොහොම හරි මේ කට්ටිය කවුරු හරි දෙන අකුරක් තමයි මං සඳුනිට දෙන්නේ. සඳුනි, දැන් ඉතින් මොකද කරන්නේ මේ වෙලාවේ? හරි, මේ ගේම් එක ගැන දන්නව නේද? මම ඔයාලට ආයෙත් පාර පැහැදිලි කරන්නම් කෝකටත් කියලා. මේ මම ඔයාලට අකුරක් කියනවා. ඒ අකුරෙන් පටන් ගන්න වචනයක් ඔයා කියන්න ඕනි පළවෙනි වචනේ විදිහට. ඊට පස්සේ ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට. ඊළඟ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට අර වචන දන් වැලක් වගේ කියාගෙන යන්න තමයි තියෙන්නේ. වැරදිලාවත් එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. වචන දෙක ගානේ අර එකට බට් කළා කියන වචන තියෙන්නේ. මල් වත්ත, දම් පාට, ඒ වගේ ඒවා කියන්න බෑ. පැහැදිලිද? රයිට්. අපර 30ක කාලයක් හම්බ වෙනවා. අපි බලමු අපේ සඳුනි නංගි කොයි විදිහට තරඟ කරයිද කියලා. මේ වෙලාවේ කට්ටිය ඔයාව අමාරුවේ දාන්න කමෙන්ට් කරගෙන යනවා. හරි, මම ඔයාට දෙන්නම් අකුර. මේ අකුර අපිට කමෙන්ට් කරලා තියෙන්නේ චමිල් රංග. අපේ Facebook live එක බලාගෙන ඉන්න චමිල් රංග තමයි ඔයාව අමාරුවේ දාන්න මේ අකුර දාලා තින්නේ. ඒ අකුර තමයි ජනිත් කියන වචනේ මැද අකුර මොකද්ද? ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න? රයිට්, අපි යමු. මේ අකුරෙන් අකුර.
1: Your time starts now.
2: නිරංජන්, නාමල්, ලලිත්, තාරාව, වරාය, යමුනා, නාගයා, යාපහුව, වරකා, කපුට, සකරම, මල්වාන, නරියා, යාපනය, නිර්වාණෙල්, රහිරු.
0: කාලය අවසන්. Facebook live එක කොහෙන් හරි පැත්තකින් තියාගෙන බලාගෙන හිටියේ නෑනේ. මම ගණන් කරා ඔයා වචන කීයක් කිව්වද කියලා. හරි, කොහොම හරි බොහොම ස්තුතියි සඳුනි නංගි. මං හිතන්නේ දවස් ගානක් ට්‍රයි කරලා කොහොම හරි ගේම් එකට වුණා දාවා. කවුද ඉන්නේ මේ සින්දුවට එකතු කරගන්න ඔයාට? බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අපි අර චමිල් රංගව එකතු කරගන්න ඕනේ. යා තමයි වාට අර ලේසි අකුරක්
2: දුන්නේ. මං කැමතිම අකුර.
0: බොහොම ස්තුතියි.
2: හරි.

0: FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
2: වේලාව 11 විනාඩි 42යි
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0713013636.
8: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
9: අනේ මන්ද.
8: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
9: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයාට විතරයි.
10: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
11: Net FM හතර වතේ.
8: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්
8: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි චන්දි ඉල්ලුවතින් ඔ කාටද චන්ද දෙන්නේ
12: වෙන කාටද වයිෆ් ඔයාට
8: අදත් වැරද්දුවනේ චන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
14: මට වාසනා හන්න යන්න හදන්න ගෙදරට නිකන් වාසනාව පෑදුනා වගේ තමයි ගෙදරකට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා කියලා කියන්නේ ලංකාවේ තියෙන රියල්ම ෆයිබර් කනෙක්ෂන් එකනේ SLT ෆයිබර් කනෙක්ෂන් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් තප්පරයට මෙගාබයිට් 1000ක ඒ කියන්නේ ගිගාබයිට් එකක් විතර වෙනකන් ස්පීඩ් එකක් තියෙනවා SLT ෆයිබර් කනෙක්ෂන් එකේ. නිකමඩ කල්පනා කරලා බලන්න එහෙම ස්පීඩ් එකක් තියෙන කනෙක්ෂන් එකක් ඔයාගේ ගෙදර තියෙනකොට ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු ටික කොච්චර ලේසි වෙයිද කියලා. Facebook එකේ මාක් කරි funny video එකක් බලබල ඉන්නකොට හොඳම හරියේදී එකපාරට ලැග් වෙනවා. අර රවුම කරගිලා video එක play වෙන්නේ නැති වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඔයාට වෙන්නේ නැහැ. ඔෆිස් එකේ මොකක් හරි වැඩකට මොකක් හරි මීටින් එකකට WhatsApp call එකක එමෙ නැත්තම් video call එකක ඉන්නකොට එකපාරට ජජ්ජුජ්ජුග් ගාලා අර නවතින්නේ නැහැ. මොකුත් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න ඔයාට chance එක ගෙදරදී හම්බ වෙනවා නම් ඊට වඩා තාමුණාද ඉතින් ඉන්ටර්නෙට් එකකින් අපි බලාපොරොත්තු වෙමු. එහෙම ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන්නේ SLT Mobitel SLT ෆයිබර් කනෙක්ෂන් එක විතරයි. ඉතින් ඒ ගැන විස්තර කියන්න අපේ කණ්ඩායම ලංකාව වටේම යනවනේ. අද ඉන්නේ මීගමුව පැත්තට ගිහිල්ලා. ඉතින් ඉෂාන්ව සම්බන්ධ කරගත්තා. ඉෂාන් තමයි නඩේ ගුරා. ආයුබෝවන් ඉෂාන්.
15: ආයුබෝව ජනි මතක් කළා වගේම අද දවසේ අපි ගම්පහ පොරවරේට තමයි කියලා තින මේ වටිනාකම ගැන කියන්න. ඉතින් මේ හෙට දවසේ තමයි ජනි අපි මීගමුව පොරවරේට එන්නේ. ඉතින් අපි ඔන්න රියල්ම ෆයිබර් අත්දැකීම කියන්නේ ඉතින් SLT Mobitel අය ගැන කතා කරන්න දැනන්නේ අපි කියන වගේ ලංකාවේ පුළුල්තම ආවරණය වේගවත්ම සායස්ථාවරම අන්තර්ජාල පහසුකම් මේ හැමදේම තියෙන්නේ මේ ආදරණීය සන්නාමය යටතේ තමයි. ඒ තමයි SLT Mobitel. ඉතින් අද දවසේ අපි ගම්පහ නගරයට එකතු වෙලා තින වෙලාවේ මාත් එක මේ වෙලාව ඉන්න මේ වටිනාකම ගැන පැහැදිලි කරන්න අපේ දිනිති වීරසේකර මහත්මිය ප්‍රාදේශීය කළමනාකාරතුමී ඉන්නවා. ඉතින් එතුමිය දන්නා මටත් ඇරිය මේ පාරිභෝගිකයන් අද දවසේ ලැබෙන වටිනාකම් වරප්‍රසාද ගැන එතුමිය තමයි අද දවසේ මුළු ලංකාවටම එන්නේ අපේ 95.94 දශම නෙත් රේඩියෝ වරා මේ වටිනාකම ගැන කියන්නේ.
14: අයිබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට.
16: අයිබෝවන් සුබ උදෑසනක්. අයිබෝවන්
14: අද දවසේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?
16: ශේෂ්ඨ ප්‍රමුඛයා වෙන අපි SLT Mobitel ආයතනය හැම විටම කැපවී ඉන්නේ අපේ පාරිභෝගික ජනතාවට ලෝකයේ තියෙන වේගවත්ම සහ විශ්වසනීයම තාක්ෂණය සමීප කරන්න. ඒ වෙනුවෙන් ඇත්තටම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පෙරළියක් මේ අවස්ථාව පවතිනවා. ඒක සැබෑ සලකුණ වන SLT 5 සේවාව අපි වඩාත් ආකර්ශනීය මිල ගණන් යටතේ මේ දිනවල ඔබට ලබා දෙනවා. අද වෙළඳපොලේ පවතින වෙනත් සේවාවන් වගේ නෙමෙයි, SLT 5 මගින් කාලගුණික බාධා මැද වුණත් අපේ 100 Mbps දක්වා වූ අසීමිත ස්ථාවර අන්තර්ජාල සේවාවක් අපි ඔබට සහතික කරනවා. අපිට පුළුවන් ඇත්තටම ෆයිබර් ස්ටාර්ට පැකේජ් ₹2690 වැනි ඉතාම සහනදායී මුදලකට ඔබට ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම ඩේටා ඉවර වෙයි කියලා කිසිම බයක් වෙන්නේ නැතුව ඔබට සීමාවකින් තොරව අන්ලිමිටඩ් අන්තර්ජාලය භාවිත කරන්න කැමති නම් ඔබ වෙනුවෙන් ₹5900 සිට ආරම්භ වන ෆයිබර් අන්ලිමිටඩ් පැකේජ් එකක් අපි හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒකේ අප්ලෝඩ් ඩවුන්ලෝඩ් ස්පීඩ් 100 Mbps ඉඳන් 1000 දක්වා අපිට ලබා දෙන්න පුළුවන්. මේ සුපිරි ෆයිබර් සමරතාවයේ සමගින් ඔබගේ නිවසටම ලැබෙනවා SLT POT TV සේවාවක් ගන්න පුළුවන්. එය ආල් ඉන්දියට පූර්ණ ඩිජිටල් විනෝදාස්වාදයක් ඇගෙන එනවා. ඒ වගේම හයි ඩෙෆිනිෂන් තාක්ෂණයේ ඔස්සේ සහ 4K තාක්ෂණයේ ඔස්සේ ඔබට ධාරිකා රසක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබට මගහැරුණු වැඩසටහන් නැවත නැරඹීමේ කැචප් TV පහසුකමත් අපි TOS TV සමගින් ලබා දෙනවා. එතකොට අපි දැන් අද දිනේ ඉන්නේ ගම්පහ නගරයේ. ගම්පහ නගරයේ ඔබට අපේ දුම්රියපල ඉදිරියට පැමිණියොත් අපගේ ආයතනයේ නියෝජිතයන් සමග ඔබට සම්බන්ධ වෙලා මේ අපේ ෆයිබර් තාක්ෂණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් සහ ඔබට මේ නව සම්බන්ධතාවයක් ලබා ගන්න අවශ්‍ය නම් එයත් අපිත් එක්ක සම්බන්ධ වෙලා කරගන්න පුළුවන්. ජාතික සංවේදන ජාලය ලෙස SLT මොබිටෙල් අපි ඔබගේ ඩිජිටල් ජීවිතය වඩාත් පහසු කරන්න නිරන්තරයෙන් සූදානමින් ඉන්නවා. අදම ඔබේ නිවසටත් ලංකාවේ අංක 1 ෆයිබර් සම්බන්ධතාවය ලබාගෙන සැබෑ ඩිජිටල් නිදහස අත්විඳින්න කියලා හැම දිනාටම ආරාධනා කරනවා.
14: බොහොම ස්තුතියි. විස්තර කියන්න මේ පැත්තරාවට. හරි, ඒ අතරේ දැන් මතක් කරනවා ගම්පහ ස්ටේෂන් එක ගෙට්ටුවට ගියාට පස්සේ රියල් ෆයිබර් අත්දැකීම ඔබට අරගෙන එන SLT ෆයිබර් කනෙක්ෂන් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. වාසි රසක් අත්දකින්න පුළුවන්. ඒ හැම දෙයක්ම ලබා ගන්න ගම්පහ ස්ටේෂන් එක ගෙට්ටුවට ගිහිල්ලා අපේ ටීම් එක හම්බ වෙන්න කියලා ඔන්න කට්ටියටම මතක් කරනවා.

ඊළඟට පැයට යන්න කලින් තග්ගාලමේ පැත්තට ඇවිල්ලා කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. දිග මැසේජ් එකක් දාලා තියෙනවා. අර මට සෑහෙන්න හොඳ කියලා මැසේජ් එකක් දාපු කෙනෙක්. මේ ඇවිල්ලා මහා ඔය ඉඳන් අපි වහගෙන ඉන්න නදී රාජපක්ෂ. නදී මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. දාලා තියෙන ඔක්කොම වර්ණනාවන්ට ස්තුති. Good morning, Jani. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න, ගෙදර හැමෝමත් එකතු කරගන්න එහෙම කියලා කියන්නේ. ඇඹිලි පිටි ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ මදු නංගි මං එකතු කරගන්නම් මේ හන්න යන සින්දුවට. මම ඉල්ලපු සින්දුව දෙන්නකෝ ප්ලීස්. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද මේ දියතලාවේ සයුරි? දැන් වැඩේ තියෙන්නේ ඔයා ඉල්ලපු සින්දුව මොකද්ද කියලා මට මතක නෑනේ. ඉල්ලපු සින්දුවත් මොකද්ද කියලා පොඩි මැසේජ් එකක් දාන්න. හරිද? ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා වාදුවේ එන්ඩි අපරල් එකේ මගේ යාළුවෝ කට්ටිය මැසේජ් එකක් දාලා තිනවා. මං ගොඩාක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නම්. ඊට පස්සේ පානදුරේ අපේ ධනුෂ්ක මල්ලි ඉන්නවා. ඊට පස්සේ අපිත් සද්දෙටම හගෙන ඉන්නේ කියලා දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ ඉන්න චන්දන සහ චාන්දනී මැසේජ් එකක් දාලා තිනවා. Good morning අයියේ, අපිත් ඔයාව හගෙන ඉන්නේ. ඌරු බොක්කේ ඉඳන් සිරි කුමාර අයියා තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ මහරගම දුලාණිය අක්කා, දුවයි පුතයි මහත්යවයි සින්දුවකට එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කටියම එකතු කරගන්නවා. සින්දුව අහලා ඊළඟ පැයේ ප්‍රධාන ප්‍රවෘත්ති අහලා එමීට හම්බ වෙලා කතා කරමු. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages ඉවන්න, Facebook එකේ post එක දිනවා, එකට comment කරන්න.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura De Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලින් පස් පංගුව බමු
6: ගත්තත් ඇම්බුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
8: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
10: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
11: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්
13: ගින්දර හැන්දෑව විජානු.
14: මහාද තාත්තා ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
15: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
16: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
0: FM 95 FM 94.8 Net FM Divine Pura
17: වෙලාව දවල් 12:00.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් මම

0: ගන්න.
1: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 076 716 7672.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අයිබෝන් අද 2026 අගෝස්තු 31 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල අඩුකල පෙට්‍රල් මිල ගණන් ගැන ඇතමුන් සෑහීමකට පත්වෙති. තවත් අයගෙන් ආණ්ඩුවට දොස්. ත්‍රීරෝධ රථ කුලී ගාස්තු අඩු කිරීම ගැනත් මත දෙකක්. රවි අල්ලස් කොමිසමට අගවිනිසුරු ගැන ප්‍රශ්නාවලියක් සමග දයාසිරිගෙන් කතානායකට ලිපියක්. මාලබේ STF මෙහිවුමකින් කුෂ් මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට. ක්‍රිකට් ක්‍රීඩකින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරමින් නියෝගයක්. පෙට්‍රල් මිල ගණන් පමණක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළා. ඒත් ඇතමුන් ඒ ගැන සතුටු වෙද්දී තවත් අය අඩු කළ මිල ප්‍රමාණවත් නැහැ කියලා තමයි කියන්නේ. ත්‍රීරෝධ රථ කුලී ගාස්තුවද අඩු කරන්න බැහැ කියලා සංගමයක් කියති. තවත් අය නම් කියන්නේ ගාස්තු අඩු කරන්න පුළුවන් කියලා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතන් සිට. පෙට්‍රල් මිල අඩුකල මිල ගණන සම්බන්ධයෙන් ජනතාව විවිධ අදහස් පළ කරනවා. අඩුකල එම මිල ගණන් ප්‍රමාණවත් නොමැති බවට ඇතමුන් ප්‍රකාශ කළද තවත් පිරිසක් කියා සිටියේ මෙලෙස පෙට්‍රල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවයි.
6: මිල ගණන මොනවද දෙනවාගේ පිට දෙන්නේ නැහනේ. මොන අඩු කළාද තියෙන්නේ? 100 න දෙනවා කියකෝ. දෙන්න පුළුවන් ඉතින් මේකලු ගසා ගන්න නැත්තම් කොයි එකාවත් ගසා ගන්නවා තමයි ඉන්නේ. දෙකක් නැහැ. මුකාවත් එකම ආනිසන්ත තමයි අපිට.
7: අවුල නැහැ දෙන්නේ. අඩු කරන්න පුළුවන් ගන්න අඩු කළා තියෙනවා. ඒ ගැන සායම සත්‍ක්ෂා නියමයි. හොඳයි නේද? වැච්චරද?
5: පෙට්‍රල් මිල අඩු කිරීම හේතුවෙන් ත්‍රීරෝධ කුලී ගාස්තු අඩු කරනවාදැයි Net News ජාතික ඒකාබද්ධ ත්‍රීරෝධ රථ රේතුරන්ගෙන් සහ කර්මාන්තකරුවන්ගේ සංගමින් විමසීමක් කළා. මේ ඊට ප්‍රතිචාර දැක්වූ එම සංගමේ ලේකම් එල් රෝහණ පෙරේරා මහතා.
8: පැහැදිලිව ප්‍රධාන වශයෙන් කියන්නට තියෙන්නේ මේ ත්‍රීරෝධ රථ ගාස්තුව මේ වෙනකොට සංගම් විසින් කිසිම ආකාරයකින් වෙනසකට පත් කරන්නට හැකියාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් සියලුම කටයුතු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් තමයි තීරණය කරන්නට පත් වෙලා තියෙන්නේ මේ නීතිය යටතේ. දැන් මෙහෙමනේ, දැන් ලොකු ගාණක් වුණාට දැන් පෞගේ කාලේ වැඩි කරපු ගණන් ගැන කවුරුත් කතා කරන්නේ නැහනේ. රුපියල් 36ක වැඩිවීමක් තියෙනවා. වැඩිවීම පිළිබඳව තාමත් හරි මට්ටමට ඇවිල්ලා නැහැ. ඉතින් දැන් එහෙම කතා කරුතින් එහෙම තාම අපි මේක පාඩුවට තමයි දුවන්නේ. එතකොට රුපියල් 15ක් අඩු නැයි කියන්නේ පෞගේ මාසවල වලදී ඉන්ධන මිල සංශෝධනයේදී රුපියල් 36ක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ රුපියල් 36 රුපියල් 15ක් අඩු කරාම තවත් අපි මේකෙන් මේ පාඩුවට තමයි දුවන්න වෙලා තියෙන්නේ. නමුත් අපිට බලාපොරොත්තු වෙලා ඉන්නවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් මේක ඉක්මනටම අපිට හදලා දෙයි කියලා. එතකොට කිසිම ආකාරයක මගියට ප්‍රශ්නෙකුත් නැහැ, අපිට ප්‍රශ්නෙකුත් නැහැ. මොකද නීත්‍යානුකූල මිලක් තුල අනිවාර්යයෙන්ම ඒ මිල තමයි අය කරන්නට වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී අපිට රුපියල් 15ක් අඩු නැයි කියලා මේ ගණන් අඩු කරන්න හැකියාවක් නැහැ.
5: පෙට්‍රල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වතුකරේ ජනතාව මෙන්ම ත්‍රීරෝධ රථ කර්මාන්තයේ යෙදෙන පිරිසද Net News එක මෙලෙස අදහස් පළ කළා.
6: පෙට්‍රල් මිල අඩු වෙලා තියෙනවා, අපි පිටි මිල වැඩි වෙලා තියෙනවා, කිරි පිටි මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවත් අඩු කරන්න එපා. ඉතින් ඒක කොහොමද අපිට හරියන්නේ? තවත් මොන වැඩි වෙලා ඉන්නේ?
0: ඒවතරම් අඩු කරනවා තමයි ඉතින් මට පෙට්‍රෝල් ඉතින් අඩු කරලා තියෙන්නේ ඩීසල් අඩු කරලා නැහැ නේ ඒවත් අඩු කරන්න ඕනේ හැම දෙයක්ම අඩු කරලා තමයි ඉතින් රුප ජනතාවට හොඳ
9: මේක නිකන් බොරු වැඩක් මේක කරන්නේ හරිද අපි ඇවිල්ලා රජයට ආදරේ හරිද මේ රටටත් ආදරේ නමුත් මිනිස්සුව අපි වෙනස් කරගන්න ඕනේ අපි වැඩක් කරලා තමයි වෙනස් කරගන්න ඕනේ දැන් මිනිස්සු වෙනස් වෙලානේ ඉන්නේ මිනිස්සු තේරුම් අරන් ඉන්නේ මිනිස්සුව දැන් රවට්ටන්න බෑ හරිද මේ රුපියල් 17කින් පිටියක වැඩි කරලා රුපියල් 15කින් පෙට්‍රෝල් එක අඩු කරපුවා මොකද වෙන්නේ මේ මාසෙන් මාසෙට පෙට්‍රෝල් චේන්ජ් එකක් වෙනවනේ ඉස්ස වැඩි කරනවා 15 අඩු කරනවා ඒකෙන් මොකද වෙන්නේ සාහනයක් නෙවෙයිනේ සාහනයක් දෙනවා නම් හරියට දෙන්න ඕනේ බැරි නම් අතහැරලා දාන්න ඕනේ වැඩි කරනවා නම් වැඩි කරලම දාන්න ඒක වෙනම දෙයක් හරි මිනිස්සුව නිකන් රවට්ටන වැඩක් මේක හරිද
10: ඔයාලා අයර්රිම් අඩු කරපද
9: අයර් අඩු කරන්නේ කොහමද අනේ තෙල් මිල මාසෙන් මාසෙට අර රුපියල් 15 20 අඩු කරලා කොහමද අනේ අයර් එක කොහමද අනේ අඩු කරන්නේ ආ අයර් එක අඩු කරලා ඒක වැඩක් කරන්න පුළුවන්ද පුළුවන් නම් මේකට අපිට සාහනයක් දෙන්න පෙට්‍රෝල් එකටයි මේ මේ සාමාන්‍යයෙන් කිල්ලර බඩු වලට පොඩි සාහනයක් දෙන්න කියලා කියන්නේ අපි
0: පෙට්‍රෝල් මේ අඩු කරපෙම හොඳයි අත මේ අයර් ටික කරේ අම්මේ මේ දවස්වල අයරුත් නැහනේ ඒ නිසා මේ සාමාන්‍යයෙන් අඩු කරලා දුවන්නත් පුළුවන්
10: දැන් ඔයාලා අයර් එක අඩු කරපද
0: අඩු කරනවා කියන්නේ මෙහෙමයි පුර අයර් නම් අඩු කරලා දුවන්න පුළුවන් ළඟ අඩු කරනවා අඩු කරලා දුවන්න අමාරුයි හැබැයි මේ සිටුේෂන් යනවා දැන් පෙට්‍රෝල් විතරක් නේ අඩු කරලා දෙන්නේ
5: ලංකා කණිය තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඊයේ මැදම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ගණන් පමණක් අඩු කළා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 20කින් අඩු කළ අතර එම පෙට්‍රල් ලීටර එක නව මිල රුපියල් 475ක්. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක මිල අඩු කිරුනේ රුපියල් 15කින්. එම පෙට්‍රල් ලීටර එක නව මිල රුපියල් 399ක් වෙනවා. පමුණුගම එපාමුල්ල මොහොත තීරේ දීනෑමට ගොස් සිටියේදී අතුරුදන්වූ පිරිසෙන් තිදෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අතුරුදන්ව සිටි කාන්තාවකගේ සහ ගැහැණු ළමුන් දෙදෙනාගේ මලසිරුරු එලෙස සොයාගත් බවයි. කාන්තාවගේ වයස අවුරුදු 35ක් වන අතර ගැහැණු ළමුන් දෙදෙනා අවුරුදු 4 සහ 12 යන වයස්වල පසුවුණා. දියේ ගිලී අතුරුදන්වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙලවිය අද භූතානයේ බලා පිටත්ව ගියා. ඒ භූතානයේදී හෙට දිනේ ආරම්භ වීමට නියමිත සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහායි. එෙහිදී අග්‍රාමාත්‍යවරිය සමුළුවේහි සමාරම්භක පූර්ණ සැසියට සහභාගී වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශය සඳහන් කළේ. අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැගී සිටීම යන තේමාව යටතේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙලවිය ප්‍රධාන දේශුනි පැවැත්වීමට නියමිතව තිබෙනවා. භූතාන සංචාරයේ අතරතුර අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර නායකින් සහ නියෝජිතින් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශය සඳහන් කළේ. හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද පෙරවරුවේ පැමිණියා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ගොස් තිබුණා. ඒ සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුට කර තිබූ දැනුම් දීමකට කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බවයි වාර්තා වුණේ. එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ නොසිටි බවද අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් එදින සඳහන් කළේ මන්ත්‍රීවරයා කිසිසේත්ම අල්ලස් කොමිසම මගහැරීමක් සිදු කර නොමැති බවයි. විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දීමක් කර තිබුණද අදාළ දිනේදී මන්ත්‍රීවරයාට කොමිසමට පැමිණීමට නොහැකි බැවින් නීතිඥයන් හරහා වෙනත් දිනයක් එල්ලා තිබූ බවද එම පාර්ශවයේ සඳහන් කර සිටියා. යනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මෙලෙස අද අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. වත්මන් අගවිනිසුරු ප්‍රීති පත්මන් සුරසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සභා ගර්භය තුලදී අගවිනිසුරු සම්බන්ධයෙන් මතු කළ කරුණු කිහිපයක් දයාසිරි ජයසේකර මහතා සිය ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා. එම ලිපියෙහි සඳහන් චෝදනා කිසිවක් සත්‍ය බවට තමන් පූර්ව නිගමනයකට එළඹෙන්නේ නැති බවත් ඒවා පාර්ලිමේන්තුවේදී මත වූ ප්‍රශ්න ලෙස පමණක් සැලකෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා. එම චෝදනා සත්‍ය නම් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර අසත්‍ය නම් අගවිනිසුරුවරයාගේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහා සත්‍ය තත්වයේ හෙළි කළ යුතු බවයි මන්ත්‍රීවරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇතේ. හොකන්දර වානගුරු මාවතේ ඉන්දන පෙරවුම් හල ඉදිරිපිටදී කුෂ් මත්‍රව්‍ය සමග අතරම් කොටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාලවේ පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. සැකකරු මෝටර රථයකින් කුෂ් මත්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියේදී අතරම් කොට ගනු ලැබුවේ පොලිස් විශේෂකාර බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී. එහිදී මෝටර රථයේ තිබී කුෂ් මත්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 106කට ආසන්න ප්‍රමාණයක් සුවගත් බවයි පොලිස් විශේෂකාර බලකායේ පැවසුවේ. එමෙන්ම සැකකරු සන්තකයේ තිබී රුපියල් 39,290ක මුදලක්ද සොයාගෙන තිබෙනවා. අතරම් කොටගෙන ඇත්තේ තලාහේන වීරමාවතේ පදිංචි පුද්ගලෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මාලවේ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අධිබලති විදුලි රැහැන් අසල සරොංගල් යැවීමෙන් වලකින ලෙස වෛද්‍යවරුන් එම පිරිස්වලින් යළි ඉල්ලීමක් කරනවා. එම ස්ථාන අසල සරොංගල් යැවීමෙන් අනතුර ලක්ව රෝහල්ගත කරන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පැවසුවේ.
11: වාර්තා වෙන්න ගත්ත මේ සරුංගල් ආශ්‍රිතව විදුලි සැර වැදීම නිසා ගැඹුරු පිළිස්සුම් තුවාල සහිතව ඇතුල් වෙන රෝගීන්ගේ ප්‍රවණතාවය. පෞගේ කාලේ ජාතික රෝගාලේ සහ රිජ්ජුවරාල අමාරුව කාලේ රෝගීන් කීප දෙනෙක් හිටියා බරපතල ගණයේ ගැඹුරු පිළිස්සුම් තුවාල සහිතව. තව ප්‍රශ්නේ වෙන්නේ බොහෝ වෙලාවට අපි ගන්න නූල් වල තෙතමනය රැඳුනොත් එහෙම නැත්නම් ඒ නූල් වලට සමහර අවස්ථාවල අපි දකිනවා ලෝහ කෙඳි වගේ කලවම් කරලා හදපු නූල් තියෙනවා. ඒවා සන්නායක විදිහට ක්‍රියා කරනවා. මේවා ගිහිල්ලා අධිබල විදුලි රැහැන් වල ගැටුණාම ඒ නූල හරහා ළමයාට තම අධික විද්‍යුත් ධාරාවක් භූගත වෙනවා. අත හරහා ඇඟ දිගේ ගිහිලා කකුලට අතකනන් අතේ අස්තියේ ඉඳලා ඒ වටේ තියෙන තෙල්ම පටක රුධිර වාහිනී ස්නායු මේ ඔක්කොම පිළිස්සලා යනවා. පිටත ගිනි ගැනීමකුත් ඇති වුණොත් පිටත හමත් පිළිස්සෙන්න පුළුවන්. අභ්‍යන්තර පිළිස්සුම් තුවාලේ ඉතාම බරපතලයි. බොහෝ වෙලාවට ඒවා අහපෝ නැවත සකස් කරන්න බෑ. ඒ කොටස අයින් කරන්න වෙනවා ශල්‍ය කර්මීකින්. ඒ තත්ත්වේ භයංකරත්වය දුරින් ඉඳලා අඳුරගෙන අපි දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කරා. ඉතින් ඔබගේ දරුවා ලිමානේ සරුංගල් යවනවා නම් අපි කියන්නේ සරුංගල් යවන්න
5: ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරමින් අභියෝජන අධිකරණ රීඩ් ආඥාවක් නිකුත් කළා. ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා. කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් විසින් ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝගය නිකුත් කරන බවත් විනිසුරුවරු සඳහන් කළා. එළබෙන එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ බැදපිල පිතිකරුවෙක් ලෙස හිටපු ක්‍රිකට් නායක දසුන් ශානකෙක් වීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි පවසනවා. 2023 වසර දක්වා ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායමේ නායකත්වයේ හිබ වූ දසුන් ශානක පසුව දැකූ දුර්වල පිතිකරන රටාව හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට එවකට තීරීම් කමිටුව තීරණය කළා. පසුව අවස්ථා කිහිපයකදී එක්දින කණ්ඩායමට ඇතුළත් වූද කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකෙක් ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාව දසුන්ට අහිමි වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මැද භාගයේදී එංගලන්තයේ සිදු කරන එක්දින සහ 20x20 තරඟ සංචාරයේදී එක්දින කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙක් ලෙස එක්කර ගැනීමට නියමිත බවටයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ. net news nimava net news meelaga pradhana pravruti prakashaya savasahaya itihata etik pen paper pravruti bala porutuwanna mohudin bohuta wenas suna alutma turuturu sadaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna netahot net news total ke apage web padawita pivisenna
4: net news rava pratirava
12: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් චමිල් විජේසිංහ මහතාද මෙලෙස අදහස් පළ කළා.
13: ජනමාධ්‍ය කියන්නේ මුළු විශ්වයේම තියෙන දැනුම තොරතුරු එක මිටට ජනතාවගේ අතට ලබා දෙන ක්‍රමවේදය. ඒ නිසා අපි දන්නවා ජනමාධ්‍ය සමාජ මාධ්‍ය මේ වන එකක් හැම මොහොතකම සමාජය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරනවා. එතනදී ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම වගකීමෙන් සහ වගවීමෙන් යුතුව ලැබේ තොරතුරු ලබා දීම පාරදෘශ්‍ය බව සහ තමන්ගේ අරමුණු තමන්ගේ ඉලක්ක මොනවද කියන කාරණේ හඳුනා ගනිමින් ජනමාධ්‍යකරණය සහ වාර්තාකරණය නිරත වීම කියන කාරණය ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. මම හිතන්නේ පහුගිය දශක දෙකකට ආසන්න කාලය තුරදී නෙට් නිවුස් මේ තමන්ගේ කාර්යභාරය ඉතාම තීරණාත්මක සහ ඉතාම විශිෂ්ටයි නිශ්චිත කරන ආකාරයක් අපි දැකලා තියෙනවා. එතනදී එක පැත්තකින් ජනතාවට නිවැරදි තොරතුරු නිවැරදි කරුණු කාරණා වාර්තා කරන ගමන් අනිත් පැත්තෙන් බොහෝ පිරිස් අත තියන්නේ නැති බොහෝ පිරිස් බලන්නේ නැති කරුණු කාරණා දිහා තමන්ගේ අවධානය යොමු කරමින් ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ වගේ බලධාරීන්ගේ අවධානය යොමු කරන්නත් මෙතිව සමත් වෙලා තියෙනවා. ඉතිහාසය පුරා අපේ රට ඇතුලේ අපි මුහුණ දුන්න ඕනෑම අභියෝගයකට භයගපතක් වෙන්න පුළුවන්, ජනවාර්ගික යුද්ධය වෙන්න පුළුවන්, ඕනම අවස්ථාවකට කොවිඩ් වසංගතය වෙන්න පුළුවන්, මේ හැම තැනකදීම ජනතාව දැනුවත් කරමින් ජනතාවට හරි මාර්ගය පෙන්වීමේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ මෙතිව සමත් වෙලා තියෙනවා. එනිසා විශ්වාස කරනවා ඉදිරියටත් ඒ කාර්යභාරය වඩා ශක්තිමත් සහ නූතන ප්‍රවණතාවයන් වලට අනුගත වෙමින් ඉෂ්ට කරන්න නෙට් නිවුස් වලට හැකියාව ලැබේ කියලා.
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වත පරිශ්‍රයේදී. FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura. මම කැප්ටන් රත්නායක. කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. ඒමගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න. ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
14: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
15: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
16: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
15: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි. ජනි එක දේ දුනුමාවත.

වෙලාව 12යි විනාඩි 23යි. අපි දන්නේම නැතුව NetFM දේදුණු මාවතේ අවසාන පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ ඇවිල්ලා අගෝස්තු මාසෙට අපි හම්බ වෙන අවසාන දවස. අපි ආයෙත් හම්බ වෙන්නේ මාසෙකට පස්සේ ලබන මාසේ. කොහොම හරි NetFM දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ ටික පටන් ගන්නකොටම ඔයාට මතක් කරන්න ඕනේ ලින්ක් නැචරල් පස්පංගුව ගැන. අපි ගොඩාක් දුරට ආසයින මේ ස්වභාවික දේවල් වලින්ම අපේ නිරෝගීකම පවත්වා ගන්න. උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් කෙවිසුම් යාමක් ඒ පස්සේ ඇඟේ පත යමාරුවක් ඔය වගේ පොඩි ලෙඩක් හැදුනට පස්සේ ඉස්පිරිතාලයකට ගිහිල්ලා ඇත්තටම රස්තියාදු වෙන්න අපිට වෙලාවක් මේ දවස්වල නැහෙනි. සෑහෙන්න කාර්ය බහුලයිනි. ඒ කාර්ය බහුල ජීවිතේ ඔයාගේ වැඩ ටික සාමාන්‍ය විදිහට කරගෙන යන්න රජෙක් වගේ අසනීපුණාට පස්සේ නැගිටින්න නම් ලින්ක් නැචරල් පස්පංගුව ඔයා ගාව තියාගන්න ඕනේ. ලින්ක් නැචරල් පස්පංගුව එන්නේ කුඩු එකක් විදිහට හන්දා ඔයාගේ කාලය කිසිම විදිහකින් අපතේ යන්නේ නැහැ. විනාඩි 5කින් 10කින් බොහොම ලේසියෙන් ලින්ක් නැචරල් පස්පංගුව ඔයාට හදාගන්න පුළුවන්. මේක කුඩු එකක් විදිහට එන්නේ. ඊට පස්සේ මේක තම්බලා ඔයාට පෙරලා බොන්න තමයි තියෙන්නේ. හරිම ලේසි වැඩේ. අත්දැකීමෙන් මම පාවිච්චි කරානේ පහුගිය දවස්වල. මට අසනීප වුණාම මන්ට අග්ගාලා ලින්ක් නැචරල් පස්පංගුව ගත්තා. බිව්වා රජා වගේ ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක කරා. පරණ කාලේ තමයි අර කෑලි පස්පංගෝ ගෙනල්ලා පැය ගණන් තම්බල කරලා බොන්න අපි හදාගත්තේ. දැන් ලින්ක් නැචරල් පස්පංගෝ අපි ගාව තියෙන හන්දා හරිම ලේසියෙන් මේ වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක මතක් කරන්න තියෙන්නේ ඔයාගේ බෑග් එකේ ඔයාගේ පොතක් ඇතුළේ නත් බොහොම ලේසියෙන් දාගෙන යන්න පුළුවන් ලින්ක් නැචරල් පස්පංගෝ එකක් ළඟම තියාගන්න. මොකද කොයි වෙලාවෙ හැදෙයිද කියන්න බෑනේ. උණක් හෙම්බිරිස්සාව ඒක හන්ද කෝකටත් ලෑස්ති වෙලා ඉන්න එක වටිනවා. මේ පැයේ මට තියෙන ඊළඟ බාරදූරම රාජකාරිය තමයි අපි වහගෙන ඉන්න මගේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න එක. WhatsApp messages පැත්තට ගියාට පස්සේ message list එක පිරීලා තියෙන්නේ කට්ටියගේ නම් වලින්. මං යන්න හදන්නේ කිරිබත්ගොඩ පැත්තට ගිහිල්ලා ඉන්න. මොකද කිරිබත්ගොඩ පැත්තේ ඉඳන් අපිට birthday wish එකක් ඇවිල්ලා තිනවා. මේ wish එක යන්නේ ඔස්ට්‍රේලියාවලට. හෙට දවසේ තමයි උපන්දිනයක් තියෙනවා කියලා අපිට message එක එවලා තියෙන්නේ. හෙට දවසේ උපන්දිනය සමරන සොරායා සුදු බේවිට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අම්මා සාරා, තාත්තා චමල්, අම්මම්මා පද්මිනි, රණාල සේනාධිර පවුලේ මම්මම්මලා මේ සියලුම දෙනා සුභ පතනවා කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කිරිබත් ගොඩ ඉඳන් සීයයි අත්තම්මයි තමයි මැසේජ් එක මට එවලා තියෙන්නේ. ඔන්න සොරායා සුදු බේබි සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා දවසකට කලින් මං ඔයාට ප්‍රාර්ථනා කරනවා. කිරිබත්ගොඩට යන්න හදන්නේ කිරිබත්ගොඩ නෙවෙයි කිරුළපනට. කිරුළපන සෝමාදේවි ප්ලේස් එක කියලා කියන්නේ දැන් අපිට නුහුරු නුපුරුදු තැනක් නෙවෙයිනේ. සෝමාදේවි ප්ලේස් එකේ රංගන. හයි, ගුඩ් ආෆ්ටර්නූන් ජනි බ්‍රදර්. කෑවද බිව්වද කියලා අහලා තිනවා. තාම කෑවි බිව්වේ නැහැ. මේක ඉවරලා ගිහිල්ලා තමයි මොනා හරි කන්න.

අපේ සුබන් මල්ලිට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි, පවුලේ කට්ටිය එකතු වෙනවා. අම්මා ප්‍රේමලතා, තාත්තා ජෝතිපාල, ඊට පස්සේ කුමරි, මැණිකේ, සුදු චූටි, අක්කලා සුරංග, ඊට පස්සේ තරංග, කපිල, රුක්ෂාන්, මස්සිනාලා, ඒ වගේම තමයි නවෝද් මල්ලි, අනුෂිකා නංගි, හංස, හංසි, රංස, කිරු, තරු, ඔලීනා, සදා, නෙතු, යසි, මේ සෙට් එකම එකතු වෙනවා අපේ සුපොන් මල්ලිට සුබ පතන්න. මම මේ කල්පනා කරේ සුපොන් මල්ලිට පාටියක් එහෙම ලේසියකට දාන්න හම්බෙන්නේ නැහැ. මේ නම් ගියව ඔක්කොටම ඉතින් දෙන්න බෑ මොන මොනාරි. ජනි මල්ලි සුබ දහවලක් වේවා. අපිත් වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ කඩවත ලක්මාලි මැසේජ් එකක් දාලා තියෙනවා. දුල්මි මිස්, නෑ කුමාරි මිස්, දුල්මි, ගයාන්, දිනිදු, හර්ෂණ, දුව, තිනුලි, මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා කියන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුජානි, සුජානි කියනවා එයාගේ යෙනුජි ධෝනිවත් එකතු කරගන්න කියලා. කොහෙ ඉඳන්ද කියලා නම් කියලා නැහැ. යටියන්තොටට යන්න හදන්නේ. යටියන්තොට ගණේ පල්ල වත්තේ ඉඳන් අපේ ලක්ෂාන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාටයි එයාගේ සුද්ධිටයි සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. කියන පිටරට ඉඳන් කවුරු හරි ආපු කෙනෙක්ද මේ? ඊට පස්සේ අපි යනවා අපේ පියල් අයියා එකතු කරගන්න. මාපලගම පියල් ජී අයියා මැසේජ් එකක් දාලා තිනවා සුපුරුදු විදියටම. බුත්තල ඉඳන් අපේ මේනක ටේලර් ෂොප් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා. පැතුම් මල්ලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා සීමතිව, ඒ වගේම තමයි තාත්තා ප්‍රේමසිරිව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. අයියේ අපිවත් එකතු කරගන්නකො සින්දුවකට. ප්‍රියන්ති මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ මල්ලිවයි, ඒ වගේම තමයි මල්ලිගේ යාළුවෝ කට්ටිය වයි එකතු කරගන්න කියලා තමයි දැනණිය ගලන් ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. මල්ලි, අදත් අපි ඔයාව අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලොන් දිනේෂ් ශ්‍රී එකේ ඉඳන් අපේ යාළුවෝ කට්ටිය අදත් සුපුරුදු විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. නුවන්තිකා නංගි, සංදීපනී නංගි, ශාමා විජේසිංහ අක්කා, මේ කට්ටියම එකතු කරගන්නවා ඉතින් සින්දුවට. කවද හරි ගෑල්ලා මේ හොයාගත්ත දවසට සැලෝන් එකට ගිහිල්ලා ෆ්‍රී ඔය වැඩ ටික මං කරගන්නවා. දැන් මෙච්චර නම් කියනවනේ හැමදාම. ඊළඟට අපි එකතු කරගන්න හදන්නේ මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න කෙනුලිව. කෙනුලි WhatsApp message එකක් දාලා තිනවා ජනි අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. කෙනුලි, ඔයාවත් ගොඩාක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා.

වෙලාව 12යි විනාඩි 32යි. ගැස්සෙන ඔයාගේ හිත කලබන තව දෙයක් තමයි ගෙදර තියෙන කෑම වේල. සමහර වෙලාවට ගෙදර හදන කෑම වේල රසයි, සමහර වෙලාවට පොඩ්ඩක් ඉතින් රස නැහැ කියලා කියන්නත් මොකද්ද වගේ. හැබැයි ඔයා ගෙදරදී හදන කෑම වේල රසට හදා ගන්න හොඳ ටිප් එකක් තමයි මේ වාට කියන්න හදන්නේ. ෆ්‍රීලන් හෙල්ල මසාලා පවුඩර් ගැන විස්තරීමේ. දැන් ගෙදර හදන කෑම වේලත් ඉන්දියාවේ ගියාට පස්සේ අපි කන්න ආස කරන මසාලා රහට හදා ගන්නව නම් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් උත්තරේ විදිහට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. එළවලු ජාති වලට නම් ඔයා පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා. මාළු ජාති වලට රෙඩ් කරි මසාලා. මස් ජාති වලට බ්ලැක් කරි මසාලා. හැමදාම කියන ප්‍රසිද්ධ රහස. නිකමට මෂ්රූම් වලට, ඊට පස්සේ තව මොනාද හදන්නේ පොලොස් කරි එකකට, මේ වගේ දේවල් වලට බ්ලැක් කරි මසාලා දාලා හදලා බලන්නකෝ. රස හිතාගන්න බැරි වෙනවද? ඉන්දියාවේ රස අරගෙන ආවට ලංකාවේ අපේම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් නිෂ්පාදනය කරන්නේ. කිසිම કૃතීම රසකාරකයක් ඇතුළත් වෙන්නේ නැහැ. ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව gedara ඉන්න හැමෝටම කෑමට එකතු කරගන්න පුළුවන් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් දාලා හදන එළවලු ව්‍යංජන. ඒ වගේම තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගැන ඔයාට මතක් කරන්න ඕන. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර අපේ රටේ ඉන්න කී දහහකට නම් සුවය සදන තැනක් වෙලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්නකෝ. නිකමට net fm අහගෙන ඉන්නකොට අපි නිරන්තරයෙන් ඇහෙනවා අපිට අම්මලා තාත්තලා, ඊට පස්සේ සමහර දරුවෝ. ඒගොල්ලන්ගේ අසනීප තත්වයන් එක්ක කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාවට ගිහිල්ලා නිට්ටාවටම සුවපත් වෙලා හරි ලස්සන අනාගතයක් එක ජීවත් වෙන හැටි. හાર્ට් patients ලා වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ඔය වැල් બ્લોක් වෙච්ච කට්ටියට හැම ඔපරේෂන් කරන්න කියලා නිර්දේශ වෙලා තියෙන කට්ටියට හැම කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාවට ගියාට පස්සේ බෙහෙත් වේල් හතරෙන් පහෙන් ගොඩ දා ගන්න පුළුවන් වෙන තත්වයට ඇවිල්ලා තිනවා. ඉතින් ඒක හන්ද තමයි ඔයාලට මතක් කරන්නේ ඔය සුව කරන්න බෑ කියලා කියන රෝග තියෙන්නේ. ඒ ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ගන්න කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හම්බ වෙන්න කියලා යන්න කලින් කෝල් එකක් දෙන්න. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘතයි. 0777 300 940ට හරි 0773 273 540ට හරි කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔයාට අවස්ථාව තියෙනවා. මේ කෝල් කරපු කට්ටියගේ නම් ටික මේ යට කොලේක ලියලා දෙවිලා දැන් තමයි මගේ අතට හම්බුනේ. සමා වෙන්න ඕනි නම් ටික කියන්න පරක්කුණාට. මග්ගොඩ ඉඳන් අපේ මෛත්‍රී පාලයිය කතා කරා. මං හිතන්නේ 10ට විතර කෝල් එක දුන්නේ, දැන් තමයි නම් කියන්නේ. මේ කොලේ නැති වුණා. මග්ගොඩ මෛත්‍රී පාලයියගේ මයනු ෆැමිලිය කට්ටිය මංගලිකා, මදුකා, මදු රංග, මදු සංක සෙට් එක එකතු කරගන්න ඕනි. වලස් මුල්ලේ අපේ වීරය අයියා සිනමා ශාලාව ඉස්සරහ තියෙන ත්‍රී වීලර් පාක් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලුවේ. ඒ ඉල්ලපු වෙලාවේ මං ඉතින් සින්දුව ගානට දුන්නා. මට නම කියන්න පොඩ්ඩක් පරක්කුණා. බණ්ඩාර අයියා, ධර්මය අයියා සෙට් එකම එකතු කරගන්නවා. පොළොනරුවේ සිට අපේ රමණි කතා කරා සුපුරුදු විදිහට මත. මුත්තල කුඩාවේ ඉඳන් අපේ මල්කාන්ති අක්කා. මොනරාගල ඉඳන් අපේ නිශානි නංගි, එයාගේ අක්කා කුෂානි, නංගි රෂානි, අම්මා සුජාතා, ඒ වගේම තමයි තාත්තා සංජීව සින්දුවට එකතු කරගන්න ඕනි. මං අහුව යාළුවිලා ඉන්න අයිය එකතු කරගන්න නැද්ද කියලා. නෑ නෑ, එයත් එකතු කරගන්න ඕනි කිව්වා. WhatsApp messages පැත්ත බැලුවට පස්සේ, "Hi ජනි අයියේ, මම ටෙෂාන් කුරුණෑගල ඉඳන්. මගේ බර්ත්ඩේ එක දෙවනිදා විශ් කරන්න තියෙනවා" කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. කුරුණෑගල ලේක් වියු එකේ ඉන්න රිෂ්මා නංගිගේ හැපි බර්ත්ඩේ එකක් තියෙනවලු දෙවනිදා. එයාටත් සුබ පතන්න කියලා කියනවා නංගි නිකිල්. ඒ වගේම තමයි ගර්ල් ෆ්‍රෙන්ඩ් නිපුණි මේ ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා රිෂ්මා නංගිට සුබ පතන්න. සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කලින්ම මේ ටෙෂාන් මල්ලිගේ නෙවෙයි උපන්දිනේ, මම දැන් මේ මැසේජ් එක කියවගෙන වැරදි කියලා මට දැන් තමයි මීටර් උනේ. අපේ රිෂ්මගේ තමයි බර්ත්ඩේ එක එන්නේ දෙවනිදාට. එයාට තමයි සුබ පතන්න අපේ ටෙෂාන් මල්ලි ඇතුළු කට්ටිය සෙට් වෙලා ඉන්නේ. ඔන්න කලින්ම දවස් දෙකකට කලින්ම සුබ පතලා තිනවා ජනි අයියා. දැන් ඉතින් කේක් එහෙම එවනවා නම් දවස් දෙකකට කල් තියාම දැන් එවන්න හදා ගන්න පුළුවන්. රාජාංගනේ ඉඳන් අපේ වාසනානන්ගේ මැසේජ් එකක් දාලා තිනු. ඔයාගේ පවුලේ සියලුම දෙනාවයි, දෙහියත්ත කණ්ඩියේ ඉන්න අයියා සම්පත්, අක්කා සුජීව, ඒ වගේම තමයි අක්කා සුජීවා, කිරියම්මා උක්කුන් නැන්ද ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ජනි, අද මගේ උපන්දිනය. ඉතින් විශේෂ වැඩක් කරන්න යන්නේ. මේ පැත්තට આવොත් රස කෑමක් ඔයාටත් දෙන්න පුළුවන්. එහෙම කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ කුලියා පිටි ඉන්න සුජා. යන්න එහෙම ළඟ පැත්තක ඉඳන් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. එන්න රස කෑමක් කන්න කියලා.
தாத்தா பாலித நங்கி சுது மல்லிகாலிங்க ஹசந்து ரிசிர செனுல விந்தியா சித்துலி சுரேகா மே கட்டியம் ஆதரின் எக்கத்து கரகாந்தமா அப்பி சுப பந்தினியாக வெண்ண கேல பிரார்த்தனா கரணும் குளியா விட்டியின்னங் அப்பி வாகரின் அப்பி சுஜாக்கட Good afternoon, Jani. Mama, I love you, Movindu. Movindu, you're going to school in Nivadu. You're going to school in Nivadu. Then, you're going to get a class. You're going to get a class. ලස්සන සින්දුවකට තාත්තා රුක්මන්වයි අම්මා නිමාලිවයි අලව්වේ කරුවක්වයි එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ ජෙට් සෙට් එක කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හලෝ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. මේ එකතු කරගන්න කියනවා වඩුමුල්ල හන්දි එළවලු කලේ ඉන් අපේ සුදු නංගි. එයාගේ නම කෞශල්‍ය. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. යටියන්තොට බෙරන්නාවේ ඉඳන් අපේ රුක්ෂාන් මැසේජ් එකක් දාලා තිනවා. එයාටයි එයාගේ බේබිටයි තමයි සින්දුවක් දෙන්න කියන්නේ. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. අම්මෝ තව මැසේජස් ගොඩක් තියෙනවා. Good afternoon, Jani. අපිටත් සින්දුවක් දෙන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන අපේ ශෂිනි. මේ ශෂිනි කියන්නේ කොට්ටාවේ ශෂිනි. මං ඔයාව එකතු කරගන්නම් ශෂිනි මේ සින්දුවට. ඊළඟට බෝකුන්දර නිවන්තිරිය දේවින්‍යා ෆැෂන් එකේ මගේ යාළුව කට්ටිය. දීප්තියක්ක තමයි මැසේජ් එක දාන්නේ. ඉනෝෂ් සර්, අනුෂා, ලලිතක්කා, මානෙල්ලක්කා, අමන්දි නංගි, නදීෂා මිස්. ඊට පස්සේ ක්‍රිෂාන්ත, චන්ද්‍රිකා අක්කා, දහය කණුවේ මංගලියකේ යාළුව හැමෝම එකතු කරගන්නවා සින්දුවට. විනාඩි 6ක් විතර කතා කරලා දැන් නම් කටත්‍රි දෙනවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Melau dolahai winadi hatalis tunai.
2: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් දරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය. සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් ₹2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 31 ගම්පහ දුම්රිය ස්ථානයේ ඉදිරිපිට SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-862-363 0776-716-3672.
6: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන්
8: ගින්දර හැන්දෑව විජානු.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
11: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
10: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
12: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: වේලාව 12:45.
13: මේ හස්බන්ඩ්.
1: මොකද වයිෆ්?
13: නැහැ හිතන්නකෝ ආගතේ සල්ලි නැහැ කියලා.
1: හ්ම්.
13: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
1: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
13: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න
14: දැන්.
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: යන්න වෙලාව කෙට්ටෝයි. මාර වැඩේ වෙලා තියෙන්නේ. මට නම් ගොඩක් තියෙනවා කියන්න තව. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් ඉඳන් මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තුරුවියෙන් ඉඳන් අපිව අහගෙන ඉන්න ගාමන්ට් එකේ වැඩ කරන ගමන් ඉන්න අපේ දිල්රුක්ෂි ඇතුළු සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. සමි දෝන් සේවයි සුගත් සර්වයි ජනක සර්වයි යාළුව සෙට් එකයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනේ ගුඩ් ආෆ්ටර්නූන්. නවංජනා ටේලර්ස් එකෙන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සෙවණගල නවංජනා ටේලර්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දානවා. මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජා වෝල්රෙක් භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්නවා. දියතලාවේ ලිවිනි ෆුඩ් කැබින් එකේ ඉන්න හර්ෂි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කඩේ හැමෝමයි දියතලාව ඉඳන් නැත්හන හැමෝමයි එකතු කරගන්න කියලා තියෙනවා. අපේ දුම්බර ලලිත් ප්‍රියංකර අයියා ඒ වගේම තමයි හම්බන්තොට කළුදොල් කඩේ ඉන්න අපේ ශානක ආනන්ද නිලන්ත මහීම සසීම රදීම ඇතුළු සෙට් එක එකතු කරගන්නවා. හයි හයි අයියේ රේඩියෝ එක උපරිමයෙන්ම වැඩි කරලා තියෙන්නේ. සද්දටම අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට ක්‍රිකට් එකතු කරගන්න කියලා අම්පාරේ සඳලි කියනවා සඳලි මං ඔයාව එකතු කරගන්නම් සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් අහගෙන ඉන්නවා ඒ වගේම තමයි අපේ කහවත් ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක විනීතක් ඇතුළු කට්ටියම එකතු කරගන්නවා අම්පාරේ පරණ ගාමන්ට් හන්දිය හෙල්මට් ජැකට් කඩේ අතු කෝරලා අයියා ඒ වගේම තමයි හොරණ සත්හෙල ගාමන්ට් එකේ මගේ යාළුවෝ කට්ටිය අශෝකමිස් නිලු දේවි නදී යසන්ති හර්ෂා මැනිකේ සේපාලි රමණී ඇතුළු කෙල්ල සෙට් එක එකතු කරගන්නවා Good afternoon, Jani. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ ශෂිකලා යටියන්තොට ඉඳන්. එයාවයි යාගේ හස්බන්ඩ් තිසරවයි පවුලේ සියලුම දෙනාවයි එකතු කරගන්න කියනවා. අපේ දමිත් අයියත් මැසේජ් එකක් දාලා තිනවා. Hi Janith කියලා මම එකතු කරගන්න. පුසල්ලාවේ BF ජනපදයේ EG අනුරායියත් මැසේජ් එකක් දාලා තිනවා. ඉනෝකා එයාගේ බබා දහම් මහත්තයා එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්න. ජනි සින්දුවක් ඕනි අපිට. කළුතර ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මානෙල් එකතු කරගන්න කියලා කියනවා මහත්තයා ජානක පුතා චොනිල් දුව දනුලි යාළුවෝ සෙට් එක තමරා මෙග්නී හැම්මාලි අතුළු කට්ටියම එකතු කරගන්න සුබ දවසක් මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට පරුසැල්ලේ ඉඳන් සේපාලි හෝටලේ සේපාලිකා මැසේජ් එකක් දාලා තියෙනවා අර්ලියෝ ස්ටෝස් එකේ හරින්ද්‍ර මල්ලිවත් එකතු කරගන්න කියලා තියෙනවා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න යටියන්තොට මහේෂි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ අපේ කලවනේ පුෂ්පා හස්බන්ඩ් ප්‍රියන්ත දුවල දෙන්න ඉන්නවා මේ හැමෝම එකතු කරගන්නන් සින්දුවට හයි හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියන්නේ අපේ 10 කනුව මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක සාලිය මංගලිකා ශිරාන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත සෙට් එක එකතු කරගන්නවා මගේ යාළුව ප්‍රවීෂ්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ ඒ කියන්නේ සෙනොරිගේ බර්ත්ඩේ එකද එයාට විෂ් කරන්න ගාල් ඉඳන් ලසින්ද තමයි අපිට මැසේජ් කරලා තියෙන්නේ ඔන්න අපේ සෙනුරි නංගිට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා දැන් ඉතින් කේක් කෑල්ලක් එවන්න හොඳේ සල්ලි ඉල්ල ගන්න ප්‍රවීෂ්ගෙන් ඊට පස්සේ ජනි මල්ලි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල් ඉඳන් ශාමලි ප්‍රියංජලා මැසේජ් එකක් දාලා තිනවා මම එකතු කරගන්න ආයෙත් කෑගල්ලටම තමයි යන්න හදන්නේ කෑගල්ලි අම්බලම්පිටි ඉඳන් චන්ද්‍රිකා මැසේජ් එකක් දාලා තිනවා ඊට පස්සේ හයි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට මහවිල ඉඳන් සුදර්ශනී මැසේජ් එකක් දාලා දුවල දෙන්න සඳසි ගිහංගා අපිවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා පැලෑඳ ඉස්කෝලේ ගාව ඉඳන් අපේ ලහිරු ගුණරත්න මැසේජ් එකක් දාලා තිනවා ටෙෂාන් මාත් හැමදාම ඔයාව අහගෙනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා

වෙලාවදුල හයි විනාඩි 53යි. වනබඹරා මල්ලසොලේලා පියඹා යන්න තමයි හදන්නේ. මොකද තව ටිකක් වෙලා මෙතන හිටියොත් එහෙම කුටි කාලා තමයි යන්න වෙන්නේ. මොකද ජානු ඇවිල්ලා ඉන්නේ මැදිරියට ගින්දර හැන්දෑව අරගෙන. එනා ඉතින් ගින්දර කෙල්ලත් එක්ක ඉන්න චාන්ස් එක දීලා යන්න තමයි හදන්නේ. අපි ආයෙත් හම්බ වෙන්නේ ලබන මාසෙ ඉතින් අලුත් විදියකට හම්බ වෙමු. මේ සින්දුව කෝකටත් අහලා තියාගන්නකෝ. හෙටත් උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න. ගෙයින් එන්න මම ජනී.

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM. Dedu Numavata, Dedu Numavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganana, Aulesama Rasakarakana, Mother Freela Noodles, Tasteke Trusteke.
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯುರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಉಪಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗಯಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಪಹತಾ ಹಮುವನ್ನ 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලින් පස් පංගුව බමු
6: ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
8: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
10: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
11: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න
12: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: ගලුතරයි මණ්ඩලය.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මදෝකා කැස්සට පැනිය සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0472213540
4: යටිහිතේ භාෂාවක් තියෙනවා.
5: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
4: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
5: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
4: ඉතු වෙනවාමයි.
5: ඉතු වෙනවාමයි.
6: Alpha Studio with Kasuni and Lehansa.
5: සතිය දවස්වල උදේ 6ට.
4: උදේ 6ට.
7: Brought to you by
8: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
11: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
10: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
12: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
13: සුබ දවල්ක් දවල්ක් හයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වත පරිශ්‍රයේදී.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම
5: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කුමිස සභා විසින් අතරංගුවට තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා ආද පෙරවරුවේ එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. ප්‍රකාශය ලබා දීමෙන් පසු ඔහු එලෙස අතරංගුවට තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට අල්ලස් කොමිස හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දිනුම් දී තිබුණා. එහෙත් එදින ඔහු අල්ලස් කොමිස හමුවේ පෙනී සිටියේ නැහැ. යනුවල්ලස් කොමිසම නිලධාරින් පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණායක මහතාගේ පාර්ලිමේන්තු පහරේ පිහිටි නිවසට ගොස් තිබුණා. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට නැහැ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් රවි කරුණායක මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් එදින සඳහන් කළේ රවි කරුණායක මහතා අද දිනේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බවයි. යනුව අද ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම නැනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිලඟ නිත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
4: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
6: FM 95 FM 94.8 Net FM
7: ගින්දර හැන්දෑව
8: brought to you by
7: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
10: films eric ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
11: ඔයාට sugar නම් සෙවනගල මధుමේහ හරණී capsule අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
4: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
12: FM 95 94.8

0: Oh, yeah. Kinder Hände war. Kinder Hände war.
1: Hi, hi. So, bad. Dahavanag. Dawale kai minari dahayai velava. Kinder Hände war. Satyagar basi alut satyagalu dawasaka. Oyagi magi. Super the time maker. හවස හතර වෙනකන් ඉන්න ඔන්න මං ඇවිල්ලා ඉඳගත්ත ළමයි හරිද කොහොම හරි අද අගෝස්තු මාසේ 31 වෙනිදා ඔන්න මේ මාසෙත් ඉවරයි අපි ආයෙත් හැම වෙලේ අලුත් මාසෙක ඉන්නේ එහෙනම් මේ මාසෙ ඉවර කරමු මේ විදිහට ඔයයි මමයි හවස හතර වෙනකන් ගොඩාක් දේවල් කතා කරමු අසන සින්දු ටිකක් තියෙනවා ඒ සින්දු ටිකත් අහමු ඒ අතරේ ඉතින් අර අර අර නිවාඩු නිවාඩු වැඩිපුර ගත්ත කට්ටිය ඉන්නවනේ අනේ නිවාඩු වැඩිපුර අරගෙන සිකුරාද හැම ආපු නැති කට්ටියට හිමීට මේ පැත්තට ගොඩ වෙන්න පුළුවන් ඔය අර හැම හැ ඇවිදලා කන්න බොන්න අරගෙන ආපු දෙයක් එහෙම අරගෙන එහෙනම් ඉතින් අද තෙන්ද වගේම කාල් කරන්න මැසේජ් කරන්න සින්දුව කියලා ගන්න මේ පැත්තට එන්න ඔයගේ සෙට් කතාන්න කාගෙන බින්දයි කයි කයි දෙකයි පනස් පහ තිස්සුනයි හැට තුන මගේ හඩ්ලයින් නම් එක කාල් එකක් දෙන්න හවස හතරට කලින් WhatsApp chat එකේ මම ඉන්නෝ මේ පැත්තේ බින්ද හත්සේ කළහයි අනුපහයි අනුපහයි අනුපහ ටග්ගාන මැසේජ් එකක් දාන්නේ අතරේ නැත FM අපේ ඔෆිෂියල් Facebook ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මුලින්ම ගිහිල්ලා ෆෑන් පේජ් එක ලයික් කරන්න ෆලෝ කරන්න ඊට පස්සේ හද වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න තියෙනවා ಅದ වගේම මම ප්‍රශ්නයක් අහලා තියෙනවා මම දැක්ක කට්ටිය එක එක කමෙන්ට් දාලා තියෙනවා අද තියෙන්නේ කූඹි දෙන්නගේ කතාව අර කූඹි මූණට මූණ හම්බුණහම මොනවා කතා කරනවද කියලා දා මං වගෙන් ඇහුවා මතකද අපිට ඒක ගැන ගැඹුරින් කතා කරන්න බැරි වුණානේ අද අපි කතා කරමු එහෙනම් ඒ ගැන හරි ඇත්තට මොනවා කතා කරනවද ළමයි ගොසිප් තමයි ගොසිප් තමයි ඉතින් නේද අපි කතා කරනවා වගේ ඒගොල්ලන්ට දැති ඉතින් අද ආරයා මෙහෙමයි ආවේ අද මෙයා මෙහෙමයි ආවේ හරි එහෙනම් ඉතින් ඒ ඔක්කොම ටික කමෙන්ට් කරගෙන යන්න ඒ අතරේ අපි මේ පැය තුන ඇතුළතදී කොයි වෙලාවක හරි Facebook live හැකිනොත් හම්බ වෙනවා එතකොට ඉතින් ලයිව් එකට හිමීට ගොඩ වෙන්න තමයි තියෙන්නේ කෝ දැම්මට කියන්න අර හොර නිවාඩු ගත්ත සෙට් එක මොනවද අරගෙන ආවේ අර හිමේ රවුම් ගහලා අනේ වත් අරගෙන තමයි එන්න ඕනි හවස හතරට කලින් මේ පැත්තට නැත්තං අද ඉතින් උම්ම නෑ දෙයියෝ හරි එහෙනම් ඉතින් මේ පටන් ගන්නේ ඔයගේ මගේ ගින්දර හැන්දව මං ඔයාගේ මතකද මාව ජානෝ

0: NetFM Kinder Handeva Vijanu.
1: නවලකයි විනාඩි 17යි වෙලාව. මේ හැඳ සින්දුවට යන කලින් ඔයාලට මතක් කරන්න ඕනි මෙන්න මේ ගැන. ගැනු ළමයි දැනගන්න ඕනි පරිවිඩය ගැන මතක් කරගෙන අපි මේ සින්දුව හමු කනේද WhatsApp messages පැත්තට ගිහිලා කටි එකතු කරගෙන. ෆේම් සය ගැන ඔයාලට මතක් කරන්න ඕනි පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොච්චර අමාරු කාලයක්ද එහෙම දවස්වලට. ගැනු ළමයි ගොඩාක් වෙලාවට කරන වැරදිම දේ තමයි තමන් ආසාවෙන් කරපු හැම දෙයක්ම අතහැරගන්නවා. මම නම් ඔයාට කියන්නේ ඔයාගේ ළඟ හරීම පෑඩ් එක තියෙනවා නම් ඒ කියන්නේ ෆෙම්ස් ඇය ඔයාගේ ළඟ තියෙනවා නම් කිසිම වෙලාවක අන්නේ වැරදි දේ ඔයාගේ අතින් සිද්ධ වෙන්නෙම නැහැ. ඒ කියන්නේ ආසාවෙන් කරපු දේවල් අතහැරගෙන ඇයි ඔයා ඔයාට ආව මිස් කරගන්නේ? එහෙනම් ඉතින් එහෙම කරන්න නැතුව ෆෙම්ස් ඇය ඔයාගේ ළඟ තියාගන්න. මොකද අපි පෑඩ් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඕනි මේක ඇඳගෙන ඉන්න පහසුද ලීක් වෙයිද දන්නේ. ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි. ගෙවන මිලට උසස්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්ද මෙන්න මේ කියන දේවල් ටික හරියට අපි බලන්න ඕනි. එහෙම නැති වුණොත් තමයි ඉතින් අර මම කලින් කිව්වා වගේ ඔයා දන්නෙම නැතුව ඔයා ආසාවෙන් කරපු දේවල් පවා අතහැරගෙන ඔයාව මිස් කරගන්න හදන්නේ. හැබැයි දැන් ඔයාගේ ළඟ තියෙනවා මම දන්නවා ෆෙම්ස් ඇය පාවිච්චි කරන ඔයා දන්නවා කොහොමද ඒකේ වෙනස කියලා. ඉතින් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක් විදිහට ෆෙම්ස් ඇය දැන් SLS සාතික සහිතව සාධාරණ මිලකට වාගේ අතර පත් වෙනවා. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙලන් සැලකින් ෆාමසි වලින් ෆෙම්ස් ඇය දැන් වාට මිල දී ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ගෑනු ළමයෝ ඔයාගේ ළඟ තියෙන මොනි පෑඩ් එක තමයි ෆෙම්ස් ඇය කියන්නේ. සෙවනගල ආයුර්වේද ඖෂධ ගැන මතක් කරලම ඉන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියන්නේම හදවතේ ලියවිච්ච ආයතනයක්. හේතුව තමයි ප්‍රතිඵල 100%. මේව තාවකාලික විසඳුම් නෙමෙයි. 100%ක් නිට්ටාවටම සුව කරගන්න පුළුවන්කම තියෙන ඔය තියෙන ලෙඩ රෝග. ඒ කියන්නේ ඔය හිතන්නේ මෙච්චර කාලයක් ෂුගර් හින්දා හරියට කෑමක් බීමක්වත් කන්න පුළුවන් වුණාද? නැහැනේ නේද? මං ඔයාලට කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මధుමේහ හරණි කැප්සියුල් එක දැන් ඔයාලට අරගෙන පාවිච්චි කරන්න කියලා. ඔයාට 100%ක් හරීම විසඳුම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ දෙවැනිම ඖෂධයක් නිෂ්පාදනය කරනවා. ඒ තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දෙවැනිම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනියා. උදේට ගෙදරින් හොද්දට යනවා. හවසට ගෙදර එනකොට කැස්සක් උණක් හැම්බිරිස්සාවක් හරි අරගෙන තමයි එන්නේ. ඉතින් ඌවා ගෙනල්ලා හැමෝටම දෙන වෙලාවේ ඔයා වගේ ළඟින්ම තියාගන්නකො. එයා එහෙම ලෙඩ අරගෙන ආපුහම එයාට දෙන්න සෙවනගල මදුකා කැස්සට පැනියා. ඒ වගේම තමයි පැටිලිව වලට නම් බය වෙච්ච කාලේ දැන් ඉවරෙටම ඉවරයි. මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනම සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. එනිසා බය වෙන්න දෙයක් නැහැ පැටිලිව වලට. ඒ වගේම කැමෝප්‍රියයි බඩු පිපෙනෝ බඩ කැක්කුම් බඩ ජීර්ණය මේ හැම දෙයකටම 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් දැන් ගෙදරක තියෙන්න මොනි අසමෝදකම්. ඉතින් ඒ නිසා ඔයත් ඔයාගේ ගෙදර අරගෙන යන්න සෙවනගල අසමෝදකම් බෝතලයක්. ඉතින් මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බඳුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. කතා කරන්න 0847 31 33 40 ඔයත් අදම කාල් එකක් දෙන්න. අපි බලමු කොතනින්ද මට අද WhatsApp messages පටන් ගන්න තියෙන්නේ කියලා. කෝ බලන්න. හරි මං හොයාගත්තා. හයි මගේ වස්තු කැටි. ඔයාට good afternoon. මගේ birthday එකට wish කරාට ගොඩක් ආදරෙයි. උම්මා thank you වස්තු ඒ ලස්සන සින්දුවක් ඕනි. ආදරෙන් උම්මා එකක් එක්ක. අනේ කෝ එතකොට අපිට කේක්. කළුතර ශශි දෙව ලිබා තිත සිත්කල් හරි පුංචි ඇවින්න එක්ක අපේ රමණි සුමේ දක්කා අයි පරකෝට හැපි බර්ත්ඩේ. කැනඩාවෙන් චන්නන් මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියනික පුජි සොෆියා ඉන්නවා කියලා තියෙනවා. ආදරේ හරිද කේක් කැල්ල කමුද? හෙලෝ ජනු මං අලවේ කරුවක් ලස්සන සින්දුවකට ගෙදර හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. කරුවක් මේ සින්දුවට එකතු කරගන්නම් හරි.

0: Meldol hisaratya una sempratishyava angapatha vedanava apahasudina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki
1: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 31 ගම්පහ දුම්රිය ස්ථානයේ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසුරස සොයමි.

0: හතර වටේම මොනකිවත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
1: සතිය දවස්සල හවස හතරඉඳල හය වෙනකං මේක ඔයාගේ මගේ බෝරිින් නැති ඉවිනිින් ්‍රයිව එක
2: නැතෆම් හතර වටේ.
3: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ටකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ්ජානු.

දවලකයි විනාඩි 28යි මම මැසේජස් සවලදීන කටිය මතක් කරන්නම් මෙන්න මේ ගැනවාට කියලා ඉවර වෙලා හරිදා NSB පාට පාට හපංගම් චිත්‍ර තරගය 2026 ලෝක ළමා දිනය මූලික කරගෙන තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව විසින් ඔයාගේ පුංචි යහපනට පුංචි කාලේ ඉඳලම ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව විසින් මේ NSB පාට පාට හපංගම් චිත්‍ර තරගය 2026 ඔන්න ආයම වතාවක් සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මේ චිත්‍ර තරගය සඳහා මුළු ලංකාව පුරාම ඉන්න රජ්‍ය පාසල් සහ පෞද්ගලික පාසල්වල පුංචි දරුවන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආරාධනා කරනවා මේකට සහභාගී වෙන්න කියලා. ඉතින් මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන පුංචි ඉතිරියෙන් ලොකු හීන. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ ඔයාගේ පුංචි හපනට පුළුවන් නිර්මාණශීලී සහ අර්ථවත් නිර්මාණයක් කරන්න මේකට පැස්ටල් දියසායම් තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍යයක් පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් කාණ්ඩ හතරක් යටතේ තමයි මේ තරගය සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි, දෙවෙනි කාණ්ඩය 4-5-6 ශ්‍රේණි, තුන්වෙනි කාණ්ඩය 7-8-9 ශ්‍රේණි, හතරවෙනි කාණ්ඩය 10-11-12-13 ශ්‍රේණි. ඉතින් මේ කාණ්ඩ හතරෙන්ම හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන චිත්‍ර ප්‍රදර්ශනයේ තියෙන ඔක්තෝබර් 1 සහ 2 NSB ප්‍රධාන කාර්යාලයේදී. ඒ වගේම තමයි මේ තෝරගන්න තරග චිත්‍රවලින් ජයග්‍රහණය කරන අයට ත්‍යාග ප්‍රදානෝත්සවය තියෙන ඔක්තෝබර් 3. එතකොට මම චිත්‍ර ඇඳලා එවන්නුනි අවසාන දවස තමයි සැප්තැම්බර් 10. ඔනාදින් අගෝස්තු ඉවරයි. හෙට තමයි පටන් ගන්න සැප්තැම්බර් මාසේ. ඉතින් හෙටින් පටන් ගන්න සැප්තැම්බර් මාසේ 10 කලින් ඔයා ඔයාගේ ලස්සන නිර්මාණය නිර්මාණශීලී ඒ ලස්සනම ලස්සන නිර්මාණය ඔයා බාර දෙන්න ඕනි කරලා හරිද? ඔයාට වටිනා මුදල් තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙන ඔය වගේම තමයි අවසන් වටේට සුදුසුකම් ලැබෙන සියලුම තරගකරුවන්ට සැනසිලි ත්‍යාග සහ සාතික පත්‍ර තීමි වෙනවා. වැඩිදුර තොරතුරු සහ ඉදුම් පත්‍රය ලබා ගන්න ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට www.nsb.lk වෙබ්සයිට් එකට යන්න. ඉදිරියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙන එහෙම නැත්නම් ඔයාට ළඟම තියෙන NSB ශාඛාවට එන්න. එතනිනුත් ඔයාට වැඩි විස්තර දැනගන්න ඒ වගේම ආයුධුම් පත්‍රය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතන තියෙන උපදෙස් පත්‍රිකාව කියවලා බලලා ඔයාගේ නිර්මාණය සැප්තැම්බර් 10 කලින් ඊමේල් කරන්න, එහෙම නැත්නම් WhatsApp කරන්න. මතකයිනි මාතෘකාව පුංචි ඉතිරියෙන් ලොකු හීන NSB පාට පාට හපංගම් චිත්‍ර තරගය 2026. කවුද ඉන්නේ? කෝ බලන්න කවුද ඉන්නේ කියලා. කොතනින්ද මට මේ පටන් ගන්න දැන් තියෙන්නේ? හරි මෙතනින් පටන් ගන්න. හයි ජාන සුදුමණික, මගේ උම්ම කැටේ, ඔයාවද සුද්දියෝ? ආදරේ ගොඩක් සුදු පැන්චි අපි බොකුන්දර නිවන් සිටි දෙවිඳ ෆැෂන් ගාමට් එකේ. දීප්ති අක්කා, ඉනෝෂ සර්, ඒ වගේ මනුෂා, ලලිත අක්කා, මනෙල අක්කා, මදිරංගී, නදීෂ මිස්, ක්‍රිෂාන්ත, චන්ද්‍රිකා අක්කා, දහයකනු මංගලි ෆැෂන් එකේ යාළුව සෙට් එකත් එකතු කරගන්න මගේ සුද්දියේ ගින්දර වගේ ලොකු මැකක් ඕනි. සුද්දිටත් උම්මා. Hi, Gidra Chanu Baba. Yage Candy Boys, Priyanth Kumar, UK Kumar, Silva, Roshanta, Penny Kumar, Tumma Dekai. Bae Kai. Kollan Dekai. Kellan Dekai. Mewa Behetta Ge Deval Deyo. Ehi da Poda Kage Karala Denne Harida. දිලානි රෝෂන් හංගලෙන් ජාන උමකක් දෙන්න මිල්ටන් මලවරාජ් මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඕකේ, මං යන්න කලින් කොහොම හරි දෙන්න. හයි ගින්දර, ගිනි ගින්දර උම දේවි ජානු මැනික. දවස් ගානකින් මැසේජ් කළේ ඔයාට. දෙන්නකු දිග උමකුකුත් එක්ක ලස්සන සින්දු වැස්සක් බොකුන්දර 10 කනෝ පාරේ මංගලි ෆැෂන් ගාම දෙකේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉති මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්.
2: දවල් එකයි විනාඩි 43යි. හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0873 273 540.
1: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
3: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
4: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

දවල් එකයි විනාඩි 45යි වෙලාව. මතක් කරන්න දේවල් තියෙනවා. Active Plus ගැනවට මතක් කරලා ඉන්නද? Active Plus කියලා කියන්නේ තින් බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන පුළුවන් සන්ධි රෝග මාංශපේශී වේදනා නහර ගැට ගැසීම්. හරිම කැටි කාලෙකින් සුව වෙන ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය. හොරණ සහ කොට්ටාවේ තමයි ඔන්න ඔය කිව්ව ලෙඩ රෝග වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් Active Plus. ජාලය තුල ඒ ශාඛා තියෙන්නේ හොරණ කොට්ටාව. එවගේම දරුවන් වෙනුවෙන් ඔන්න Active Plus ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළා තියෙනවා හොරණ නගරේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ දරුවත් උපතින් වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන්, දන්න කියන දරුවෙක් වෙන්න පුළුවන්, දන්න කියන පවුලේ කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඉතින් එහෙම දරුවෙක් ඉන්නවා නම් ඇවිද ගන්න බැරුව කරක්කු වෙන්නේ නැතුව ඔයාත් එයාව එක්කගෙන යන්න Active Plus ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේට ළමුන් සඳහාම බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් හොරණ ආරම්භ කළා තියෙනවා. එවගේම පැරලයිස් රෝගීන් වෙනුවෙන් තමයි විශ්වාසයෙන් යුතුව හොඳම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් තැන Active Plus බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන්නේ. ඉතින් මේ කිව්ව තැන්වලට ඔයාටත් යන්න පුළුවන් ඔය කියන ලෙඩ රෝග වලින් දුක් විඳින කෙනෙක් නම්. ඔයා එකම එක වතාවකට හරි යන්න. මම ඔයාට කියනවා විශ්වාසයෙන් යන්න, ඔයාට 100%ක් හරිම ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ කිව්වට ඔයාට මෙතෙන්ට එන්න විදිහක් නැත්නම් ඉන්නේ දුර බැහැර නම් ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන් වෙයිද කියලා ඔයා හිතුවා නම් ඔව් මං ඔයාට කියනවා අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදරටම මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පිට මගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. අතරම නේවාසික ප්‍රතිකාර ලබා ගන්න තියෙනවා නම් හොඳයි කියලා ඒ ගැන බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් මම ඔයාලට කියනවා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව දැන් ඔයාලට තියෙනවා Active Plus බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල. මේ වෙනකොට රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තියෙන විදිහට තමයි මේ හැමදේම සූදානම් කරලා තියෙන්නේ. ඉතින් නේවාසික ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවාතන් පහසුකම් මේ හැමදේම රෝගීන්ට ආයතනය මගින් සපයනවා. මම ඔයාලට නම්බර්ස් 3ක් දෙන්නම්. මේ නම්බර්ස් 3ට කතා කරන්න ඔයාලට පුළුවන් නම්බර් එකට කෝල් එකක් දීලා ඔය යනව නම් දිනේ වෙලාව වෙන් කරගන්න. එහෙම නැත්නම් වැඩි විස්තර මොන හරි දැනගන්න තියෙනවා නම් ඔයාලට ඒ විස්තර ඔක්කොම ටික දැනගන්න පුළුවන්කම තියෙනවා මේ නම්බර්ස් වලට කෝල් කරලා. එහෙනම් ලියා ගන්න කොටක් ගාලා 0-26-7746-7746-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576-7756-0-77-576
ඕනි. ටික ටික ටික ටික තරුණ වෙනකොට අපි කරන ජොබ් එකත් එක්ක අපිට හම් වෙන වැටුපෙන් අපි යම්කිසි ගාණක් ඉතුරු කරන්න ට්‍රයි කරනවා. හැබැයි ඉතින් එහෙම මුදලක් ඉතුරු කරනකොට ඒක හරියටම හරියන තැනක ඉතුරු කරන්න ඕනි. එහෙනම් දැන් ඔයාට එකට හරියනම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් RDB බැංකුවේ අලුතින්ම ආරම්භ කරපු ගිණුම තමයි RDB Youth Plus ගිණුම කියලා කියන්නේ. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව. ඉතින් වත්මන් තරුණ පරපුරේ මුල් ස්ථාවරත්වය ශක්තිමත් කරගෙන කරමුණු කරගෙන හඳුන්වා දීලා තියෙනවා දැන් ඔයාට RDB Youth Plus ගිණුමක්. RDB බැංකුව කියලා කියන්නේ දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. පොඩි කාලයක් නෙමෙයි වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙනවා. වගේ මුදලට හොඳ ආරක්ෂාවක් හම්බ වෙනවා. මේ විතරක් නෙමෙයි හොඳම ප්‍රතිලාභ ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා RDB බැංකුව තුලින්. ඉතින් මේ වෙනකොට ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් දිනවා RDB බැංකුව. ඉතින් ඔයර ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න ගිහින් ආරම්භ කරන්න අදම RDB Youth Plus ගිණුම. මේක ගිණුමක් නෙමෙයි ගිණුමකට එහා ගිය දෙයක්. ඉතින් ඔයාගේ මූලික පුරුදු වැඩි දියුණු කරන්න, මූලික සාක්ෂරතාවය ඇති කරන්න, මූලික කලමනාකරණය, මූලික විනය ගොඩනංවන්න, මෙන්න මේ කියන දේවල් අරමුණු කරගෙන තමයි මේ විදිහට RDB බැංකු Youth Plus ගිණුම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ හරහා ඔයාට පහසුකම් රැසක් අත්විඳින්නත් පුළුවන්කම තියෙනවා. ප්‍රතිලාභ රැසක් අත්විඳින්න පුළුවන්. උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්. වෘත්තීය පාඨමාලා සඳහා ඔයාට ණය ගැනීමේ පහසුකම් තියෙනවා. අඩු පොලියට ණය ගන්න පුළුවන්. ඒ වගේම මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඔයාගේ ව්‍යවසායකත්වය වෙනුවෙන් ණය ගැනීමේ හැකියාව තියෙනවා. අඩු පොලි අනුපාතයටද ඒ විතරක් නෙමෙයි.
ඔයාට ඇප රහිතව ඇපකරුවන් රහිතව ණය ගැනීමේ පහසුකම් තියෙනවා. විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් තියෙනවා. මේ ඇතුළු තවත් පහසුකම් රැසක් ප්‍රතිලාභ රැසක් අත්විඳීමේ හැකියාව තියෙනවා. ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුම හරහා. ඉතින් ඔයාත් 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙන මේ ආඩීබී බැංකුවේ ළඟම තියෙන ශාඛාවට යන්න ගිහිලා ඔයාත් අදම ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීම කරන්න ආඩීබී බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න. ඒකන මතක් කරගෙන මමට අගල යනවා වට්ස්ඇප් මැසේජස් පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ? හයි හයි, කොහොමද? අපි චාමර ස්ටෝස් කලිතර පණපිටිය චාමර ස්ටෝස් එක අපේ චාමර අයියා තනුෂා කාලසර සින්දුකට එකතු කරගන්න ජය වේවා. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කවුද මේ කියන්නේ? හයි ගින්දරි, අපි ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න. යක්කල මුදන්නායක වැළඳ සංකීර්ණයේ සෙටක ආදරෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. ජානු පැටියෝ අපි දෙහිවල නැදිමල් ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන අයියා චන්දනී අක්කා ප්‍රදීපා නිමල් අපිට ලස්සන සින්දුවක් දෙන්න. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දු සෙට එකට. මටත් හොඳ වයින් සින්දුවක් ඕනි. මාපලගම් පියල්ජ අයියා ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දු සෙට එක මහන්න.

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
5: ගින්දර හැන්දෑව
6: Brought to you by
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
9: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0743131540.
2: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
11: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
12: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
11: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
13: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
14: සුබ දහවලක් දවල් දෙකයි විනාඩියයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාද නර්ජුන මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ වෙත යොමු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයේ හමුවේ ඉල්ලීමක් කරා. එම පෙත්සම අභියාචනාධිකරණයේ හමුවේ අද කැඳවූ අවස්ථාවේදී අර්ජුන මන්ත්‍රීවරයා වෙනුවෙන් පිණි සිටි නීතිඥ සේනානී දයාරත්න මහතා විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවා. කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බවයි. අකුරස්ස අතුරුලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් අද කැම්පැයිදී විරෝධතාවක නිරත වුණා. එම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවක් නිසි උසස් වීම ක්‍රමවේදයක් උපාධිය මට්ටමට ගැලපෙන රාජකාරී ලයිස්තුවක් දිනා ගැනීම තුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් එලෙස විරෝධතාවෙන් නිරත වූ බවයි එම අවස්ථාව අවරණය කළ නෙත් නිවුස් නියෝජිත ප්‍රියන්ත දස්සනායක පැවසුවේ. මිලග net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
4: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
6: FM 95 FM 94.8 Net FM
7: Kinder Handava
8: brought to you by
9: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
11: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
4: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
13: FM 95 94.8.

0: Red FM Kinder Händeva Vigiano.
1: සුබදවලක් දවල් දෙකයි විනාඩි 6යි. අපි දෙන්නගේ දෙවනි පැයටත් එහෙනම් ඉතින් ආවෝ. දැන් ඉතින් මේ පැයදීත් ලස්සන සින්දු ටිකක් ගහන්න, ඒ වගේම ඔයාලට මේ පැයදී Facebook Live එකට join වෙන්නත් පුළුවන්කම තියෙනවා. තව පොඩි වෙලාවකින් මම Facebook Live එකක් එනවා. කෝල් කරන්න, මැසේජ් කරන්න තමයි තියෙන්නේ. 0112253563 0112253565 WhatsApp chat එකේ මම ඉන්නවා ටක් ගාලා. එන්න බලන්න. මේ පැය පටන් ගන්නකොටම කෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලමු. මගේ ජානු මැනික, ඔයා ආවද? ඔව් මං ආවා. කෝ මේ කවුද? අපේ ලක්මාල්. හින්දි සංග එකක් ඕනිමයි ජානු කියලා දෙනවා. හින්දි සින්දුවක් දෙන්නම් දැම්මනේ මේ තව චූටි වෙලාවකින්. ඔයාවත් එකතු කරගෙන නැත්නම් හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. මේක ඕනිමයි. මදු ගේමින් 99 අපේ සෙට් එක. සංචන, ඉසුරි, උමේෂ්, අනුහාස, ඉමිර අපේ ෆැමිලියක හැමෝම එකතු කරගන්න කියලා දෙන. ඕකේ, එකතු කරගන්න මෙහෙණ සින්දුවට. සුබ දවසක් මේ ආදරණීය ජනු. ඔන්න අද සඳුදා හහා පුරා කියලා වැඩි තමයි මෝල්ම වට්සප් මැසේජ් එක. මන් දන්නවා කාට නද තවමට මැසේජ් කරනවා කියලා. සුපුරිදු පරිදි අවහගෙන ඉන්න ගින්දර හැන්දෑව. අපි තාම තුසස්පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ඉන්නේ අද නිරෝෂන් බණ්ඩාර සර්, කොස්වත් සර්, ඒ වගේම නිකවරටි එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයේ ඉන්ද්‍රානන්ද සර්, රොහන් මල්ලි, කසුන් මල්ලි, පරිපාලන ශ්‍රේ සියලුම දෙනාත් අවහගෙන ඉන්නවා. අපි වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න. සුබ දවසක් ජානු. සෙට් එකටම සුබ දවසක් වේවා. නිකවරටි චම්පකලල් පෙරේරා මැසේජ් කියලා තියෙනේ. මේ හැර සින්දුවට එකතු කරගන්න. මං සුගන්ධි අය 18 ඔයවහගෙන ඉන්නේ. අම්ම තාත්තා අක්ක සමන්ති සම්පතයා සුජීවයා ඉරිවස කිරි අම්මා ජනුවක් ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අහමු පැටියෝ. ජනු නංගියෝ මමත් සද්දටම අවහගෙන ඉන්න අම්පාරු පරණගමට හදි හෙල්මට් ජැකට් කඩේ අපේ අතුකෝරණ අයියා. කොහොමද අතුකරලා අයියා ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවට? ඊට පස්සේ ජී අනුර පුසලා ඔබියෝ ජනපදෙන් මැසේජ් කළා තියෙනවා. මෙහෙන සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ. අපේ බෙන්තර අයියා කෝබලන් අද මොනවද අරගෙන ඇවිල්ලා තියෙන? මේ මොනවද බෙන්තර අයියා ඔයාමට එවලා තියෙන්නේ? ජෑම් පාන් තියෙනවා. ජෑම් බනිස්, ජෑම් බනිස්. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මේ කෑම එවන්න ඔට්ටු නෑ හරිද? බැලුවොත් කට්ටිය මාව දැක්කොත් කියනවා වැඩිය කන්න එපා මහත් වෙනවා මහත් වෙනවා කියලා. මං හින්දා ඒ වැඩේ නතර කරා. ඒ කියන්නේ යාලා එක කතා කරන එක නතර කරා. එතකොට කවුරුත් මට කියන්නේ නෑ නේම. දැන් මං කනවා හොඳට. ලස්සන සින්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් මදුෂාන් දුව යෙනචි අලවෙන් මැසේජ් කළා තියෙන්නේ. හොයාගේ නම, හොයාගේ නම් මං හොයාගන්න ඕනිද? ඒවා බෑ, මට එවන්න ඕනි නම හරිද? හස්බන්ඩ් වයි දුව වයි එකතු කරගන්නවා. අම්ම නෑ.

0: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: අක්මා විතෙල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල liver boosting capsule අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
3: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
4: ලෙකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

දවල් දෙකයි විනාඩි 19යි වෙලාව. NetFM official Facebook fan page ke una Facebook live ekak awilla thiyene den itin kattiyata live ekata join wenna puluwankawa thiyenawa. Live ekak ina katti himita kattiyawata passe mama kiyannam. මම මැසේජ් කළ දින කටිය මතක් කරනුනි හැබැයිට කලින් මම මෙන්න මේ දේවල් ටික ඔයාලට මතක් කරගෙන ඉන්නම් කොනේද FM සෑය ගැන මුලින්ම ඔයාලට මතක් කරලා ඉන්නම් FM සෑය කියලා කියන්නේ ඉතින් දැන් ඔයාට පීරියඩ්ස් දවස් කියලා අමුතුවෙන් ඒ දවස් අමාරු අපහසු දවස් කරගන්න කොහෙත්ම ඕනි නෑ මොකද FM සෑය වාගේ ළඟ තියෙනවනි FM සෑය වාගේ ළඟ තියෙනවා කියලා කියන්නේ ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ඔයාගේ පීරියඩ්ස් දවසුත් සාමාන්‍ය දවස් වගේ ගෙවන්න පුළුවන් කියන එකයි ඉතින් එහෙම ගෙවනකොට අනිවාර්යයෙන්ම පෑඩ් පැකට් එකක් ගන්නකොට අපි හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ ඇඳගෙන ඉන්න පහසුද ලීක් වේද දන්න ගෙවන මිලට උසස්ම තත්වේද සෞඛ්‍ය ආරක්ෂිතද ඔන්නෝ කියන දේවල් ටික හොඳට බලලා තමයි අපි ගන්න ඕනි පෑඩ් පැකට් එකක් ගන්නකොට මේවා ගෑනු ළමයි විතරක් නෙමෙයි මේවා පිරිමි ළමයි නුත් දැනගන්න ඕනි මොකද බැරි වෙලා හරි වාගේ පාර්ට්නර් කිව්වොත් එහෙම දවසට ඔයාට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා බෑ කියනවද බලමු කුමාත් එක්ක එව්වා කියලා ඉතින් එයාට පහසුම දේ තමයි ඔයා යාට ගෙනල්ලා දෙන්න ඕනි එහෙමනම් දැන් මකට කෙවට ගන්න තියෙනවා ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක් ඒ ෆිම්ස් ඇය SLS ISO සාතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා ෆිම්ස් ඇය ඉතින් ඔයාටත් පුළුවන් දිවෙන්න පුරා තියෙන ඕනෑම සුපිරි වෙලෙන් සැලකින් ෆාමසි වලින් දැන් ෆිම්ස් ඇය මිලදී ගන්න එතකොට ඉතින් ගෑනු ළමයින්ට පීරියඩ්ස් දවස් කියලා කොහොමත්ම ඔයා ආසවින් කරපු දේවල්වත් මග ඇරෙන්නේ නැහැ ඔයාට ඔයාව මිස් වෙන්නෙත් නැහැ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැනත් මම මතක් කළාම ඉන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියලා කියන 100% හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඔඩ බය නැතුව ඔයාගේ ලෙඩ රෝග වලට තිත තියන්න පුළුවන් හොඳම තැන ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ දැන් ඖෂධ ගණනාවක් නිෂ්පාදනය වෙනවා ඒ අතරින් විශේෂයෙන්ම ඔයාට කියන්න ඕනේ දියවැඩියාව තියනවා නම් දියවැඩියාවට තිත තියන්න හරියම විසඳුම තමයි සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ඒ වගේම ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දෙවම ඖෂධය. සෙවනගල මధుකා කැස්සට පණිය දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඉතින් හැම වෙලෙම ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව කීකිය ඉන්න දෙයක් නැහැ. සංගාල පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ දෙවම ඖෂධය සෙවනගල මధుකා කැස්සට පණිය. ඔය අතරේ මේ ගැනත් කියන්න ඕනි. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක කියන්නේ දැන් ෆැටි ලිව වලට තිත තියන්න හරියටම හරියන දේ. ඉතින් ඔයාත් අරගෙන පාවිච්චි කරන මේච්චර කාලයක් ෆැටි ලිව හින්දා හරියට කෑමක් බීමක්වත් කන්න බොන්න විදිහක් නැතුව හිටිය කෙනෙක් නම් දැන් ෆැටි ලිව වලට ඔයාට තිත තියන්න පුළුවන්. ඒ තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. ඒ වගේම මේ නිෂ්පාදන ගොඩ අතරේ තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හාවිල් එක. සෙවනගල ජීවශක්ති රසායනය, සෙවනගල ජීවබල අම්ල පිතසෝය, සෙවනගල හන්දරාජ තෛලය. මේ විදිහට එකීම එකී නොකි නිෂ්පාදක ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමට 0747 3500 40 ඊට පස්සේ මට මතක් කරන්න තියෙනවා ඔයාට මෙන්න මේ පණිවිඩය ගැන ආතේ තමයි හොඳ ඉතුරුමක් වෙනුවෙන් ඔයාගේ මුදලටත් හොඳ ආරක්ෂාවක් ලැබෙන ඔයාට හොඳ ප්‍රතිලාභ ලැබෙන හොඳම ඉතිරි කිරීම කරන්න නම් දැන් ඔයාට RDB බැංකුවේ යූත් ප්ලස් කිරුම තමයි දිවනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ ඉතින් පොඩි කාලයක් නෙමෙයි වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා RDB බැංකුව තුල ඉතින් දිවනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව විදිහට RDB බැංකුව තරුණ පරම්පරාවේ මූල්‍ය ස්ථාවරත්වයේ ශක්තිමත් කරණේ කරමුණු කරගෙන ආරම්භ කළා RDB යූත් ප්ලස් කිරුම ඉතින් දැන් ඔයාටත් පුළුවන් RDB බැංකුවේ යූත් ප්ලස් කිරුමක් ආරම්භ කරන්න මූල්‍ය කළමනාකරණය ඒ වගේම අනාගත ආයෝජනයන් සඳහා මුල විනය ගොඩනගන්න මුදල් කළමනාකරණය ඉගෙන ගන්න ඒ වගේම මුල පුරුදු වැඩි දියුණු කරන මුල සාක්ෂරතාවය ඇති කරන්න ඉතින් ඒකනේ කියන්නේ මේක ගිනුමකට එහා ගිය දෙයක් මේ හැමදේම අතරේ ඔයාට හොඳ ප්‍රතිලාභ ලැබෙනවා තව විශේෂ පහසුකම් රැසක් වට හිමි වෙනවා උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෘත්තීය පාඨමාලා සඳහා පහසු ගෙවීමේ කියන්නේ පහසු පොලියට ඔයාට ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයා අලුතින් ව්‍යාපාරයක් එහෙම පටන් ගන්න ඉන්නවනම් ඔයාගේ ව්‍යවසායකත්වය වෙනුවෙනුත්
පහසු පොලියට ඔයාට ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට විශේෂ පහසුකම් රැසක් හිමි වෙනවා ADB බැංකුවේ Youth Plus ගිණුම හරහා. විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පවා ඔයාට හමු වෙනවා මේ ADB බැංකුවේ Youth Plus ගිණුම හරහා. ඉතින් ඔයාටත් පුළුවන් ළඟම තියෙන ADB බැංකු ශාඛාවට යන්න. මොකද දිවයින පුරාවටම 272ක් දක්වා වූ විදුලි ජාලයක් තියෙන ශාඛා ජාලයක්. ඉතින් ඔයාට ළඟම තියෙන ADB බැංකු ශාඛාවට යන්න ඔයාටත් පුළුවන්. අද මොයාගේ අනාගතයේ හොඳ ඉතිරි කිරීමක් වෙනුවෙන් ADB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. සුදුමණික ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙයි උම්මා බලංගොඩ පෙට්ටිකල ශ්‍රියානියක් අවසේජ් කළ තියෙන මාත් ගොඩ්ඩම ගොඩාරියක් ආදරෙයි. හරිද, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලතන. මැසේජ් එක එව්ව කෙනාගේ නම නෑ සුබ දහවලක්. අපි ගින්දර වගේ ගින්දරිය අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ යටි අන්දර පරුසල්ල සේපාලි හෝටල් එකේ සේපාලිකා අරලිය ස්ටෝර්ස් එකේ. හරේද මල්ලි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ජය වේවා මණික කියලා තියනවා. මට විතරක් ජය වෙලා කොහොමද? ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. හරිය ළමයාගේ උම්මාව දැන් මරු. සුජීවක්ක සයිප්‍රස් වලින් නම් මැසේජ් කළා තින සුජීවක්කේ. ඔවත් එකතු කරගන්නම් මේ සින්දුවට.

0: Netefem Kinderhändeva Vidjanu.
1: Koko innen ikmanten Netefem official Facebook fan page ke Facebook live ekata join wenna kattiya. Man kattiyata ilangada denawa lassana sinduwak. Balamu ada kawada wadiyema comment karanna kiyala. හරි ලයිව් එකට කටිය ජොයින් වෙනකම් මෙන්න මේ කටිය මම එකතු කරගන්නම්. හරිද අපේ සුභසිංහ ෆැමිලි එකේ කටිය මම වහගෙන ඉන්නවා. හයි සුදු චානු වෙනික බදුලි රේණුවක ලකුදෝ මේෂි පරිදුව දිලුමි අජිත් සුභසිංහ චන්ද්‍රිකා සුභසිංහ පසින්ද සුභසිංහ ප්‍රියන්ත සුභසිංහ හෂාන් සුභසිංහ පසන් සුභසිංහ උෂාන් සුභසිංහ ශමින්ද සුභසිංහ පුෂ්පා ලීලවති අම්මා චිත්‍රා කුමාර චමෝදිය දළු ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්න. ఉమ్మ సుదు చాను మణిక ఆగే పైదున హరిమ సుందరాయి ఫ్యామిలీ కడ ముమ్మకక్ దెనవద మణిక కిలత హల్ దెన్నా కట్టియవ చిట్ చిట్ వేదా గన్నోన హరిదా ఎదరి పసి హాయ్ జను సంగీత ఇట్ వాస్ ఎ చావా කටිය මේකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කරලා තියෙනවා. එකතු කරගන්න මෙහෙන සින්දුවට. හයි ජානු කෙල්ලේ අපි ගන්නේ මුල්ල. කටුවාල මුල්ලේ. ලොකු පුතා දහම් පොඩි පුතා තෙදම්. හබිස දර්ශන්. මං ඉතින් ගංගා චත්‍රිකා. කොහොමද ගංගා? එකතු කරගන්න මෙහෙන සින්දුවට. සුබ දවසක් ජානු. අපි වල ලස්සන සින්දුවකට එකතු කරගන්න. කඩු ගන්නව දමකඩ ලාලයා. මගේ වයිෆ් කාන්ති. ඇතුළු දරුව හැමෝමත් සවත් එකතු කරගෙන සිද්දක් අහමු කියලා තමයි කියන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: දවල් 2:00 වෙනකොට 38යි
3: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: අයියේ මේ hotspot on කරන්නකෝ.
7: Hotspot? අයියේ.
6: Data නෑ අනේ.
7: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
8: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
9: We are ready for this war
10: squash the battle Hitler's Nazi Congress comes to an end
11: together on a day of profound joy a soaring hope
12: the day a planet stops for a game
13: net fm ඇල්ගෝ ටවුම්
14: brought to you by
1: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරි මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13/22.
15: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
17: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil තමයි.
18: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
19: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Fire Tan වෙනද පොලේ.
13: NetFM Algo Town.
20: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Wire දැන් වෙළඳ පොලේ.
21: Hello.
22: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. ගින්දර හැන්දෑව

දවල් දෙකයි විනාඩි 41. මතක් කරන්න තියනවා මෙන්න මේ පණිවිඩය ගැන ඔය ගැන මතක් කරන්න යතර එන්න ටංගල ලයිව් එක පැත්තට නෙත FM official Facebook fan page එකේ Facebook live එකට join වෙලා ඉන්න කටියන් මම මතක් කරන්න දෙමනේ මේ තව ටිකකින් මෙන්න මේ ගැන කියලා. වෙලකොඳ වේදනාවතුල මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් දාත්‍රයිටිස් වෙන පුළුවන් සන්ධි රෝග වෙන පුළුවන් මාංශ පේශි වේදනා නහර ගැට ගැසීම් හරි මකටි කාලකින් සෝ කරන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාතය Active Plus හොරණ සහ කොටාවේ තමයි ශාඛා තියෙනේ. වගේම තමයි උපතේ දී වෙන්න පුළුවන් උපතින් පසු වෙන්න පුළුවන් දරුවෙක් ආබාධයකට ලක් වෙලා අඳක් මත රෝද පුටුවක් මත ඇවිද ගන්න බැරුව කාලයක් තිස්සේ ඉන්නවා නම් ඔයා තේ දිහා බලාගෙන ඉන්න අම්මෙක් තාත්තෙක් නම් මං අහන්නේ ඇයි එහෙම ඉන්නේ? යන්න වරක් වෙන්න එපා. එයා වරගෙන යන ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් හොරණ ආරම්භ කළා තියෙනවා. ඒ වගේම තමයි මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුළ පැරලයිස් රෝගීන් සඳහා හරිම කැටි කාලෙකින් ඔයා ඔය පැරලයිස් වෙනා මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝද පුටුවක් මත ඉන්න වෙයි කියලා හිතපු කාලේ විශ්වාසයෙන් අවසන් කරන්න තියෙන හොඳම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ සහ බණ්ඩාරගම එවනුවෙන් ශාගා තියෙනවා. එවගේම ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයට එන්න විදිහක් නැහැ. හැබැයි මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් වගේ දිවසටම ගෙන ගන්න පුළුවන්ද කියලා ඔයා මගෙන් ඇහුවොත් මම ඔයාට කියනවා ඔව් ගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂම දේ මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටි මගින් ඔයාට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. විශේෂම දේ මේ හැම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාම උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන්නේ. එවගේම තමයි මේ වෙනකොටත් වට නේවාසික පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රෝහල තුල මේ වෙනකොට රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වැඩි විස්තර දැනගන්න ප්‍රතිකාර ලබා ගන්න යන්න කලින් දින වේලාව වෙන් කරගෙන මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. 0-3-2-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-6-7-
ගානයට ප්‍රතිඵල 100%යි. ජානු ගින්දරී යටියන්තට බෞද්ධ මන්දිරේ කඩටිකම අවහගෙන ඉන්නේ. මහේෂී තැන්කියෝ හැමදාම් වගේ අදත් මට පණිවිඩය කිව්වට කට්ටියම එකතු කරගන්න. වැඩ කරන අපිට ගින්දරීගේ හඳ කියන්නෙම ගම්මක් තමයි ඉතින්. ජය වේවා. රුවන් කුමාර අයියා, රන්වල් බිම්මල්, ඉන්දිකස් කැටිය බද්දේ ගම එකතු කරගන්නම් මේ සින්දුවටම. ජනු සින්දුවක් දෙන්න මොරටුවේ මගේ සුරජානී චන්දිමා කම සේච් කළා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න එතනින් පස්සේ. ජානු මැනික කොහොමද ඔයාට? මං ගොඩක් හොඳින් ඉන්නවා. මව ලස්සන සින්දුවකට එකතු කරගන්න උම්මක කොද්දෝනි කලතර නිවේශී. හයි ජානු මැනික, කොහොමද සුදු බෝලේ? හුනස් ගිරිය SMT අපරල් අපි තව සද්දෙට මහගෙන ඉන්නේ. අපි අද ලස්සන සින්දුවකට එකතු කරගන්න ගින්දර වගේ උම්මකක් ඕනි මට බෑ. එතනින් පස්සේ මාව හගෙන මේ වෙලාවේ කෙනෙක් ඉන්නවා. ලහිරු සිරිවර්ධන, තැන්කියු මාව හගෙන ඉන්නවට. පරිස්සමට යන්න ඕන හයිද? ඒකටම නෙත් එක්ක ඉන්නත් ඕනි, ඉන්දර හැන්දෑව අහන්නත් ඕනි, නැත්තම් බලාගන්න පුළුවන්. එනං ඉතින් යන ගමන පරිස්සමට ගින් එන්නකෝ.

0: බෙක හිතට දැනෙන මෙලඩි එක අහන්න net fm ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
1: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
2: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
4: දෙවන්ද රසන් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
5: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
0: ගින්දර හැන්දෑවා
6: Brought to you by
7: යුත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා.
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
9: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046.
12: මේ පැයේදී මට මගෙන් හම්බෙන අන්තිම සින්දුවට අගලහන්න දෙන්නද? කාල් කරපු මෙන්න මේ දෙන්නම එකතු කරගෙන බලංගොඩ හෙල්පන්දිරි ජයබාල අතනායකය කතා කරා. ඊට පස්සේ මොණ්ඩ්‍රගල නිශානී, අක්ක කුෂානී, නංගි ලස්සානී, අම්මා සුජාතා, තාත සංචීව එකතු කරගෙන ලස්සට සින්දක් ගහමු ඔකේ කියලා කිව්වා. මේ සින්දුවට එකතු කරගන්නම් අපි. අය හම්බ වෙමු ඔයාගේ මගේ අන්තිම පැයේදී.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ සඳවක් හවස 3යි විනාඩියකයි.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පත් සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ජාතික ආර්ථික ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය පවසනවා. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම මිල සංශෝධනය සිදු කිරීමට පියවර ගත් බව එම සංගමය පැවසුවා. මෙතර ප්‍රීමා සහ සෙරන්ඩිප් සමාගම් පසුගිය 29 වනදා තිරිඟු පිටි මිල ගණන් ඉහළ දැමුවා. තිරිඟු පිටි කිලෝවක මිල අවම වශයෙන් රුපියල් 17කින් ඉහළ දැමීමටයි එම සමාගම් පියවර ගනු ලැබුවේ. මිලක නෙත් නිවුස් පස්සරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: ජාතික ආර්ථික ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
3: FM 95 FM 94.8 Net FM
5: Kinder Handava
6: brought to you by
7: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540.
2: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
11: FM 95

0: Red FM Kinder Händeva Vigiano.
1: අනුරාධපුර ගිහින් එන ගමන් වවහගෙන ඉන්න කියලා තියෙනවා. එහෙනම් ඉතින් ඇහැලියගොඩට එනකම් නෙත් අහගෙන එන්න ඕනි, පරිස්සමට එන්න ඕන. හරිද? හත්තියම එකතු කරගන්න මෙහෙන සින්දුවට. හයි චනුවක්කේ, කොහොමද ඔයාට? දෙන්න කොපිටත් ලස්සන සින්දුවක්. ඔයා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා. තැන්ක් යූ කමෙන්ට් එකට. එතන හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් කෙවලා තියෙන්නේ. කලවගල නිලංගි, thank you නිලංගි. මැසේජ් එකට මේ සින්දුවට එකතු කරගන්න ඉංග්‍රීවත සලිගම සන්සලා ෆැෂන් එකේ රංජිත් නිසන්සලා රන්දිතා වින්සා යස්සිස්මා එකතු කරගන්න මේ සින්දුවට. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්ම චන්ද්‍රා, ය චන්ද්‍රසිරි, හස්බන්ඩ් කුමාර, දෝවිෂ්මිකා, පුතා බාසුරු, චෝටි චනස්කවත් එකතු කරගන්න කියලා ආගමන කුමුදු මැසේජ් කළා. දින කුමුදු අක්කා මෙසින්දර එකතු කරගන්නම්. හයි ජානෝ, කියවනව වැඩි නේ දානේ, කියවන්නත් එපැයි ති මම මෙතන තියලා තියන්නේ එකටනේ. සින්දුවකට අපිවත් එකතු කරගන්නවද? කඩගන්නවෙන් කුමාරි අක්ක මැසේජ් කළා තියෙන මෙසින්දර එකතු කරගන්නම්. මම තාමහගෙන ඉන්නේ දියතලා විසයුරි. මම ලස්සන සින්දුවකට එකතු කරගන්න අක්කි. මෙසින්දර එකතු කරගන්නම්. හයි ජානු, මැනික සුද බෝලේ. මම මේ මැසේජ් එක කිව්වානේ හුන්නස්ගිරිය SMT අපරල කිය. අපි තව සද්දර වහගෙන ඉන්න ලස්සන සින්දක් දෙන්න උම්ම එකකුත් ඕනි කියලා තියනවා. හයි නංගියෝ, අද තව ඉදි අප හදන ගමන් හම්බලන්සට බැමිනියම් විල ධම්මිකා අක්කා. අදනම් මාරු රස්නේ. හෙත් අපි වැඩ ලස්සන සින්දුවකට එකතු කරගන්න. අම්ම, තාත්තා, හස්බන්ඩ්, වසන්ත, දරුවා මිනිදු මෙත්සර, දෙනිදු පුතා, සද්දිනු පුතා, ඒ වගේම නෙත්තහන හැමෝමයි ආවයි එකතු කරගෙන ලස්සන සින්දක් අහමු. අද කඳ මුද්‍ර හන්දියට ආවොත් රසම රසපොල් සම්බල් පරිප්පු එක හරි රස්සට ඉදි අප කන්න පුළුවන් කියලා තියෙනවා. කමන්නයි ඉතින් තනියෙන් කන්නකෝ. මේ සින්දුවට එකතු කරගන්න ජය වේවා.

හවසතුනයි විනාඩි 18යි වෙලාව. ලස්සන සින්දුවක් ගහන්න දැන් ලෑස්ති කරගත්ත මමත් කැමතිම සින්දුවාකාරී. ඒකට කට්ටිය එකතු කර ගන්න කලින් මෙන්න මේ ගැන වඩ මතක් කරලා ඉන්නම්. NSB පාටපත හපන්කම් චිත්‍ර තරගය ඔයාගේ පුංචි හපනට පුංචි කාලේ ඉඳලාම ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් එයාලගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව විසින් සංවිධානය කරන NSB පාටපත හපන්කම් චිත්‍ර තරගය 2026. ඉතින් මේ චිත්‍ර තරගය වෙනුවෙන් ලංකාව පුරා මීන රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් දරුවන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුව ආරාධනා කරනවා. පුංචිත්‍රයෙන් ලොකු හීන මේ පාඩ තේමාව වෙලා තියෙන. ඉතින් පුංචිත්‍රයෙන් ලොකු හීන කියන තේමාවට ඔයාටත් පුළුවන් නිර්මාණශීලී සහ අර්ථවත් නිර්මාණයක් කරලා බාර දෙන්න. පැස්ටල්, දියසයම්, තෙල් සයම් මේ ඕනම මාධ්‍යයක් පාවිච්චි කරලා ඔයාට මේ නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. මේක කාණ්ඩ හතරක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණී, දෙවෙනි කාණ්ඩය 4-5-6 ශ්‍රේණී, තුන්වෙනි කාණ්ඩය 7-9 ශ්‍රේණී, එවැගේම හතරවෙනි කාණ්ඩය 10-11-12-13 ශ්‍රේණි. මේ කියන කාණ්ඩ හතර යටතේ තමයි තරගය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ කාණ්ඩ හතරෙන්ම හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන NSB ප්‍රධාන කාර්යාලය ඔක්තෝබර් 1 සහ 2 මේ චිත්‍ර තරගය පැවැත්වෙනවා, චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් එතනින් තෝරගන්න ජයග්‍රහකයන් සඳහා මුදලින් තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා, සහ අවසාන වඩියට සුදුසුකම් ලැබෙන සියලුම තරගකරුවන්ට සැනසිලි ත්‍යාග සහ සාතික පත්‍රත් හිමි වෙනවා. ඉතින් තෑගි බෙදා දීම සිද්ධ වෙන්නේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදා. එතකොට ආ නිර්මාණය වන්න ඕනි හෙටින් පටන් ගන්න සැප්තැම්බර් මාසේ. ඉතින් සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාගේ නිර්මාණය කරලවා බාර දෙන්න ඕනි. වැඩි විස්තර දැනගන්න ඇඳුම් පත්‍රය වට අරගන්න පුළුවන්කම තියෙනවා. NSB නිල වෙබ් අඩවියට යන www.nsb.lk වෙබ්සයිට් එක හරහා ඔයාට ආයුධම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ළඟම තියෙන NSB ශාඛාවට යන්න, ඔයාට එතනින් වැඩි විස්තර දැනගන්න ආයුධම් පත්‍රය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ නිර්මාණය කරලා ඉවර වෙලා සැප්තැම්බර් 10ට කලින් එක ඊමේල් කරන්න පුළුවන්, නැත්නම් WhatsApp කරන්න පුළුවන්. ඉතින් ඔයාත් ඔයාගේ පුංචි දුවව පුතාව NSB පාටපාට හපංකම් චිත්‍ර තරගය 2026 වෙනුවෙන් ඉදිරිපත් කරන්න. එයාටත් පුංචි කාලේ ඉඳලම ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් එකලගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ සංවිධානය කරලා තියෙන NSB පාටපාට හපංකම් චිත්‍ර තරගයට ඉදිරිපත් වෙන ඕන අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ෆෙම්සය ගැනත් මතක් කරන්නම්. වාඩ ෆෙම්සය කියලා කියන්නේ ඉතින් ගෑනු ළමයි දැනගන්න ඕනේ දෙයක්, වාගේ ළඟ තියෙන්න ඕනේ දෙයක්. පීරියඩ්ස් දවස් කියලා ඇයි මං අහන්නේ? නිකන් ගෙදරට වෙලා ඔයා අසමෙන් කරපු දේවලුත් අතහැරගෙන ගෙදර ඇඳක්කුට්ට වෙලාම ඉන්න හිතෙන්නේ. ඒකට හේතුව තමයි පාවිච්චි කරන පෑඩ් එක. හැබැයි ඔයාලඟ හරිම පෑඩ් එක තියෙනවා නම් දැන් කිසිම විදිහකින් ඔයාට ඔයා අස දේවල් මග අරගෙන ඔයාට ආව මග අරගන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක ඔයාගේ ළඟම තියාගන්න. එසේ ලෙස ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතරපත් වෙන ෆෙම්ස් ඇය ඔයාගේ ළඟම තියාගන්න. දිවෙන පුරා තිර ඔන්නෑම සුපිරිවෙල් සල්ගින් ෆාමසි වලින් ෆෙම්ස් ඇය දැන් ඔයාට මිල දී ගන්න පුළුවන්. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලේම ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ෂුගර් තියනවා. දැන් අද කාලේ ගත්තහම වයස් ભેදයක් නැතුව ඕන කෙනෙක්ට තියෙන දෙයක් නේ ඔය ෂුගර් කියලා කියන්නේ. අන්න ඒකට තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දෙව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පණිවාට මේකත් අරගන්න පුළුවන්කම තියෙනවා. ඔය කියන හැම දෙයකටම හොඳම විසඳුම් මේ ඔයාලට මං කියන්නේ. මේව තාවකාලික විසඳුම් නෙමෙයි. සහ පැටිලිව වලට බයවෙච්ච කාලේ ඉවරයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක වට එවනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙවල් වල නිතර දෙවේල ඇහෙනවා. කොච්චර රස කෑම හදලා දුනත් මේ ළමයින්ට කන්න පිරියක් නැහැ. අබරුද කැම ප්‍රියයි බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ අජීර්ණය. එවනුවෙන් තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙන්නේ 100% ස්වභාවික සෙවනගල සමෝදකම්. ඒ වගේම සෙවනගල ශ්‍රියාදේවි ආයුර්වේදික තියෙනවා, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිත්ත සුවය, සෙවනගල හාන්දි රාජ තෛලය. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම, අපේ උරුමය, 47 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 047-31-33-500 40-37-31-33-500.
హాయ్ పెటియో. ఓ బుత్తల మేనక టేలర్స్కి, బుత్తల మేనక టేలర్ షాప్కి పెతుం అమ్మ సీమతి వాయి, అమ్మ సీమతి వాయి తాత ప్రేమ శ్రీ వాయి ఎక్కుతున్న సిందాగ్దానికి ఎలా తీరా మే హను సిందర్ ఎక్కుతురగా నాంగ్ ఈర్వసే. హాయ్ జాను అక్కి బోలే మామా తెగతుకరగాన అమ్మ నంగి నిఖిల్ మగే గర్ల్ ఫ్రెండ్ నిపుణికా. హాయ్ ఔదార అక్క నిపుణి. ఇరుపసే శశికళ అక్క, హుపుల్ మామా, నంద శాంతి, నిపుణి అక్కగి అమ్మ తాత, నిపుణి అక్కగి అయ్య అతలు ఫమలికి హేమో మెగతుకరగిన లస్సన సిందు అగ్దెన్న. జాను అక్కి దేవనిద బర్త్డే విషయకక్ తీయనవా ఆపి దేవనిదమ విష్కరం అన్ని వారమ్మ మెసేజ్ కక్ దాన్నోని హరిద కౌదితుకుని మీ మెసేజ్ కేవల తీయండి. జ్యోతిపాల మహాత్మ్యాకి నాన్ స్టాప్ ఇలా తీరా దెన్నాంగ్ కోహమహరి అందకలి దెన్ ట్రై కరా. ఓకే మడిపాతి లక్ష్మణ్ తమరా నిశాన్ చేతన పుచ్చుపుత తేజ్ అవో రిక్ భాగ్య అవిష్క సేర్వా విలకేరికి సమర సింహ. మిలాన్ మాలక ఉమ్మదీలా అప్పి కొల్లంటే పిస్సు హద్దన జాను ఆవు రాసినట్టు సుశీల్ పోదా కాపే మేనిక జాను పాలు మఖన గిందర కొచ్చి కరలు జాను రెక్క దేవ సత్పత్తిని అప్పే లస్సన జాను అనే థ్యాంక్ యూ అనే ఆదరి హరిదా. హాయ్ జాను మనకి అప్పి వారి లస్సరి సిందుగా ఎగుతుకరి గన్న మమ కాంతి హస్బెండ్ సుపుందు అకీష అయ్యసరు నేనా డిలో నా పుత్త పన్సిలు దువ పలింగు అప్పి వారి తెగతు కరే కదా లస్సరి సిందు అగ్దేన పుత్త పహన్సవ తెగతు కరిగాన నెత్తాన హేమోమా తెగతు కరిగిన సిద్ధ అక్క హముఖిలదమ్మ క్యానే హనిదేని రెడీ కరగదు మే జాంగ్ ఇక ఎక్కడెక్కుతు కరిగా నాంగ్

0: පරිසර මැදවාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් පළමු වනදා මේගමුව බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
2: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
3: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0.71856.956.
4: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
5: අනේ මන්ද.
4: මේ ඔයා නොදන්නා උනට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
5: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයා විතරයි.
1: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
6: NetFM 4 වටේ.
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු.

හවසට නයි විනාඩි 31යි. ශාමික සිරිමාන්න කියනවා හිතන්න එපා ආදරේට පාට නෑ කියලා. ඇත්තද? ඕන්නද දෙයක් නෑනේ මට. හරි මතක් කරන්න තියෙන දේවල් ටිකක් මතක් කරගමු. ටංගාල මොකද? තව පොඩ්ඩිම පොඩි වෙලාවයි මට ඔතක මේ විදිහට ඉන්න තියන්නේ. ඇක්ටිව් ප්ලස් චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මදස්සන ජාලය. බෙල්ල කොන්ද වේදනාව වෙන්න පුළුවන්, ස්නායු රෝග, ආතරයිටිස්, මේ ඕන තැන ඕන දෙයකට වාට යන්න තියෙන හොඳම තැන. ඒ කියන්නේ කෙට්ටිම කෙටි කාලෙකින් මේ හැමදේම නිට්ටාවටම සුව කරගන්න යන්න තියෙන එකම තැන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මදස්සන ජාලය තමයි ඇක්ටිව් ප්ලස්. හොරණ සහ කොටාවේ තමයි එවෙනුවෙන් ශාගා තියෙනේ. වගේම දරුවන් වෙනුවෙන් ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කළ තියෙනවා මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුළ. හොරණ නගරයේදී ඉතින් හොරණ තියෙන බ්‍රාන්ච් එකට වාට යන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ උපතින්ම වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන්. දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙනවා. උපතින්ම ආබාධයට ලක් වෙච්ච දරුවෝ ඉන්නවා, උපතින් ටික කාලයකට පස්සේ ආබාධ වලට ලක් වෙච්ච දරුවෝ ඉන්නවා. අන්න එයාලට තමයි යන්න කියන්නේ හොරණ තියෙන ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. පැරලයිස් රෝගීන් වෙනුවෙන් තියෙන හොරණ සහ බණ්ඩාරගම ශාඛාමේ ඇක්ටිව් ප්ලස් ජාලය තුළ ඉතින් 100%ක් නිට්ටාවටම පැරලයිස් රෝගීන් සුව කරන ලංකාවේ අංක එකේ විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස්. ඒ වගේම තමයි මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් දැන් වගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. විශේෂම දේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටමකින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යන්න ආහාර නවාතැන් පහසුකම් මේ හැමදේම මේ නතර වෙලා ඉන්න කාලය පුරාමටම නොමිලේ වාට ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. කොලයක් පැනන් ළඟ තියෙනවනම් ටඟල් ලියා ගන්න. නැත්නම් ෆෝන් එක අතේ තියෙනවනම් ඔහම ඩයල් කරගන්න. 0 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0

අනාගතය වෙනුවෙන් හොඳම ඉදිරි කිරීමට නම් RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් RDB බැංකුව කියන්නේ පොඩි කාලයක් නෙමෙයි වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් දෙනාගෙන තියෙනවා. මේ වෙනකොටත් ශාඛා 272ක් පුරා විහිදුණු දවන්ත ශාඛා ජාලයක් තියෙනවා. ඉතින් දිවයිනේ ප්‍රමුඛතම සහ දවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව විදිහට RDB බැංකුව අලුතින් ආරම්භ කළා. වර්තමාන තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වය ශක්තිමත් කරන්නේ කරමුණු කරගෙන RDB යූත් ප්ලස් ගිණුම. මේක ගිණුමක් නෙමෙයි, ගිණුමකටත් එහා ගිය දෙයක්. ඉතින් වත්මන් තරුණ පරම්පරාවේ මූල පුරුදු වැඩි දියුණු කරන්න, මූල සාක්ෂරතාවය ඇති කරන්න, ඒ වගේම මූල කළමනාකරණයට මූල විනය ගොඩනගන්න, මුදල් කළමනාකරණය ඉගෙන ගන්න අනාගත ආයෝජනය සඳහා RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් අදම ආරම්භ කරනවාට ඔයාගේ උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්, වෘත්තීය පාඨමාලා, ඔයාගේ ව්‍යවසායකත්ව වැඩ සඳහා මේ ඕන දෙයකට පහසු සහනදායි පොලිය යටතේ ඔයාට ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපකරුවන් රහිතව ඔයාට ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක්ද, ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් සුවිශේෂී පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන් මේ RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුම හරහා. ඉතින් ඔයත් අදම ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න. මොකද දිවයින පුරාවටම 272ක් වූ ශාඛා ජාලයක් තියෙනවා RDB බැංකුව තුළ. ඉතින් ඒ නිසා ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න, වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඔයටත් පුළුවන් RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් අදම ආරම්භ කරන්න. චනු අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. මම සුදර්ශනී දුවල දෙන්න සඳසි විදුනි යටි අඳුර මහවිලින් මෙසේජ් කියලා තියෙන අනිවාර්යෙන් මේ හැර සින්දුර එකතු කරගන්න. ලහිරු ගුණරත්න පැල්ලෑද පාසල් අසලින් මාවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙන ඕකේ මේ හැර සින්දුර එකතු කරගන්න. හයි චනු නංගි, කලාව වේ පුෂ්පක්කා, හස්බන්ඩ් ප්‍රියන්තයි දුවල දෙන්නම යෝවයි නැතන හැම්පූමයි එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සිද්දර එකතු කරගන්න. බරුදැල්පල එස්එල් ප්‍රනාන්දුවත් මෙසේජ් කියලා තියෙනවා සිද්දුවක් ගන්න එකතු කරගන්න කියලා. කට්ටියම එකතු කරගන්න මේ හැන සිද්දුවට. ඉතින් පස්සේ තව කවුද මට මිස් උනේ? සුබ දවසක් ගින්දර දේවි සුදු මැණික හොරණ සතල ගාමටික අපිටත් ලස්සන සින්දක් දෙන්න. අශ්‍රකමීස් දේවි නදී නිලු යස්සන්ති අනුරාධ ඉනෝකා සුජීවා මැණිකේ හර්ෂා මුදිතා සේපාලි රමණී චමිලා ඩයනා නිරෝෂා ඇතුළු කෙල්ලොස්සෙට්ටකටම උම්මයිකකු තෝනි සුදු මැණි කාදරේ හැමදාම කියලා තියෙනවා මාතාදරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇලි දියුණු කළ brand new Bajaj 3 Road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited වෙතින්.
2: හවස 3 වෙනි 43යි.
3: ජාතික ආර්ථික ශක්තිමත් කිරීමේ අරමුණෙන් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
6: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
5: ඔයා හරි.
6: විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
5: පොල් තෙල් විතරක්කේ.
6: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
5: ඔව් ඉතින්
6: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
7: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
8: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
12: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
13: චන්ද්‍රයන් පෙරේත් එමිලි පිටියේ ලයිට් පරීක්ෂණය කරන්න ගිහින් කරහම මගේ වැල් තුනක් බ්ලොක් වෙස්සේ මම විදුල හස්තයන් ගැන මට කීප දෙනෙක් කියලා තිබුණා. එනසම මං ගියා. එනන මං දවස් 14 හතරෙන් 17ක් ගත්තා. ඊට පස්සේ මං එකෝ එක කරා. ආයි දැන් මෙහෙ බීලේ ඉවර වෙලා. ඉතංගල් ඩොක්ටර් ගෝයාට මොකක් කිහිම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉන්දේක මාත්‍යාට පිංසිද්ද වෙනවා.
12: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
14: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
15: හෙලෝ,
16: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජානු.

මාලයක් ගෙලේ බඳින්න කෙනෙක් හොයාගන්න කාලේ හරි කියලා ගෙදරිනුත් කියනවා. වැඩේ තියන්නේ එහෙමයි නැති එකනේ. හවස තුනයි විනාඩි 50යි වෙලාව. කොල්ලනේ කෙල්ලනේ මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් යන්න කලින් WhatsApp messages පැත්තට ගිහින් බැලුවාම මං කොතනින් කොහොම කියලා ඉවර කරන්නද මේ ටික කියලා මටත් හිතාගන්න බෑ. ඉස්සරට message ටිකක් ඇවිල්ලා තියෙනවා නායම. හරි මෙදිරින් ටක්ගාලම පටන් ගන්න. ජනුවක් කියෝ ඔයා ෂෝ එකට වැඩසටහන කරනවාගේ කටහඬ හරිම හොඩත. අනේ හොඩතල් කියලා කෙනෙක් කිව්වමයි අපේ අම්මයි මායි හරි මාසාවෙන් වගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. අනේ චූටියෝ මට තුම කකෝනි හොරණින් සමාධි. මගේ ලොකු අම්මගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා දිනවා. නිවන එකතු කරගන්න මේ හැනන් ස්ටොප් එකට. ඊට පස්සේ ලස්සන දවසක් ඒවා ලස්සන සින්දු අහන්න අපිවත් එකතු කරගන්න දුවල දෙන්න. මත්නදී හමන්දි හස්බන් හේමානන්ද සිල්වා අම්මා අයියා නිමල් තිලකසිරි සුදු අක්කා මනෝහරි ප්‍රනාන්දු ඊට පස්සේ අනුම අක්කා ප්‍රබණංගී ගාමිණී අයියා මම මැණිකේ දොඩංගස්ලා දෙයෙන් මැණික අක්කා මේ සින්දුවට එකතු කරගන්න. එතනින් පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. ගම්පහ වේයන්ගොඩ වීරමාවතේ ග්‍රීනරි ස්ටේට් තද චොමිල්ල මනිල් මිනි ලොකු දුව ඉම්මායා චොඩි පුදා අන්නුල් සර චූටිම පුතා අනුසර හරි එකතු කරගන්නම්. චූටිම පුතාවත් ජනුවක් කියවට සුබ සැන්දවක්. මගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න. අම්මා ස්වර්ණමාලී තාත්තා කපිලා අයියා තරි දුව අපේ ෆැමිලි එකේ හැමෝම හක්කවවයි නිතහන හැමෝමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න. දෙමදින් මයුමි පබසරා එකතු කරගන්න මේ හැන සින්දුවට. ජනුවක් මම වාසනා ඔයාව හරි ආසාවෙන් අහගෙන ඉන්නේ. දාන මැසේජ් එක කියන කම් මේ බලාගෙන ඉන්නේ. බබා සනුක අම්මා තාත්තා ඒ වගේම රාජංගනේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. අපිට අදස්සන සින්දුවක් දෙන්න වරකගොඩ පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රි. අරයා හිනා වෙනවා මෙතන ඇවිල්ලා. එතනේ රබර් බූස් නිෂ්පාදනය කරන සමන් නචිත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න. හයි ජනුවක් කී මං ගියා සිරු වැහලිය ගඩින් මමයි ෆැමිලිගේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. කවුදන්නද හිනා වෙන්නේ අපි ආසා. ඔව් ඉන්නකෝ අද මම ෂෝ එක ඉවර වෙනකම් මෙතන ඉඳලා යාට වරදින වචන ටික හොයන්න. හරි එහෙනම් ඉතින් මට යන්න වෙලාව. හරි අපි ආයෙ හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. ඔයා කී මගේ ගින්දර හැන්දෑවෙන්. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජනු.

0: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
3: හැමෝම අහනවා රංජයි ටාටා එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි, විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
4: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
3: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
5: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උන, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
7: කින්දර හැන්දෑව
8: brought to you by
9: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
11: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
16: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
15: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
17: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
18: සුබ සන්දේවක්. හවස 4යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වත පරිශ්‍රයේදී.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. රජීව් සින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අනුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පදාභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීතිපට්මන් සුරසේන මහතා විසින් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක්ද නම් කර තිබෙනවා. එම විනිසුරු මඩුලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතායි. එම විනිසුරු මඩුලේ සෙසු සමාජිකයින් වශයෙන් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් ඇතුළත්. මෙම පෙත්සම විනිසුරු මඩුලේ ඉදිරියේ අදාළ පෙත්සම හෙට දිනේ සිට සලකා බැලීමට නියමිතයි. මිලග නිත් නිවුස් 5:05ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නිත් නිවුස් ට්‍රේල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
5: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වත පරිශ්‍රයේදී.
7: FM 95 FM 94.8 Net FM
8: හදරවටේ brought to you by
9: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
10: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
5: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97

పొడి పొడి పాగల పొడి పొడి నంగిల కమేక హమ్మే హవసట బాంగ్.

රයිට් වෙලාව හවස 4:08 සුබ සන්ධ්‍යාවක්. අපි අලුත් සතියක 4:00 වැඩ පටන් ගන්න හදන්නේ. ලංකාවේ ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට් වෙලා තියෙන රියල්ම සින්දුරි ගහන්න අලුත් සතියක් පටන් අරගත්තට පස්සේ ආඩ මහන්සි දැනෙන, කම්මැලි දැනෙන හැම වෙලාවකම අවසරු වාට තියෙන හොඳම ටයිම් එක තමයි මේක. මැසේජ් එකක් දාලා කෝල් එකක් අරගෙන මේ පැත්තට සෙට් වෙන්න නේද? ඉතින් කොහොමද වීකෙන්ඩ් එක? මං හිතන්නේ ගිය සතිය නම් සෑහෙන නිවාඩු ගොඩක් එක්ක ගෙවුණු සතියක්. ඊට පස්සේ හැබැයි නිවාඩු සේරම ඉවර කරලා අද සුපුරුදු විදිහට ආ වැඩ පටන් ගන්න ඕන නේ. ඒ නිසා උදේම වැඩට ඇවිල්ලා එහෙම නැත්නම් සුපුරුදු විදිහට ගෙදර වැඩ ටික ඉවරයක් කරලා ටිකක් අවසර වෙයි නිදහසේ ආව අහගෙන ඉන්න ගමන් 0711 95 95 95 නම්බර එක තියෙනවා. අපිට වෙනද වගේම මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න පුළුවන්. අපරාදි කියන්න බෑ, සතිය පටන් ගන්නකොටම මගේ ටයිම් එකට එන්නත් කලින් ඉඳලා මැසේජ් කරන, ඊට පස්සේ මෙන්න මේ සින්දු ඕන කියලා රික්වෙස්ට් කරන කට්ටිය දැන් ඉඳලම මැසේජ් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කට්ටිය එකතු කරගන්නත් chance එක තියෙනවා හවස 6 වෙනකන්. 2:55 33:63 නම්බර එක අපි දෙන්නට කතා කරන්න පුළුවන්. පහුගිය සතිය සෑහෙන්න දේවල් වාගේ වෙන්න ඇති නේද? ඒකට පොඩ්ඩක් කියන්න කවුරුත් නැහැ වගේ කියලා දැනෙනවනะ. ආඩ හරි මේ වෙලාවේ කියන්න ඕන කියලා හිතෙනවනะ. මේ වෙලාවේ හිත ඇතුලේ සින්දුවක් වා ඉල්ල ඉන්නවනะ. ඒ සින්දුව අනේ අසා දෙන්න කියලා හිතෙනවනะ. ආඩ අගල මේ පැතර කෝල් එකක් ගන්න. අපි දෙන්න ටික ටිකක් කතා කරමුනේ. සාමාන්‍යයෙන් හැමෝගෙම Facebook එකේ ඉන්නවා ලස්සන ගෑන් ළමෙක් නේද? ඒක දිහා බලලා, කියන්නේ Facebook එක දිහා බලලා අනේ මේ ගෑන් ළමයා නම් හරි ලස්සනයි කියලා නිතරම කියනවා ඇතිනේ. අද wall post එකේ දාලා තියෙන්නේ ආගේ list එකේ ඉන්න ලස්සනම ගෑන් ළමයාව mention කරන්න කියලා. ඒ නිසා ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ටග්ගාලා net fm official Facebook page එකට ගිහිල්ලා ආගේ list එකේ ඉන්න ලස්සනම ගෑන් ළමයාව මගේ post එකට mention කරන්න තමයි. Okay. අපි තව පොඩි වෙලාවකින් Facebook live එකකුත් එනවා. හතර වටේ මං හිතන්නේ දවස් දෙක තුනකට පස්සේ Facebook live එකක් එන නිසා ඔයත් බලාගෙන ඉති live එක පැත්තට එන්න, මාත් බලාගෙන ඉන්නවා මෙහෙන් live එකට එන්න. එනිසා අපි තව විනාඩි 5කින් 6කින් විතර Facebook live එකෙන් හම්බ වෙමු. ඕකේ. ඔයා පොඩ්ඩක් ඔය තියෙන වැඩ ටික හෙට මෙහෙට කරලා ඉවරයක් කරලා දාලා ෆෝන් එක අතට අරගෙන live එකට set වෙන්න බලාගෙන ඉන්න ඕනේ. හරි, අපිට එනං ඉතින් මේ සේරමත් එක්ක වැඩ පටන් ගන්න තියෙන අලුත් සතියක හතර වටේ වාගේ මගේ බොරින් නැති විනින් drive එකේ හවස 6 වෙනකන් message කරලා call කරලා ඔයා මංගාවටම වෙලා කොහෙවත් යන්න නැතුව ඉන්න ඕනේ. Okay. දන්නවනේ මම DJ Azar.

0: සුබ සන්ධ්‍යාව කවස 4 විනාඩි 18යි දැන්.
1: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.
2: කොල්ල කෙල්ල කොට

0: ගලොතරයි මණ්ඩලය.
1: එසේ මෙසේ එකක් නෙවෙයි, මේක විසිවසරක සාක්ෂියක්.
2: දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට විසි වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
3: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
4: මට උණ වගේ සේන.
3: ලින් පස් පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
5: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: Bajaj Vigo ලක්ෂයේ සුපිරි වාසිය. Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරිය වැඩි Bajaj Vigo එක හැම ගමනක්ම ලාභය. AVP Pierce mobility within
9: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. September පළමු වනදා මේගමුව බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
10: සුකෝප භෝගීත්වයට නව අර්ථයක් Denza. නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
11: දෙවන්ද රසයි. වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
12: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයක්.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: හවස 4 විනාඩි 21ක් වෙනකොට මම Facebook live එකේ ඉන්නේ මේ වෙලාවේ මාව බලාගෙන ඉන්න සෙට් එකට මම මේ මතක් කරන්න හදන්නේ ඔයා තාමත් Facebook live එක පැත්තට ආවේ නැත්නම් ටග් ගාලා ඉන්න මම මේ ඔයාව මතක් කරන්න තමයි යන්නේ හරිද දෙදුරු සෙව්වන්දි හයි කොහමද ආදරේ හොඳේ කියලා තියෙනවා ඊට පස්සේ අප්සරා හේවාගම ඒ වගේම චන්දිමා ඉන්නවා ඔයාගිනාවට හරි ආදරේ හිතෙනවා නේ කියලා තියෙනවා thank you අනේ හරිද ඊට පස්සේ ඉමාෂා සමාධි සංදීපනි ලයිව් එක ෂෙයා කරන්නම් කියලා තියෙනවා. ඔකේ ලයිව් එක ෂෙයා කරන්න. අසානම් එන්නම තරුණ වෙනවා. වයසට ගියත් හවසර නෙත් FM එකේ තමයි කියලා. ඉෂාරා කමෙන්ට් එකක් දාලා තිනු බලන්න කොච්චර ආදරේ හිතනවද කියලානේ. රයිට් ඊළඟට අප්සරාව මම මතක් කරානේ ලක්මාලී ඊට පස්සේ දිලූෂා කාර්යවසම් හයි අසා කියලා තිනවා. හයි උදාරයි සෙට් එකම චතු ආවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් තුෂාරි විරසිංහ thank you ආයි කමෙන්ට් එකට දිගල් කමෙන්ට් එකක් දාලා තිනු මම ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් උතුරන්න කමෙන් ගොඩාක් මේ පැත්තෙන් එනකොට ඔයා කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් පොඩ්ඩක් නිකම්මට පාළුයි වගේ හරිද කරන්න තියෙන්නේ net fm official facebook page එක පැත්තට ගියා live එක පැත්තට ආවා හයසෝ අපිත් live එක බලාගෙන ඉන්නේ කියලා කමෙන්ට් එකක් දාලා පොඩි ෂෙයාපාරක් දාන්න එතකොට කොල්ලෝ ඔයාව අනිවාර්යෙන් මතක් කරන්නම් හරි මේ වෙලාවේ කොහේ හිටියත් වැඩ කරන තැන හිටියත් ගෙදර හිටියත් බස් එකේ හිටියත් live එකට එන්න බැරි කමක් නැහැ නේ මේ පැත්තට එන්න

රයිට් ඕකේ ප්‍රේම සඳෑවෝ අහලා මේ සඳෑවේ මං එන්න හදන්නේ Facebook live එක පැත්ත ඉන්න කට්ටියව මතක් කරන්න. නිවේෂා මේ වෙලාවේ live එක බලාගෙන ඉන්නවා අයියෝ කියන ඒවට hina යනවා කියලා අර මෙහෙම මොකද අතින් කටවහගෙන ඉන්නේ emoji එකක් කියවලා තියෙනවා. හරිද? ඒ Facebook live එකේ ඕකේ. ඊට පස්සේ මිනුකි වෙනායා ගිය සතියේ තාව අයියේ මම live එකට කියලා දිනා මට මතකයි ආව. ඊට පස්සේ යශෝද් ඔෂන්ද හයි අයියේ මාව මතක නැද්ද කියලා අහලා තියෙනවා. චුට්ට මූණ ලංකල්ල බැලුවොත් මතක් වෙయ్యා. ඊට පස්සේ දේදුරු සෙවන්දි උදාරයි හොයවයි ෆැමිලි එක හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ ලක්මාලි ප්‍රියදර්ශනී ආදරේ මෙරලත් පැයක් කියලා තියෙනවා. ඇයි අනේ පැයක් ආදරේ මෙරලත් දවසක්. හරිද? ඊට පස්සේ නිරෝෂි නිරෝෂි ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම පද්මලාල් තැන්කියු ජය වේවා. ඒ වගේම අපිත් ලයිව් එකේ ඉන්නවා. දිලිනි ගමගේ ඊට පස්සේ උදයන්ගේ නෙතුමි ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම සඳුනි රත්නායක හයි කොහොමද කියලා අහලා තිනෝ මං හොඳින් ඉන්නවා සඳුනි. වාමාව අහගෙන ඉන්නකොට තමයි මට මතක් වෙන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ අරගෙන එන ගමම්ම දවසේ වැඩිම වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න අවස්ථාව අරගෙන ඉන්නෙත් ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන NLB ජය ලොතරැයි යනේ. මුලේ ඉඳලා අගට අංක ටික ගැලපුණත් අගේ ඉඳලා මුලට අංක ටික ගැලපුණත් ඔයාට වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි රුපියල් 50,000 මුදල් තෑගි සහ දැන් ඔන්න සුපුරුදු තෑගි වලට අමතරව ඔයාට අවස්ථාව තියෙනවා ඉරිදා දවසේ වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න සන්ඩේ බෝනස් අවස්ථාව හරහා. ඉතින් ඒ නිසා රුපියල් 10,000 සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකයෙක් ඇතුළු හිතාගන්න බැරි තරම් දිනුම් අවස්ථා ගොඩාක් අරගෙන ඉන්න ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි NLB ජය ලොතරැය ආගි ජීවිතේ ශක්තිමත් කරන ගමම රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. සෞඛ්‍ය ඊට පස්සේ ශ්‍රම වාසනා වකුගඩු අරමුදල වගේම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යන රජයේ ඒකාබද්ධ අරමුදලටත් ලොකුම දායකත්වයක් ලබා දෙන්නේ NLB ජය ලොතරැය්‍ය. ඉතින් ඒ නිසා රටේ සංවර්ධනයට ශේෂ්ත්‍ර හතරකින් දායකත්වයේ ලබා දෙන NLB ජය ලොතරැය්‍ය මේ වසරේ වාගේ වාසනාවන්ත ලොතරැය්‍ය බවට පත් කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ දකින පළවෙනි තප්පරේම වැඩට යන ගමන් වැඩ ඇරලා එන ගමන් ගෙදර හිටියත් ටවුන් එකේ හිටියත් කඩේට යන ගමන් දැක්කත් අනිවාර්යෙන් අරගන්න ඕන ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ අපේ පුංචි පොඩිත්තන්ට මේ මතක් කරන්න හදන්නේ පාසල් යන වයසේ ඉන්න අපේ පුංචි දුවදරුවන්ට NSB පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන තමයි මේ කියන්න හදන්නේ. ගොඩාක් කට්ටිය මේක ගැන විස්තර අහනවනේ නේද? අන්න ඒ නිසා තමයි ඔයාලට මේ පුංචි කාලේ ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියා දීපු. හැබැයි ඊටත් එහා ගිය නිර්මාණශීලී වර්ධනයක් වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අරගෙන NSB පාට හපන්කම් 2026 චිත්‍ර තරඟය ගැන කියන්න හදන්නේ. ලංකාව පුරාම විසිරලා ඉන්න රජයේ සහ පෞද්ගලික අංශයේ පාසල් දරුවන්ට දැන් අවස්ථාව තියෙනවා NSB පාට හපන්කම් චිත්‍ර තරඟයේ වෙනුවෙන් තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න. ඔයාට පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ තමයි නිර්මාණ ඉදිරිපත් කරන්න තියෙන්නේ. හරිද? එතකොට ඔයා නිර්මාණ ඉදිරිපත් කරද්දී ඔයා පැස්ටල් පාවිච්චි කරා, ඊට පස්සේ දියසායම්, තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍යයක් පාවිච්චි කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාට කාණ්ඩ හතරක් යටතේ තරඟය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. පළවෙනි කාණ්ඩේ 1 2 3 ශ්‍රේණිය, දෙවෙනි කාණ්ඩේ 4 5 6 ශ්‍රේණිය, තුන්වෙනි කාණ්ඩේ 7 8 9 ශ්‍රේණිය, වගේම හතරවෙනි කාණ්ඩය 10 11 12 සහ 13 ශ්‍රේණි සඳහා විවෘත වෙනවා. ඒ නිසා සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාගේ නිර්මාණයේ ඉදිරිපත් කරන්න. ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන් ළඟම තියෙන NSB ශාඛාවට ගියොත්, එහෙම නැත්නම් www.nsb.lk කියන වෙබ්සයිට් එකට ගියත් ඔයාලට වැඩි විස්තර දැනගෙන අයදුම් පත්‍රය බාගත කරන්නත් පුළුවන්. සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාගේ නිර්මාණශීලී චිත්‍රය එවන්න අමතක කරන්න එපා. හරිද? ලෝක ළමා දිනය වෙනුවෙන් තමයි මේ දවැන්ත වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. තව විස්තර

0: සමාධි කමෙන්ට් කරලා තියෙනවා. ආට නොදෙන සින්දු මංගාව තියෙනවා දානේ. නිමේෂා මගේ අම්මිවයි අපච්චිවයි අකිලා දෙන්නවයි බබාලා දෙන්නවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ අනේ මං ආව එකතු කරගන්නම්. ඊට පස්සේ මං ආසම් වොයිස් එකක් අසා තැන්ක් යූ මට දිලිනි ගමගේ තමයි කමෙන්ට් එක දාලා තින්නේ. තැන්ක් යූ දිලි ආවත් එකතු කරගෙන නටන්න පුළුවන් සින්දු ටිකක් දෙන්නද? සතුටු වැඩි නිසා. ඕකේ මේ පැත්තට ඇවිල්ලා ටග්ගල කමෙන්ට් එකක් තියන්න. ලයිව් එක ෂෙයා කරන කට්ටියව මං ඊළඟට ස්පෙෂලි මතක් කරනවා.
1: Revate.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්.
1: හවස 4 විනාඩි 37 දැන්.
2: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112127388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: Youth again no age future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekata ma set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma
7: Meltol hisarathaya una sempratishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
8: daily drive ekakata smart choice ekak BYD C-Line 5 suwa pahasuwen gaman yanna ithiriya wedi karaganna BYD C-Line 5 smart drive smart savings bidway 112125125ට adama call kara obe BYD ekak win karaganna
9: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
10: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
12: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
13: හොට්ස්පොට්? ඇයියේ?
12: ඩේටා නෑ යනේ.
13: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
14: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
15: neither ready for this war
16: squash the battle Hitler's Nazi Congress comes to an end
17: together on a day of profound joy a soaring hope
18: the day a planet stops for a game
19: net fm ඇල්ගෝ ටවුම්
20: brought to you by
21: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13/22.
22: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0112173888 අමතන්න.
23: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
24: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
25: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Fire Tank වෙනද පොලේ.
19: Net FM Algo Town.
26: වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0777 46 37 97

හවස 4යි විනාඩි 46යි වෙලාව. අපි 4 වටේ අහගෙන ඉන්න ගමන් ඔයාලට මේ මතක් කරන්න හදන්නේ වැඩ ඇරලා ගෙදර යනකොට අනන්තවත් අප්‍රමාණ විදිහට හිතනව නේද? මේ බස්වල තෙරපිලා යන කරන් හරි එපා වෙන වැඩක්. මගේම කියලා පොඩි බයික් එකක් එහෙම තිබ්බා නම් වැඩ ඇරිච්ච ගමන් ටක් ගාලා ගෙදර යන්න පුළුවන්. මේ අල්ලපු වැඩට යන්නත් නැත්තම් පැය ගාණක් යනවා. මේ ත්‍රිවිධ වලට වියදම් කරන ගාණ අපරාධයනේ. ඔය සල්ලි ටික තියාගත්තා නම් පොඩි බයික් එකක් ගන්නත් තිබ්බා කියලා. ඔය අනන්තවත් කල්පනා කරනවනේ නේද? දැන් හිතන්නකො සමහර වෙලාවට පහට ඔෆ් වෙලා ට්‍රේන් එකක් එනකන් කොච්චර වෙලාව ආ බලාගෙන ඉන්න ඕනද නේ? අනේ නිසා තමයි මම මේ වාට කියන්න හදන්නේ. දැන් තවදුරටත් පාරට රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. බස්වල හිටගෙන ගිහිල්ලා, තෙරපිලා ගිහිල්ලා තව තවත් රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. දැන් ඔයාලට චාන්ස් එක තියෙනවා ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එක KD Rice සරහා එන KD Rice Leader 125 petrol bike එකක් දැන් ඔයයි කරගන්න ඔයාලට චාන්ස් එක තියෙනවා. මෙච්චර දවසක් බයික් එකක් ගන්න බැරි වුණේ සල්ලි ප්‍රශ්න නිසා නං බයික් වල ගාණ වැඩි කියලා ඔළුවේ තියෙන ප්‍රශ්නත් එක්ක බයික් එකක් අරගෙන දැන් මේ දවස්වල ගෙවාගෙන යන්න බෑ කියලා හිතලා නම් මෙච්චර දවසක් ආ වාහනයකට ගියේ නැත්තේ. ඒ සේරම ප්‍රශ්න වලට උත්තරේ අරගෙන තමයි KD Rice Leader 125 petrol bike එක ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා ලංකාවේ කොල්ල කෙල්ල මේ දවස්වල සෑහෙන්න ඉල්ලුමක් තියෙන බයික් එක. පළවෙනිම හේතුව තමයි දැන් රුපියල් 599,000යි බයික් එකටම වෙන්නේ. ආයතනක මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් මෙච්චර අඩුවට ගන්න හම්බෙනවා කියලා කියන්නේ ඒක කොච්චර ලොකු chance එකක්ද නේ. අනිත් එක තමයි ඔයාලට 599,000 එකපාර දීලා ගන්න නැත්නම් ඔයා ලීස් එකක් දාලා ගන්න බය නැතුව හරිම පොඩි ගාණක් දීලා ඔයාලට බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. ඔය ගොඩක් තැන්වල බයික් ගන්න ගියාට පස්සේ ප්‍රශ්නේ වෙන්නේ ඩවුන් පේමන්ට් එක සෑහෙන ලොකු ගාණක් වෙනවනේ ලීස් එකක් දාලා බයික් එක ගන්නකොට. හැබැයි උනාට KD Rice Motor Company Private Limited වෙතින් ඔයාලට KD Rice බයික් එක අරගන්නකොට ලීස් එක හරි චූටි ගාණයි දෙන්න ඕන. ඒකට ඔයාලට බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. බයික් එකක් ගත්තට පස්සේ ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඔබ හරියටම හරි තෙල් ප්‍රශ්නේ තමයි ඊළඟට තියෙන්නේ. අබැයි උනාට KD Rice Leader 125 petrol bike එක ගත්ත කෙනකින් ඔයා පොඩ්ඩක් අහලා බලන්නකෝ. ඒකට ඇවිල්ලා තෙල් වියදමක් යන්නෙම නැති තරම්. අර අපි කියන්නේ බයික් එක අර ෂෙඩ් එකක් ගාවින් ගියත් නිකන් තෙල් උනනවා වගේ. පෙට්‍රල් සුවඳට දුවනවා. එන්සා ඉතින් ඔයාට ආයේ අමතර වියදම් ගැන බය වෙන්න දෙයක් නැහැ. බයික් එකේ මොනවාම හරි ගැටලුවක් ආවොත් ලංකාවේ අපේ නිෂ්පාදනයක් නිසා ලංකාවේ ඕනම තරකින් ස්පෙයා පාර්ට්ස් ගන්න පුළුවන්. ඊට පස්සේ හොඳ සර්විස් එකක් තියෙනවා. දිවෙනපුර සේවා ජාලයේ තියෙන නිසා මේක තමයි ඔයාට හරියටම ගැලපෙන බයික් එක. KD Rice Leader 125. වැඩි විස්තර දැනගන්න මම ඔයාලට KD Rice Motor Company Private Limited එකේ නම්බර් එක දෙන්නම්. ඔයා කතා කරලා බලන්න. එතකොට ඔයාලට වැඩි විස්තර කියයි. හරිද? 0773 523 535 0773 523 535ට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. WhatsApp එක පැත්තට මං එහෙම මොළුව දාලා සින්දුවකට යන්න හදන්නේ. හයි කොහමද සා මගේ මැසේජ් එක කියන්නකෝ. මම මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. නිපුණීවයි ඊට පස්සේ උදාරවයි පවුල කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ඒ වගේම අපිටත් සින්දුවක් දෙන්නකෝ සා. මේ වෙලාවේ සෑහෙන කට්ටියක් ඉන්නවා කියලා දිනෝ කේම්ෂා ගාමන්ට් එකේ කුමාරී රණු නිලන්ති ඊට පස්සේ හර්ෂණී එක්ක සෙට් එකම ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ හරි හරියට ආව අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ යටියන්තොට සේපාලි හොටෙල් එකේ සේපාලිකා ඊට පස්සේ අරලේ ස්ටෝස් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you. ස්ටාෆ් එකේ වැඩ කරන සෙට් එකම උදාර විදිහට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Right. මේ සෙට් එක එකතු කරගෙන අපි සින්දුවක් අහලා අලුත් පැයකට යන්න හදන්නේ. අවසන් 4 විනාඩි 50යි වෙලාව. මැසේජ් එකක් දාලා තියන්න. මම ආව මතක් කරන්නම්.

0: ලංකා ටයිල්ස් වසර මැදවාසි තෝරාගත් ටයිල් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත දනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
10: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0703013036.
11: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
12: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත.
1: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 5:02.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. කොළඹ වරායේ සිදු කළ පොලිස් පැටලීමකදී කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය බවට සැක්කරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙන පා පැටලීම් සිදු කර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. සොයාගත් සැක සහිත ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කරන පා අදාළ කන්ටේනරය පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට එවන ලද එකක්. මත්ද්‍රව්‍ය බවට සැක්කරන ද්‍රව්‍ය තුවා අතර සූක්ෂම ලෙස අසුරා තිබූ බවයි පොලිසිය පැවසුවේ. මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත් රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියවන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 28 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ. එහිදී රාජ්‍ය නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට සම්බන්ධ කරුණකට අදාළව විතිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එය සැප්තැම්බර් මස 4 සලකා බැලීමට නියමිතව තිබෙන බවත්ය. එය අනුව මෙම නඩුකරේ ඉන්පසු එළඹෙන දිනයක කැඳවන ලෙසත් අධිකරණය හමුවේ ඉල්ලීම් කෙරුණා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 28 කැඳවන ලෙස නියෝග කළා. ආයතාලේ සෝපයාගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත් රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
0: FM 95 FM 94.8 Net FM.
4: Barugang

රයිට් වෙලාව හවස පහයි විනාඩි 10යි අපි හතරවට ගහගෙන ඉන්න ගමන් දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට මේ වෙද්දිවා වැඩේරල ගෙදර යන ගමන් ඉන්නව ඇත නේද? ට්‍රාන්ස්පෝර්ට් එක යන ගමන් ආවහගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඊට පස්සේ වාහනේ යන ගමන් බස් එක යන ගමන් ආවහගෙන ඉන්නව වෙන්න පුළුවන් නේද? අනේ නිසාම ඇඟේ තියෙන මහන්සියයි හිතේ තියෙන කම්මැලිකමයි යන්නත් එක්ක WhatsApp එකේ මැසේජ් එකක් දාලා ඊට පස්සේ වාට කෝල් එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් කෝල් එකක් අරගෙන චුට්ටක් කතා කරන්නත් පුළුවන්. මේ පැයදී මම වැඩිපුරම chance එක දෙනවා. මම අද wall post එකක් දාලා තියෙනවානේ ආගේ Facebook එකේ ඉන්න ලස්සනම ගෑනු ළමයව mention කරන්න කියලා. තරහ වෙන එකක් නැහැ නේද? අනිත් කට්ටිය ඒ නිසා වාට අග් ගාලා ගිහිල්ලා net FM official Facebook page එකේ මෙන්ෂන් කරන්න ඔයාගේ වෝල් එකේ ඉන්න ලස්සනම ගෑනු ළමයව. මං ඊළඟට මතක් කරන්නේ කමෙන්ට් කරන කට්ටියව. හරිද? ඊට පස්සේ WhatsApp එකේ චුට්ටක්ම යන්නන්නේ නේද මේ වෙලාවේ. මා වහගෙන කලින් පැයේ ඉඳලම මම දැක්ක සෑහෙන කට්ටියක් මැසේජ් කරලා තියෙනවා. ඉතින් එන්සයි කට්ටියව මතක් කරන්න එපැයි. සුබ සන්ධ්‍යාවක් වේවා. අපි මේ වෙලාවේ ලයිව් එක බලාගෙන ඉඳලා මේ පැත්තට ආවේ කවුද මේ මට මැසේජ් එක දාලා තියෙන්නේ? සමාධි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තැන්ක් යූ. ඒ වගේම සයුරි මං ඔයාවත් එකතු කරගන්නම්. අසයි අපිත් මේ වෙලාවේ ආව බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. ලයිව් එක වෙලාවේ තමයි මම ඊතර මැසේජ් එක දාලා තියෙන්නේ නේද? ගුඩ් ඉවනිං අසා. මම අනුජ. මම දැන් තමයි ක්ලාස් ඉවර වෙලා වේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. අක්ක කවිෂාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හවසරේ ක්ලාස් ගිහිල්ලා ආපු නංගිල මල්ලට තාස සින්දුවක් තියෙනවා නම් මේ පැත්තට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න පුළුවන්. හරිද? සුබ සන්ධ්‍යාවක් වේවා. වෙනද වගේම ගෙදර කට්ටියත් එක්ක අපි ආව අහගෙන ඉන්නවා කියලා මොනරාගලින් මේනක මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ එලීෂා ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ හායි කොහොමද අසා? අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්න වාපේ ලොකු මල්ලි සුපුන්ගේ ඊයේ බර්ත්ඩේ එක. යාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරන්න කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ සුපුන්. ආඩ ගොඩක් ආදරෙන් විශ් කරනවා. පවුල කට්ටියත් එක්ක ඔන්න net team එකේ අපිත් ගොඩක් ආදරෙන් ආඩ විශ් එක දෙන්නම්. ඊට පස්සේ මායි ලොකු දෝනි සෙනුරිවයි එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මට බණ්ඩාර වෙල ඉඳලා මැසේජ් එකක් දාලා තියෙනවා. හැබැයි මායි කියන්නේ කවුද කියලා මට එවල නැහැ. හරි. ආවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. ඊට පස්සේ චතුනි හායි කොහොමද මටත් සින්දුවක් දෙන්න කියලා තිනවා. අනිවාර්යෙන් මං ආව එකතු කරගන්නම්. ඒ වගේම දේදුණු thank you darling මේ සින්දුව මං ගානේ වාට. ඉගරම් මාව අහගෙන ඉන්න. මට wall post එකේ comment එකක් දාලා තියන්න. ඊළඟට මම මතක් කරන්නේ මගේ net FM official facebook page එකේ wall post එකේ comment කරපු කට්ටිය.

0: Hatra Aten, Sindu Ähenä, Net FM, Hatra Wate.
1: හවසම හයි විනාඩි 16යි වෙලාව. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ සද්දරම හතරවට යහගෙන ඉන්නවා කියලා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානී එක්ක පෞලි කට්ටිය මැසේජ් එක දාලා තියෙනවා. ඒ වගේම සුබසන්දාවක් වේවාසා යී ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න කියලා සුදර්ශී මැසේජ් කරලා තියෙනවා. දුවල දෙන්න සඳසිවයි ගිහන් සවයි යටියන්තර මහවිල ඉඳලා එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. Thank you. ඒ වගේම අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා කියලා මයුමි පබසරා මැසේජ් එකක් දාලා තිනවා. Thank you මයුමි. ගින්දර විදියට ගන්දරින් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. අවතකතු කරගන්න.

0: හවස පහයි විනාඩි 20යි දැන්.
1: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න. ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමඟ වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට. හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසර් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: NSB පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
6: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා?
5: අම්මට ඒකත් ඇහුණා.
6: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
8: එන්න එන්න.
9: ෂා,
8: පාරටම එනවා කෑමවල සුවඳ.
9: රසත් එහෙම තමයි.
8: ඔව් ඉතින්. ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
9: මොකක්දනේ ඔයාගේ රහස?
8: මම හැමදාම ගන්නේ Fortune Oilනේ.
9: ඉතින් මොකද්ද වෙනස?
8: ක්වොලිටි එකම තමයි.
9: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oilනේ.
8: ඇත්තම තමයි.
1: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: මේ අහන්නකෝ, අහන් ඉන්නේ කියන්නකෝ, වෙන මොකක් තෝරන්නේ? සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
13: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live
14: brought to you by
15: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

හවසපහයි විනාඩි 29යි වෙලාව. Facebook wall post එක පැත්තට ගිහිලා මට like කරපො comment කරපො set එකව මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ආයෂා සදමාලි, ලසන්ත සඳරුවන්, ඒ වගේම ප්‍රියදර්ශනී ජයසිංහ, ෂාන් දනුෂ්කෝ ආවත් එකතු කරගන්න, ඒ වගේම සුරේෂ් රාජරත්න, ඒ වගේම සුදර්ශනී සන්ධ්‍යා, සුරංග මදුවන්ත, චතුරංග ජානක, ඊට පස්සේ නිරෝෂා අල්විස් ආවත් එකතු කරගන්න, ශ්‍රියානි නදීෂා, thank you wall post එකට comment කරාට. මේ set එක කොහොම එකතු කරගන්න ගමම්ම මම මේවට මතක් කරන්න ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වාට දවසේ වැඩිම දිනුම් වාර සංඛ්‍යාවක් හිමි කරලා දෙන

දැන්වාට සුපුරුදු තෑගිවලට අමතරව NLB ජයලොතරයි අරගත්තාම වාට සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඉරිද දවස්වලට විශේෂ දිනුම් වාරයක් එක්ක රුපියල් 10,000 මුදල් තෑගි දිනා ගන්නත් වාට හැකියාව තියෙනවා NLB ජයලොතරයි අරගත්තට පස්සේ. රටේ සංවර්ධනයට දායකත්වයක් දෙන ගමන්ම වාගේ ජීවිතේ සාර්ථක කරගන්න වා දකින පළවෙනි තප්පරේම වැඩි වැඩියෙන් අරගන්න ඕන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. සමහර වෙලාවට ගෙදර තියෙන එක වාහනයයි කියලා හිතන්නකෝ. එතකොට දෙන්නම වැඩට යනවනේ. ඒ කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම වැඩට යනවා නම් වා හිතන්න වා උදේට වයිෆත් එක්කගෙන වැඩට යනවා. ඊට පස්සේ ආ වැඩ කරන තැනින් එයාව දාලා ඔයා ඔයාගේ ඔෆිස් එකට හරි වා වැඩ කරන තැනට හරි යනවා. හැබැයි හවස දෙන්න ඕෆ් වෙන ටයිම් දෙකකට නම් ඔයා වාහනේ ගෙදර එනවා. හැබැයි වයිෆ් මොකද්ද කරන්න ඕන? එක්ක බස් එකේ නැත්තම් ට්‍රේන් එකේ නැත්තම් ටුක් එකක් දාගෙන නේද බස් එකේ ට්‍රේන් එකේ යනවා කියලා කියන්නේ. ඉතින් හොඳ පණ යනවනේ නේද? මේ ඔෆිස් ටයිම් එකට පාරතොට යනවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. එතකොට ඔයා වයිෆ්ට සෑහෙන්න ආදරය කරන හස්බන්ඩ් කෙනෙක් නම් ඔයා සෑහෙන්න හිතනවා ඇති නේද? මෙයාටත් පොඩි බයික් එකක් හරි අරන් දුන්නා නම් මේ හවසට අග්ගාලා ගෙදර එන්නත් පුළුවන්. පව් නැත්තම් බස් වල ට්‍රේන් වල හිටගෙන ඇවිල්ලා ආයි ඉතින් අනිත් අතට උයලා කරලා රැයට බබාලගේ වැඩ ටික කරලා ගෙවල් දොරවල් අස්පස් කරනකොට තවත් මහන්සි. හැබැයි ඉතින් බයික් එකක් වගේ අරන් දුන්නා නම් එහෙම ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ කියලා ආනන්තවත් හිතනවා ඇති නේද? ඊට පස්සේ සමහර වෙලාවට දැන් වයිෆ් ගෙදර හිටියත් ඔයා හිතන්න ඔයා වැඩට ගියාට පස්සේ එයාට හදිස්සියක් වෙලා ටවුන් එකට යන්න ඕන වුණොත් ඊට පස්සේ බබාලගේ ස්කෝල්ට ටක් ගාලා එන්න කියලා කිව්වොත් හවසට බබාලව ක්ලාස් එකක්න් යන්න ඊට පස්සේ හදිස්සියේ මොන හරි ගෑස් එක ඉවර වෙලා එහෙම ටවුන් එකට ගිහිල්ලා ගෑස් එක අරන් එන්න එහෙම උමනාවක් වුණොත් ඔයා ගෙදර නැති දවස් වලට වෙලාවල් වලට එහෙම එක්කෝ ටැක්සි එකක් හොයා ගන්න ඕන නැත්නම් ඉතින් පහරි බස් එකේ ළමයින් එක්කගෙන යන්න ඕන. ඒගොල්ලොන්ට පොඩි බයිකයක් ගෙදරට තව තිබ්බනම් හොඳයි කියලා ඔයා අනන්තවත් හිතනවා ඇති නේද? හැබැයි ඉතින් ඕක දවසින් දවස කල් යන්නේ. ඔයාට හිතේ ආසාව උවමනාව තිබ්බට දවසින් දවස ඔය හීනය සහ ඔය උවමනාව කල් යන්නේ. මේ දවස්වල වාහන සෑහෙන්න ඝන. ඊට පස්සේ බයික් එකක් ගන්න වුණත් බර ගානක් යට කරන්න වෙනවා. අනිත් එක බයික් එකක් ගන්න එක නම් කොහොම හරි කරා කියලා හිතමුකෝ. ලීස් එකක් එහෙම දාලා ගත්තොත් ගෙවාගෙන යනවා කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. දැන් ලීස් කරලා දාගත්ත වාහනයක් ගත්තත් ගිනි ගණන් ගෙවන්න ඕන. අනිත් කාරණාව තමයි බයික් එක ඔය සේරම වැඩ කෑලි ටික දාලා ගත්තත් පෙට්‍රල් වලට සෑහෙන්න වියදමක් යනවනේ. ඔන්න ඔය ප්‍රශ්න ටික නිසා තමයි ඔයාට තව වාහනයක් ගන්න බයික් එකකට යන්න හැකියාවක් නොලැබෙන්නේ නේද? හැබැයි දැන් ලංකාවේ අපේම කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කෙරි රයිස්. කෙරි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් හරහා දැන් ඕනම කෙනෙක්ට ලේසියෙන්ම බයික් එකක් ගන්න පුළුවන් විදිහට හිතාගන්න බැරි වට්ටම් දීමනා රසක් එක තමයි KD රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක අරගෙන එන්නේ. පළවෙනිම දේ තමයි මේක රුපියල් 599,000. ඒ කියන්නේ ලංකාවේ මේ ගානට මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්නවා කියලා හිතන්නවත් බැ. ඒකව හොඳටම දන්නවනේ. සමහරට 599,000 කිව්වම ඔයා පොඩ්ඩක් කන්ෆියුස් වෙන්නත් ඇති. ඒ ගානටත් බයික් එකක් ගන්න පුළුවන්ද දැන් කියලා හිතනම ඇති නේද? රයිට්. එතකොට කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක පළවෙනිම දේ තමයි මේක 599,000කට මිලදී ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේක ඇවිල්ලා ඔයා ලීස් එකක් දාලා ගන්නකොට ඩවුන් පේමන්ට් එක ගැන බොරි වෙන්න කිසිම දෙයක් නැහැ. හරිම චූටි ගාණක් දීලා ඔයාට බයික් එක ගෙදර රයි යන්න පුළුවන්. එතකොට ඩවුන් පේමන්ට් එකේ ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. ලීසින් බර බාගෙට භාගයක්ම සැහැල්ලු වෙනවා එකෙන් නේද? ඊළඟ කාරණාව තමයි බයික් එක අරගත්තට පස්සේ ඔයාට පෙට්‍රෝල් වියදමක් යන්නෙත් නැහැ. මොකද මේක ඇවිල්ලා පෙට්‍රෝල් සුවඳටත් දුවන බයික් එක අරගෙන පදින කෙනකින් අහලා බලන්නකෝ. ඒගොල්ලන්ට හරිම ලේසි පෙට්‍රෝල් වියදමක් ලොකුවට යන්නේ නැති නිසා. වාහනේ හොඳට පෙට්‍රෝල් කරනවා කියලා ගොඩක් කට්ටිය කියන නිසා තමයි දැන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රෝල් බයික් එක ගැන හොයන්නේ. ඒ විතරක් නෙමෙයි ඔවා EV එකකට යන්න අයිඩියා එකක් තියෙනවනะ. ඔවා දැන් ඔන්න chance එකකට තියෙනවා. දැන් KD Rice Motor Company Private Limited හරහා තමයි KD Rice electric bike එක එන්නේ. ඊට පස්සේ දැන් මේ දවස්වල කාර් එකක් ගන්නවා කියන එක හීනයක්නේ. හැබැයි උනට කාර් එකක් තරම්ම සැප පහසුවට ගමන බිමනක් යන්න තමයි KD Rice electric 3-wheel එක එන්නේ. ඒ නිසා ජපානයේ Toyota, ඉන්දියාවට Tata, ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් brand එකක් තියෙනකොට අපිටත් දැන් KD Rice අපේම brand එකක් බොහොම ආඩම්බරෙන් ගන්න හැකියාව තියෙනවා. ඔයාලා වැඩි විස්තර දැනගන්න ඕවා කතා කරන්න KD Rice Motor Company Private Limited එකේ 0773 523 535. ඒ ගැන මතක කළා අපි යන්න හදන්නේ ලස්සන සින්දුවකට. හවස 5:34 මැසේජ් එකක් දාලා තියන්න. ආයෙත් කලින් මම ඔයාව මතක් කරන්නම්.

0: NetFM Hatarawati.
1: රයිට් වෙලාව හවස 5යි විනාඩි 30ක් වෙනකොට රිකිල්ලගස්කඩ සැලොන් දිනශ්‍රී එක පැත්තට යන්න ඕන සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ බේරුවල පැත්තට ගියාම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට ආරංචියක් ආවා. ත්‍රිෂෝමි ඔකෝම කට්ටිය එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. Thank you. ජය වේවා.

0: daily drive එකකට smart choice එකක් BYD Sealand 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealand 5 smart drive smart savings 0112-125-125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
1: પરંપરા ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
1: ඔබව ඉදිරියෙන් තබන SLP මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානෙන් පිදුම් ලබයි. SLP මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාත
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
1: પરંપરા ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
9: මම සමරීක්කවම හරිගෙන ඉන්නේ මගේ මේ කකුලේ අමාරුව අවුරුදු 30ක් විතර වයි කාලයක් තිබුණා බෙහෙත් කරා හැම තැනකින්ම මම මේක අතෑරලා මගේ වේදනාව උගලගෙන ඉන්නේ මේ නෙට් එකේ මේක හැම වෙලම හත්යේ ඉස්තරේ දින අනිත් වෙලේ මම ටග් ගාලා නම්බරේ අරගෙන ඒකට කතා කරලා ගේම් බෙහෙත් කරලා කරනකොට මම වාර දෙකක් වගේ ගියා ඇත්තටම හොඳටම හොඳයි දැන් මේ විද්‍යාත්මක හැටින් ගොඩාක් ප්‍රින්සිප් දෙනවා එන්නේ
8: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940
10: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
11: net fm බුදු ගුණ හැන්දෑව
12: diluni samma sambuddha guna sada
13: pujaniya digala pedasse himiyange betibara sarin sugena mahabuwarune aashirwaden obata oba nivasata vyaparika sthanayata diva maturakwa setama salasa ganna
10: net fm buddhu guna handava
13: සෑම දිනකම සවස 6ට මල් පහන් පුදා net අද්දර රැඳෙන්න
10: net fm බුදු ගුණ හඳව
14: හදරවටේ
15: හදරවටේ
16: brought to you by
17: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ
18: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
19: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97

හවස 5යි විනාඩි 50යි වෙලාව හතරවටේ අහගෙන ඉන්න ගමන් මම කටිය මතක් කරන්න හදන්නේ අපිට යන්න වෙලාවත් කිට්ටු වෙලා තියෙන නිසා. හයි කොහොමද සා මේ වෙලාවේ සද්දරම අපිත් ආව අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ ලස්සන සින්දුවක් ඕනේ කියලා ඒෂා අධිකාරි තමයි මැසේජ් එක දාලා තින්. Thank you. ඒ වගේම සින්දු ටික නියමයි අසා. අපිට ලස්සන සින්දු ටිකක් අහන්න හම්බුණාද 6 වෙනකම් කියලා නිදර්ශනවා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔකේ. ඒ වගේම චාමර ස්ටෝස් එකේ සෙට් එක මම අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිත් සද්දෙනම හතර වටේ අහගෙන ඉන්න කියලා රුවන් කුමාර. ඊට පස්සේ මේ වෙලාවේ ඉදිගස් කැටියේ බද්දේගම රන්වන් බිම්මල්ලේගේ ඉඳලා සද්දෙනම කට්ටිය අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you ජය වේවා. Good evening අසම මම ලව්වෙන් මොවිඳු මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. යටියන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රිවිල් පාකේ කොල්ල සෙට් එක අනිවාර්යෙන් ඔයාලා කට්ටිය එකතු කරගන්නම්. හැමදාමත් වගේ හතර වටේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔකේ ජය වේවා. හරි මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන යන්න වෙලාව තමයි හැවෙල්ල තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන NSB පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන. ඔයාගේ පුංචි පැටියට ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දීපු ජාතික ඉදිරි කිරීමේ බැංකුව 2026 අවුරුද්ද වෙනුවෙන් අරගෙන එන NSB පාට හපන්කම් චිත්‍ර තරඟය ලංකාව පුරාම ඉන්න රජයේ සහ පෞද්ගලික අංශයේ පාසල්වල දුවදරුවන්ට ඉදිරිපත් වෙන්න හැකියාව තියෙනවා. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ තමයි ඔයාට චිත්‍රය නිර්මාණය කරන්න තියෙන්නේ. හරිද? සල්ලි විතරක් නෙමෙයි ඉතුරු කරනවා කියලා කිව්වහම ජීවිතේ තව කොච්චර දේවල් තියෙනවද නේද? ඉතින් ඒ නිසා ඔයාගේ නිර්මාණශීලීම චිත්‍රයට වටිනාකමක් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නෝ NSB බැංකුව වෙතින්. කාණ්ඩ හතරක් යටතේ තරංගය පැවැත්වෙනවා. 1, 2, 3 ශ්‍රේණි පළවෙනි කාණ්ඩය, ඊට පස්සේ දෙවන කාණ්ඩයට 4, 5, 6 ශ්‍රේණි, ඒ වගේම තුන්වන කාණ්ඩය සඳහා 7, 8, 9 ශ්‍රේණි, ඒ වගේම හතරවන කාණ්ඩය සඳහා 10, 11, 12, 13 ශ්‍රේණි වලට අවස්ථාව හම්බ වෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාව තමයි ඔයාලට නිර්මාණ ඉදිරිපත් කිරීමේදී පැස්ටල් දියසායම් හෝ තෙල් සායම් අතර ඕනෑම මාධ්‍යයක් භාවිත කරන්නත් හැකියාව තියෙනවා. ඔයාලට චිත්‍රය වන්න තියෙන අන්තිම දවස තමයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් ළඟම තියෙන NSB බැංකුවට යන්න, එහෙමත් නැත්නම් nsb.lk වෙබ්සයිට් එකට විසිට් කරලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න සහ ඉදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න. ඒකනත් මතක් කරලා අදට මම යන්න හදන්නේ. Thank you මෙච්චරලාම වහගෙන හිටපු හැමෝටම, කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම. අපි ආයෙත් හම්බ වෙනවා හෙට හවස 4ට. ඔයාගේ මගේ බෝරින් නැති ඉවනින් ඩ්‍රයිව් එක හතර වටෙන්. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ අසා. Good night.

0: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
1: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලනිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0.70/313/36
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13:96 අමතන්න
2: ඕම් බ්ලාස්ටර් දම්

0: වෙනුවෙන් කරගන්න.
1: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: දෙවන්ද රසයි වතාවට අවස යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ.
6: මන්තාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
7: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.
8: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය.
9: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774 406 43 97.

0: රඹුටන්
1: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
0: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
1: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
3: අද කතා නැත්තේ මොකද වගේලාද? ඔයා හෙපා හඳන්නට මගේ සුදා.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: FM Anupaha. FM Anu Hataraita Sumata. Ne FM. Divine Pura. Divine Pura.
1: මහා දාතේ ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ
2: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න ඒක අපේ යුතුයකමක් විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් එම්මා බං

0: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.
2: යුත්තකයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය
4: අයිබෝවන් අද 2026 අගෝස්තු 31 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. සිරස්තල විසිද්දවන සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට සිට පෙත්සම් විභාගයට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්. මද්‍රව්‍ය සහිත කන්ටේනරයක් කොළඹ වරායෙන් අල්ලයි. අල්ලස් කොමිසමෙන් අතනංගුවටගත් හිටපු ඇමති රවීට ඇප. පාන් ගෙඩියක් අද මැදියම් රැයේ සිට රුපියල් 10කින් වැඩි කෙරේ. ශූරයන්ගේ කුසලාන කාන්තා 20යි 20 තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයිද? ක්‍රිකට් කමිටුවෙනුත් උත්තර.
3: net news the truth people trust.
4: විසිදවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ හෙට සිට ආරම්භ කිරීමට තීරණය වෙලා. ඒ අතර අයිස් මද්‍රව්‍ය තොගයක් සහිත කන්ටේනරයක් කොළඹ වරායේදී පොලිස් භාරයට ගැනුණා. එම තොරතුරු ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට දින කැඳවල ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූර්සේන මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා. එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූර්සේන මහතායි. එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් අචල වෙංගප්පොලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුන් ගැන විනිසුරුවරුන් ඇතුළත් වනවා. ඒ අනුව මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් හෙට දිනේ සිට සලකා බැලීමට නියමිතයි. ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. තිරිඟු පිටි මිල වැඩි කිරීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම මිල සංශෝධනය කිරීමට පියවරගත් බවයි එම සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ.
5: ප්‍රීමා සමාගම සහ ෆෙරන්ඩිස් සමාගම විසින් ඒගොල්ලන්ගේ පිටිමිල රුපියල් 17කින් ඉහළ දාලා තිනවා. ඉතින් ඒත් එක්කම අපි සමස්ත ලංකා බේකිරිමියන්ගේ සංගමය අද උදේ අපි විශේෂ සාකච්ඡාවක් පවත්වලා ඒ වැඩි වුණ පිටිමිලට සාපේක්ෂව ග්‍රෑම් 450ක් බර පහන්කෙඩියක් රුපියල් 10කින් වැඩි කිරීමට අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා. මෙම මිල වැඩි කිරීම සාමාන්‍යයෙන් බලපවත් වෙන්නේ ලංකා පුරා පාම් මිල එක එක ගණන් වලට විකුණන සාමාන්‍ය රුපියල් 120ට 30ට

0: පන්තලියට 50ට වගේ විකුණන තමන් විකුණු මිලට වැඩි රුපියල් 10ක් තමයි අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා වැඩි වෙන්නේ උදාහරණයක් වශයෙන් දැන් මගේ බේකරි අපි විකුණන්නේ 130යි හෙටි ඉඳලා 140යි ඒ විදිහට තමයි වැඩි වෙන්නේ
1: අනිකුත් බේකර් නිෂ්පාදනවල මිල ගණන්ද සුළු වශයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතාද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.
0: ඒත් එක්කම අපි කියනවා බේකර් හිමියන්ගේ ඉල්ලා සිටිනවා අපි සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමේ වැඩි කරේ පාන් මිල විතරයි. අපිට පොඩි කෑම වලට අපි මේ අවස්ථාවේ තීරණයක් ගත්තේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම පොඩි කෑම මිලත් ඉහළ දැමිය යුතුයි. සංගමයෙන් තීරණය කරන්න නැහැ මෙච්චර මුදලකින් වැඩි කරන්න කියලා. අපි සමස්ත බේකර් හිමියන්ගේම ඉල්ලා සිටිනවා පොඩි කෑම වල මිල පාරිභෝගික ජනතාව අපහසුතාවටපත් නොවන ආකාරයෙන් අපි කියන රුපියල් 5කින් හෝ 10කින් හරි හැබැයි සියලුම වර්ගණය තමන්ට අත්‍යවශ්‍ය කරන කෑම වර්ග විතර වැඩි කරලා පුළුවන් තරම් මහජනතාවත් පාරිභෝගික ජනතාවත් ආරක්ෂා වෙන පරිදි මේ මිල වැඩි කිරීම සිද්ධ කරන්න කියලා පිතා කරුණාවෙන් සියලු බේකර් හිමියන්ගෙන් ඉල්ලීමක් කරන මේ අවස්ථාව
1: ප්‍රීමා සහ සෙරන්ඩිප් සමාගම් තෙරගුපිට කිලෝවක මිල ගණන් අවමාශයෙන් රුපියල් 17කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබුවේ පසුගිය 29 වනදා සිටයි. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවටගත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇපමත මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වර්ෂවිතාන මහතා විසින් සැක්කාර රවි කරුණානායක මහතා රුපියල් 110 බැගින් වූ ශරීරප දෙකක් මත මුදාහරණ ලෙසයි නියම කළේ. සැක්කරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා. සැක්කරු අධිකරණ ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරිනිය කියා සිටියේ 2015 වසරේ ජනවාරි මස 12 වනදා මෙම සැක්කරු මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියකට සඳහන් කරමින් සම්බන්ධීකරණ නිලධාරින් දෙදෙනෙකු සහ කළමනාකාර සහායකවරයෙකු ජාතික උතුරයි මණ්ඩලය මගින් බඳවාගෙන ඇති බවයි. එසේ බඳවාගත් සේවකයන් තිදෙනා මුදල් අමාත්‍යංශයේ කිසිදු විශේෂ ව්‍යාපෘතියක සේවය කර නොමැති බවත් එම නිලධාරිනිය සඳහන් කළා. එහෙත් මෙම සේවකයන් තිදෙනාට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වැටුප් ගෙවා තිබෙන අතර ඔවුන් ජාතික ලොතරැයි මණ්ඩලයේද කිසිදු රාජකාරියක් සිදු කර නොමැති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මේ යටතේ අදාළ සේවකයන් තිදෙනාට රුපියල් 137කට ආසන්න මුදලක් ගෙවා තිබෙන අතර එම සේවකයන් මෙම සැක්කාර හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කටයුතු සඳහා යොදවා තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී තිබෙනවා. ඒ අනුව බඳවා ගැනීම පටිපාටිය පටහැන් ලෙස පුරප්පාඩු නොමැති අවස්ථාවක සේවකයන් තුන්දෙනෙකු බඳවාගෙන රජයට පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට මෙම සැකරු අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කර තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශටහන් කර ගැනීම සඳහා මාස දෙකක් තුළ මෙම සැකරුට අවස්ථා හතරක් ලබා දී තිබුණත් ඔහු ප්‍රකාශ ලබා දීමට අල්ලස් කොමිසමට නොපැමිණි බවද මෙහිදී සඳහන් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් නරජුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා ඔක්තෝබර් මාස 12 වනදා කැඳවල ලෙස අභියාචනා අධිකරණය අද නියම කළා. මෙම පෙත්සම් විභාගය සඳහා අද කැඳවුණු ලැබුවේ මායා දුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ. එහිදී වගඋත්තරකාර රාමනාදන් නරජුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට දාලා නාම යෝජනා පත්‍රයේ බාර දෙන අවස්ථාවේදී සිය සේවාදායකයා රජය සේවකයෙකු වශයෙන් කටයුතු කළේදැයි අර්ථකථනය කිරීම සඳහා මෙම පෙත්සම ශිෂ්ඨ අධිකරණය වෙත යොමු කළ බව කියා සිටියා. ආණ්ඩුකම් ව්‍යවස්ථාව 170 ව්‍යවස්ථා ප්‍රකාරව රජයේ සේවකයෙකු වශයෙන් අර්ථකථනය කිරීමට නම් යම් අයකු රජයේ නිලතරතුරක් දැරිය යුතු බවත් ඒ සඳහා ඔහු වෙත කෙවීමක් සිදු කර තිබීම අත්‍යවශ්‍ය බවත් නීතිඥවරයා සඳහන් කළා. එහෙත් මෙම වගඋත්තරකරු නාම යෝජනා පත්‍ර බාර දෙන අවස්ථාවේ වැඩ තහනමකට ලක්ව සිටීම නිසා එම අවස්ථාවේදී ඔහු කිසිදු රජයේ දූරයක් නොදරූ බව පෙන්වා දුන් නීතිඥවරයා වැටුප් රහිත වැඩ තහනමකට ලක්ව සිට නිසා එම අවස්ථාවේදී ඔහුට රජයෙන් කිසිදු ගෙවීමක් ලබාගෙන නොතිබූ බවත් සඳහන් කළා. එනිසා නාම යෝජනා පත්‍ර බාර දෙන අවස්ථාව වන විට වගඋත්තරකාර රාමනාදන් අර්ජුනා රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු නොකළ බවත් මීට දාලව ව්‍යවස්ථාපිත අර්ථකථනයක් ලබා ගැනීම සඳහා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත යොමු කරන ලෙසත් නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහෙත් එම ඉල්ලීමට විරෝධත්වය පළ කළ පෙත්සම්කාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක බරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැඩ තහනමට ලක්වීමට පෙර මෙම වගඋත්තරකරු රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු කළ බව පෙන්වා දුන්නා. මෙම කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අභියාචනා අධිකරණයට බලයක් තිබෙන බවත් එය ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත යොමු කිරීමට අවශ්‍ය නොවන බවත් නීතිඥවරයා මෙහිදී සඳහන් කළා. දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලුව විනිසුරු මඩුල සදහන් කළේ මෙම කරුණු සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බවයි. ඉන් අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් විභාගයේ පැවති අතර එහිදී පෙත්සම් කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනිසිරි නීතිඥවරයා කරුණු දැක්වීම සිදු කළා. ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගයේ ඔක්තෝබර් මස 12 වනදා සහ 13 වනදා දිනවල පැවැත්වීමටද අධිකරණය විසින් දින නියම කරනු ලැබුවා. ලබන වසරේ ජනවාරි පෙබරවාරි මස පැවැත්වීමට නියමිත පන්දුවාර 2020 ශූරෙන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවීම වළක්වා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සමග තවදුරටත් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියා.
2: ගෙයක් ගහගෙන යනකොට එක තට්ටුවක් ගහලා තිනවා. එතකොට දැන් දෙවෙනි තට්ටුව ගහන්න බලාගෙන ඉන්නේ. හැබැයි අත්තිවාරම හරියට දාලා නැත්නම් අපි දෙවෙනි තට්ටුව ගහනවද නැත්නම් අපි අත්තිවාරම හරියට දානවද? ඔය ගැටලුව ඔය ප්‍රශ්නේ තිනවා. අපි සම්පූර්ණයෙන්ම පැහැදිලි අපි අත්තිවාරම හරියට දානවා කියලා. එතකොට මේකට වග කියන්න ඕනේ අද ඉන්න මේ ට්‍රාන්ස්ෆර්මේෂන් කමිටේ එකේ අය නෙමෙයි. මේකට වග කියන්න ඕනේ කවුද කියලා මම කියන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි බලන්නේ උපරිමය කරන්න ඒ ICC එකට පැහැදිලි කරන්න අපි ලෑස්ති ඕන වෙලාවක මේක කරන්න. ඒ වගේම අපි පිළිගන්නවා ICC එකට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවේ තියෙන කරුණොත් සම්පූර්ණ කරන්න ඕනේ. තේරුණා නේද? ඒක කරන්න ඕනේ. එතකොට මම ඒක කියන්නේ හේතුව ඇවිල්ලා මේක ගැන විතරක් නෙමෙයි මේ වගේ හුඟක් දේවල් මතු වෙන්න පුළුවන් අපි මේක හදාගෙන යනකොට. හැබැයි අපි නම් පස්ස ගහන්නෙම නැහැ.
1: එහිදී යමු ප්‍රශ්නයකට ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
3: ඊළඟ මීටින් එක තියෙන්නේ අපි දන්න විදිහට නොවැම්බර් මාසයේදී ICC බෝඩ් මීටින් එක. එතනදී තමයි මේගොල්ලෝ හොස්ට් එක චේන්ජ් කරනවා නම් ඩිසිෂන් එකක් ගන්න. එතකොට ඊට කලින් අපිට නිලවරණයක් තියලා මේක කළමනාකරණය කරගන්නට හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නේ ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි.
2: අනිවාර්යෙන්ම ඒ ප්‍රතිපත්තිය එක්ක අපි එකගයි. ඡන්දයෙන්පත් වෙන්න ඕනේ කියලා. හැබැයි හොර ඡන්ද වලින් නම් පත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක තමයි වෙනස. ඒක කරන්න තමයි අලුත් ව්‍යවස්ථාව ගේන්නේ. එතකොට ඒ ව්‍යවස්ථාව අපේ කමිටි එක කැටියට ඒක හදලා තියෙන්නේ. එකයික අදහස් එකතු කරලා ව්‍යවස්ථාව ක්ලැසික කරලා ඒක බාර දීලා තියෙන්නේ. ඒ ව්‍යවස්ථාව දැන් රජයේ නීතිඥ ලීගල් ඩ්‍රාෆ්ට්ස්මන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් හැම බලාගෙන යනවා. ඒකලං ඒක බල ඉවර වෙලා ඒක කැබිනට් එකට ඒක දෙයි. දැන් ඒ කාල රාමුව අපිට පාලනය කරන්න බෑ කොමිටුවක් හැටියට. අපේ වැඩේ අපි කරලා තියෙන්නේ. කැබිනට් එක අනුමත කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ගැසට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාපුවාම ඊට පස්සේ සති දෙකක් දෙනවා පුවන පුරවැසියකට ගිහිල්ලා ඒක අධිකරණ ඉදිරිපිට ඒක ගැන කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ තව සතියක් විතර යනවා ඉහළම අධිකරණයෙන් ඒක විනිශ්චයක් දෙයි. ඒ විනිශ්චය දුන්නට පස්සේ පාර්ලිමේන්තුවේ ඒක ගෙනල්ලා දෙවෙනි වතාව කියවීමෙන් පසුව ඒක අනුමත කරනවා. එතකොට තමයි ඒක නීති වෙන්නේ. ඉතින් ඒකට කාල රාමුවක එස්ටිමේට් කරන්න පුළුවන්. හැබැයි අපිට ඒක පාලනය කරන්න බෑ. එතන තමයි ඒක දැන් තියෙන්නේ.
1: ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සමාජික කුමා සංගකාර මහතාද මෙහිදී අදහස් පළ කළා.
4: අපි හැම වෙලාවම බලන්නේ ICC එකත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න. ඉතින් මේ ක්‍රියාවලියට ඔවුන් ලොකු සහයෝගයක් දක්වනවා. ඔවුන්ට සෑහෙන පැහැදීමක් තියෙනවා. නමුත් ඔවුන්ගේ ව්‍යවස්ථාව අනුව මේක නිලවරණයකින් පත්වන ක්‍රිකට් බෝඩ් එකකට අපි යා යුතුමයි. ඉතින් අපි කරන්න හදන්නේ මේ ව්‍යවස්ථාව තුළින් ඒ අවස්ථාව පාදලා දෙන්න. නමුත් හරියමං ශක්තිමත් වගවීමක් තියෙන සියලු දෙනාම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට එක දැක්ම වැඩ කරන්න පුළුවන්. ඒ වගේම හැම අවස්ථාවකදීම ඒ වැඩ කරන සියලු දෙනාම වගවීමකින් වැඩ කරන්න යොදවන ව්‍යවස්ථාවක් හදන්න. ඉතින් ඒකට යම් කිසි කාලයක් යනවා. ඉතින් ඒ යන කාලය තමයි දැන් අපි ඇහෙන වෙලාවක් තිස්සේ අපි ඉතාමත් උනන්දුවෙන් සීක්‍රෙන් වැඩ කරන්න.
1: මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත් රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ටන් අයටෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේයි. එහිදී රාජ්‍ය නීතිඥවරයා අධිකරණ දැනුම් දුන්නේ මෙම නඩුකරයට සම්බන්ධ කරුණකට අදාළව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එය සැප්තැම්බර් මස 4 වනදා සලකා බැලීමට නියමිතව තිබෙන බවයි. යනුව මෙම නඩුකරයෙන් පසු එළඹෙන දිනක කැඳවන ලෙසත් අධිකරණය හමුවේ ඉල්ලීම් කෙරුණා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලුව විනිසුරුවරයා මෙම නඩුව නැවත සැප්තැම්බර් මාස 28 වනදා කැඳවන ලෙස නියම කළා. අයිතාලි සුපයාගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිදු රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ටන් අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. නෙට් නිවුස් නිමාප. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: නෙට් නිවුස් රාව ප්‍රතිරාව.
6: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් පිළිබඳව රජී වෛද්‍ය නිලධරින්ගේ සංගමේ සහකාර ලේකම් චමිල් විජේසිංහ මහතාද මෙලෙස අදහස් පළ කළා.
7: ජනමාධ්‍ය කියන්නේ මුළු විශ්වයේම තියෙන දැනුම තොරතුරු එක මිටට ජනතාවගේ අතට ලබා දෙන ක්‍රමවේදය. ඒක අපි දන්නවා ජනමාධ්‍ය සමාජ මාධ්‍ය මේ වන එකක් හැම මොහොතකම සමාජය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරනවා. එතෙන්ද ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම වගකීමෙන් සහ වගවීමෙන් තොරතුරු ලබා දීම පාරදෘශ්‍ය බව සහ තමන්ගේ අරමුණු තමන්ගේ ඉලක්ක මොනවද කියන කාරණය හඳුනා ගනිමින් ජනමාධ්‍යකරණය සහ වාර්තාකරණය නිරත වීම කියන කාරණය ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. මම හිතන්නේ පහුගිය දශක දෙකකට ආසන්න කාලය තුරදී නෙට් නිවුස් මේ තමන්ගේ කාර්යභාරය ඉතාම තීරණාත්මක සහ ඉතාම විශිෂ්ට අයිති නිෂ්ඨ කරන ආකාරයක් අපි දැකලා තියෙනවා. එතනදී එක පැත්තකින් ජනතාවට නිවැරදි තොරතුරු නිවැරදි කරුණු කාරණා වාර්තා කරන ගමන් අනිත් පැත්තෙන් බොහෝ පිරිස් අත තියන්නේ නැති බොහෝ පිරිස් බලන්නේ නැති කරුණු කාරණා දිහා තමන්ගේ අවධානය යොමු කරමින් ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ වගේ බලධාරීන්ගේ අවධානය යොමු කරන්නත් නැතිව සමත් වෙලා තියෙනවා. ඉතිහාසයේ පුරා අපේ රට ඇතුලේ අපි මුහුණ දුන්න ඕනෑම අභියෝගයකට භයගපතක් වෙන්න පුළුවන්, ජනවාර්ගික යුද්ධය වෙන්න පුළුවන්, ඕනම අවස්ථාවකට කොවිඩ් වසංගතය වෙන්න පුළුවන්, මේ හැම තැනකදීම ජනතාව දැනුවත් කරමින් ජනතාවට හරි මාර්ගය පෙන්වීමේ කාර්යභාරය ඉෂ්ට කරන්න නැතිව සමත් වෙලා තියෙනවා. ඒ නිසා විශ්වාස කරනවා ඉදිරියටත් ඒ කාර්යභාරය වඩා ශක්තිමත් සහ නූතන ප්‍රවණතාවයන් වලට අනුගත වෙමින් ඉෂ්ට කරන්න නෙට් නිවුස් වලට හැකියාව ලැබෙයි කියලා.
5: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල් දිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී.
8: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura.
9: මම කැප්ටන් රත්නායක. කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
6: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
9: ලෝක පොල් දිනයට සමගාමීව සැප්තැම්බර් 2 රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අධිරේ ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම 2030 වන විට පොල් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.5 අපනයන ආදායමක් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැඩිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය.
10: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
11: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
12: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
3: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
4: FM 95 94.8 Net FM දිවයින පුරා

සමහර හමුවීම් හරිම දුරයි වගේ දැනෙනවා. මොකද ආදරේ නිසා සමහර වෙන්වීම් සදාකාලිකයි කියලා හිතෙනවා. මොකද ආදරේ නිසා. අදට අපි අහනවා ඉඳ හිටවත් මාව මතක් වෙන්නේ නැද්ද කියලා. හිතවතුනි, ඒ ආදරේ නිසා.

තවටිකකින් මං ඔබේ හිතට සෙනෙහස ඉදි කටුවකින් තට්ටු කරනවා. ඊට පස්සේ ඔබේ හදවතේ ගැඹුරුම තැන් ඇහැරෙන්න පටන් ගන්නවා. ප්‍රේමේ භාෂාවෙන් මං ඔබට ආමන්ත්‍රණය කළොත් මෙහෙම. හරි, ඔබ මට කියන්න දුරින් ඉන්නකොට ආදරේ වැඩියෙන් දැනුණාද කියලා. දුරින් ඉඳදී ආදරේ වැඩියෙන් දැනුණාද? 1711 95 95 95 95

0: මන්දාරම්ර හතයි විනාඩි දහත් තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
3: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
5: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරි මාස 24 න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fatty Mr. Sandhal. Dahatunai Anuhayamatana.
8: SLT Mobitel Fiber Nisa Deng Hamagetharam Novena Sadhivi again Superior Tama Fiber Fit. Okkuma devices connect karanna. Gaming world low latency. Fast and stable. Unlimited. Thoragana package rasa. Obe gedara adama Fiber Fit karaganna.
9: IMA? Hotspot on karannako.
10: Hotspot? ඇයි
9: ඩේටා නෑ අනේ
10: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
11: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
12: gather on a day of profound joy and soaring hope
13: the day a planet stops for a game
14: net fm ඇල්ගෝ ටවුම්
15: brought to you by
5: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරි මාස 24 න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
16: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.11783888 අමතන්න.
18: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil තමයි.
19: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
2: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Fire 10 වෙනද පොලේ.
14: Death FM

0: மண்டாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: තුරින් හිටියම අදරේ වැඩියෙන් දැනෙනවාද කියලා අපි කතා කරන්නේ. 0705 95 95 95 නොයොබෙන් ඕනේ කරන්නේ. ආදරණීය තරංග. ආදරේ ලස්සනයි නම් දුර හිටියට දුර නැහැ. ළඟ හිටියට ළඟත් නැහැ. මල් පිපුණට සුවඳ දැනෙන්නේ නැහැ. සමහර වෙලාවට ගොඩාක් දුක් විඳලා ආදරේ කළාට එහෙම හරි පරිස්සමෙන් රැකගෙන යන ආදර කතා වලට මොකද්ද මහා අඳුරු ඇස්වා හැවනලි වැටෙනවා. ඒ වෙලාවට නම් හිතෙන්නෙම හඳ වුණත් පොළවට එන්න නැතුවම අහස තියෙනකමයි හොඳ කියලා. මොකද හඳ එළියට මිනිස්සු මෙච්චර හොල්නවා නම් හඳ අල්ලන්න පුළුවන් වුණා නම් පොළවට හඳත් හඳ එළියත් අහිමි වෙනවා අනිවාර්යෙන්. ගැම්බුරු කතාවක්. මැලේසියාවෙ ඉඳලා නදී කියනවා. ආදරේ ලස්සනයි නම් දුර හිටියට දුර නැහැ. ළඟ හිටියට ළඟත් නැහැ.

අපි ටික වෙලාවකින් මම සූදානම් Facebook live එකකට එන්න. Net FM Facebook පිටුවේ අපි අපේ අවකාශයක් හදාගමු. හරියටම රෑ 9යි විනාඩි 24ට විතර අපි Net FM Facebook පිටුවේ ප්‍රේමණීය අවකාශයක් හදාගන්නවා. ඔබ සූදානම් වෙන්න ඉන්නවා.

0: 안하드라이 다시마 아덴 넷 FM
1: 먼 다람 레 with 다랑가

ඔබතුම මන්දරම් රාත්‍රියක් වේවා දයාබර හිතවතිය තරංගා. අවුරුදු ගානක් ආදරය කරලත් විවාහ වෙලා ගොඩ කාලයක් ගත වුණත් තාම අපි ආදරය කරන්නේ දුර ඉඳන්. ජීවිත අපි ප්‍රාර්ථනා කළේ ළඟමින් ආදරය බෙදා ගන්න ඒත් සැබෑ ජීවිතේ අපිට ළඟින් ඉන්න වරම් නැහැ. ඔව්. වගකීම් සල්ලි අපිව කොච්චර අසරණ කරනවද? ආදරය කරන්න ළඟම නැහැ ඉතින්. ළඟ නැති වේදනාව කොහොම දරා ගන්නද? විශ්වෙම ඒ තරම් දරුණු පරීක්ෂාවෙන් ආදරය රැක ගන්න කියන්නේ ඇයි? මේ තරම් දරුණු පරීක්ෂාවන් ආදරයට දෙන්නේ ඇයි? ඔයාගේ වචන මේ හිතට සැනසීමක්. ආදරණීය මදු, සමහර බැඳීම් එහෙම දුරින් තිබිලා ලං වෙද්දී හරිම ප්‍රේමණීය හිතවති. ඒකයි ඒ.

මේ ලස්සන අදිරි පණිවිඩයට පස්සේ ඔබ සූදානම් වෙන්න Facebook Live එකට එන්න. දුරින් ඉඳන් ආදරය කරන එකත් හරිම ලස්සන සංසාර හීනයක් වගේ. නුඹ ළඟ නැති වුණත් කැෆේ එකක තනියම ඉඳගෙන කෝපි කෝපයක් අතේ තියාගෙන නුඹ ගැන හිතන හැම මොහොතකම නුඹ මගේ ළඟම ඉන්නා වගේ දැනෙනවා. ඒත් ඒ මතකය සෛලයක් ගාන ඇදෙන කණිකාවක්, කණිනිකාවක් වගේ. ඒත් ඒ මතකය සෛලයක් ගාන ඇදෙන කණිනිකාවක් වගේ හෙමින් හෙමින් හිත ඇතුළට ඇදිලා රිදෙන හැඟීමක් වෙලා නතර වෙනවා. නුඹව ළඟට අරගෙන ආදරය කරන්න බැරි වුණත් දුරින් ඉඳන් හරි නුඹේ සතුට, නුඹ සතුටින් ඉන්නවා දැකීමත් මගේ ආදරේම කොටසක්. සමහර විට ආදරේ කියන්නේ ළඟ ඉන්න එකම නෙවෙයි, දුරක ඉඳගෙනත් එකම හිතකින් එකම මනසෙක් වෙනුවෙන් හැමදාම හුස්මක් තියාගන්න එක. ඒ නිසාම නුඹ මගෙන් කොච්චර දුරක හිටියත් මගේ හිතේ නුඹට තියෙන තැන කවදාවත් දුරක් වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා දෙව්මිනේ.

0: rẻ, vẫn
1: ta rắm rẻ.
2: මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න.

0: කරන්න ගේමින් වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න
1: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
2: net fm ධර්ම දක්ෂිනා
3: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
4: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
5: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
6: Taman tamange sasara gane hitala karana pin kampin otuni karannu nandu wenna.
1: Divaine chira prakatama yativara sarin buddu bana ahana horawa.
2: Netfm ධර්ම දක්ෂිනා
1: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බන අහන වෙලාව.

සුදුපාටින් සැරසී දෙන්නගේ වල්වලට හොරෙන් සමන් දේවාලය ගියා මතකද? බුදු සමිඳුන් ඉදිරියේ රෝසපාට නෙළුම් මල් දෙක දෙක එක ළඟින්ම තියලා රහසේ දෙන ප්‍රාර්ථනා පැතුව මතකයිද? සංසාරේ පැතුව විදිහටම ඔබ මා එක්ුණා. නමුත් දෙවියනේ, රැකියාව අපේ සියලු පැතුමන් බොඳ කළා. ඔබ මෙහෙ, මම බදුල්ලේ. නිවාඩු එන්න මාසෙත් බලන් ඉන්න ඕනේ. මහ මෙරක් වගේ ගෙදරින් දවසට ඔයා මම එනකොට ගෙදර ඉන්න මොනේ ඔයා දන්නවා නිවාඩු ඉවර වෙලා යන්නේ මගේ සුවඳ ඔයා ළඟ තියලා කියලා. ඔයාගේ සුවඳ මම අරන් යන්නේ නැවත එනකම් පරිස්සමෙන් ළඟ තියාගෙන. තරංග සහෝදරි, ඔයා මේ ගැන නම් අකුරු කරන්නේ, ඒ තමයි මගේ ආදරය. එහෙම කියන්නේ සුනිල් ප්‍රේමතිලක කහවත්තේ ඉඳලා. ඔබ දන්නවද සහෝදරයා, ඒ දුරස් බවම තමයි ප්‍රේමය වඩවන්නේ කියලා. ඒ දුරස් බවම තමයි ඔබව මේ තරම් ලං කරලා තියන්නේ.

දුර හිටියත් ළඟ හිටියත් ආදරය ආදරයම තමයි. ළඟ හිටින විට දැනෙන සජීවී භාවය, දුරස් වුණාම දැනෙන හැඟීම, ඒවා වෙනස් දේවල්. ඉන්දිකා.

සුබමන්දරම් රැක් වේවා ආදරණීය තරංග. ජීවිතේ ප්‍රාර්ථනා කළ දේවල් අපිට ලැබෙන්නේ හරිමාඩුවේ. ඒයිද කියන්න මන් දන්නේ. ආදරේ නම් කියන්න හංගගෙන ඉන්න එපා අපි හැම කිව්වා. සීන ගොඩාරියක් එකතු කරගත්ත ඉටු නොවන සීන තමයි ජීවිතේට ලැබුණේ. ඒවයි ඉන විතරයි. ඉහිරිගිය හදවත් මැකේ හැකිනම් මේ ලෝකේ වැඩියෙන්ම අලිවිවන්නේ ඉදිකඩු. ඉහිරිගිය හදවත් මැහිය හැකිනම් මේ ලෝකේ වැඩියෙන්ම අලිවිවෙන්නේ ඉදිකඩු. එසෙනහසේ දවගේමයි මං ආදරෙන් ශාමා. ඉරිගිය හදවත් මැහිය හැකිනම් මේ ලෝකේ වැඩියෙන්ම අලිවිවෙන්නේ ඉදිකඩු.

මේ අහන්නකෝ. මං මගෙන්වත් අහන්න නැතුව මගේ හදවත ඔයාට දුන්නා. ඒක ඔයා දන්නෙත් නැහැ. ඒත් ඊට පස්සේ මගේ හිත මගෙන් අහනවා ඔයා කවුද කියලා. මං කොහොමද දන්නේ? දැන් මගේ හිත තියන්නේ ඔයා ළඟ. ඇත්තටම මට කියනවද ඔයා කවුද?

0: மந்தாரம் ரே வித் தரங்கா.
1: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
3: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718 56.956.
4: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැ

අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: දුරින් හිටියත් ළඟින් හිටියත් ආදරය ආදරයමයි. අපිට දැනෙන හැඟෙන විදියයි වෙනස්. අපි නිතරම දෙන්නගෙන් අහන වචනයක් තියෙනවා. ඒ තමයි ඔයාමට කොච්චරක ආදරේද කියන එක. ඉති එයාගේ උත්තරේ අනන්තයක්. එදත් අදත් ඉස්සරහටත් මැරෙනකල්ම. අපේ ආදරේ අනන්තයක්. එසේම වේවා සුන්දර ජනනී භවන්තිකා.

දුරින් නිති වැඩියෙන්ම ආදර හිතුනද? නැත්තම් ළඟ ඉන්නකොට නොදැනුණු වටිනාකම දුර ගියාමද දැනුනේ? ළඟ ඉන්නකොට ඔයාගේ හිනාව දැක්කා, ඔයාගේ හඬ ඇහුවා, අතල්ලගෙන නිහඬව හිටියා. ඒ හැම දෙයක්ම සාමාන්‍ය දවසක් වගේ දැනුණා. ඒත් ඔයා දුර ගිය දවසේ ඉඳන් සාමාන්‍ය දේවල් පවා මගේ හිතට අසාමාන්‍ය වේදනාවක් වුණා. උදේ හැරෙනකොට පළවෙනි මතකේ ඔයා, රෑනින්දට යනකොට අන්තිම සිතිවිල්ල ඔයා, මැදින් ගෙවෙන හැම නිහඬ මොහොතකම ඔයා, ඔයා ඔයා. එක පණිවිඩයක් එනකල් දුරකථනය දිහා බලන් ඉන්න එක, එක ඇමතුමක් වෙනුවෙන් රෑක් අවදි වෙන්න එක, එක ආදරේද නැත්නම් ඔයා නැතිවීමෙන් මට මාව මහිමි වීමද? සමහර විට දුර කියන්නේ මිනිස්සු දැනෙක් අතර ඇතිවෙන දුරක් විතරක් නෙවෙයි. ඒක හදවත් දෙකක් එකිනෙකාට කොච්චර වටිනවද කියලා පෙන්වන නිහඬ කැඩපතක්. ඔයා ළඟින්නකට ඔයාව අහිමි වේවි කියලා මම බය වුණා. ඒ දුර ගියාම ඔයාගේ මතකයක්වත් අහිමි වෙයිද කියලා මගේ හිත බය වුණා. ඒ නිසා වෙන්නේ දුරින් ඉදදී වැඩියෙන්ම ආදරේ හිතුනේ ඔයා ළඟ නැති නිසා නෙවෙයි. ඔයා ළඟ හිටපු කාලේ මම කොච්චර වාසනාවන්තද කියලා දුර ගියාම තේරුණු නිසා. අදත් ඔයා මගෙන් කොච්චර දුරක හිටියත් මගේ හිතට ඔයා තවමත් ඊයේ වගේ ළඟ. ඒක තමයි අහිමි ආදරේ අමුතුම මායාව. දුර වැඩි වෙද්දි මතක ලඟ වෙනවා. නිහඬකම වැඩි වෙද්දි ආදරේ හඬ වැඩි වෙනවා. නිහඬ කවිකාරයා මිලන් මාලකා.

ආදරණීය තරංග ආදර ගැන ළඟින් එකම නෙවෙයි ඈතින් හිටියත් හිත උණුසුම් කරන ආදරණීය බැඳීමකට. ඒ ආදරේ ලස්සන වෙන්නේ අපේ හදවත් අපි එක්ක ආදරෙන් කතා කරද්දී. මම රමණී.

ඔයා කිව්ව හරි තරංග. දුරින් ඉඳේ ආදරේ වැඩි වෙනවා ඇති. මගේ වයිෆ් අවුරුදු 14ක් ඈත වෙන රටක. මම ලංකාවේ ඉඳ හිට ඇවිත් යනවා. ඊට පස්සේ මේ දුරකථනය තමයි අපි දෙන්නගේ ආදරේ පාලම වෙන්නේ. ඒ වුණත් දුරින් ඉන්න තරමට ඇගේ ප්‍රේමය ආගේ මට වැඩියෙන් දැනෙනවා. ඕ දුරස් බව කියන්නේ ආදරේ නැති කරන දෙයක් නෙවෙයි. සමහර විට ආදරේ වටිනාකම කියලා දෙන දෙයක්. මම චම්පිකා.

శుభం అందారం రాత్రి అపేవాదృనియ తరంగా దన్నాద కవదావత్ దన్నాద కవదావత్ නොබෙලාගට එන්න බැරි බව හිත දැනගත් මොහොත ඒ මොහොතේ ආදරය අඩු වෙනවද වැඩි වෙනවද කියලා හිතන්නවත් අමතක වෙනවා. දුරින් ඉඳගෙන උනත්ම සතුටින් ඉන්නවා කියන්නේ හිත හදාගන්න පුළුවන් වුණා. කවදාරි ළඟින් ඉන්න පුළුවන් වේවි කියලා හිතාගෙන අංශු මාත්‍ර බලාපොරොත්තුවක් තිබුණා නා. ඒත් ඒ බලාපොරොත්තුවත් අපි අතරින් නිහඬව මිය ගියාම නුඹ මගේ නොවන බව මම දන්නවා. ඒත් නුඹව අමතක කරන්න වෙනවාමයි කියන හැඟීම ඔව් හිතේ කිසිම තැනක ආදරයට විරුද්ධ වචනයක් තවමත් උපදින්නේ. ඒ නිසාම අපේ දුරමට දඬුවමක් වගේ දැනෙන්න නුඹ සහ මම අතර දුර හදවත ගැහෙන ශබ්දයක දුර විතරයි. හුස්ම වැටෙන හඬෙහි දුර විතරයි. අලව් වෙන්නදී

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: මන්දරම් රැටයි විනාඩි 13යි.
4: ඉස්සෙල්ලට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් ඉස් එකක්ම ගන්නෙ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් දෙන ටාටා සුපර් ඉස් එකක් අදම බිස්නස් එකට ගන්න 13.88 මතන්න.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනි
1: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
7: Alpha Studio with Kasuni and Lehansa.
1: සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
8: Brought to you by
9: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

මගේ හදවත ඔබේ මගේ දිවි ඇතිතුරා. ඔව් තරඟ දුරින්ෙදි මහා ගොඩක් ආදරේ වැඩි වුණා. දින දින දිරා යන දුබල වුදේකි ගත සිතවිලි අතර ලැග කෙලෙසන දෙයක සිත දුරුකර අඳුරු මිස දුටු මතු කරන නෙත. හදවත දැස පුපුදන සුමුයි තුරෙකි ඔබ. ඉඩෝරේ වුව ගඟුල ඇලි ගලන්නේ අමාවක වුවද පුන්සඳ දිලන්නේ අපායක වුවද සුරලබ මැවෙන්නේ සදාතනික සුව ඔබගෙන ලැබෙන්නේ. මාළඟ රැඳී මුමුණන ප්‍රේමයද ඔබයි, පාළුව තනිය දුරලන මේ විතද ඔබයි, සාගර පතුලේ රැඳී මිනි ආකරය ඔබයි, ජීවන ගමන සනසන ආගමද ඔබයි. දබරැල්ලෙන් චතුරිකා.

ආදරණීය තරංග මගේ මහත්තයා සේවය කරන වේයන්ගඩ පොලිස් ස්ථානයේ නිවාඩු වෙනවා මාසෙකට සැරයක්. ළඟ හිටියත් දුර හිටියත් බැඳුණු ආදරේ බිඳුවක්වත් අඩුවුනේ නැහැ. මහා සාගරය වගේ. බලංගොඩින් ශ්‍රියානි එහෙම කියන්නේ.

මම සෙව් ඇන්දි. මමිනේ අටි අන්තට. මගේ මහත්තයා අරුණ. මං කොච්චර ආදරෙයිද යාට. ඉන්න වෙලාවට පනිනවා ගෑ ගහනවා. ඌ ඒත් ළඟ නැති වුණාම කොච්චර පාළුවයිද. මගේ වැඩ ටික කරගන්න බැරි වුණත් අනේ කමක් නැහැ ඔයා ගෙදර ඉන්න. ඔයා ගෙදර ඉන්නකොට හරිම එළියයි. මං ආදරෙයි අරුණ. එයා ළඟිද්දි ලස්සනටම බොරු කරන් ඉන්නවා. ආයගේ අමේ බොරුම තව කෙනෙකුට කියන් ඉන්නවා. අවුරුදු 20ක්ම ගෙවුනේ එමා. මං ඇලියගොඩින් සුජීවා.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
0: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-3340. මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
2: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්.
3: ගින්දර හැන්දෑව විඥානු.

Nabre taranga sundar mubu sundar mandaram ra kweva. Deviyan sangava tabu apade den ava. Nopen enna me kisive kut. Adre karan mulu lovata horu rahase. Galwa sindur thaba tilake. Nalal tale thavara adun dena enatula. Had balwa manubage. Saimat kala dangwal nokedi. Thavat saimat kar vivahen. Akale mama pamanak nam. Mulu lovin ma sadhatama net piyama. මාතර මගෙන අතර කර නයන්නම නැවත මාතුරුලට ඔබ නික්මුණා ආයිරා. තරුණ වේදනාවන් විඳ පිළිකා රෝගයෙන් මා තනිවම මේ කුටුම්බය තුළ ඉපදෙමින් මිය යමින් ජීවත් වෙනවා. සමහර දිනවල මා නුඹ බලන්න යනවා මිහිදන් කළ නිස්සරණ බිමට. ගාමිණී කුණ වර්ධන, ඔබ මහා ප්‍රේමවන්තේ. හැගේ වියෝගයෙන් පසුවත් මේ තරම් සෙනෙහසින් සමහර භවයන්වල අපිව මොනගස්සනවා අපි කවුද කියලා අපිටම තේරුම් කරන්න සහ අනෙක් අයට තේරුම් යන්න. මම හිතන්නේ ඇය සුරලොව ඉඳන් ඔබේ ඔය ප්‍රේමණීය පතිවත් ගුණය දකිමින් එය විඳමින් ආශිර්වාද කරමින් නැති ඊළඟ භවය කිසිම කටුකත්වයකින් තොරව ඔබට ගෙවන්න මේ භවයේ ඔය කර්මය ගෙවී ඉවරුණාවේ.

सुबह मन नरम रहा तरंगा इस तरह देहवा मैसेजेस वालिंग कॉल वालिंग फिर लाती बुनो यहाँ के नंबर एक हैं दांगे नामा ए नंबर का ऐ मम्मा के दूर कहते नहीं थी ना इतने आत्मा वागन तो कई मना कराना था मगे आदरे यहाँ के लास्ट सीन के भीतर आए एक ऐं तमा मामे यहाँ दिंग इन्ना किया ला ही तो साने सगाने तरह निंगले चमरी खमकना ही तो निवेन तुरुमा ये लास्ट सीन के बालने ये मवत बालने बेरी आयत समारवी टे अपिया तेरे ऐति ये मगतो तो ऐटे हमारी बालन पुलों की रही ता दागन है भाई लोगों काले के टने में इटे पास्से टिके काले किंग ओया ओया टा आदरे कराने पटांगन අපි දෙන්න පොඩි පැටව දෙන්නෙක් එක්ක කැදල්ලක් හදාගත්තේ මොන තරම් බාධක කම් කරළු මැදද ඔයා වගේ කෙනෙක් ලබන්න මං කොච්චර පින් කරලාද මේ සියල්ල ඔබේ ඔබමයි මම පසුබැස්සත් පුළුවන් අපිට කියලා මාව ශක්තිමත් කරන්නේ අදාසනීප වෙලා ඔයාගෙන් දුර හිටියට මලගම වගේ දැනෙනවා සුදු නොවන ඒ දුරස් බව සරත් නන්දසිරි ඔපනායක ඉඳන් කියනවා ඉක්මනින් සුවපත් වේවා ඔබේ ප්‍රේමය පරිස්සම් වේවා ඒ තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඔබ වෙනුවෙන් සුබමන් දරම්රක් වේවා තරංග ආදරයට ආදරය කරන පිරිමි පපුවක් ලැබෙන්න පෙර ආත්මේ මොකක් හෝ පිනක් කරලා තියෙනවා දිවි හිමියෙන් මම ඒ ආදරය රකින්නවා මම ගොඩාක් ආදරය කරන මගේ සංජීව මම මේ ගමේ දිරෝෂා

ජීවිතේ කවද හරි දවසක මගේ හැරුණොත් ඇත්තටම ආදරේ දුන්නු අය අපි හොයනවා, හදවතින් හොයනවා. දුරින් හිටියම ආදරේ වැඩි වෙනවා නම් අතලොස්සකට විතරයි. ඔවුන් හරිම වාසනාවන්තයි. ඒ බහුතරයකට දුරින් ඉඳීමම අවාසනාවක්. සිංහල රජකතාවල නම් අහලා තියෙනවා යුද්ධට ගිය කුමාරයා එනකම් මඟ බලාගෙන හිටි කුමාරිකාවන් ගැන. ඒත් මේ සර්ව පිත්තල ලෝකේ එහෙමත් ආදර කතා ඒව අහම්බයන් කියලා මට හිතෙන්නේ. එහෙම කිව්වේ ඉන්දික සමරනායක. සුබ මන්දාරම් හැන්දෑවක් තරංග. බිසේ කියන්න මිනිසුන් අතර වැඩ දාහක් අතරින් හමුවන පොඩි වෙලාවට මාව හොයාගන්න එන එදා වගේ අදත් අපි දුරක හිඳින්න. ඒ ආදරේ අඩුවක් නෑ. ඔය කලිකාරයා සමතක කරන්න කොහොමද? වැහි කුණාටු ළඟ එනවා වගේ නුඹත් තීන් පොද වැස්සක් වෙලා අදහලන්න මගේ හදවත පිරෙන්න ආදරේ අරන්. කවදාවත් මගේ නොවෙන මගේම සකුරා මල නුඹ. ආදරේ රත්නපුරයෙන් ඉරේෂයි එහෙම කිව්වේ. කවිකාරිගේ මේ හිතට රිදෙනවා වැඩි මැනික උඹ දුරින් ඉන්නකොට. මායාවකින් උඹේ ළඟට යන්න පුළුවන් වුණා නම් අම්මපා ඔය මෝන ඇති වෙනකන් ඉඹිත හැකි. හඳ අහසින් ගලවල ඒ උඩිම උඹව තියන්න පුළුවන් නම් මහා ලොකුට උඹවම බලත හැකි. අමාවක දවස් වෙනකොට උඹ හැංගේ කමන්න. එදාට කොට්ටි තෙත් වෙනකල් මට අඬත හැකි. රත්තරන් ඔයා දන්නවද? ඔයා දුරින් ඉන්නකොට වැටෙන හුස්මනුත් මගේ පපුව කෑලි වලට පළත හැකි. මං අලවෙන් සාශ.

0: பண்டாரம் ரே வித் தரங்கா
1: මාස්ටර් ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313636.
2: මාරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
0: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
1: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිණ
3: මතක හිටිනම පින්කමක් ජීවිතය කරගන්නට පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
4: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
5: අම්මා රැක්ක වගේ කවුද රකින්නේ? තාත්තා රැක්ක වගේ කවුද රකින්නේ පුතා?
6: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
1: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිණා
0: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
7: ආදරණීය තරංග, දවසක් මට දැනගන්න ලැබුණා යාගේ සම්බන්ධය නැති වුණා කියලා. එතකොට මට හිතුණා මට තව අවස්ථාවක් ලැබුණා කියලා. අවුරුදු ගාණක් ඉතින් විතරක් ආදරය කරාට ඉස්සරහට එහෙම ඕන නැති වෙයි කියලා. එයාව මගේ කරගන්න ලැබෙයි කියලා. ඊට පස්සේ මං එයත් එක්ක වැඩිය කතා කරන්න පටන් ගත්තා. ඔහම මාස ගාණක් ගියා. ඒත් මං හිතපු දේ කවදාවත් උනේ නැහැ. එයා දවසක් මට කිව්වා එයා කැමති කෙනෙක් ඉන්නවා කියලා. මං ඉතින් එයාට උදව් කළා. අදටත් ඒ දෙනගේ සම්බන්ධයට අවුරුද්දක්. හැබැයි මං නිහඬව ආදරය කරනවා තාමත්. ඒක වැරදිද? නිර්නාමිකයි හිතවති. මානව හැඟීම හරිද වැරදිද කියලා හරියටම තීරණය කරන්න. මම සර්ව බලධාරී දෙවියන් නෙවෙයි. ඒත් මට හිතවතියක් විදියට මෙහෙම කියන්න හිතෙනවා. ආදරයට කවුරුත් වැරදි කියලා කියන්නේ නැහැ. ඒත් එයා කැමති සබඳතාවය ඇතුළේ එයාට සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන් තරමට එහෙම හිතාදාගන්න අමාරුයි. හැබැයි එහෙම පුළුවන් නම් ඔයාගේ හිතේ නිවන තියනවා. එච්චරයි.

දොරින් ඉන්නකොට ආදරේ වැඩි තම තරංග. දොරින් ඉද්දී ඒ බැමි ශක්තිමත් කරගෙන ඉන්න උපරිම උත්සාහයක් ගන්නවා. හරියට කඹයක් දෙපසින් ඇදන් ඉන්නා වගේ. කඹේක සවිය එන්නේ දෙපැත්ත ඇදෙන පමණට. මදක් කල් ඉහළ වුණ දැනෙන වේදනාව ගැන දෙපසම දැනුවත්. ඉතින් ළමයෝ, ඒ සවිය වැඩි කරගන්න ආදරේ වදන්, ඉමෝජි, රූප, කවි, ගීපද ඇති තරම් සන්නද්ධව ආපහු ඇස් හමු වෙනතුරු ඒ ගමන අරගෙන යනවා. එහෙම කියන්නේ නාලක. සුබමන් දරම් රැක් තරංගක්ක. දුරින් හිටියත් ළඟින් හිටියත් ආදරේ අවංක නම් අඩු වෙන්නේ නෑ. ආදරේ බැඳීම කවදත් ශක්තිමත්. මාත්‍යයට ගොඩක් ආදරේ. එයත් එහෙමයි. රසි රාග මෙඳගෙනයි එහෙම කියන්නේ.

සුබමන්දාරම් රාත්‍රියක් තරංග. රෝසපාට කොලේක ලියපු සුදුපාට කතාවක් වගේ ටික ටික බොඳ වෙද්දි හයිලයිට් කරලා මුදුනෙන් තියාගත්තට සමහර තැන්නෙනවා නිවිච්ච පිරිමි රූප. ඔව් නිවිච්ච පිරිමි රූප ඇලර්ජික් වෙන සමහර තැන්නෙනවා. දරා ගන්න බැරි හැඟීම් ඔහේ හිතුමත් එපා වෙන. ඉතින් මෙහෙමනේ එහු තත්පරවල අරන් නිවිච්ච ප්‍රේමවන්තයා බලන්නේ කටකුණේ හිනාවක් රඳවගෙන හෙන්න උජාරුවට ආඩම්බරෙන්. ජීවත්වන නොසහන දේවල් ඕනේ කිව්වට ජීවිතේ කුත්තන හරි කෙලවරක හරි හැම ප්‍රේමයක් තිබුණොත් සුදුටුවම ඇති නේද? උඹව සිහි වෙන තත්පරයට අදිබැලදි විදුලි රැහනක් ඇඟ පුරා දුවනා වගේ දැනෙන්නේ. පපුව මැද්දෙන් දෙකට ඉරනා වගේ දැනෙන්නේ. ඇසිඩ් වක්කලාම හැම ඇදිලා ඉරිලා යනවා වගේ දැනෙන්නේ. ඕ තව මොනාද ඕනේ? ප්‍රේමය හොඳම එකෙන් විස වෙලා විසෙන් විස නසන්න ප්‍රේමය ඇවිසි වුණාම තව මොනාද ඕනේ? වැලිමඩින් ජනංජලී තමයි හැම කියන්නේ. සුබ මන්දාරම් රැක් තරංග. මේ ලොකෙම වැඩියම ආදරය කරපු කෙනා ගගිනි. ඒත් අද වෙනකොට අපි දෙන්නට හොඳටම අඳුරන ආගන්තුකය දෙන්නෙක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔයයි මාගාවට ඒ කියලා මං අතටත් බලන් ඉන්නවා මැරික. මං ඔඩ ගොඩක් ආදරේ. මට නැතත් ඔයාගේ ජීවිතය නම් මල් පිපෙන්න මොනේ. මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නිර්නාමිකයි. මතකය අලුත් කළ සැමදාම මං පැතුව ඒ ආදරේ මට ලැබුණ දිනකි පෙර දවස. මතකයට එන ඒ සැමරුම් දිනකි. අද වැනි දවසකි ඇගේ ආදරය ලැබෝ. අද වැනි දවසකි අතුල සුරවීර.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මේ අහන්නකො, අහන් ඉන්නේ කියන්නකො, වෙන මොකුත් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
4: Brought to you by
2: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් සියලු දෙනාට සුවදායි වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ සඳුදා නෙත් FM ධර්ම දක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඉතින් අපි අද දවසේදී ආරාධනා කරනවා මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණදික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම සඳුදා ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් දරන්නට යෙදෙනවා හොරණ පෝරුව දණ්ඩ මානාන ලිපිණෙහි පදිංචි කේජී බර්ටි සහ ඩී.එල්. මොනිකා ජයන්ති මහත්මිය කෙනේ පින්වන්ත පිරිස අද ධර්ම දේශනාවට දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම බණ්ඩාරවෙල ඇල්ලේන තොට පදිංචි ඒ.ජී.එම්. ශ්‍රියාවති මහත්මියගේ මූලිකත්වයෙන් ඒ පවුලේ දූ දරුව එකතු කරගෙන අද දායකත්වයෙන් ධර්ම දේශනාවට තවත් දායකත්වයක් හැටියට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය සද්ධා දී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනි, අද අපි මේ ධර්ම දේශනාව පුරා සීලේක වටිනාකම, කෙලෙස් බලවත් කෙනෙකුට සීල් රකින්නවා කියන එක අමාරු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි කොහොමද අපි පියවරෙන් පියවර අපේ අඩුපාඩු හදාගන්නේ? වැරදක් වුණත් ආයිතින් සංවරේ පිහිටන්නේ කොහොමද? මේ සීලය කොච්චර ධර්මාවබෝධයේ පිණිස නිවන් මඟට උපකාරයක් වෙනවද? සීලය නිවන් දකින්න අවශ්‍යමද? බුද්ධ දේශනා ඇසුරෙන් අපි අද ධර්මානුශාසනාවේදී ඔබට ඔබේ ජීවිතයේ අඩුපාඩු සකස් කරගෙන සිල්වත් කෙනෙක් හැටියට ශක්තිමත් වෙන්න. සීලය කියන්නේ ඔබට විශාල ශක්තියක්, ධර්ම මාර්ග යන ශ්‍රාවකයෙකුට සීක බල ධර්මයක්. ඒ සීක බලය ඇති කරගෙන ඔබ කොහොමද මේ දහම් මඟ සිල්වත් ශ්‍රාවකයෙක් හැටියට ඉදිරියට යන්නේ? අද අපි මේ ධර්ම දේශනාව තුළ ඔබට කාරණා රැසක් පැහැදිලිව කියලා දෙන්න කල්පනා කරනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේදී පෙන්වුවා පහාරාද අසුරයන් මහා සාගරයට ආස කරන කරුණු. මහා සාගරේ පිළිවෙලින් ගැඹුර කරා යන නිසා අසුරයන් මහා සාගරයට ආස කරනවා. ඒ වගේ තමයි මගේ බුද්ධ ශාසනේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මේක අනුපිළිවෙලින් ගැඹුර කරා යන නිවන් මඟක් බුදුහාඳුරෝ දේශනා කරලා තියෙනවා. හරියට අපි ලිං කටක් ළඟට ගිහිල්ලා ලිඳ දිහා බලනකොට අගාධයක් නිකන් ඇතුළට වල වගේ වතුර පිරීලා පේනවා. ලිඳක් දිහා බැලුවොත්. හැබැයි මහා සාගරය කියන්නේ එහෙම තැනක් නෙමෙයි. මහ මුහුද කියන්නේ ක්‍රමානුකූලව ටික ටික ගැඹුර කරා යන. අනුපුබ්බ සික්ඛා, අනුපිළිවෙලින් සීලේක පිහිටනවා. සීල සමාධි ප්‍රඥා හැටියට ක්‍රමානුකූලව ඉදිරියට යා යුතු මගක් තියෙන. පටන් ගන්නකොටම රහත් වෙන්නේ නැහෙනේ. ඉස්සරලා සීලේක පිහිටලා බණ අහලා ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන, කර්ම කරපල විශ්වාසය ඇති කරගෙන, මං කොහොම හරි මගේ අඩුපාඩු හදාගෙන මේ දහම් මගේ ඉස්සරහට යනවා කියන අදිෂ්ඨානෙන් යා සීලේක පිහිටනවා. හැබැයි මතක තියාගන්න, කෙනෙක් සීලේ සමාදන් වූ පමණින් සීලේ සම්පූර්ණයෙන් ආරක්ෂා වෙනවන් නොවේ. දිවි හිමියෙන් සීලේ රැකෙන්නේ, අවබෝධයෙන් සීලේ ආරක්ෂා වෙන්නේ ආර්යකාන්ත සීලේක පිහිටපු කෙනෙකුගේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට එයාගේ සීලය අවබෝධයෙන්ම පිහිටපු දෙයක්. එයාට ඒ සීලය අවබෝධයෙන්ම ආරක්ෂා වෙනවා. සෝවාන් වෙච්ච ශ්‍රාවකයා බුද්ධ අවිච්ඡා ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ, එයාට ධර්මයේ ගැන අචල සද්ධාවක් තියෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අවබෝධයෙන් ඇති වෙච්ච දෙයක්. සංඝේ අවිච්ඡා ප්‍රසාදී, කිනාට සංඝයා ගැන, ආර්ය මහා ශ්‍රාවක සංඝයා ගැන අවබෝධයෙන් ඇතිවෙච්ච සද්ධාවක් තියෙනවා. ඒක කේලං කියලා, කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඊළඟට ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. දැන් අපි බණ අහනකොට හරි හැම වෙලාවකම ඔබ නිතර තිසරණ සහිත පන්සීල් සමාදන් වෙනවා කියලා තෙරුවන් සරණ පිහිටලා පන්සීල් සමාදන් වෙනවා. ඇත්තටම අපි මේ සමාදන් වෙලා තියෙන්නේ සෝතාපට්ටි අංග. බුද්ධං සරණං ගච්ඡාමි, බුදුන් සරණ යනවා මම. ධම්මං සරණං ගච්ඡාමි, ධර්මයේ සරණ යනවා මම. සංඝං සරණං ගච්ඡාමි, මම ශ්‍රාවක සංඝයා සරණ යනවා. එතකොට යමෙක් සෝවාන් වෙනවා නම් එයාට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන අවබෝධයෙන් පිහිටපු අචල සද්ධාාවක් ඇති වෙනවා. ඒකට කියනවා ආකාරවතී සද්ධාව, අචල සද්ධාව. ඒක යම් යම් සිදුවීම් නිසා, කවුරුත් කියපු කේලමක් නිසා වෙනස් වෙන දෙයක් නෙමෙයි. ඒක අවබෝධයෙන් පිහිටපු දෙයක්. ඊළඟට ආර්යකාන්ත සීලය. දැන් තෙරුවන් සරණ ගිහිල්ලා අපි පන්සීල් සමාදන් වෙනවා. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමෙන් වළකිනවා, වැරදි කාමසේවණයෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ගිහි ශ්‍රාවකයෙකුට නিত্য සීලේ හැටියට බුදුහාමුදුරුව පෙන්වුවේ මේ පංච සීලේ. එතකොට ඔබ සමාදන් වුණේ සෝතාපට්ටි අංග. එතකොට කෙනෙක් කියන්න පුළුවන් සෝවාන් වුණාට පස්සේ පිහිටනේ වෙයි මේ කලින් සමාදන් වෙන්නේ. ඒ නිසා ධර්මය කියන්නේ අවබෝධයෙන්, සීලය කියන්නේ අවබෝධයක් තුල ඇති වෙන්න ඕන දෙයක්. ඇයි මේ කලින් සීල් ගන්න? ඒ වගේ අදහස් අපිට අහන්න ලැබෙනවා. මතක තියාගන්න, වැරදි වැඩ කර කර අකුසල් කර කර පව්කම් වල යෙදීදී මඟඵල ලැබපු අය බුද්ධ ශාසනේ නැහැ. හැබැයි වැරදි වැඩ කරලා ඒකේ ආදීනව තේරිලා යම් දවසක වරදින් මිදුනද අන්න බුදුහාමුදුරුව පෙන්වුවා වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ. එතන ඉඳන් එයාගේ ජීවිතේ බැබලෙනවා. අර අකුසල් කර කර පංච දුෂ්චරිතී යෙදීදී ඉන්න තාක්කල් ඒ සඳ වැහිලා තියෙන බැබලෙන්නේ. වලාකුලෙන් දුමෙන් මීදුමෙන් වැහුණට පස්සේ සඳ එළිය හරියට පේන්නේ නැහැ. බැබලෙනවා පේන්නේ, එළිය වැටෙන්නේ නැහැ. හැබැයි යමෙක් සීලේක පිහිටනවද, එයා දැඩි අදිෂ්ඨානෙන් අවබෝධෙන් එයාට බණ ඇහුවොත් මේ සීල ගැන දැනෙන්නේ. ඒ නිසා දහම් දැනුම අවශ්‍යයි. බණ අහන කෙනා තමයි පිම්පව් කියන්නේ මොනවද කියලා දන්නේ. බණ අහන කෙනාට තමයි කර්ම කර්මඵල ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. බණ අහපු කෙනා තමයි මෙලවක් පරලවක් තියෙනවා කියලා ධර්මයේ තුලින් විශ්වාසය ඇති කරගන්නේ. එතකොට පරලව ගැන දන්න, මෙලව මේ සංසාර ගමන ගැන දන්න, සතර අපාය වැටෙමින් යන භයානක සසර ගමනකයි අපි මේ යන්නේ කියලා මේ සංසාර ගමනේ භයානකකම දැනිච්ච කෙනා තමයි සීලේක පිහිටන්නේ. ඒ නිසා බණපදයක් අහපු නැති කෙනෙක් සිල් රකින්නවා කියන එක වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ධර්මයේ අවශ්‍යයි. හැබැයි එයා ධර්මයේ ලැබුණට පස්සේ ඉස්සරලාම ලෞකික සම්මාදිට්ඨිය තමයි බණහද්දි ඇති වෙන්නේ. කර්ම කර්මඵල ගැන විශ්වාසය, අපි ඒකට කියන කම්මස්ස කතා සම්මාදිට්ඨිය. පිම්පව් ගැන, මෙලව පරලව ගැන, කරන කර්මයන්ගේ විපාක තමන් කරා එනවා කියන කාරණේ, මේ සසර ගැන බයක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි මේ භයානක සංසාරයෙන් මම මිදෙන්නේ කොහොමද කියලා අන්න යා කල්පනා කරනකොට ධර්මයේ තුලින් ශාස්ත්‍රෝන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. සංසාර ගමනින් මිදෙන්න අපිට මඟ පෙන්නන ඒ තමයි ලෞතුරා බුදුරජාන් වහන්සේ. මම උන්වහන්සේව මුළු හදවතින්ම සරණ යනවා. උන්වහන්සේ දේශනා කරන ධර්මයේ මම සරණ යනවා. ඒ මඟ ගමන් කරලා ප්‍රතිඵල ලැබපු ශ්‍රාවකයන් මං සරණ යනවා. මමත් මේ මඟ යනවා කියන අදිෂ්ඨානෙන් තමයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන් යා තිසරණයට පැමිණෙන්නේ. එහෙම අවබෝධයෙන් තිසරණේ පිහිටන කෙනා සීලේක පිහිටනවා. බුදුරජාන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් කොපමණකින්ද උපාසකෙක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා, බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. යමෙක් බුදුන් සරණ ගියේද, ධර්මයේ සරණ ගියේද, සංඝං සරණ ගියේද, එපමණකින් ඔහු උපාසකෙක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි කොපමණකින්ද කෙනෙක් සිල්වත් උපාසකෙක් වෙන්නේ? අන්න මතක තියාගන්න, බුදුන් දහම් සංඝං සරණ ගියත් එයා උපාසකෙක් මිස සිල්වත් උපාසකයෙක් වෙන්න නම් සීලයක් අවශ්‍යමයි. උපාසක දුස්සීලෙක් ඉන්න පුළුවන්. එයා තුනුරුවන් සරණ ගියා, හැබැයි එයාට මේ මඟ ගමන් කරගන්න වීරිය නැහැ.
එයාට තේරෙනවා සසර බය දැනෙනවා. අනේ බුදුහාමුදුරුවෝ තමයි මාව බේරගන්න. මේ ධර්මීය හරි කියලා තේරෙනවා. හැබැයි සීලය සම්පූර්ණ කරගන්නා තෙක් හුස්සිල්වත් උපාසකෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි කොපමණකින්ද කෙනෙක් සීලවන්ත උපාසකෙක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළාට තිරුවන් සරණ ගිය ශ්‍රාවකයා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද? සොරකමින් වැළකුණේ වේද? වැරදිකාම සේවනයෙන් වැළකුණේ වේද? බොරුවෙන් වැළකුණේ වේද? මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වේද? එපමණකින් ඔහු සීලවන්ත උපාසකෙක් බවට පත් වෙනවා. අන සීලවන්ත උපාසකෙක් වෙන්න නම් තිරුවන් සරණ ගිය පමණින්ම උපාසකෙක් වෙනවා. හැබැයි සීලවන්ත උපාසකෙක් වෙන්න නම් තිරුවන් සරණ ගිය කෙනා පංචශීලයේ සමාදන් වෙලා ඒ පංචශීලයේ තුල පිහිටන්නට ඕනේ. දැන් මේ පංචශීල් කියනකොට අපිට සමාජයේ අහන්න ලැබෙන අදහස් එක එක්කෙනාගේ තමන්ගේ මතවාද ධර්මයේ වගේ කියන තමන්ගේ මත තියෙනවා. සමහරු කියන ඕක එකපාරක් පංචශීල් ගත්තාම මත ජීවිතේටම උදේට පංචශීල් ගන්නවා, දවල්ට පංචශීල් ගන්නවා, හවසට පංචශීල් ගන්නවා, කොහොම පංචශීල් ගන්න ඕනද කියලා කියන අය ඉන්න. මතක තියාගන්න සමාදාන සීලය කියලා එකක් බුදුහාඳුරෝ පෙන්නනවා. සමාදාන සීලෙ සමාදන් වෙනකොට ඒ සීලය තුල විශාල පිනක් තමන්ගේ ජීවිතය තුල රැස් වෙනවා. මම අද පටන් මේ මොහොතේ පටන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා සමාදන් වෙනවා. ඒක විශාල පිනක්. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. දානෙටත් වඩා විශාලම පින තමයි සීලය. එතකොට මම අද පටන් ප්‍රාණඝාතයෙන් වළකිනවා, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනකොට විශාල පිනක්. ඒකට කියනවා සමාදාන සීලය. සමාදන් වීමෙන්ම එපමණකින්ම රැස් වෙන පින. මම අද පටන් මේ මොහොතේ පටන් සොරකමෙන් වළකිනවා, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියා. ඒ වාක්‍ය කියලා දැඩි අදිෂ්ඨානයකින් මං සොරකමින් වළකිනවා කියලා සමාදන් වීමම පින් ගඩෙන කාරණයක්. ඒකට කියනවා සමාදාන සීලය. මම අද පටන් මේ මොහොතේ පටන් කලින් වැරදි තිබ්බා වෙන්න පුළුවන්. එයා සමාදන් වෙනවා ධර්මය ඇහුණට පස්සේ. මම වැරදිකාම සේවනයෙන් වළකිනවා කියලා සමාදන් වීමම පින් ගඩෙන කාරණයක්. එයා බොරු කී කී හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට තේරුමක් තිබ්බේ නැහැ. හැබැයි දැන් තේරෙනවා බණ අහලා. දැන් එයා සමාදන් වෙනවා මම අද පටන් මේ මොහොතේ පටන් බොරුවෙන් වළකිනවා. බොරු කියන්නේ නැහැ, කෙනෙක් රවට්ටන්නේ නැහැ. එහෙම සමාදන් වීමම පින් වැඩෙන කාරණයක්. සමාදාන සීලෙ. ඊළඟට කෙනෙක් නොදන්නකමට කෙනෙක්ගේ පෙළඹ වීමට මත්පැන් මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට හිතන්නේ නැහැ, දන්නේ නැහැ. මේක නරකක් කියලා හිතෙන්නේ නැහැ. හැබැයි දැන් බණ අහලා ධර්මීය තුලින් තේරෙනවා මේක නොකළ යුතු දෙයක්. අන්න යා අදිෂ්ඨානයක් ඇති කරගෙන සමාදන් වෙනවා. මම අද පටන් මේ මොහොතේ පටන් මත්පැන් මත්ද්‍රව්‍ය මේ මත් වෙන දේවල් සිහිය විකෘති වෙන දේවල් මම මේවා භාවිතයෙන් වළකිනවා. එතකොට මේ තුල එක එක තර්ක තියෙනවා. එතකොට එහෙමනම් අපිට බෙහෙත් සමහර බෙහෙත් වර්ග තියෙනවා. මතක තියාගන්න මෙතන චේතනාව. ඔබට මතක ඇති අපේ රටේ සමහර බෙහෙත් වර්ග මේ උණහෙම් බිරිස්සාවට කැස්සට ගත්ත සමහර බෙහෙත් වර්ග බොන බෙහෙත් වර්ග තහනම් කරා. ඒක සාමාන්‍ය කොහෙන්දක් ගත්තට පස්සේ දවසට දෙතුන් වතාවක් ඒක හෙම්බිරිස්සාව සෙම රෝග සුවපත් වෙනවා. හැබැයි බෝතල් පිටින් බොන්න ගත්තා. ඒ මත් වෙන නිසා බෝතලයක් විහිවට පස්සේ ටිකක් මත් වෙනවා. එතකොට එතන තියෙන්නේ ලෙඩක් වල් ලෙඩේ හනීප කරගන්න අදහසක් නෙමෙයි චේතනාව. ඒ චේතනාව තුල මත්වීම පිණිස මත් වෙන අදහසින් බෙහෙතක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මාත්‍රාව ඉක්මෝල අදිමාත්‍රාවෙන් බෙහෙතක් වුණත් පාවිච්චි කරනවා නම් මත් වෙන අදහසින් ඒක මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරා වෙනවා. මොකද චේතනාව තුළයි කර්මය රැස් වෙන්නේ. ඔබ දන්නවා සමහර බේබද්දෝ සර්ජිකල් ස්පීඩ් බොනයි ඉන්නවා. එතකොට මේ වගේ සමහර ඒ කියන්නේ ඒ තරමට මොනවද මේක වසයිද විසයිද සමහර වෛද්‍යවරු කියන බොන්න එපා දැන් අක්මාව දිය වෙලා බීලා බීලම ඇඟේ කොටස් මෙහෙම දිය වෙලා තියෙන්නේ. ඒත් නවත්ත ගන්න බැරි අය ඉන්නවා. ඒ තරමට මනස විනාශ වෙනවා ඒ ඇබ්බැහි වීම තුල. ඒ නිසා මතක තියාගන්න යමක් බෙහෙතක් වේවා
චේතනාව තුළ මේක වැඩිපුර ගත්තට පස්සේ මත් වෙනවා කියන අදහසින් නම් ඔබ ගන්නේ ඒක මද්රව්‍යයක් බවට පත් වෙන. ඉතින් ඒ නිසා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මත් වෙන සිහි විකල් වෙන මනස විකෘති භාවය ඇති වෙන දෙයක් මත් වීමේ අදහසින් මං ගන්නෙ නැහැ. එතකොට මොකද මේ මත්වීම තුළ සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් ඒක ඉතින් එයා බීලා කාටවත් කරදරයක් නැත්නම් මොකද එයාගේ දෙන්නේ ඔය වගේ නෝ ඒක අදහස් කියන්න පුළුවන්. හැබැයි මතක තියා මිනිස්සුන්ගේ මේ මත්වීම තුළ මේ ශික්ෂාපදයේ මේ පස්වෙනි ශික්ෂාපදයේ තුළ විපාකයේ පවා ඇතුල් කළ බුදුහාඳුරෝ දේශනා කරා. සුරා මේරේ මජ්ජ පමා මත්වීමත් සමග පමා ප්‍රමාදයටපත් වෙනවා. එතකොට දැන් බලන්න සමහර ලාවට සිහියෙන් කරන්න බැරි වැරදි අපරාධ තියෙනවා. ඒ අපරාධකාරයෙකුට මේක සිහියෙන් ගිහින් කරන්න බෑ. ඒ නිසා වැඩේට කලින් බීලා සිහි විකල් කරගෙන තමයි අපරාධයකට සූදානම් වෙන්නේ. සිහිය තියෙනකොට ආදීනෝ මතක් වෙනවා, කර්ම කර්මඵල මතක් වෙනවා, මේක නරක දෙයක් හොඳ දෙයක් කරන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. හැබැයි මත් වුණාට පස්සේ ඕනම දෙයක් ඔබ බලන්න සමහර බේබද්දු නිසා තමන්ගේ දරුවෝ දූෂණය කරපු බේබදු තාත්තලා ගැන අපිට සමාජය අහන්න ලැබෙනවා. බේබද්දු නිසා සමහරලාට බීලා විකෘති වුණාට පස්සේ මේ වගේ බිරිඳද අම්මද දරුවාද නෑදෑයද සතාද ඒ මට්ටමට සිහිය විකෘති වෙලා යනවා. ඒ නිසා කෙනෙකුගේ සිහිය විකෘති වීම ප්‍රමාදයටත් අනිත් ඕනෑම ශික්ෂාපදයක් බිඳින්න මනසේ තියෙන සිහිය විකෘතිය නැති වෙලා යනවා. ඒ නිසා යමෙක් මේ පංචශීලයේ සමාදන් වෙනවා නම් ඒ සමාදන් වූ පමණින්ම ඔහුට පිනක් රැස් වෙනවා. ඒකට අපි ධර්මයේ කියන සමාදාන සීලය. ඊළඟට දැන් අපි පංචශීල් ගත්තා. යම් ශික්ෂාපදයක් බිඳෙන්න අවස්ථාවක් යෙදුනද ඒ මොහොතේ වීරිය සිහිය නුවණ කියන තුනම බලවත් කරගන්නට ඕනේ. අපි සතර සතිපට්ඨාන ගැන කතා කරනකොට බණ අහනකොට ඔබ අහලා තියෙනවා සතර සතිපට්ඨානේ වඩන්න නම් අවශ්‍ය කරන ප්‍රධාන අංග තුනක් ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරිය සම්පජාන කියන්නේ නුවණ සතිමා සිහිය. එතකොට මෙන්න මේ කරුණු තුන යොදාගෙන තමයි කෙනෙක් ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නේ. ඔබ සීලේ සමාදන් වුණා. දැන් අපි හිතමු ඔබ සීල් සමාදන් වෙලා ගෙදර ඉන්නේ දවසම කවුරුත් නැ තනියම ඉන්න දවසක් බොරුවක් කියන්න කෙනෙකුත් නෑ අහගෙන ඉන්න කෙනෙක් නෑ ගෙදර. එතකොට සමහර ලාවට පන්සිල් නිකම්ම රැකෙනවා. හැබැයි ඔබට අවස්ථාවක් යෙදෙනවා. අපි හිතමු ඔබ හදිස්සියෙ කොහේ හරි යනවා. අන්න යනකොට ඔබට දැන් ශික්ෂාපද බිඳෙන්න අවස් මේක පිළිවෙලට 1 2 3 එහෙම යනවා නෙමෙයි. ඔන්න ඔබට හොරකම් කරන්න අවස්ථාවක් එනවා. දැන් ගෙදර තමන්ගෙම දේ ඉතින් තමන් මොන හොරකම් කරන්නද? තමන්ගේ ගෙදර නම් ඉන්නේ. අපි තුන් බස් එකේ යනකොට කකුල් දෙක ළඟටම කාගේ හරි පර්ස් එකක් වැටිලා. සල්ලිත් තියෙනවා දකින්න. දැන් බලන්න ඔය වගේ වෙලාවක හිතට එනවා නොයෙක් අදහස් එන්න පුළුවන්. අර පාපේට හිත නැඹුරුණා. අකුසලයට පුරුදු වෙච්ච කෙනෙක් නම් ඒක සාධාරණීකරණය වෙන අදහස් හිතට ගලාගෙන එනවා. සමහරලාට හිතෙන්න පුළුවන් මේක මගේ පිනකට ලැබිච්ච දෙයක්. මගේ කකුල් දෙක ළඟට දෙවියෝ දුන්නා වගේ. එතකොට ඔය වගේ හිතෙන්න පුළුවන්. හැබැයි තමන්ට අයිති නැති දේ අන්න ධර්මයේ අහලා තියෙන කෙනා ධර්මයේ දන්න කෙනාට මතක් වෙනවා නොදුන් දෙයක් සොරසිතකින් මම මේක ගත්තොත් හොරකමක් වෙනවා. මොනවා වුණත් මේකේ අයිතිකාරයා තමන්ගේ දෙයක් නැති වුණා කියලා දැනගන්නකොට කොච්චර දුකක් වේදනාවක් ඔහුට ඇති වෙනවද? ඔහුගේ වටිනා ලියකියවිලි සල්ලි මුදල් මේක තුල තියෙන්න පුළුවන්. ඒ නිසා මම කවදාවත් අනුන්ගේ දෙයක් අනුසතු දෙයක් මට අයිති නැති දෙයක් මං ගන්නේ නැහැ. එතකොට තමන් ගන්නේ නැහැ. හොරකම් නොකර ඉන්න. අන්න දැන් වලකින්න අවස්ථාවක් එනවා. ඒ වෙලාවට සිහිය නුවණ වීරිය යොදවලා තමයි අර අකුසලයට බලවත් වෙලා එන සිතුවිලි ටික යටපත් කරලා සොරකමින් වලකින්. අන්න එතකොට පින තව ගොඩාක් බලවත් වෙන. ඒකට කියනවා විරති සීලය. වලකින්න අවස්ථාව යෙදෙනකොට සිහිය නුවණ වීරිය යොදලා වළකින. අපි හිතමු මදුරෙක් ඇවිල්ලා වහනවා අතේ. දැන් එකපාරට හිතෙන්න පුළුවන් කේ තරහ යනවා සමහර අයට මේක පුරුද්දට ගිය කෙනාට සතා මරලා තලලා
අඹරලා දානකම් මතක් වෙන්නේ නැහැ. සමහර පස්සේ තමයි මතක් වෙන්නේ, ආ මැරුණානේ. කියන්නේ සිහිය පිහිටන්නේ. හැබැයි හොඳ සිහියෙන් ඉන්න කෙනා, ධර්ම මාර්ගේ වඩන කෙනාගේ හිතේ සිහිය පුරුදු කරපු කෙනා හැම වෙලාවෙම සිහිය බලවත්ව පිහිටලා තියෙනවා. මගේ අතින් කිසිම මොහොතක සතෙකුට හිංසාවක් නොවේවා, කුරා කුහුඹියෙකුටවත් මදුරුවෙකුටවත් හිංසාවක් නොවේවා කියන හොඳ සිහියෙන් තමයි සම්පජන්ණෙන් එයා වාසය කරන්නේ. අපි හිතමු දැන් එයාගේ අතේ හරි කොහේ හරි මදුරුවෙක් වැහුවා. සැනින් එක තප්පරයකට මෙහා කාලෙකින් ක්‍රියාත්මක වෙලා මදුරුව මරලා දාන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේ තමයි අන්න සිහිය නුවණ වීරිය අවශ්‍යයි. මං සීලයේ සමාදන් වෙච්ච කෙනෙක්, සතෙකුගේ ජීවිතයකට මං හානි කරන්න හොඳ නෑ. ඔහුත් පණ ඇති සතෙක්. එහෙම හිතලා වීරියෙන් අර සතාව එලවනවා. එතකොට සතාට සමහර ලාවට අතින් හරි එලවල දානවා, සතා මරන්නේ. එතකොට අන්න වලකිනකොට ඒ වෙලාවේ සිහිය නුවණ වීරිය බලවත් වෙලා තමයි අර ප්‍රාණඝාතයට හිත යොමු වෙච්ච වෙලාවේ එකෙන් වැළකුණේ. අන්න ඒකට කියනවා විරති සීලය. දැන් සමාදාන වෙනකොට පින රැස් වෙනවා සමාදාන සීලේ, වලකිනකොට ආයිත් පින බලවත් වෙනවා විරති සීලේ. අපි හිතමු වැරදි කාම සේවනී යෙදෙන අවස්ථාවක් එනවා, තමන්ව පොළඹව ගන්න කවුරු හරි ඔබේ කෙලෙස් ඇති වෙන විදිහට බලවත් වෙන විදිහට ඔබව ඒකට පොළඹව ගන්න උත්සාහ ගන්නවා. අන්න එතකොට ඔබේ මනසේ රාග ආදී කෙලෙස් බලවත් වෙලා ඒකට සූදානමක් ඇති වෙන්න පුළුවන්. සමහරවිට පරිසර සාධක ඔක්කොම කවුරුත් නැහැ, අහුවෙන්නේ නැහැ, කමක් නැහැ, ඒ වගේ හිතෙන්න පුළුවන්. හැබැයි අන්න ඒ වෙලාවේ බලවත්වම අවශ්‍යයි. ආතාපි සම්පජානෝ සතිමා, කෙලෙස් තවන වීරියක් අවශ්‍යයි. ආතාපි නෑ මම මේක කරන්නේ නෑ, මේකෙන් වලකිනවා කියලා වීරියවන්ත කෙනා තමයි ඒ සිතුවිල්ල යටපත් කරගෙන හරියට උඩුගම් බලා යනවා වගේ ගමනක්. ඒකයි මේ ධර්ම මාර්ගේ වඩනවා කියන්නේ පටිසෝතගාමි. කෙලෙස් වලට ඇදිලා යන හිතක් ආපස්සට හරවනවා කියන්නේ මේ සිල් රකින්නකොට වැඩෙන්නේ සිහිය. සතර සතිපට්ඨානෙම අවශ්‍යයි, වීරිය නුවණ අවශ්‍යයි, ධර්ම මාර්ගෙම වැඩෙනවා මේ තුල. එතකොට එයා ආදීනව මෙනෙහි කරනවා, අහපු බණ මෙනෙහි කරනවා, කෙලෙස් වල තියෙන භයානකකම මෙනෙහි කරනවා. සම්පජාන නුවණ අවශ්‍යයි, ඒක මෙනෙහි කරන්න. නුවණින් විමසලා බලනවා. එයාට තව බොහෝ විදිහට හිතන්න පුළුවන්. හිතන කෙනා මෛත්‍රී සාගත කෙනා හිතනවා. තමන් කැමතිද තමන් ආදරය කරන එක්ක තමන්ගේ බිරිඳ දරුවෙක් කවුරු හරි එක්ක බාහිර පුද්ගලෙක් අනාචාරයේ දුන හරි බාහිර පුද්ගලයෙක් අතින් වැනසුණා හරි කියලා ඔබට ආරංචියක් ලැබුණොත්, ඔබ තාත්තා කෙනෙක් නම් ඔබට කොච්චර තරහක් වෛරයක් ඇති වෙනවද ඒ පුද්ගලයා ගැන? ඔබ ස්වාමියෙක් නම් ඔබේ බිරිඳ සම්බන්ධ මොනවා හරි චෝදනාවක් ආරංචි වුණත් ඔබට කොච්චර තරහක් වෛරයක් ඇති වෙනවද? එහෙමනම් මම තව කෙනෙකුගේ පවුලක් පවුල් ජීවිතයක් විනාශ නොකළ යුතු අන්න ධර්මයේ තුලින් හිතනවා. ඒකට නුවණ අවශ්‍යයි. ඒක තමයි සම්පජාන. එතකොට ඒ විදිහට හිතලා නෑ මම ඒ වැරදි වැඩේ කරන්නේ නෑමයි කියලා දැඩි අදිෂ්ඨානය. අන්න ආතාපි කෙලෙස් තවන වීරිය සම්පජාන නුවණ. නුවණින් තමයි හොඳ නරක කුසල් අකුසල් පිම්පව් ආදීනව සියල්ල මෙනෙහි කරේ. එතකොට සතිමා සිහිය අවශ්‍යයි, සිහිය උපදව ගන්න ඕන. ඒ සිහිය නැති වුණාට පස්සේ තමයි සමහරක මට ඒ වෙලේ මොනවා වුණාද කියලා මන් දන්නේ. මට මගේ සිහිය නැති වුණා, මට කල්පනාව නැති වුණා, පස්සේ තේරෙනකොට ඔක්කොම වෙලා ඉවරයි. අන්න ඔය වගේ කතා කියන්නේ සිහිය පිහිටලා නැහැ. කෙලෙස් ඉදිරියේ සිහි මුලා වෙනවා, සිහිය විකෘති වෙනවා. ඔබ බලන්න මිනිස්සු අපරාධ කරපු මිනිස්සු කොච්චරනම් පස්සේ පසුතැවෙනවද? අනේ මට තව චුට්ටක් ඉවසන්න තිබ්බනම්, එදා මං තව පොඩ්ඩක් ඉවසුවනම් මේ විනාශ වෙන්නේ නැහැ කියන පිරිස කොච්චර බහලා ඇද්ද? සමහර ලාවට ඒවැ ප්‍රතිඵල එනකොට මුළු ජීවිත කාලෙම අවුරුදු 20-30 ජීවිතාන්ති දක්වා සමහර ලාවට හිරදඬුවම් විඳිනවා. ජීවිතේම දුක් විඳින සිද්ධ වෙනවා එක සුළු මොහොතක තප්පර ගානක ඉවසීමක් නැතිකම තුල. ඒ වෙලාවේ සිහිය නුවණ වීරිය යොදවගෙන ඔබට වළකින්න පුළුවන් වුණා නම් සමහර ලාට ඔබේ මුළු අනාගත ජීවිතේම වෙන්න තිබ්බ විශාල විනාශයකින් ඔබ මිදුණා වෙනවා. එතකොට අන්නේ විදිහට අකුසලයකින් වරදකින් මිදෙන්න
සිහිය නුවන වීරිය යොදවලා ඔබ මිදෙනවද? අන්න විරති සීලය. ඊළඟට අපි හිතමු ඔහේ සිහියක් නැතුව කතා කර කර ඉන්නවා, විහිළු කර කර ඉන්නවා, බොරු කියවෙනවා ඉබේම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, නිතර කතාවේ යෙදිලා වාසය කරන කෙනා, එයාට ධර්මීය කියන්නේ බහුබාණී කියලා. නිතර කතාවේ යෙදිලා වාසය කරන හැම වෙලාවෙම කියවන එකම තමයි. එහෙම කෙනා අතින් නිරන්තරයෙන් අකුසල් හතරක් සිද්ධ වෙනවා කියලා. නිතරම ඇයි කියෝ කියෝ ඉන්නකොට මිනිසු කියන්නේ කටට බ්‍රේක් නැහැ කියලා. පොහේ කියෝනෝ. එහෙම කියෝ කියෝ ඉන්නකොට බොරු තමයි වැඩිපුර කියවෙන්නේ. කේලම්, පරුස වචන, හිස් වචන. එතකොට ඕව කියවෙනකොට නිරන්තරයෙන් බොරු, කේලම්, පරුස වචන, හිස් වචන තුල නිරන්තරයෙන් මේ අකුසල් හතර සිද්ධ වෙනවා. වචනයෙන් වෙන අකුසල්. එහෙමනම් සිහියෙන් කතා කරනකොට සිහියෙන් කතා කරන්න. මම මේ කියන දේ සුදුසුද නැද්ද කියලා හිතනවා. සමහරවිට ඔබේ එක වචනකින් පවුලක් විනාශ කරන්න පුළුවන්. ගමක් අවුලවන්න පුළුවන්. ගිනි කෙඩි දෙන්න පුළුවන්. මිනිස්සු කියන්නේ ගම් අවුලනවා කියනවා. රට රටවල් විනාශ කරන්න පුළුවන් එක වචනකින්. ඔබ හිතන රාජ්‍ය නායකයෙක්ගේ එක වචනකින්, එක කතාවකින් රටක් විනාශ කරන්න බැයිද කියලා? ලෝකේ බලවත් නායකයෙක්ගේ එක වචනයක් සමහර වෙලාවට ලෝක යුද්ධයක් අවුලවන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ වචනේ පාවිච්චි කරද්දි හොඳ සිහියක් යොදවලා නිතර හිතන්න, මගේ වචනයක් නිසා තව කෙනෙකුට හිංසාවක් නම් නොවේවා. බලන්න සමහර වෙලාවට ඒ වචන නිසා නොකිය යුතු දෙයක් කියවුනේ කියලා සමහරු පස්සේ පසුතැවෙනවා. ඒක කටින් ගියාට පස්සේ සමහරු කියන දැන් ඉතින් ආපහු ඇදලා ගන්නේ, දැන් ඉතින් ඇත්තු දහහක් දාලවත් ආපහු වදින්න පුළුවන් දෙයක් නෙමෙයි, දැන් ඉතින් කියවුණා මොනව කරන්නද? ඒ නිසා මතක තියාගන්න, ඔබ සිහියෙන් වචන භාවිතා කරන්න. හැම වෙලාවෙම හිතන්න, මම මේ දේ කිව්වොත් යහපතක් වෙනවද අයහපතක් වෙනවද? තව කෙනෙකුගේ හිතක් රිදෙයිද? විනාශයක් ඇති වෙයිද? පවුලක් බිඳෙයිද? මේක ඇත්තටම සත්‍යක් වෙනවද? මේක බොරුවක්ද? ඒ නිසා ඇසූ පමණින් කියන්න යන්න එපා. ඒකේ නිවැරදිතාවය ඉස්සලා දැනගන්න ඕන. ඊළඟට ඇත්තම වෙන්නත් පුළුවන්. හැබැයි ඒක සුභාසිතයක් වෙන්න මතක තියාගෙන සත්‍යක් වූ පමණින්. ඒක සුභාසිතයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, මහණෙනි, සුභාසිතයක් වෙන්න නම් ඒකට අවශ්‍ය කරුණු කීපයක්ම තියෙනවා. සුභාසිතයක් වෙන්න නම් අනිවාර්යෙන් ඒක සත්‍යක් වෙන්න ඕන. ඊළඟට සුදුසු වෙලාව බලලා ඒක කියන්නත් ඕනේ. කරුණා මෛත්‍රියෙන් කියන්න ඕනේ. ඒක කියන භාෂාවත් බලපානවා. දැන් බලන්න සමහර වෙලාවට දෙමාපියෝ දරුවන්ට ආදරය නිසා සමහර වෙලාවට අවවාද අනුශාසනා දෙනවා. ඒ දෙන අවවාදයේ තුලම ඒ දරුවා කීකරු වීමත් අකීකරු වීමත් දෙකම සිද්ධ වෙන්න පුළුවන් ඒ කියන භාෂාව තුල. සමහරවිට අපි හිතමු පුතේ මේක කරන්න එපා. ඔළුව අත ගාලා බොහොම ආදරෙන් අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට, මගේ රත්තරන් පුතේ, මගේ දරුවනේ, එහෙම කියලා ආදරෙන් කියනවා. එතකොට ඒ දරුවා ඒක අහනවා. අන්න මෛත්‍රී සහගතව ඒ දරුවට දැනෙනවා, මේ මට ආදරේ නිසායි කියන්නේ, මම මේක කරන්න හොඳ නැහැ. එතකොට සමහර වෙලාවට සැර දාලා ගහලා ඔක කරන්න එපා, කරොත් බලා ගන්න පුළුවන් කියනකොට සමහර වෙලාවට දරුවට ඒක කරන්නම හිතෙන්න පුළුවන්. එකට එක කරන දරුවෝ ඉන්න මුරණ්ඩුයි. එතකොට ඒ දරුවෝ සමහර වෙලාවට කේන්තිය නිසා කරනවා. ඒ නිසා

තියෙන ප්‍රශ්නේ තව උඩුදුවන හේතුවක් වෙන්න පුළුවන්. බලන්න මේ ලෝකේ සමහර සොයා ගැනීම කියන්නේ යෑම තුල ඇත්ත තමයි මැරුම් කාපුවා ඉන්නවා. දැන් ඔබ අහලා ඇති ගැලීලියෝ ගැලීලි ලෝකේ ගෝලාකාරයි කියලා දුරේක්ෂයේ හොයාගෙන කිව්වා. ඒ වෙනකොට ලෝකේ තිබ්බ අදහස තමයි ඒ ආගමික මතවාද එක්ක මේ පෘථුවිය මේක ලෝකේ නිකන් පීරිසියක් වගේ එකක්. අවසානයේ මැරුම් කන්න සිද්ධ වුණා, ජීවිතය අහිමි වුණා. එතකොට හොයා පස්සේ මේක ඇත්ත කියලා අවුරුදු ගානකට පස්සේ ඔප්පු වුණාට වැඩක් නැහැ, ජීවිතේ විනාශ වෙලා ඉවරයි. ඒ නිසා මතක තියාගන්න, අපි නිකන් කතාවට මිනිස්සු කියන ඇත්ත කියන්න බය වෙන්න ඕනේ. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්නේ සත්‍යයක් වුණත් ඒක සුභාසිතයක් වෙන්න නම් සුදුසු වෙලාව බලලා ඒක කියන්න ඕනේ. මේක කිය යුතු වෙලාවද ඊළඟට මෛත්‍රී සහගතව කියන්න ඕනේ. කරුණාවෙන් මෛත්‍රියෙන් යහපතක් කරන අදහසින්. එතකොට ඔන්න ඔය විදිහට ඔබ භාවිතා කරන වචනය තුළ හැම වෙලාවෙම මතක තියාගන්න සමත් බෝරු කේලම් පරුස වචන හිස් වචන කියවෙනවා සිහියක් නැතුව කතා කර කර ඉන්නකොට. හැබැයි ඔබ හැම වෙලාවෙම සිහියේ පවත්ව ගන්න මගේ වචනයක් නිසා තව කෙනෙකුට හිංසාවක් නන් නොවේවා. එතකොට බලන්න මේ වචන කතා කරද්දි කොච්චර සිහියෙන් නුවණින් වීරියෙන් ඉන්න ඕනද. අන්න එතකොට ඒ කතා කරන වෙලාවට සමහරලාට කටට එනවා කියන්න, මිනිස්සු එහෙම කියන්නේ මගේ කටට එනවා, උගුරේ තියෙනවා, දිවේ තියෙනවා, මං ඒත් නවත්ත ගත්තා කියලා. එහෙම නවත්ත ගන්න පුළුවන් උනේ ඇයි? අන්න ඒකේ ආදීනෝ මතක් වෙන මේක කියලා හොඳ නැව ඕනේ. නිකම් විනාශයක් වෙන්න පුළුවන්, නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම හිතෙනවා කියන්න හදනකොට. එතකොට ආතාපි සම්පජානෝ සතිමා කෙලස්තාවන වීරිය නුවණ සිහිය ඕනේ. අන්න ඒ තුල යා වළක්ව ගන්න. එතකොට යාට විරති සීලේ වැලකීමේ සීලේ තවත් පින බලවත් වෙනවා. ඊළඟට අපි හිතමු කවුරු හරි යාළුව ටිකක් ඇවිල්ලා බලින් ඇදගෙන යනවා බොන්න බේබදුකමට. එක්ක උත්සවයකට පාටියකට යනවා. ගියාට පස්සේ කට්ටිය වට කරගෙන අල්ලගෙන ගිහිලා වාඩි කර බලෙන්ම ඉඳව ගන්නවා. අද වගේ දවසකවත් නැත්නම් වැඩක් නැහැ කියලා. එතකොට අන්න දැන් පරිසරයේ තුලේ ඔය වගේ වෙලාවක මනසට එන්න පුළුවන් ඊට අදාළ අර කෙලෙස්. මොකද හිත තියෙන්නේ අකුසල මූලයන් තුල. මතක තියාගන්න අපි මේ සංසාරය යන්නේ කුසල මූලයන්ගෙන් හටගත් හිතක් විඥානයක් අරගෙන නෙමෙයි. අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත හැම වෙලාවෙම අකුසල් පැත්තට තමයි යදෙන්නේ. ඒ නිසා කමක් නැහැ. ඉතින් අද විතරනේ හැමදාම බොනවා. ඒ වගේ අදහස් හිතට එන්න පුළුවන්. හැබැයි සීලේක පිළිහිටපු කෙනාට මතක් කිනොන්නේ මේක වරදක්. මේක නොකල යුතු දෙයක්. මං කීයටවත් බොන්නේ නැහැ. මං දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්ත කෙනෙක්. යාළුවෝ නෙමේ කවුරු කිව්වත් මං බොන්නේ නැහැ. අන්න ඒ වගේ සිතුවිල්ලක් හිතට එනවා. එතකොට ඒකෙන් වළකින්න නම් අන්න ආතාපි කෙලෙස් තවන වීරිය සිහිය නුවණ ওই තුනම ඕනේ. අර පිරිසත් එක තරහ වෙලා බැනලා යනව නෙමෙයි. සමහරට ඒ පිරිස අතරෙම ඉන්නවා. ඒ අයටත් ආදීනව කියලා දෙනවා. ඕවෙන් වළකින්න ඕක හොඳ නැහැ. සමහරවිට කියලා දෙන ඕම් බලන්නකෝ තව ටික වෙලාවක් යනකොට ටයිකෝඩ් දාගෙන උත්සව වලට ගියාට අවසානයේ වමනේ දාගෙන ඇදගෙන වැටිලා පෙරේතයෝ වගේ මේස පෙරලගෙන පුටු පෙරලගෙන අන්තිමට උස්සගෙන ගිහිලා ගෙවල් වලට එක්ක යන්න වෙන්නේ. ඒ නිසා බොහොම ලස්සනට ඇඳලා පැළඳලා උත්සව වලට එනවා. අවසානයේ සත්තු වගේ වමනේ දාගෙන සමහරලාවට ප්‍රශ්න ඇති කරගෙන ගුටි කාලා උස්සගෙන ගිහිලා ගෙදරට ගිහිලා දාන. එතකොට මෙන්න මේ වගේ ආදීනව සිහි කරලා කෙනෙක් වළකිනවද? අන්න ඒ වෙලාවට විරති සීලේ ඒ වෙලාවෙත් පින රැස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න සීලේකදී. ඊළඟට බුදුහාමුදුරුව අපිට පෙන්වුවා සීල සම්පatti සීල විපatti කියලා. මහණෙනි පන්සිල් සමාදන් වෙලා සීලේ ආරක්ෂා කරන කෙනාට සීල සම්පatti පහක් තියෙනවා. දුස්සීල කෙනාට සීල විපatti පහක් තියෙන මේකෙන් හතරක් දිට්ඨ ධම්ම වේදනියයි. දැන් මම මේ කියන කාරණා

0: ඔබ හොඳට සමාජයට ගලපලා ඔබ දන්න කතා උදාහරණ තුලින් ඔබට ඕන තරම් මතක් වෙන්න පුළුවන් මේවා කියනකොට. ඇත්තනේ නං ඇත්තනේ නං මෙහෙම දෙයක් වුණානේ මෙහෙම දෙයක් වුණානේ අපේ ගමෙත් මෙහෙම අපේ නෑදෑයෝ අතරත් මෙහෙමයි අපි ළඟත් ඔහොමයි ඉන්නවා. ඔයවා මතක් කර. එතකොට හිතන්න මේ ධර්මය කොච්චර ප්‍රායෝගිකද මේක අකාලිකද මේ අවුරුදු 2500 ගානකට කිව්වේ අදට අදාළ නෑ කියලා කියන්න බෑ. අකාලිකයි. එදත් දුස්සීල කෙනාට ඒ සීල විපත්ති ඒ විදිහටම ලැබුණා. අදත් එහෙමයි. මේ 21 වෙනි සියවස කියලා එක වෙනස් වෙන්නේ. එතකොට බලමු මේ කාරණාව හොඳට කල්පලා බලන්න. පළවෙනි එක බුදුහාඳුර පෙන්නවා කෙනෙක් පංච දුස්චරිතයේ දෙනවා නම් එයාට මෙලව ලැබෙන විපාක හතරක් තියෙනවා. අනිත් එක පරලොවට පස්වෙනි එක. පළවෙනි එක තමයි භෝග සම්පත්තියෙන් පිරිහෙනවා. හොඳට සමාජ දිහා බලන්න. බේබදුකමට, සුරාවට, සූදුවට, සල්ලාලකමට, දුරාචාරයට, පාපමිත්‍ර සේවනයට පුරුදු වෙච්ච පිරිස් දවසින් දවස දියුණු වෙයිද පිරිහෙයිද කියලා බලන්න. හොඳට උදාහරණ වලින් ගලපලා බලන්න. පිරිහෙනවා. සමහර පුද්ගලයෝ බේබදුකම නිසා මහපාරට වැටෙනවා. සූදුව නිසා මහපාරට වැටෙනවා. සල්ලාලකන් නිසා මහපාරට වැටෙනවා. පවුල් බිඳෙනවා. සමාජි මහා පහත් මට්ටමට වැටෙනවා. අර තිබිච්ච ගෙවල් දොරවල් එක්ක පරම්පරාවෙන් ලැබිච්ච දේවල් ඉඩකඩම් ව්‍යාපාර සියල්ල නැත්තට නැති කරගන්න. සමහරලාට දුක් විඳලා හම්බ කරගත්ත දේ එක දවසින් ඉවරයි. මාසයක් දුක් විඳලා පඩිය අතට ගන්නවා එක දවසින් දෙකින් ඉවරයි. ගෙවල් වල දරුවන්ට කන්න නැහැ ඊට පස්සේ. 17 ණය වෙලා ඇයි ඒ දුස්චරිතකමේ පළවෙනි විපාකේ. එක බුදුහාඳුර පෙන්වුවා දිට්ඨ ධම්ම වේදී මෙලව ලැබෙන දෙයක්. එතකොට ඔබ බලන්න මේ කියන දේ ඇත්තද බොරුද සමාජයේ දිහා හොඳට බලන්න. පළවෙනිම එක තමයි භෝග සම්පත්තියෙන් පිරිහිලා ඔබේ ආර්ථිකේ පිරිහිලා යනවා. හම්බ කරගත ධනෙ විනාශ වෙනවා. ඔබම සමහර ලාවට හිතලා බලන්න දැන් සමහරු ඉන්නවා ඔය සිගරට් වලට පුරුදු වෙච්ච අය මත්පැන් වලට පුරුදු වෙච්ච අය. ඔබේ ජීවිතේ සමහර අය ඉන්නවා දවසකට එක්ක සිගරට් පෙට්ටියක් 15ක් 20ක් අවශ්‍යයි. උදේ නැගිටපු ගමන් ඕනේ වැසිකිලි යන්න ඕනේ කෑවට පස්සේ ඕනේ ඇඟ පුරුදු වෙලා ඒක නැතුනොත් සමහර ලාවට වේවුලනවා වගේ. ඔබ ගණන් හදලා බලන්න සතියකට ගිය වියදම මාසෙකට ගිය වියදම අවුරුදු කීපේ කොය වියදම එකතු කරා නම් සමහර ලාවට ගෙයක් හදාගන්න සල්ලි ඉඩමක් අරන් දාගන්න පුළුවන් වාහනයක් අරන් ලීස් එක ගෙවාගෙන යන්න පුළුවන් ඒ සල්ලි ටික ඉතුරු කරගත්තා. මිනිස්සු කොච්චරනම් දුරාචාර නිසා විනාශ කරගත්ත සල්ලි දේපල තමන්ගෙන් විනාශ වෙලා ගිය දේවල් පුදුරට සමාජය තුල ගලපලා බලන්න. පළවෙනි එක තමයි භෝග සම්පත් වලින් විනාශ වෙලා යනවා. දෙවනි එක බුදුහාමුදුරුවෝ පෙන්වුවා මහණෙනි දුස්සීල කෙනා සමාජ විශාල අපකීර්තියක් විඳිනවා. දැන් ඔබම බලන්න ওই සීලේ ඕනේ නැහැ කියන අය හොඳට බලන්න මේ කියන දේ ඇත්තද බොරුද කියලා. මේක ditta dhamma vedani විපාකයක් බුදුහාමුදුරුවෝ පෙන්වුවා. තම තමන් කරන දුස්සීල කමෙන්ම තමයි ඒ අපකීර්තිය සමාජෙ පැතිරෙන්නේ. ඔබ හිතන්න පළවෙනි ශික්ෂාපදේ කඩන කෙනෙක් නා ප්‍රාණඝාතාදී අකුසල් කරන කෙනෙක් නා කාලයක් යනකොට සමාජෙම ඔහු ගැන අපකීර්තිය පැතිරෙනවා. මහ පවුකාරේ කිසිම හිතක් පපුවක් නැති මිනිස්සෙක්. ඔය මිනිස්සයා සතෙක් දැක්කොත් ඇති. ඒතකොට එහෙම හිතෙනවා. සමහර ලාවට මිනිසු කියන මිනි මරුව පවුකාරයා තිරිසන කිසිම හිතක් පපුවක් නැති සතෙක් වගේ මිනිස්සෙක් කියලා. එතකොට ඒක තමයි අපකීර්ති. අන්න මෙලව ditta dhamma වේදින අපකීර්තියක් පැතිරෙන. ඊළඟට ඔබ හිතන දෙවනි ශික්ෂාපදේ හොරකමේ දෙන කෙනෙක් නම් ටික කාලයක් සමහරට පළවෙනි හොරකම අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙවනි තුන්වෙනි එක අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ditta dhamma වේදින විපාකේ හැමදාම කරන්න බෑ. ඔබ බලන්න සමාජය දිහා වැරදි වැඩ කරන මිනිස්සු කොයි මොහොතේ හරි ඒවා එළි වෙනවා අහුවෙන. අවසානයේ සමාජෙම කියනවා හොරා හොරා හොරා. ඒක සමාජෙ පුරාම පැතිරිලා යනවා. පාරක බැහැලා ගියා මිනිස්සු කියනවා යන්න ඇරලා කියන්නේ මූණට කියන්න බය වෙන්න පුළුවන්. යන්න ඇරලා කියන අන්න අර හොරා හිටිය මහපාරේ. මූණට හම්බුණා සමහරලාට ගෙදරකට ආවත් නෑදෑයෙක් උඩත් ඔබ බලන්න සමහරලාට පවුලේ නෑයෙක් ඉන්න හොරේ. හැබැයි නෑදෑයි ඔක්කොම දන්නවා මේ හොරා කියලා. ගෙදරකට එනවට කැමතිද? ගෙදර ඇවිල්ලා දැන් අපි ගමු ගෙදරකට එනවා ඇවිල්ලා ගෙයි ඉන්නවා. කොච්චර ඇහ ගහගෙන ඉන්නේ? සමහරලාට ගේ ඇතුළට ගිහිල්ලා හරි අනිත් අයට කියන හොඳට ඇහ ගහගෙන ඉඳපල්ලා මොකේට විදලා ඇයි දන්නේ? ඕක හොරා කියනවා. මූණට අයියේ මල්ලිය අනේ කොහොමද කාලෙකින් එන්න වාඩි වෙන්න කියලා හිඳ ගන්න තේකක් බොමුණේ කියලා කියනවා. හැබැයි ගෙවල් ඇතුළට ගිහිල්ලා ගෙදර කියන්නේ එහෙම. අන්න අර හොරා ඇවිල්ලා හොඳට ඇහ ගහගෙන ඉඳපල්ලා අන්න එහෙමයි කියන්නේ. එතකොට බලන්න සමාජයේ තුල මෙලව අපකීර්තිය දිට්ඨ ධම්ම වේදනීය විපාකේ හොරකම් කරන කෙනාට සමාජෙම ඒ තමන් කරන දුස්සීල කමෙන් තමයි නින්දාව පැතිරෙන්නේ. ඊළඟට ඔබ හිතන්න තුන්වෙනි ශික්ෂාපදේ බිඳින කෙනෙක් සමාජය තුල කියන වචන ඔබ හිතන් සල්ලාලයා වනචරයා ගෙදරකටවත් වද්ද ගන්න එපා. ඔය වගේ කොච්චර පහත් වචනවල කතා කරනවදනේ. ඒ නිසා තම තමන් කරන දේවල් වල විපාකෙ මෙලොමයි එන්නේ. මෙලව අපකීර්තියක් පැතිරෙනවා සමාජය තුල තමන්ගේ දුරාචාරයේ නිසාම අපකීර්තියක් පැතිරිලා යනවා. ඊළඟට බොරු කියන කෙනෙක් දියුරලා කිව්වා සමහරලාට මිනිස්සු කියන අම්මෝ ඔය මිනිස්සයා කියන ඒවා නම් පිළිගන්න එපා. කට ඇරියොත් බොරු කියන බොරුකාරයෙක් කියලා. ඇත්තක් කිව්වත් පිළිගන්නේ නැති තැනට එනවා අවසානේ. එනවා දකින්නකොට මිනිස්සු කියන අන්න අර බොරුකාරයා එනවා. වට වචන තියෙනවා. එතකොට කොච්චර ඇත්ත කිව්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ. එතකොට ඔහුගේ වචන විශ්වාස නොකළ යුතු වචන හැටියට සමාජය ඔහු පහත් මට්ටමට වැටෙනවා. මිනිස්සු උසුළු විසුළු කරනවා. ඒ නිසා බලන්න මෙලවම අපකීර්තිය පැතිරෙන හැටි. ඊළඟට පස්වෙනි ශික්ෂාපදේ මත්පැන් මද්රව්‍ය වලට යොමු වෙච්ච කෙනෙක් බලන්න මිනිස්සු බේබද්දා කොච්චර බනිනවද? ඒ වචන වලින්මයි කියන්නේ කුඩුකාරයා කියන කුඩ්ඩා කියන බේබද්දා කියන. ඒ වචන වලින්ම ඒ දුරාචාරය දෙන කෙනා සමාජ නින්දාවට අපකීර්තියට පත් වෙනවා. ඒ නිසා ඔබ හැම වෙලාවෙම හිතන් මේවා දිට්ඨම් ධම්ම වේදනියයි. ඊළඟ එක තුන්වෙනි එක බුදුහාඳුර පෙන්නවා පළවෙනි එක ආර්ථිකයේ පිරිනව දෙවෙනි එක විශාල නින්දාවක් විඳිනවා. තුන්වෙනි එක තමයි පිරිසක් අතර විසරදව ඉන්න බෑ. ආත්ම ශක්තිය නැහැ. පිරිසක් අතරට ගියාම හැම වෙලාවෙම තමන්ගේ හිත තැති ගන්න. දැන් මං ගැන කියයිද? මං ගැන එලි වෙයිද? ඔය වගේ හිතෙනවා. කවුරු හරි hina වුණත් හිතෙනවා. ඔය මට තමයි hina වෙන්නේ. ඔය මගේ වැරදි තමයි කතා වෙනව ඇත්තේ. දැන් කියයිද දන්නේ. ඒ වගේ සත්පුරුෂය අතරට යන්න බයයි. පිරිස අතරට යන්න බයයි. වැරදි වැඩ කරන මිනිස්සු බොහෝ වෙලාවට සිල්වතුන් ගුණවතුන් අතරට යන්න බයයි. සමාජයේ විසරදව ඉන්න බෑ කියන. ඉන්නේ ඉතින් කොන් වෙලා හැංගි හැංගි ඉන්නේ. ඒ අයට යාළු මිත්‍රයෝ හැටියට එකතු වෙන්නේ බේබද්දන්ට බේබද්, හොරුන්ට හොරු. අර වගේම අය එකතු කරගෙන කල්ලි ගැහෙනවා මිසක් සත්පුරුෂ සමාජයේ විසරදව ඉන්න බෑ. ඒක මෙලව දිට්ඨ ධම්ම වේදෙනී විපාකයක්. ඔබ හොඳට බලන්න මේ ඇත්තද බොරුද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර ප්‍රායෝගිකව ගැලපෙනවද කියලා බලන්න. අකාලික ධර්මෙ හතරවෙනි එක මෙලව ලැබෙන විපාක මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. අන්න දුස්සීලක මේ පංච දුස්චරිතයේ දිට්ඨ ධම්ම වේදනීය විපාකයේ තමයි මරණ මංචකේ සිහි කල්පනාව නැති වෙනවා. අන්තිම කාලේ වෙනකොට ඔක්කොම කියවන්න ගන්න. සමහර වෙලාවට සිහි විකලෙන් කියවනවා මම මේ වගේ පව්කම් කරා, මම මේ වගේ වැරදි වැඩ කරා, අයියෝ මම මේ වගේ පව්කම් කරා, ඔක්කොම කියවන්න ගන්නවා සිහිය දුර්වල වෙලා. පස්වෙනි එක මරණින් මත්තේ දුගතිය නිරේ. ඒක පරලොවට කියම. එතකොට බලන්න මෙලවටම දිට්ඨ ධම්ම වේදනේ විපාක හැටියට මේ කාරණා හොඳට සමාජය තුල බලන්න. ඊළඟට බුදුහාඳුරෝ ඒකේ අනිත් පැත්ත පෙන්නවා. මහණෙනි සිල්වත් කෙනාට සීල සම්පත්, සිල්වත් කෙනාට ලැබෙන සීල සම්පatti පළවෙනි එක තමයි භෝග සම්පත් වලින් දියුණුව කරා යන. ආර්ථික දියුණුව ලැබෙන. ඔන්න දියුණුව එන්න මග සිල්වත් වීම පළවෙනිම දේ. සුරාව සූදුව සල්ලාලකම බේබදුකමට වියදං වෙන්නේ නැත්නම් හම්බ කරන එක ඉතුරු වෙනවා. ඒක ආයෝජනය වෙනවා. හම්බ කරන දේ තමන් වෙනුවෙන්, දරුව වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන්, දියුණුව වෙනුවෙන්, එක්කෝ ඉඩමක් කරන් දානවා, වාහනයක් ගන්නවා, එක්කෝ ඉගෙන ගන්නවා. තමන් ඒක ආයෝජනය කරනවා, දියුණු වෙනවා. අන්න පළවෙනිම විපාකේ තමයි සිල්වත් කෙනා සීල සම්පත්තිය දියුණුව කරා යනවා. දෙවනි එක සමාජ කීර්තියක් පැතිර. දුස්සීලයට අපකීර්තිය වගේම සිල්වතාට සමාජ කීර්තියක් පැතිරෙනවා. ඔබ හොඳට බලන්න සමාජයේ තුල සිල් ගුණදම් පුරන මිනිස්සු. මිනිස්සු අගය කරනවා අසවලා හරි ගුණහපත් කෙනෙක්. බොහොම සිල්වත් කෙනෙක්. කාටවත් වචනකින්වත් හිංසාවක් නැති මිනිස්සෙක්. එයාට කරදරයක් වුණත් මිනිස්සු කියන අනේ පව් හොඳ අහිංසක මිනිස්සෙක්. යහපත් මිනිස්සෙක්. ඇයි ඒ වගේ අයට පෙර කර්මයක් වෙන්නේ නැති කියලා මිනිස්සු කියනවා. මිනිස්සු කම්පා වෙනවා දුකේදී. ඊළඟට සිල්වත් කෙනාට පිරිස අතර විසරදව ඉන්න පුළුවන්, බයක් නැහැ. දැන් මං ගැන කියයිද, මං ගැන එළිවේද, එහෙම හැඟෙන්නේ නැහැ ඔහුට. ඕන තරක විසරදව බය නැතුව සමාජෙ පෙනී ඉන්න පුළුවන්. ආත්ම ශක්තියක් තියෙන. හතරවෙනි එක තමයි සිල්වත් කෙනා මරණාසන්න වෙලාවේ සිහිමුලා වෙන්නේ නැහැ කියන. පන්සිල් රකින්න පින නිසා, සීල සම්පත්තිය නිසා තමන්ගේ සිහිය ආරක්ෂා වෙනවා. මරණ මොහොතේ සිහිමුලා වෙන්නේ නැහැ. කොච්චර වැදගත්ද කියලා හිතත්, මොනතරම් ආරක්ෂාවක්ද ඔබේ ජීවිතයට කියලා හිතන්. ඒ නිසා පින්වතුනි, මේ දහම් මග යන ශ්‍රාවකයාට සීලය කියන්නේ වටිනාම දෙයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ අපිට පෙන්වුවේ, මහණෙනි, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පිළිවලින් මේක ගැඹුර කරා යන්නේ, මහා සාගරේ ගැඹුර කරා යනවා වගේ. ඒ නිසා පටන් ගන්නකොටම රහත් වෙනව නෙමෙයි. ඔබ ටික ටික ඔබේ අඩුපාඩු හදාගන්න. ඉස්සෙල්ලා පංචශීලයේ සමාදන් වෙනවා. ඊට පස්සේ ටික ටික කාලයක් යනකොට ඔබේ සීලේ අඩුපාඩු හැදෙනකොට ඔබට විශාල සතුටක් ඇති වෙනවා. ඔබේ සීලෙම ඔබට භාවනාවක් හැටියට මෙනෙහි වෙනවා. ඒකට කියනවා සීලානුස්සති භාවනාව කියලා. ඊට පස්සේ ඔබ ටික ටික තවත් ඉහළට ආජීව අෂ්ටමක සීලේ සමාදන් වෙනවා. තවත් ශික්ෂාපද දෙක තුන එකතු කර ගන්නවා. ඊට පස්සේ පොයේ දවසට උපෝසතේ රකින්නවා. සීලේ කියන්නේ තමන්ට ආවරණයක්. තමන්ට විශාල ආරක්ෂාවක්, රැකවරණයක්. සිල්වත් කෙනා තුලයි සමාධිය වැඩෙන්නේ. දුසීලකම් කර කර භාවනා කරන්න බෑ. භාවනාවක් වැඩෙන්නේ නැහැ. හිත එකක වෙන්නේ නැහැ. ඇස් පියාගත්ත වෙලේ ඉඳන් මතක් එන්නේ ඔබෙන් වෙච්ච වැරදි අකුසල් අඩුපාඩු. ඒ නිසා හිතක් එකඟ වෙන්න නම්, හිතක් සංසිඳෙන්න නම්, හිතක ඒකාග්‍රතාවයේ ගොඩනැගෙන්න නම් සිල්වත් වෙන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා. එහෙමයි බුදුරජාණන් වහන්සේ අපිට නිවන් මඟ පෙන්වුවේ. ඒ නිසා පින්වතුනි, ඔබේ ජීවිතයේ තුල අද මේ ධර්ම දේශනාවේදී අපි විශේෂයෙන් පෙන්වුවේ සීලයක් කොච්චර වැදගත්ද මේ ධර්ම මාර්ගේ ගමන් කරන ශ්‍රාවකයෙකුට. ඒ නිසා ඔබත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල, මේ බුද්ධ ශාසනය තුල. අනේ අපිට මේ ගැන අහන්න හරි ලැබුණා. මේ වගේ සීලේක වටිනාකම අහන්නවත් නැති කෝටි ගාණක් ලෝකේ මනුස්ස ජීවිත ලැබලා කොහේ ජීවත් වෙලා අකුසල් කර කර ඉඳලා මැරිලා අපායවල වැටෙනවා. ඒ නිසා මේකෙන් මිදෙන මාර්ගය හරි අපිට අහන්න ලැබුණා. දැන් ඔබට අවශ්‍යයි ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරිය, සිහිය, නුවණ අවශ්‍යයි. ඔබ පන්සිල් සමාදන් වුණා වගේම විරති සමාදාන සීලයේ වගේම ඒ ඒ ශික්ෂාපද ගැන හොඳ සිහියෙන් ඉඳලා ඒ වරද ඔබේ හිතට බලවත් වෙනකොට ඒකෙන් වැළකීලා ඒ සීලය ආරක්ෂා කරගන්න. අන්න එතකොට බුදුහාමුදුරු පෙන්වුවා පරණ වැරදි, අතීත වැරදි තියෙන්න පුළුවන්. හැබැයි යමෙක් යම් මොහතක ධර්මයේ පිහිටියද, සීලේ පිහිටියද, වලාකුලින් මිදිච්ච පුන්සඳ වගේ කියලා. අඟුලිමාල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගාථාව දේශනා කරේ. බලන්න දහස් ගණන් මිනී මරපු මිනී මරුව මේ ධර්මයේ ඉදිරියේ පුංචි සතෙක්වත් මරන්නේ නැති සීලවන්ත ශ්‍රාවකයෝ බවට පත් වුණා. යම් දවසක ධර්මී පිහිටියද එදා ඉඳම් වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ එයාගේ ජීවිතයේ ධර්මයේ තුල බැබලිලා යනවා. එහෙමනම් ඔබත් ඔබේ ජීවිතයේ අද ඉඳන් හරි උතුම් සීලයක පිහිටලා ධර්මයේ තුලින් බැබලෙන ජීවිතයක් බවට පත් කරගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් ඔබ රැස් කරගත්තා වූ සියලු පින් අපි මුලින්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ආරක්ෂාව ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම දායකත්ව දරුවෝ පින්වත් හැම දෙනාටමත් ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයේම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. හොරණ පෝරුව දණ්ඩ මානාන ඩිපිනේ පදිංචි KG බර්ටි සහ DL මොනිකා ජයන්ති මහත්මිය කෙනේ පින්වතුන් එකතු වෙලා අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුණා. එයාගේ උතුම් ආරමුණ තමයි මේ වසරේ සැප්තැම්බර් මාස 2 දිනට මිය පරලව ගොස් වසර 13 සම්පූර්ණ වන මද්දුමාගේ පොඩි නෝනා ආදරණීය මෑණියන් සිහිපත් කළා. ඒ මියගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම 2023 පෙබරවාරි 4 දින මිය පරලව යන්නට යෙදුණු දෙහිවත්ත ලියනගේ නන්දසේන සහෝදරයා සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඒ වගේමයි මිය පරලව යන්නට යෙදුණු KG ඒමිස් පියාණන්, K සිරියාවතී මෑණියන්, KG සිමියොන් සිඤ්ඤෝ මුත්තනුවන්, KG එමලි නෝනා මිත්තනිය, KG ප්‍රසන්න උදේ කුමාර සහෝදරයා, අජිත් ජානක මැටිවල ආරච්චි සහෝදරයා, K ඉසුරුජිත් සහෝදරයා ඇතුළු පරම්පරාගත සංසාරගත මිය පරලොව ගිය සියලුම දෙනා සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම ඒ පින් අතුන්ගේ අරමුණක්. ඉතින් ඒ මියගේ සියලු ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සිහි කළ සාදු කියලා පින් අනුමෝදන් කරමු. ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා අපට ආශිර්වාද කරනවා. ඒ වගේම දෙහිවත්ත ලියනගේ පොඩි අප්පහාමි පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂම සැලසේවා කියන ආශිර්වාදය. සියලු සහෝදර සහෝදරියන්, දූ දරුවන්, පවුලේ මුණුබුරු මිනිබිරියන් ඇතුළු සුජීවත්ව ඉන්න හැම දෙනාටමත් මේ ධර්ම දාන මේ පුණ්‍යානුභාව බලෙන් නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු යහපත සැලසේවා කියන සෙත් ප්‍රාර්ථනාවයි පිංගතුන්ගේ අරමුණා. ඒ වගේම අද ධර්ම දේශනාවට තවත් පින්බර දායකත්වයකින් සම්බන්ධ වෙනවා බණ්ඩාරවෙල ඇල්ලේන තොට පදිංචි AGM ශ්‍රියාවතී මහත්මිය. එතුමියගේ මූලිකත්වයෙන් දූ දරුවන් එකතු කරගෙන අද මේ ධර්මානුශාසනාව සිදු කරන්නට යෙදෙන්නේ. එයාගේ උතුම් අරමුණ තමයි 2025 12 මාසේ 15 දිනට මියගොස් අවුරුදු 21 සම්පූර්ණ වන ආදරණීය මෑණියන් වන HM බණ්ඩාර මැණිකා සහ 2026 දෙවැනි මාසේ 4 දිනට මිය පරලොව ගොස් වසර 22 සම්පූර්ණ වන AJM රන්බණ්ඩ ආදරණීය පියාණන් සිහිපත් කළේ මිය පරලොව ගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේමයි 2025 10 මාසේ 22 දිනට වර්ෂයක් සපිරෙන නාවලගම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති නාවලගම දයාබරණ හිමියන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම පවුලේ මිය පරලව යන්නට ඉදුණු සහෝදර සහෝදරියන් වන AJM ගුණපාල, AJM සිරිපාල, AJM කුමාරි හාමි කියන අයට පින් අනුමෝදන් කිරීමත්, AP විමලදාස, WM උක්කුමැණිකා, EB සිරියාවති, RA බන්දුසේන කියන අයටත් පවුලේ මියගේ සියලුම ඥාතීන්ට අන් සඳහන් කරපු පරම්පරාගත සියලු ඥාතීන් සිහි කළ පින් දීම අරමුණා. ඉතින් එහෙමනම් ඒ පවුලේ මිය පරලොව ගිය ඒ සියලු ඥාතීන්, තමන්ගේ දෙමාපියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු සංසාරගත මිය පරලොව ගිය සියලු ඥාතීන් බණහන ඔබත් කල්පනා කරගන්න, ඔබ නමේ මිය ගිය සියලු ඥාතීන් උත් මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදේවා,
1: වහා වහා සංසාර දුකින් අත මිදේවා, ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින පවුලේ හැම දෙනාට දූ දරු ඥාත හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සම්පත්තියම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළක් වාසී ලෝවාසී හැම දිනාටම net fm ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණ පිණත්, ධර්ම දාන මේ පිණත් ඔබට ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
2: සාදුහු සාදුහු සාදුහු. අද සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඳනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා net fm රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන. අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම්මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක් මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. එදින වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන්කමක් තිබෙනවා මේ ට්‍රැවල් net සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සියලු දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 එවගේම 0776-163-872 0776-163-872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්. නැවත වතාවක් අපි සියලු දෙනාට තුන්රුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතෙන්න සඳුදා දිනයේ net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව අපි ධර්ම සාකච්ඡාවයි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව වෙනුවෙන්ද වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාත්‍ර හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ හාමුදුරන් වහන්සේ මුලින්ම මේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ගෞරවයෙන් පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ.
1: හැම දිනාටම නැවත වතාවක් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හෝරාවක් පුරා ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ධර්මශ්‍රවණයේ තුල ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ වගේම මේ මොහොතේ අපි ඒ ධර්ම දේශනාව ඇසුරෙන් වගේම තවත් ඔබේ ජීවිතයට වැදගත් බොහෝ ධර්ම කාරණා ඇසුරෙන් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ඔබ හැම දිනාටමත් මේ උතුම් දහම් සාකච්ඡාව තුල කතා කරන ධර්ම කාරණාත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදීත් ඔබට අපි හදවතින් ආශිර්වාද කරනවා.
2: ඉතින් මේ ආශිර්වාදය ලොව කොහේ කොතනක සිටියත් අපි සාදු සිතින් යුක්තව අනුමෝදන් වෙන ගමන් ඔබට මුලින්ම සිහිපත් කරන්නට ඕනේ අපේ හාමුදුරන් වහන්සේ සිද්ධ කරන ආගමික සමාජීය සේවාවන් පිළිබඳව වැඩි විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංක 2 ඔබ පැහැදිලිව සටහන් කරගන්න 0-34-226-27-82 එවගේම 0-34-226-36-46 තමයි දුරකථන අංක 2. ඒ දුරකථන අංක 2 සටහන් කරගන්න ඇති කියන විශ්වාසයත් එක්ක අපි දන්නවා ඔබ ඉතාමත්ම සීලවන්ත ජීවිතයක් ගත කරනවා. හාමුදුරුවන් වහන්සේ සිල්වත් වූ ජීවිතයක තිබෙන වටිනාකම සීලය ආරක්ෂා කර ගැනීම තුළින් අපිට මොනවද ලැබෙන්නේ සහ සීල ආරක්ෂා නොකරන දුෂ්චරිතයක් ඔබට තිබුණොත් මොනවද අහිමි වෙලා යන්නේ කියන කරුණු පැහැදිලි කර දෙන්නට යෙදුණා. ඒ ඔස්සේ අපි තවත් ඉදිරියටයි මේ සාකච්ඡාව අරගෙන යන්න බලාපොරොත්තු වන්නේ. එනිසා අපේ හාමුදුරනේ මුලින්ම අහන්න කියලා හිතුණා. දැන් අපි උපාසක කියලා කියනවා. අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා අනුශාසනා කරන්න යන මොහොතේ ශ්‍රද්ධාවන්ත කාරුණික උපාසක පාසිකාවනි නැත්නම් සදහැවතුනි කියලා කියන. මෙන්න මේ ආකාරයට ආමන්ත්‍රණය කළත් මට අහන්න කියලා හිතුණා මේ සාකච්ඡාවේ නැත්නම් ධර්මදේශනාව ශ්‍රවණය කරමින් ඉන්න මොහොතේ හාමුදුරනේ සීලේක පිහිටන්නේ නැති කෙනෙකුට උපාසක උපාසිකා කියන යන නමින් ආමන්ත්‍රණය කරන්නට පුළුවන් කමක් තිබෙනවාද? ඒ ගැටලුව විසඳාගෙන ඉදිරියට අපි සාකච්ඡාව සිද්ධ කරමු.
1: ඔව්, හැම දිනාටම නැවතත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම කෙනෙක් සීලේක පිහිටලා නැතත් තෙරුවන් සරණ ගිය පමණින් ඒ කෙනා උපාසකෙක් උපාසිකාවක් වෙනවා.
2: එහෙමයි.
1: ඒ නිසා කෙනෙක් සිල්වත් නොවුනත් එයාට උපාසක කියලා හඳුන්වන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේගෙන් අහනෝ ස්වාමිනී කොපමණකින්ද කෙනෙක් උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙන්නේ? එතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යමෙක් බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. කෙනෙක් බුදුන් සරණ යනවද ධර්මයේ සරණ යනවද ශ්‍රාවක සංඝයා සරණ යනවද එපමණකින් ඔහු උපාසකෙක් බවට පත් වෙනවා.
2: එහෙමයි.
1: ඊළඟට බුදුරජාන් වහන්සේකින් අහනවා ස්වාමීනි කොහොමද කෙනෙක් සීලවන්ත උපාසකෙක් බවට පත් වෙන්නේ? අන්න එතකොට බුදුරජාන් වහන්සේ දෙවනියට දේශනා කරනවා අර තෙරුවන් සරණ ගිය කෙනා තෙරුවන් සරණ ගිහින් නවතින්නේ නැතුව එයා ප්‍රාණඝාතයෙන් වළකිනවා, සොරකමින් වළකිනවා,
2: එහෙමයි,
1: වැරදි කාම සේවනයෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා,
2: එහෙමයි.
1: එතකොට කෙනෙක් පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් වෙනවද? අන්න ඒ කෙනාට කියනවා සීලවන්ත උපාසක.
2: එහෙමයි.
1: එතකොට කෙනෙක් තෙරුවන් සරණ ගිය පමණින් උපාසක වෙනවා. හැබැයි සීලවන්ත උපාසක වෙන්නේ
2: නැහැ. එහෙමයි හැමතුරුනි.
1: එහෙමනම් සීලවන්ත උපාසකයෙක් බවට පත් වෙන්න නම් තෙරුවන් සරණ පමණක් මදි. එයා සීලේක පිහිටපු උපාසකයෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒ නිසා දැන් සමහර උපාසක දුස්සීලයෝ ඉන්නවනේ.
2: එහෙමයි.
1: උපාසක ස්වරූපයෙන් ඉන්නවා.
2: එහෙමයි.
1: බුදුන් වඳිනවා. සද්ධාව තියෙනවා. හැබැයි යාට සීලේ අඩුපාඩුකම් තියෙනවා. හිතනවා අනේ කොහොම හරි මම මේව හදා ගන්න ඕනේ. ඒ හිතන එක ලොකු වටිනාකමක්.
2: එහෙමයි.
1: කෙනෙකුට දැන් එක පාට මේ සීලේ රකින්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මේක සංසාර පුරුද්දක් හැටියට වැඩි යුතු දෙයක්.
2: එහෙමයි.
1: ඒ නිසා තමයි සීල පාරමිතාව. සසරේ සීලාදී ගුණධර්ම වඩපු අය ඒ අයට සීලේ කියන්නේ බොහොම සතුටින් වඩන්න පුළුවන් දෙයක්.
2: එහෙමයි.
1: ඒ අය උපතින්ම අල්පරජක්කයි. ඒ කියන්නේ කෙලෙස් අඩුයි.
2: එහෙමයි.
1: ඒ අයට ඉවසීම තියෙනවා, හොඳ සිහිනුවන තියෙනවා, වීරිය තියෙනවා. ඒ අය සීලයට කැමති. යාලා සතුටින් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරනවා.
2: එහෙමයි.
1: ඒ සීලේ තුළ සතුටක් ලබනවා. ඒ සීලේ භාවනාවක් වශයෙන් වඩනවා. සීලානුස්සති භාවනාව. තමන්ගේ සීලේ මෙනෙහි කරලා හිතනවා, මම මේ විදිය සිල්වත් කෙනෙක්, මම මේ විදිය සිල්වත් කෙනෙක්, මට කොච්චරනම් ලාභයක්ද මේ ලෝකේ ප්‍රාණඝාතාදී අකුසල් කරන මිනිසුන් අතර මම ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනෙක්, මට කොච්චර ලාභයක්. මේ ලෝකේ නොදුන් දේ ගන්න, අනුන්ගේ දේවල් සොරකම් කරන මිනිසුන් අතර මම සොරකමින් වැළකිච්ච කෙනෙක්, මට කොච්චරනම් ලාභයක්ද. කෙලෙස් නිසා නොයෙක් අකුසල් පවුකම් කරන, වැරණි කාමසේවණයට යොමු වෙච්ච ලෝකේ මම ඒකෙන් වැළකිච්ච කෙනෙක්, මට කොච්චරනම් ලාභයක්. ඊට පස්සේ යා හිතනවා, මේ ලෝකේ බොරු කියන, වචනෙන් අකුසල් කරන මිනිස්සු නොමග යවන ලෝකේ මම සත්‍යවාදී වචන කතා කරන කෙනෙක්, කොච්චර ලාභයක්. මේ ලෝකේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒක නවත්ත ගන්න බැරුව අකුසල් කර කර ඉන්න ලෝකේ මම ඊවැන් වැළකිච්ච කෙනෙක්, මට කොච්චර ලාභයක්ද. එයා තමන්ගේ සීල ගැන හිත හිත සතුටු වෙනවා.
2: එහෙමයි.
1: එතකොට එහෙම තමන්ට નિરાයාසයෙන් සතුටින් සීල් රකින්න නම් සංසාර පිනක් එක්ක එයාට සසර පුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ සංසාරේ සීලේ පුරුදු කරපු කෙනෙක්.
2: එහෙමයි.
1: සීල පාරමිතා වඩපු කෙනෙක්. දැන් බලන්න, සීල ගැන අහපු නැති කාලවල පවා පින්වන්තයෝ, ඔබ හිතන්න, දැන් බෝසතාණන් වහන්සේගේ මෑණියෝ පින්වන්ත මහාමායා දේවිය දරුවක් උස පිළිසිඳ ගන්නකොටම નિરાයාසයෙන්ම බ්‍රහ්මචාරී සීලේක පිහිටපු සිල්වත් තැනැත්තියක් බවට පත් වුණා කියනවා.
2: එහෙමයි.
1: ඒ කියන්නේ සංසාර පින කල්ප ලක්ෂයක් බෝසත් පුතෙක් උස දරන්න පින් කරපු මහා පින්වන්ත කෙනෙක්.
2: එහෙමයි.
1: බෝසතාණන් වහන්සේගේ සංසාර පිනත් කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරපු මේ අම්මගේ පුණ්‍ය ශක්තියත් නිසා දරුවක් උස පිළිසිඳ ගන්නවා සමගම කෙලෙස් සහිත රාග සිතවිලි සම්පූර්ණයෙන් නැති වෙලා ගියා
2: කියනවා.
1: ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාවත් පිය රජුරු එක්කවත්, ඒ කියන්නේ එහෙම රාග සිතක් සුද්ධෝදන රජුරු ගැනවත් බිසවට ඇති වෙන්නේ නැහැ. දැන් નિરાයාසයෙන් විරාගී සිතවිලි ඇති සීලවන්ත කෙනෙක් බවට පත් වෙනවා.
2: එහෙමයි.
1: එතකොට ඒව සංසාර පුරුදු එක්ක ඇති වෙන්නේ. ඒ නිසා සසර ගුණධර්ම පුරපු කෙනා, දැන් සමහර වෙලාවට ඔබ හිතන සමහර අය ඉන්නවා, ඒ අය මේ ධර්මය අහලා කුසල් අකුසල් ගැන, පින්පව් ගැන දැනුවත් වෙලා නෙමෙයි.
2: එහෙමයි.
1: හැබැයි පුංචි කාලේ ඉඳන්ම සමහරලාවට සතෙක් මරන්නේ, හැම වෙලේ කවුරු හරි සතෙක් මරනෝ දැක්කත් පොඩි කාලේ ඒ දරුවා අඬනවා.
2: එහෙමයි.
1: සතෙකුට හිංසා කරනකොට අඬනවා, එපා කියනවා. එතකොට සත්තුන්ට හරි ආදරෙයි, කරුණාවයි, මෛත්‍රියයි. එතකොට මේ ලෝකේ බෞද්ධයෝ අතර විතරක් නෙවෙයි, ඔබ බලන්න අන්‍යාගම්වල බොහෝ පිරිසක් සමහරලාවට සමහරු ඉන්න ආගමක් විශ්වාස කරන්නේ නැහැ. එතකොට හැබැයි ඒ අය කාටවත් කරදරයක් කරන්නේ, හොරකම් කරන්නේ නැහැ, වැරදි ජීවිත ගත කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මිනිස්සු නොමග යවන්නේ නැහැ, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. ඒ අය හිතනවා අපි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්නේ. අපි කිසිම මිනිස්සෙකුට, අසල්වැසියෙකුටවත්, ඥාතියෙකුටවත් කිසිම හිංසාවක් පීඩාවක් නැතුව අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ තුල ඒ අය යම් කිසි ගුණයක් පුරනවා.
2: එහෙමයි.
1: નિરાයාසී. එතකොට ඒ වගේ කෙනෙක් ඉන්න පුළුවන් දැනුවත් හෝ නොදැනුවත්. ඒත් එයාට පින තියෙනවා.
2: එහෙමයි.
1: මතක තියාගන්නද? දැනුවත් කරත් අකුසලේ අකුසලෙමයි, නොදැනුවත් කරා කියලා බේරෙන්න බෑ.
2: එහෙමයි.
1: බුදුහාමුදුර ඒක උපමාවකට පෙන්නන්නේ, වස දැනගෙන කෑවත් නොදැනගෙන කෑවත් ප්‍රතිඵලෙ හම්බෙනවන්නේ.
2: එහෙමයි හාමුදුර.
1: අන්න ඒ වගේ. ඒ නිසා ඊළඟට මේ ලෝකේ සමහර අය ඉන්නවා උපතින් කෙලෙස් වැඩි, ඒ අයට කියන මහරජක්ක. ඒ අයට සිල් රකින්න ඕනේ. හැබැයි අමාරුයි. බුදුහාඳුර පෙන්නනවා මහණෙනි වෙන විකල්පයක් නැහැ. අඬා අඬා හරි සිල් රකින්න. එතකොට ඒ අය සීලාදී ගුණ පුරන්නේ සතුටෙන් නෙමෙයි.
2: එහෙමයි.
1: එයාලට මනසට පීඩාව, කෙලෙස් බලවත් වැඩි. ඒ කෙලෙස් යටපත් කරගන්න ගන්න උත්සාහය තුළ විශාල දුකක් පීඩාවක් දැනෙනවා. හැබැයි ඒ පීඩාව යටපත් කරගෙන ඒක යටපත් කරන්නේ ධර්ම මනසිකාරය. ඒ අය හිතනවා කර්ම කර්මඵල ගැන නිතර හිතනවා, ආදීනව හිතනවා, මම මේ වගේ වැරද්දක් කරොත් මං අපායයයි, කවුද මාව බේරගන්නේ, මීට වඩා මහා දුක් ඇති තැනක මං උපති, ඒ නිසා මං කොහොමත් කරන්නේ. හිතට කොච්චර කෙලෙස් බලවත් වුණත් එයා දැඩි වීරියක් ඕනේ එයාට ඒක පාලනය කරගන්න.
2: එහෙමයි.
1: දැඩි අදිෂ්ඨානයක් ඕනේ. සමහර වෙලාවට බුදුහාඳුරු පෙන්නවා මහණෙනි, අර දිව උඩු තල්ලට තියලා තද කරගෙන දත් මිටි කාගෙන හරි තමන්ගේ කෙලෙස් සහිත හිතට තමන්ම ගරහ කරලා ඒක යටපත් කරන්න කියන.
2: එහෙමයි.
1: කියන්නේ දැන් අපි මිනිස්සු තරහක් ආවම බහින්නේ එළියටනේ, මෙයා තමයි, මෙන්න මෙයා තමයි, මෙයා නිසා කියලා ප්‍රශ්නේ එළියට නිවිසි කරන්නේ.
2: එහෙමයි.
1: බුදුහාමුදුරු පෙන්නවා හතුර ඇත්තටම ඉන්නේ තමන්ගේ හිත ඇතුලේ. රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය හැටියට මේ කෙලෙස් බලවත් කරන, අපිව නිරේට ඇදගෙන ගියේ මේ හිත අභ්‍යන්තරයේ තියෙන කෙලෙස්. සසරේ ඔබ තිරිසන් අපායේ වැටුණද, ප්‍රේත අපායේ වැටුණද, ඔබ මහා දුක් ගැහැට විඳවෙමින්ද ආපු සංසාර ගමනේ ඔබ මේ දුකට ඇදලා දැම්මේ මේ හිත ඇතුලේ තියෙන කෙලෙස්. එතකොට ඒ කෙලෙස් යටපත් කිරීම පිණිස දැඩි වීරියකින් උත්සාහයකින් දත් මිටි කාගෙන හරි දිව උඩු තල්ලට තියලා තද කරගෙන තමන්ගේ කෙලෙස් සහිත හිතට තමන්ම ගරහ කරන්න කියලා. දැන් බලන්න සමහර දැන් ඔය තේර තේරී ගාථා කියවනකොට තේරෙනවා මහරහතන් වහන්සේලා උන්වහන්සේලා වීරිය වඩද්දි උන්වහන්සේලා රහත් වෙන්න ගත්ත උත්සාහයවල කෙලෙස් බලවත් වෙච්ච ආකාරي උන්වහන්සේලාම විවෘතව තේර තේරී ගාථාවල කියනවා.
2: එහෙමයි.
1: මම මේ විදිහට වීරිය වඩපු කෙනෙක් සමහර අය කියන උන්වහන්සේලා භාවනා කරන්න කියලා හිතාගෙන සොහනකට යනවා. ඒ සොහනකට යනකොට කුණු වෙච්ච කාන්තා මృత ශරීරයක් දකින්න. දැන් හිතන්න මේ පණුව ගහන කුණු වෙච්ච කය. ඒක දැකලා ඒ රුව දැකලා අර කෙලෙස් ඇති වුණා කියන. දැන් බලන්න හිත කොච්චර පහද්ද කියලානේ.
2: එහෙමයි.
1: කැලේකට ගියේ, සොහනකට ගියේ භාවනා කරන්න. ඒ ගියෙත් පිළිකුල් වෙච්ච කුණු වෙච්ච කයක් දිහා බලලා මගේ කයටත් මේ ස්වභාවය අත්වෙනව නේද කියලා මේ රාග සහිත සිත යටපත් වෙන විදිහට භාවනා නිමිත්තක් කරගෙන භාවනා කරන්න ගියේ.
2: එහෙමයි.
1: හැබැයි ඒ ගිහිල්ලත් ඒ කුළුවේ කුණුවේගෙන පණුව ගහගෙන යන මලකුණ දිහා බල්ලත් රාගය කෙලෙස් ඇති වුණා. අවසානයේ උන්වහන්සේම කියනවා මම එතනින් ඉවත් වෙලා ගහක් යට වාඩි වුණා කියනවා. තමන්ගෙම හිතට මං ගරහ කරගත්තා කියනවා.
2: එහෙමයි.
1: ඒයි පාපී සිත. නුඹ මේ තරම් පහද්ද? මේ සංසාරේ මේ කෙලෙස් නිසා මං කොච්චර නිරේ වැටලා ඇද්ද? තිරිසන් අපායේ ප්‍රේත ලෝකේ වැටිලා ඇද්ද? ආයිනම් නුඹට ඕන විදිහට කෙලෙස් උපද්දවලා මාව නොමග යවන්න මං ඉඩ තියන්නේ. අන්න බලන්න තමන්ගේ කෙලෙස් තමන්ම පාලනය කරන හැටි. කියන්නේ තමන්ගේ හිතට දැන් තමන්ම දැඩිව අවවාද කරගන්න. තමන්ගේ හිතේ මතුවෙච්ච කෙලෙස් වලට වහලෙක් නොවි ඒ කෙලෙස් තමන්ගෙම හිතෙන් දැඩිව වීරියෙන් අදිෂ්ඨානින් දැන් ගරහ කරන්නේ කාටද? තමන්ටමයි.
2: එහෙමයි.
1: තමන්ගේ හිතටමයි. අර පාපී කෙලෙස් වලටම ගරහ කරමින් උන්වහන්සේ අවසානයේ වාඩි වෙනවා. මම මේ පාපී කෙලෙස් ප්‍රහාණය කරලා මිසක් නැකිටින්නේ නැහැ. මෙතන මැරුණත් නැකිටින්නේ නැහැ. දානිවල් දන්න ඕනෙත් නැහැ. මට වතුර ඕනෙත් නැහැ. මං නැකිටින්නෙත් නැහැ. කොහොම හරි එක්කෝ මේ කෙලෙස් ප්‍රහාණය කරනවා. දිවි දෙවනි කොට කෙලෙස් ප්‍රහාණය පිණිස වීරිය ඇති කරගෙන ඉදා මං වාඩි වුණා කියනවා. රැ එලි වෙනකන් උන්වහන්සේ වීරිය වඩලා හිත සමාධිමත් කරගත්ත. ඒ සමාධිමත් හිත තුළ විදර්ශනා වඩලා උදෑසන අරුණෝදයට කලින් ඒ ආසනීම කෙලෙසුන්ගේ මිදිලා රහත් වුණා කියන. එතකොට ඔය වගේ මහරහතන් වහන්සේලා උන්වහන්සේලා රහත් වෙද්දි වීරිය ඇති කරගත්ත හැටි, තමන්ගේ හිතේ ඇති වෙන කෙලෙස් වලට තමන්ම ගරහ කරලා යටපත් කරගත්ත හැටි බොහොම ලස්සනට ওই තේර තේරී ගාථාවල සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා හිත කොච්චරනම් පහද්ද, මොනතරම් පහස් සිතුවිලි මේ හිතේ උපදිනවද. ඒ නිසා ඒ කෙලෙස් නිසා සමහරු ගොඩාක් පීඩා විඳිනවා. අර කෙලෙස් බලවත් අය මේ ලෝකේ සමහරලාවට ද්වේෂය වෙන්න පුළුවන්. හැම වෙලාවෙම තරහ යනවා, කේන්ති යනවා.
2: එහෙමයි.
1: පස්සේ පසුතැවෙන. ඔබ බලන්න සමහර අය කේන්ති ගිහිල්ලා ඒ වෙලාවට තමන් එයාලම කියනවා මට මොනවා වුණාද දන්නේ, මට මාව පේන්නෙත් නෑ තරහ ගියාට පස්සේ, අනේ මං ඒ වෙලාවේ ඉවසුවා නා. පස්සේ සමහර වෙලාවට ඒ වෙලාවේ තරහව ද්වේෂය තුල කටයුතු කළ කෙනෙකුට බැනලා සමහරලාට හිරිහැරයක් කළා. පස්සේ අඬන මිනිස්සු ඉන්නවා.
2: එහෙමයි.
1: සමාව ගන්නවා ගිහිල්ලා අනේ මට සමාව වෙන්න, මට ඒ වෙලේ මොනවා වුණාද දන්නේ, අනේ මට සමාව වෙන්න කියලා සමාව ඉල්ලනවා.
2: එහෙමයි.
1: ගෙවල් වල බලන්න සමහරලාවට දරුවෝ ගැන කේන්ති ගන්නවා එක්ක දෙමව්පියෝ. එක්ක දරුවන්ට ගහනවා. බිරිඳ ස්වාමියා අතර ගැටුම් ඇති කරගෙන අඬදබර වෙලා පස්සේ සමාව ඉල්ලනවා, අඬනවා.
2: එහෙමයි.
1: මට ඒ වෙලාවේ තරහ ගියා, නේ මට සමාව වෙන්න, අපි මේව අමතක කරමු, අපි හොඳින් ඉමු. එතකොට බලන්න අර තමන්ගේ හිතේ ඇතිවෙන ෂණික කෙලෙස්, ෂණික ආවේගේ, ෂණික ද්වේෂයේ, වෛරයේ තුල ඒ මොහොතේ සිහිය උපදවා ගන්න තරම් ශක්තිය නැහැ. පස්සේ තමයි ටික වෙලාවකින් තේරෙන්නේ, කොහොම දවසක් දෙකක් ගියාම තේරෙන්නේ.
2: එහෙම.
1: ඔය අතර ඔබ හිතන්න ඔය වගේ තමන්ගේ කෙලෙස් පාලනය කරගන්න බැරි වීම නිසා මොනතරම් මුළු ජීවිත කාලෙම විඳවන මිනිස්සු ඉන්නවද?
2: එහෙමයි හඳුන.
1: සමහර වෙලාවට ඒ එන ෂණික ද්වේෂය තුළ මිනිමැලුමක් වෙන්න පුළුවන්. සමහරලාවට ඒ ගහන පහරකින් කෙනෙක්ගේ ජීවිත කාලෙම එක්ක කෙනෙක් ඔත්පල වෙන්න පුළුවන්.
2: එහෙමයි.
1: මුළු ජීවිත කාලෙම අවසානයේ එක්ක හිරේ වැටලා විඳවන්න වෙනවා. ඒ පස්සේ පසුතැවෙනවා, අයියෝ මං ඒ වෙලාවේ ඉවසුවා නම් තව ටිකක් මට ඉවසන්න පුළුවන් වුණා නම් මුළු ජීවිත කාලෙම විඳවණයි ඉන්නවා. ඉතින් ඒ නිසා මේ කෙලෙස් වල ආදීනව සිහි කළා, කෙලෙස් වල භයානකකම සිහි කරලා සීලයක් රකින්න අමාරුවෙන් හරි වීරිය ගන්න. බුදුහාඳුරු පෙන්න මහණෙනි කෙලෙස් බලවත් අය ඉන්නවා, සීල් රකින්න එක අමාරුයි. හැබැයි වෙන විකල්පයක් නැහැ. අපිට සීල රකින්න බෑ අමාරුයි කියලා විකල්පයක් නැහනේ.
2: එහෙමයි.
1: එතකොට අපිට පේනවා සීලේ ආදීනව ගැන ගත්තට පස්සේ මරණින් මත්තේ අඩුම ගානේ මෙලව මොන විදියෙන් අපි කතා කර ධර්ම දේශනාවයි අපි කතා කරා. බුදුහාඳුරෝ දේශනා කරනවා සීල විපත්ති පහක්. එකක් තමයි දුස්සීල කෙනාගේ ආර්ථිකේ පිරිහිලා යනවා.
2: එහෙමයි.
1: භෝග සම්පත් නැති වෙනවා. එතකොට කවුරු හරි දුස්සීල කෙනෙක් ඕකට කියන්න බල කමක් නැහැ. මගේ ආර්ථිකේනේ පිරිහෙන්නේ. එතකොට හරි. ඊළඟට විශාල නින්දාවක් අපකීර්තියක් ලැබෙනවා සමාජ. ඒකටත් කී වගේම කමන්නේ ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙ මට ඕන විදියටයි මං ජීවත් වෙන්නේ කියලා කියන අය ඉන්නවන්නේ.
2: එහෙමයි හැමෝටම.
1: ඊළඟට තුන්වෙනි එක විසරදව පිරිසක් අතර ඉන්න බෑ කියනවා. විසරදව ඉන්න බෑ නම් හැංගි හරි හොර වැඩ කර කර හිටියා කියලා හිතන්.
2: එහෙමයි.
1: හතරවෙනි එක මරණාසන්න වෙනකොට සිහිමුලා වෙනවා. ඒකත් කමක් නැහැ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හිටියා කියන්නේ. පස්වෙනි එක මරණින් මත්තේ නිරේ. කල්ප ගණන් අපායකට වැටුනොත් ආයි කවදා ගොඩේ මේ ජීවිතේ මේ කෙලෙස් නිසා මේ අවුරුදු 50ක් 60ක් 70ක් උපරිම අද ආයුෂ කීයද මිනිස්සෙගේ මේ අඩුව ආයුෂක් ගෙවන කාලේ කෙලෙස් නිසා කරගන්න අකුසල විපාකවල ඒ ආදීනව පස්සේ එනකොට නිරේකට වැටුනොත් මේ අවුරුදු 50 60 නෙමෙයි මහා කල්ප ගණනින් අපායවල ආයුෂ ගැන ධර්මයේ සඳහන්
2: වෙන්නේ.
1: එතකොට ඒ තරම් අපායෙන් අපායට වැටි වැටි සමහර දැක් බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. ඔය බුදුරජාන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටිදී දැකපු සමහර අමනුෂ්‍ය පෙරේතය ගැන ওই ලක්ෂණ සංයුත්තේ සඳහන් වෙනවා. මුගලන් හාමුදුරුවෝ ලක්ෂණ හාමුදුරුවෝ මේ යක්කු පෙරේතයන්ව දැකලා උන්වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කතා කියනකොට බුදුහාඳුරෝ දේශනා කරනවා මොග්ගල්ලාන ඔය අමනුෂ්‍ය ඔయిత කලින් මන් දැක්කා කියනවා. ඔය වෙන කවුරුත් නෙමේ කාශ්‍යප බුද්ධ ශාසනේ මේ වගේ අකුසල් කරපු අය. ඒ අකුසල් නිසා මරණින් මත්තේ නිරේ වැටිලා දුක් විඳලා ඉතුරු අකුසලේ ගෙවන්නයි කියන අපායින් උඩට ඇවිල්ලා ඔය විදිහේ ප්‍රේතිය වෙලා අහසේ පාවි විලාප දිදී දුක් විඳ විඳ
2: යන්නේ.
1: එතකොට කෙනෙක් සමහරලාවට කල්ප ගණන් අපායි දුක් විඳලා ඒ අකුසලේ ඉතුරු ටික ගෙවන්න එනවා ප්‍රේත ලෝකෙට. ඒ ප්‍රේත ලෝකෙත් බුද්ධාංකුර ගණන් දුක් විඳින. ඊට පස්සේ එක්ක තිරිසන් අපායට එනවා. ඔහොම ඔහොම ඇවිල්ලා අකුසලේ ගෙවලා මනුස්ස ලෝකෙට ආවත් පළවෙනියටම එන්නේ උසස් තැනකට නෙමෙයි. අර කර්මී යම් කොටසක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් මනුස්ස ලෝකෙත් විඳවනවා. දැන් සත්ව හිංසා කරපු අය ඔය චුල්ල කම්ම විභංග සූත්‍රයේ සඳහන් වෙනවා. දිග සත්තුන්ට සසර හිංසා පීඩා කරපු අය මනුස්ස ලෝකෙක ඉපදුනත් එක්කෝ අඩු වයසෙන් මැරෙනවා. එක්කෝ අතපය පොර වෙච්ච අංග විකල වෙච්ච ඔබ හිතන්න සමහරු ඉන්න සත්තුන්ට ගහනෝ අතපය කඩනෝ ඒ සත්තුන්ට හිංසා කරනෝ ඒවැ විපාක උපදිනකොටම එක්කෝ පොඩි කාලෙම එක්කෝ පපුවේ හිලක් කියයි එක්කෝ ඇවිද ගන්න බෑ අතපය ඇඹරිලා එක්කෝ ආයුෂ අඩුයි. එතකොට මේ වගේ මනුස්ස ලෝකෙකට ආවත් ඒ කර්ම විපාකේ ගෙවනෝ.
2: එහෙමයි.
1: සමහරට ආත්ම ගණන් ගෙවනෝ. ඒ වගේ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා මේ කර්මවල විපාක කියන්නේ එක තැනක සඳහන් වෙනවා එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදි බෙලි කැපුම් කෑවක් වෙනවා ඒ කර්ම විපාකේ ගෙවන්.
2: එහෙමයි.
1: ඒ නිසා මතක තියාගන්න ඔබ කරන එක කර්මයක් ඒකේ විපාකේ ගෙවන්න සමහරලාට ආත්ම 100 ගණන් විපාක විඳ විඳ යන්න වෙනවා. අන්න ඒ නිසා සිල්වත් වෙන්න අඬාඩා හරි සිල් රකින්න එකයි බුදුහාඳුරපු වෙන විකල්ප නැහැ.
2: එහෙමයි.
1: ඒ නිසා කොහොම හරි සිල් රකින්න ඔබ උපාසකෙක් වෙලා සිල්වත් වුණොත් අන්න ඔබට එතනම රැකවරණි තියෙනවා.
2: එහෙමයි.
1: ඔබ සීලවන්ත උපාසකෙක් වෙනවා. එතනින් තමයි යාට නිවන් දොරටු ඇරෙන්නේ. එතන ඉඳන් තමයි ධර්ම මාර්ගේ විවෘත වෙන්නේ. එතන ඉඳන් යාට සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් වීම සකදාගාමි අනාගාමි මේ නිවන් මඟ ඇරෙන්න නම් ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටලා අවබෝධයෙන් තෙරුවන් සරණ යාමත් සීලවන්ත කෙනෙක් බවට පත්වීමත් තුළ ඔබට නිවන් මඟ විවර කරගෙන ඉදිරියට යාගන්න පුළුවන්කම තියෙනවා.
2: එතින් සීලවන්ත උපාසකයෙක් බවට පත්වන්න ඒ වගේම සීලවන්ත උපාසකයෙක් විතරක් නෙවෙයි සීලවන්ත උපාසිකාවක් බවට පත්වන්න මේ දහම් කරුණු තමයි ඔබට ශක්තියගෙන දෙන්නේ. ඒ නිසා මේ ශ්‍රවණය කරන ධර්ම කරුණු නැත්නම් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කරන ධර්ම කරුණු තවත් කෙනෙකුට ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා දෙන්න මේ පණිවිඩය ලබලා දෙන්න අහන්න අවස්ථාව උදා කරලා දෙන්න ඒකත් මහකු පිනක්. මේ හැමදෙරේ ඊළඟට අහන්න කියලා හිතුණා. දැන් උඩින් අපි ගත කරන ජීවිත දිහා බලපුවම අපිට හිතෙනවා මෙයා සීලවන්ත ජීවිතයක් ගත කරනවා නැත්නම් හොඳ ජීවිතයක් ගත කරනවා කියලා පේන්නට ඉන්නවා. ඒ වගේම තමයි ඇතම් පිරිස අපේ හැමදෙරේ අපි නම් ඉතින් සිල්වන්ත ජීවිත ගත කරන්නේ, කාටවත් කරදරයක් කරන්නේ නැහැ. අපි පුළුවන් තරම් හොඳින් ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ කියලා ඉවර වෙලා සමාජයට පෙන්වන්න බොහෝ දේවල් කරනවා. හැබැයි ඇතුළට ටිකක් එබිකම් කරපුවාම, නැත්නම් ළඟින් ආශ්‍රය කරන්න පටන් ගත්තම තමයි තේරෙන්නේ ඔහු රකින සීලයේ කොයිතරම් අඩුපාඩුකම් තියෙනවද කියලා. එනිසා අපේ හාමුදුරනේ මේ උඩින් සිල්වත් කියලා යටින් දුසිල්වත්ව ජීවත් වෙන අයට මේ සීලයේ තියෙන වටිනාකම තේරුම් ගන්නත් එක්ක, නැත්නම් අපි තුලත් අඩුපාඩුකම් තියෙනවා නම් ඒ අඩුපාඩුකම් මඟහරවාගෙන යහපත්ව ජීවත් වන්නත් එක්ක සිල්වත් ජීවිතයක් ගත කරන්න චේතනාව කොයිතරම් අපිට වටිනාකමක් ගෙන දෙනවද? මේ චේතනාවේ ඇති පාරිශුද්ධ භාවය සිල්වත් ජීවිතයකට මොනතරම් වටිනාකමක් ගෙන දෙනවද කියන කාරණාවත් අපි පැහැදිලි කරලා දෙමු.
1: ඔව්, ඇත්තම දර්ශන මේ ධර්ම මාර්ගය අපි වඩන්නේ අපේ හිතට එකව යන ගමනක්නේ.
2: එහෙමයි.
1: හෘද සාක්ෂියත් එක්ක තමයි මේ ගුණධර්ම මේ සියල්ල වැඩෙන්නේ. තමන්ට තමන් රවට්ටගෙන යාගන්න පුළුවන් කමක් නැහැ. පේන්න ඉන්න පුළුවන් බොරු සිල්ටෙදි පොරවගෙන සමහරලාවට සමාජයේට ඒව ඔක්කොම වහගෙන සමහරලාට මැරෙනකන් හොයාගන්න බෑ.
2: එහෙමයි.
1: එහෙම ඉන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබ කවුද කියන එක වටපිටාව රැවට්ටුවා දන්නයි නැත්තේ නෑ. ඊළඟ දේ තමයි සියල්ල ඔබ ගැන දෙවියන් ඒ විදිහටම දකිනවා.
2: එහෙමයි.
1: අංගුත්තර නිකායේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා, මහණෙනි මේ ලෝකේ තමන් කවුද කියලා හරියටම තමන් ගැන දන්නේ තමන් කියනවා.
2: එහෙමයි හැඳුරනේ.
1: මේ ලෝකේ තමන් ගැන තමන් දන්නේ යම්සේද දෙවියොත් තමන් ගැන ඒ විදිහටම දකිනවා කියනවා.
2: එහෙමයි.
1: ඒ වගේම හිත දකින්න පුළුවන් පරචිත්ත විජානන ඥානය ඇති ආර්යයන් වහන්සේලා, ඉෂිවරයන් වහන්සේලා, ඉරිදිමතුන්ටත් ඔබ ගැන ඒ විදිහටම දකින්නත් පුළුවන් කියන. එහෙමනම් මතක තියාගන්න මේ ලෝකේ කාටවත් හොරෙන් හොර වැඩ කරනවා කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.
2: එහෙමයි.
1: හැම වෙලාවෙම වැරද්දක් කරත් හිතන්න දෙවියන් දකිනවා. මං ගැන දෙවියන් හරි මං ගැන දන්නෝ.
2: එහෙමයි.
1: අන්න ඒක නිතර හිතන්. ඒ නිසා තමන්ගේ හෘද සාක්ෂියට එක ගොබලන්න මිනිස්සු අසරණ වෙන්නේ. මරණාසන්න මොහොතේ වෝ චිත්‍රපටි වගේ බොහෝ දෙනෙකුට ගලාගෙන එනවා.
2: එහෙමයි හැඳුරන්නේ.
1: මම මේ වගේ වැරදි වැඩ කරා, මම මේ වගේ පව්කම් කරා, මම මේ වගේ නොපනත්කම් කරා, මේවා එක එක මතක් වෙනවා. එතකොට කොච්චර අසරණ වෙනවද කියලා හිතන්න. ඊළඟ දේ තමයි බුදුහාඳුර පෙන්නනවා සිල්වත් කෙනාට තමයි සමාධියක් වඩන්න පුළුවන්.
2: එහෙමයි.
1: සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ. ඒ සීලේ පිරිසිදුකමක් නැත්නම් ඒ භාවනා කරන්න වාඩි වෙන්න පුළුවන්. භාවනා කරනවා වගේ ඉඳගෙන ඉන්නත් පුළුවන්. ඇස් පියාගෙන භාවනා රඟපාන්නත් පුළුවන්.
2: එහෙමයි.
1: හැබැයි භාවනා වැඩෙන්නේ නැහැ. හිත තුල සමාධියක් ඒකාග්‍රතාවයක් ඇති වෙන්නේ
2: නැහැ. එහෙමයි.
1: එතකොට සීලේ පිරිසිදුකමත් එක්ක තමයි ඔබේ භාවනාවේ දියුණුව ඒකාග්‍රතාවයේ රඳාපවතින. ඒ නිසා ජීවිතේ එතන කියන්නේ දැන් කෙනෙකුට පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. දැන් ඒ නිසානේ අපි නැවත නැවත පන්සිල් රකි සමාදන් වෙන්නේ නේ.
2: එහෙමයි ආන්දරනේ.
1: බුදුහාඳුර පෙන්නනවා ඒක සමාදාන සීලේ. අපි සමාදන් වෙන්නේ නැවත නැවත. කෙනෙකුට ආර්යකාන්ත සීලයක් හැටියට දිවි හිමියෙන් අවබෝධයෙන්ම මේක පිළිထන්නේ සෝවාන් වුණාට පස්සේ.
2: එහෙමයි.
1: එතකන් අපි ඒ ධර්මයේ තුල මේක වැදගත්ම දේ තමයි කවුම් ධර්ම මාර්ගයේ ඉස්සරහට යන කෙනා පුංචි වරදේ පවා බිය දකිනවා.
2: එහෙමයි.
1: කවදාවත් වරද සාධාරණීකරණය කරන්නේ අන්න ධර්ම මාර්ගයේ ඉස්සරහට යන අවංක කෙනා හොයාගන්න ක්‍රම.
2: එහෙමයි.
1: කෙනෙක් අතින් වැරද්දක් වුණා කියෙ වෙන්න පුළුවන්. මොකද එයා ධර්ම මාර්ග කෙලෙස් සහිත කෙනෙක්. තාම ධර්මය අවබෝධ කරලා නැත්නම් එයාගේ අතින් යම් ප්‍රමාදයක් තුල අකුසලයකට හිත වැටෙන්න පුළුවන්. හැබැයි ඒ වැටිච්ච ගමන් සිහිය උපදිනවා. ඒ සැනින් ආයතින් සංවරයට එනවා.
2: එහෙමයි.
1: මම ආයෙනම් මේක කරන්නේ නැහැ කියලා ආයෙම සිල් සමාදන් වෙනවා. ගිහි කෙනෙක් නම් ආපහු පංචශීලේ නම් පන්සිල් සමාදන් වෙනවා. ආජීවෂ්ටමක සීලේ නම් ඒ සීලේ සමාදන් වෙනවා. දැන් සාමණේර ස්වාමීන් වහන්සේලාටත් තියෙන දස සීල් සමාදන් වෙනවා. උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේලාට තියෙනවා. දැන් කොයිම විදිහටවත් හදන්න බැරි පරාජික හතරක් තියෙනවා. ඊට අමතර අනිත් ඒවා දැන් ওই සංඝාශේෂ වගේ මානත් පුරලා තමන්ගේ ඒ පොයි සීමාවල් වල ඒක නිවැරදි වෙන ක්‍රමයේ තියෙන. අනිත් පොඩි පොඩි ඒවා ඇවැද්දෙසලා පිරිසිදු වෙනවා.
2: එහෙමයි.
1: එතකොට ඒ වගේ ජීවිතේ තමන්ගේ අඩුපාඩු තමන් හදාගෙන නැවත නැවත ඒ අඩුපාඩුව මං කරන්නේ නෑමයි නෑමයි කොහොම හරි මං මේක ආරක්ෂා කරනවා කියලා ඒ පුංචි වරද පවා හංගන්නේ නෑ.
2: එහෙමයි.
1: වරදේ බිය දකිනවා. හැබැයි ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න බැරි කෙනා මේ සමාජය තුල වරද සාධාරණීකරණය කරන අය ඉන්නවනේ.
2: එහෙමයි.
1: ඔබ බලන්න හොඳට අච්චර මිනිස්සු පවකම් කරනවා නම් අපි කරාම මොකද කියන අය නැද්ද?
2: ඉන්නවා හඳුරන්නේ.
1: එතකොට තමන්ගේ අඩුව වහන්න තව ඕන තරම් බාහිර උදාහරණ පෙන්වනවා. අර මිනිස්සු හොඳට ඉන්නේ අච්චර පවුකම් කර කර, අර අපරාධකාරයෝ අර ඉන්නේ හොඳට, අච්චර වැරදි කරන මිනිස්සු අර හොඳට ඉන්නේ සන්තෝෂේ, මේ අපි කරාම තමයි කියලා අන්න බලන්න. එතකොට හැම වෙලාවෙම තමන්ගේ වරද වරදක් හැටියට දකින්න නැතුව බාහිර උදාහරණ පෙන්න කොහෙන් හරි එක එක පවුකාරයන්ට උදාහරණයට අරගෙන තමන්ගේ වරද සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්නවා කියන්නේ තමන් කවදාවත් එතනින් මිදෙන්න වීරිය වඩන කෙනෙක් නෙමෙයි. ඒ නිසා වැදගත්ම දේ තමයි මේ සීලය රකින, සීලය ආරක්ෂා කරන ධර්ම මාර්ග ඉස්සරහට යන ශ්‍රාවකයා බුදුහාඳුර පෙන්වේ පුංචි වරදේ පවා බිය දකින කෙනෙක් වෙනවා. පොඩි වරදක් හරි තමන්ගේ අතින් සිද්ධ වුණොත් ඒක ඉක්මනින් නිවැරදි කරගෙන ආයතින් සංවරයේ පිහිටන. මම ආයෙමත් මේ වැරද්ද කරන්නේ නෑමයි කියන අවබෝධයෙන් දැඩි අදිෂ්ඨානින් වීරිය අරගෙන ආයෙමත් එතනින් නැගී සිටිනවා. එහෙම ඉස්සරහට යන කෙනාට තමයි මේ ධර්ම මාර්ගේ විවෘත වෙන්නේ, විවර වෙන්නේ. ඉතින් එයාට ඒ විදිය දැන් අපි භාවනා කරන්න පටන් ගත්තත් ඉස්සල්ලාම ඔබ පොඩි හරි සැකය සමහරලාට ගිහි ජීවිත ගත කරනවා, ගෙවල් දොරවල් වල ඉන්නවා, ඔය නිතර කියෝ කියෝ ඉන්නකොට බොරු කියවෙන්න පුළුවන්, පොඩි සතෙක් හරි සමහරලාට තමන්ගේ අතින් ප්‍රමාදයක් නිසා එහෙම මැරෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක තමන් භාවනා කරන්න වාඩි වුණත් හැම වෙලාවෙම තමන් ආයම සීලේක පිහිටලා සීලේ සමාදන් වෙලා මං මේ විදිහේ සීලයක් රකින්න කෙනෙක්, මගේ පොඩි හරි අඩුවක් තියෙනවා නම් මේ සීලේ ආයමත් මෙනෙහි කරලා සමාදන් වෙලා භාවනාවට වාඩි වෙනවා. ඒ වාඩි වුණාට පස්සේ තමන්ගේ හිත හැම වෙලාවෙම හිතට ලොකු සතුටක් තියෙනවා, මං සිල්වත් කෙනෙක්, මම පිරිසිදු කෙනෙක්, මං කය වචනේ පිරිසිදු කෙනෙක්. අන්න ඒ තමන්ගේ හිත තුළ ඇතිවෙන ඒ පවිත්‍රත්වය ගැන, සීලවන්තකම ගැන තමන්ට ඇතිවන ඒ විශ්වාසයම තමන්ගේ භාවනා අරමුණ තුළ හිත පවත්වගෙන හිත ඉහළට දියුණු කරගන්න ආශිර්වාදයක් වෙන, උපකාරයක් වෙන.
2: එහෙමයි.
1: ඒ නිසා සීලෙන් දියුණු කරන සමාධිය සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සීලේ දියුණු කරන සමාධිය මහත්ඵලයි මහානිසංසයි.
2: එහෙමයි.
1: සමාධි පරිභාවිතම් පඤ්ඤං මහත්ඵලෝ හෝති මහානිසංසෝ. සමාධිය තුල පිහිටලා දියුණු කරගන්න ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි.
2: එහෙමයි.
1: පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති කියන ප්‍රඥාවෙන් දියුණු වෙන හිත සියලු ආශ්‍රවයන්ගෙන් මිදෙනවා.
2: එහෙමයි.
1: ඔකයි ක්‍රමී සීල සමාධි ප්‍රඥා. සීලේක පිහිටලා දියුණු කරන සමාධිය, ඒ සමාධිය තුල පිහිටලා දියුණු කරන ප්‍රඥාව, ඒ ප්‍රඥාවෙන් දියුණු වෙන හිත කෙලිසුන්ගෙන් මිදිලා යන. එහෙමනම් මෙන්න මේ මග, මේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.
2: එහෙමයි හඳුරන්නේ.
1: බුදුරජාණන් වහන්සේ පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කවදාවත් නොඇසු විරු ධර්මයක්. චක්කුං උදපාදි, ඥානං උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි. ධම්මැස පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකේ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා කියලා මේ හොයාගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත මගක්. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ තියෙන සියලු උතුම් මිනිස් ගුණ ධර්ම ලබන්න පුළුවන් සිල්වතුන්ට පමණයි.
2: එහෙමයි.
1: පහාරාද සූත්‍රයේ බොහොම ලස්සනට බුදුහාඳුරු පෙන්නවා බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරී වගේ නම් ඒ සාගරයට ඇතුල් වෙන අර වෙරළ වගේ තමයි කිව සීලය.
2: එහෙමයි.
1: යම් කිසි කෙනෙක් සාගරයේ ටිකක් දුරට යනවා සිල්වත් වෙලා, එහෙම ටික දුරක් ගිහිල්ලා දුස්සීල වෙනවා. එයා හරියට මොහොතේ ටිකක් ගිහිල්ලා මගදි මැරිච්ච මලකුණක් වගේ. එයා දැන් මහා සාගරයට අයිති නැහැ. මලකුණු මොහොතෙන් ගොඩ ගහනවා.
2: එහෙමයි.
1: ඒක මොහොතේ තියෙන ආශාරි මැදයන්.
2: එහෙමයි.
1: මුහුදේ මලමිනී තියාගන්නේ නැහැ. මලමිනිය දවස් දෙක තුනකට පස්සේ හරි මුහුදෙන් ගොඩ ගහලා කොහේ හරි වෙරළකට ගොඩ ගහනවා.
2: එහෙමයි.
1: ඒ වගේ තමයි කියව මගේ බුද්ධ ශාසනය. මේක සිල්වතුන්ගේ ශාසනයක්. යමෙක් සිල්වත්ව ඉඳලා යම් කාලයකදී දුස්සීල වුණාද එයා බුද්ධ ශාසනයෙන් එළියට විසි වෙලා යන්නේ හරියට මලකුණක් මුහුදෙන් එළියට විසි කරනවා වගේ කියව. ඒ නිසා මතක තියාගන්න දැන් කෙනෙක් එහෙම ඉන්නවා. දැන් සමහර අය ඉන්නවා කාලයකට හොඳට සීල් රකින්න, හොඳට භාවනා කරන, හොඳට වීරිය වඩනවා. මෙන්න කාලෙකට පස්සේ මේ පුද්ගලයා තුනුරුවන්ටත් බැන බැන යනවා. මේවා එකක්වත් වැඩක් නැහැ කියලා සමහරට විකෘති ජීවිතයක් ගත කරන්න පුළුවන් ඊට පස්සේ.
2: එහෙමයි.
1: ඒ වගේ කෙනෙකුගේ සංසාර කර්ම දෝෂ අකුසල් මේවත් එක්ක කෙනෙකුගේ ජීවිතේ දැන් බලන්න මේ සාමාන්‍ය නිකන් ගත්තාම නිකන් ගෙවල් දොරවල් වල ජීවිත ඔබ හිතන සමහර අය කියනවා දැන් ඉස්සර වගේ නෙමෙයි බුදුන් අඳින්නවත් හිත දෙන්නේ නැහැ කියලා.
2: එහෙමයි.
1: එතකොට ඒ ගෙදර හොඳට බුදුන් ඇඳලා පන්සිල් සමාදන් වෙලා තුන් සූත්‍ර කියලා පිරිත් කියලා බණහගෙන හිටපු අය ඒ ජීවිතේම සමහර කාලේනව තමන්ගේ අකුසල් බලවත් වෙන කාල නරක කාල ඉති මිනිස්සු වට අපල කියන එක ඒක කාලේනව. ඒ එනකොට සමහරලාට ගෙදර අය පෙන්වන්න බෑ, තරහ යනවා, කේන්ති යනවා, බුදුන් අදින්න හිතෙන්නේ, ගාතාවක් කියන්න හිතෙන්නේ, අන්සලකට යන්න හිතෙන්නේ, තමන්ට තමන්වත් එපා වෙලා යනවා, ගෙවල්වල මිනිස්සු පෙන්වන්න බෑ. ඒතකොට මේ වගේ හිතට අර කෙලෙස් බලවත් වීම තුළ පීඩන එනවා. හැබැයි මතක තියාගන්න, මේවා ඔක්කොම තේරුම් ගන්න පුළුවන් ධර්මය අහන කෙනාට.
2: එහෙමයි.
1: අන්න ඒකයි බණ ඇසීමේ වැදගත්කම. දැන් ඒක ධර්මය අහන කෙනා දන්නවා මේ ස්වභාවය එනකොටම දැන් මගේ මේ පෙර අකුසල් බලවත් වෙන කාලයක්.
2: එහෙමයි.
1: දැන් ඉස්සර වගේ නෙමෙයි. මගේ හිත මේ වගේ කෙලෙස් බලවත් වෙනවා, මට හරියට තරහ යනවා, මට එපා වෙනවා, මට ගෙදරයි පෙන්නන්න බෑ, සමහරවිට ළඟ ඉන්න අය ගැන ගැටෙනවා. එහෙමනම් මේ මගේ නරක කාලයක්. මම වෙනදට වඩා සිල්වත් වෙන්න ඕනේ. වෙනදට වඩා මං ඉවසීම පුරුදු කරන්න ඕනේ. අන්න යා මොකද කරන්නේ? ඒක අඳුනගත්ත කෙනා, ධර්මයේ තුලින් තේරුම් ගත්ත කෙනා වෙනදට වඩා ඉවසීම පුරුදු කරනවා. වෙනදට වඩා මෛත්‍රී භාව, ඉස්සර ආනාපාන සතිය භාවනාවක් වශයෙන් පුරුදු කරා නම් දැන් මෛත්‍රී

0: ජීවිතේ අපි කාටත් හැමදාම එකම විදිහට පිනම විපාක දෙන කාලෙ ඉන්නේ. පිනේ විපාක ලැබෙනකොට සතුට, සැනසීම, කෙලෙස්වල ස්වභාවයත් ගොඩක් යටපත් වෙලා පින්කම් කරන්න හිතෙනවා, බණහන්න හිතෙනවා, සමගිය තියෙනවා, සතුටින් ඉන්නවා, හැමදේම සමහරවිට හරියනවා, උසස් වීන් ලැබෙනවා, ව්‍යාපාර දියුණු වෙනවා, යාළු මිත්‍රයෝ නෑදෑයෝ හොඳ හිතවත්කම් ගොඩ නැගෙනවා. හැබැයි ජීවිතේ නරක කාලෙ එනවා. ඒ කියන්නේ අපේම පෙර සංසාරික අකුසල් බලවත් වෙන කාලේ මේ අනුන්ගේ කර්ම අපිට බලවත් වෙනව නෙමෙයි.
1: එහෙම.
0: තම තමන් සසරේ වපුරපු පින්පව් කාලෙන් කාලයට බලවත් වෙනවා. ඒ අකුසල් බලවත් වෙනකොට අන්න අර තිබිච්ච දියුණුව නැති වෙලා යනවා. ළඟ හිටපු මිනිස්සු තරහ වෙනවා. සමහරලාවට තමන්ගෙන් උදව් ගත්ත මිනිස්සුම තමන්ට විරුද්ධ වෙනවා. ගෙදර අයටත් තමන්ව පෙන්වන්න බැරුව යනවා. තමන්ටත් වෙනදට වඩා කේන්ති යනවා, තරහ යනවා දැන්. තමන්ට එපා වෙනවා. තමන්ගේ මනසට විශාල පීඩනයක්, අසරණකමක් දැනෙන සමහරලාට හැමදේම තියෙනවා.
1: එහෙමයි.
0: ඒත් තමන් තනි වෙලා, අසරණ වෙලා, පාළුවක්, තනිකමක්, වැඩක් නැහැ, මොකටද දැන් ජීවත්? අන්න ඒ වගේ සිතුවිලි හිතට ගලාගෙන එනවා.
1: එහෙමයි.
0: එතකොට තේරුම් ගන්න ඕන මේ මගේ නරක කාලයක් දැන් බලවත් වෙන්නේ. ඒක තේරුම් ගත්ත කෙනා තව දුරටත් වීරියෙන් ධර්මයෙන්ම තමයි අපිට අපේ හිත රැක ගන්න තියෙන්නේ, අපේ ජීවිතය ආරක්ෂා කර ගන්න තියෙන්නේ. මේ සියල්ල තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ බණහන කෙනාට. ඒ නිසා බණහන එක නම් ඔබේ ජීවිතේ නවත්තන්න එපා. සමහර ලාවට සීලේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි බණහන එක නවත්තන්න එපා. ඔබ බණ අහගෙන අහගෙන යනකොට ඔබේ සීලය සම්පූර්ණ කරගන්න අවශ්‍ය වීරිය, සිහිය, නුවණ, ශක්තිය ධර්මයෙන් ඔබට ලැබෙනවා.
1: එහෙමයි.
0: ඒ බණ අහනකොට තමයි අපිට ආදීනව ගැන දැනගන්න ලැබෙන්නේ. පේතවත්තු, විමානවත්තු කියෝනකොට තමයි සසරි අකුසල් වලට බය ඇති වෙන්නේ.
1: එහෙමයි.
0: කර්ම විපාක ගැන අපිට බණ අහනකොට තමයි දැනගන්න ලැබෙන්නේ.
1: එහෙමයි.
0: එතකන් සංසාර බයක් ඇති වෙන්නේ සමහරුන්ට. ඒ නිසා නිතර බණ අහන්න. මේ බණ ඇසීම තුළම ඔබට නොදැනුවත් ඔබ තුල ආතාපි සම්පජානෝ සතිමා වීරිය සිහිය නුවණ වැඩෙනවා. ඒ වැඩෙනවා කියන්නේ ඔබ තුල ධර්මීය වැඩෙන, ඔබට මේක දවසින් දෙකකින් වෙන එකක් නෙමෙයි. දැන් ධර්ම මාර්ගේ වැඩෙනවා කියන එක බුදුහාඳුරු ලස්සන උපමාවකට පෙන්නුවා. මහණෙනි කෙනෙක් යතුගාන කෙනෙක්. ඔබ දැකලා ඇති යතුගාන වර ලී දැන් ආදනම් ওই ගොඩක් මැෂින් වලින් ඉන්නේ වැඩ කරන්නේ.
1: එහෙමයි.
0: ඉස්සර තිබුණා යතු කැටේ කියලා ওই ලී වැඩ කරන බාසුන් නැහැ ළඟ. එතකොට යතු කැටෙන් අතින් ටිකක් තද කරලා අතුල්ලන ලීය රහිනවා. එතකොට මේ ලීය යතුගාන කෙනෙක් එකපාරක් දෙපාරක් යතු ගාලා යතු කැටේ ගෙවිලාද කියලා බලනවා. එහෙම පේන්නේ
1: නැහැ. එහෙමයි.
0: හැබැයි කාලයක් දිගට යතු ගාගෙන ගාගෙන යනකොට කොච්චර තද කළ ඇතිල්ලුවත් ලිය යතු ගෑවෙන්නේ නැතු යනවා.
1: එහෙමයි.
0: අන්න එතකොට ඇඟිල්ල තියලා බලනකොට තේරෙනවා දැන් ගෙවිලයි ටික. අන්න ඒ වගේ තමයි දවසක් භාවනා කරලා එක බණක් අහලා එලෙස් කොච්චර යටපත් වුණාද කියලා එහෙම හොයන්න බෑ. සමහර අය හිතනවා සතියක් භාවනා කරලා භාවනා වැඩසටහනකට ගිහිල්ලා කෝ දැන් මට විපාක, අපි මෙච්චර කල් බණ ඇහුවා, අපි මෙච්චර වීර්යය වැඩුවා, කෝ ප්‍රතිඵල කියලා. ඒ නිසා දවසක් දෙකක් කරලා, දවස් කීපයක් කරලා එහෙම කොච්චර දැන් මගේ 100ට කොච්චරක් කෙලෙස් යටපත්ද එහෙම හොයන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කාලයක් මේක ප්‍රගුණ කරනකොට, ඔබ සීලේ කාලයක් දියුණු කරනකොට, කාලයක් භාවනා කරනකොට, කාලයක් බණහනකොට, කාලයක් ගුණධර්ම පුරනකොට අන්න ඔබට නොදැනුවත්වම ඔබ තුල ධර්මයේ වැඩෙනවා, සීලය දියුණු වෙනවා, ධර්මාවබෝධයට අවශ්‍ය ගුණධර්ම වැඩෙනවා. අන්න ඒ නිසා ඔබ පුරුදු කරන්න, ඒ මඟ ගමන් කරගෙන යන්න, ඔබේ හිත ක්‍රමානුකූලව ධර්මාවබෝධයට අවශ්‍ය විදිහට සකස් වෙලා ඔබට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙයි.
1: හොඳයි. ඉතින් හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණු පරිදි ඔබ ධර්ම ශ්‍රවණය නිරන්තරයෙන්ම පුරුද්දක් කරගන්න, ඒ තුළ ඔබට බොහෝ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කමක් තිබෙනවා. වගේම මේ ගත කරන ජීවිතය තව තවත් සිල්වන්ත ජීවිතයක් බවට පත් කරගන්න ඔබට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් මේ ශ්‍රවණය කරන ධර්ම සාකච්ඡාවත් නැවතත් ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් තිබෙනවා නේත්‍රාලෝක YouTube අපගේ නාලිකාවට පිවිසීම තුළින්, සහ ධර්මදේශනාවන්ද නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසීම තුළින් නැවත නැවතත් නරඹන්න වගේම ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් තිබෙනවා. අපේ හැමදෙරණි ධර්මදේශනාව තුළ බොහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා සිල්වත් කෙනාට ලැබෙන සීල සම්පatti පිළිබඳව පැහැදිලි කිරීමේදී භෝග සම්පත් ලැබෙනවා, ඒ වගේම සමාජයේ කීර්තිය ලැබෙනවා, සමාජය තුළ විශාරදව ඉන්න අවස්ථාව උදා වෙනවා, මරණාසන්න මොහොතේ සිහිමුලාන්න වෙනවා, ඒ වගේම මරණින් පස්සේ සුගතියට ළඟා වෙනවා. මෙන්න මේ කාරණා දිහා බලපුවම අපේ හාමුදුරනේ දැන් මූලික කාරණා හැටියට භෝග සම්පත් ලැබෙනවා, ඊට පස්සේ සමාජයේ කීර්තිය ලැබෙනවා, සමාජය තුළ තමන්ට විශාරදව

0: දකින්න ලැබෙනවා. මේ වගේ ගත කරන ජීවිත අපි දැකලා තියෙනවා එකවරම අනිත් පැත්තට හැරෙනවා, නැත්නම් කණපිට හැරෙනවා. එහෙම කණපිට හැරෙන්නේ අපේ හාමුදුරුනේ අර සිල්වත්ත ගත කරලා සීලයෙන් බැහැරව කටයුතු කරන නිසා වෙන්ද, නැත්නම් කර්මයත් ඒකට බලපානවද? කොහොමද ඒක අපිට ධර්මානුකූලව පැහැදිලි කරලා දෙන්නට පුළුවන් කමක් තියෙන්නේ හාමුදුරනේ?
1: ඔව්, ඇත්තටම දැන් මේ කතා කරපු කාරණා ගොඩක් ප්‍රායෝගිකයි. අපිට ප්‍රායෝගිකව සමාජය තුළ ගත්තහම සීල සම්පatti හැටියට බොහෝ දුරට මේ කරුණ සාමාන්‍ය සමාජය තුළ දකින්න පුළුවන්.
0: එහෙමයි.
1: ඒකෙන් දැන් ඔබ හිතන්න කෙනෙක් සිල්වත් නම් පංච සීලය ආරක්ෂා කරන කෙනෙක්, එයාගේ දියුණුව සාමාන්‍ය පෙර මොකක් හරි ස්වභාවික විපතකින් කරදරයකින් ඒව විනාශ වෙන්න පුළුවන්. හැබැයි තමන් පාප මිත්‍ර ඇසුරට යොමු වෙලා නැත්නම්, දුරාචාරයට යොමු වෙලා නැත්නම්, සුරාවට සූදුවට සල්ලාලකමට ඒවට හම්බ කරන එක වියදම් කරන්නේ නැත්නම් හම්බ කරන එක ඉතුරු වෙනවනේ.
0: එහෙමයි හැමදෙරම.
1: එතකොට තමන්ගේ උත්සාහයේ පිනේ ප්‍රමාණයට තමන්ට දවසින් දවස දියුණුව කරා යන්න පුළුවන්. හැබැයි එතන කලමනාකරණී තියෙන්නත් ඕනේ. දැන් අපි ගමු ස්වාමිය හම්බ කරනවා, සිල්වත් දියුණුව කරනවා. බිරිඳ මේක විනාශ කරන කෙනෙක් නම් සමහරවිට දෙමව්පියන්ගේ සල්ලි ගැන කිසිම ගාණක් නැති දරුවෝ ඉන්නවා. දෙමව්පිය කොච්චර දුක් විඳලාද හම්බ කරන්නේ මේ අපි වෙනුවෙන් වගේ වගක් නැහැ.
0: එහෙමයි.
1: එතකොට අන්න ඒ වගේ වෙන වෙන හේතු තියෙන්න පුළුවන්.
0: එහෙමයි.
1: එක්කෝ තමන්ට කලමනා කරන දැනුම නැහැ. හම්බ තමන් සිල්වත් ගුණවත් තමයි තමන් හම්බ කරනවා. හැබැයි මේක පිළිවෙලකට ආයෝජනය කරන්නේ කොහොමද, දියුණු වෙන්නේ කොහොමද, දියුණුව පිණිස යොදවන්නේ කොහොමද, මේක හරි කලමනාකරණයක් කරන්නේ කොහොමද, ඒ දැනුම නැති වෙන්න පුළුවන් කෙනෙකුට.
0: එහෙමයි.
1: නමුත් සාමාන්‍ය සමාජෙත් අර ප්‍රධානම දේ තමයි දුරාචාරයට විනාශ. දැන් මිනිස්සු වැඩිපුරම විනාශ වෙන්නේ ඔබ බලන්න සූදුවට ඇබ්බැහි වෙච්ච මිනිස්සු, මහා ධනවතු සල්ලිකාරයෝ සූදුව නිසා නැත්තර නැති වෙලා යනවා සමහරලා.
0: එහෙමයි.
1: ඊළඟට බේබදු කන් නිසා, පාප මිත්‍ර ඇසුර නිසා, සල්ලාල කන් නිසා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙනවා, පවුල් විනාශ වෙනවා, සතුට නැති වෙනවා, ධනෙ විනාශ වෙනවා.
0: එහෙමයි.
1: එතකොට ඒවෙන් වැළකිච්ච සීලාදී ගුණ පුරන කෙනෙකුට හම්බ කරන ධනෙ ඉතුරුවක්.
0: එහෙමයි.
1: ඒක හරියට බුද්ධිමත් ආයෝජනය කරොත්, දැන් ඔබ හිතන්න දැන් මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, ඊළඟට ඔය මොනවා හරි සාමාන්‍යයෙන් සිගරට් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, දවසකට කොච්චර විනාශ කරනවද මේ සිගරට් පුච්චලානේ?
0: එහෙමයි.
1: එතකොට ඒ නිකන් ගණන් හදලා බලන්න, සමහරුන්ට පැකට් එකක් ඕනේ දවසකට. එතකොට ඒ ගණන් හදලා මාසෙකට කොච්චරද, අවුරුද්දකට කොච්චරද කියලා ඒ විනාශ කරපු සල්ලි ටික මොනවද ලැබුණේ අවසානේ? පෙනහලුත් නරක් කියලා, ලෙඩ රෝග ගොඩක් අවසාන ප්‍රතිඵලේ. හැබැයි මේ සල්ලි ටික ඉතුරු කරගත්තා නම්, අවුරුදු ගානකට මේක එකතු කරගෙන හරියට ලෝන් එකක් දාලා ඉඩමක් ගත්තා නම් ඒක ගෙවාගෙන යනවා.
0: එහෙමයි.
1: වාහනයක් ගත්තා නම් ඒකේ ෆිනෑන්ස් එක හරි ගෙවාගෙන ගිහලා අවසානයේ අවුරුදු ගානකින් පස්සේ වාහනයක් ඉතුරු වෙනවා.
0: එහෙමයි.
1: නමුත් ඒ වගේ මිනිස්සු දුරාචාරය නිසා විනාශ වෙනවා. එතකොට සිල්වත් කෙනාට ඒ හානි නෑ. එයාට ඒක ඉතුරු කරගන්න පුළුවන්.
0: එහෙමයි.
1: ඊළඟ එක අපිට සමාජෙ හොඳටම පේනවා. සිල්වත් කෙනා ගැන මොනව නැතත් සමාජයේ ගෞරවයක් ගොඩ නැගෙනවා. එයා දුප්පත් පැලේ ඉන්න පුළුවන්. පෙර කර්ම විපාකත් එක්කනේ ලැබීම කියන එක ලැබෙන්නේ. සමහරලාට එයා මේ ජීවිතේ සිල්වත්. හැබැයි දන් දීලා නැහැ.
0: එහෙමයි.
1: සංසාරේ. ඒ නිසා එයා දුප්පත් පැලක ඉන්න පුළුවන්. හැබැයි එයාගේ සිල්වත්කම තුල සමාජයේ ඒ ඉන්න පරිසරය තුල මිනිස්සු කියනවා කාටවත් හිංසාවක් නැහැ. සතෙක්වත් මරණ කෙනෙක් නෙමෙයි. සතෙකුටවත් හිංසාවක් නැති මිනිස්සේ කවදාවත් බොරුවක් කියන්නේ. ওই මිනිස්සේ හරි හොඳ කෙනෙක්. ගුණයහපත් කෙනෙක්. පාරක ගියත් කතා කරනවා අයියේ අක්කේ එන්න තේ ටිකක් හරි බීලා යන්න කියලා. හැබැයි හොරෙක් නම් ගෙදරට වද්ද ගන්න නෑ. නිකන් ගේවේ පැත්තට එන්න ආවත් දොර වහලා හරි එළියට යනවා. නෑ නෑ අපි ගමනක් යන ගමන් ගෙදර කවුරුත් නෑ කියලා. ඒ වගේ ඊළඟට නිකන් වත්ත දිහැන් ගියත් මිනිස්සු බයයි. කො මොනවා හරි වත්තේ පොල් ගෙඩියක් හරි ඇහුළුවද මොකක් හරි ඔය වත්තෙන් ගියත් ළඟින් ගියත් හොරේ.
0: එහෙමයි.
1: ඒ මානසිකත්වෙ නිකන් තියෙන්නේ.
0: එහෙමයි.
1: එතකොට ඔබ බලන්න ඔබ ජීවත් වෙන පරිසරයේ යාළුවෝ අතර, නෑදෑයෝ අතර, ඥාතීන් අතර පංච දුෂ්චරිතයේ දෙන කෙනා අර පහෙම්ම තමයි ඒ පංච සීලේ කරුණුවලින්මයි චෝදනා ලබන්නේ.
0: එහෙමයි.
1: ප්‍රාණඝාතයේ දෙනවනේ මිනිස්සු කියන මහ පවුකාරේ, කිසි හිතක් පපුවන් නැති මිනිස්සේ ඕනේ සතෙක් මරයි. ඔය වගේ තමයි සමාජය කියන්නේ. හොරකම් කරන කෙනා හොරා, හොරා මහා හොරෙක් ගෙදරකටවත් වද්ද ගන්න එපා. ඒක සමාජ අපකීර්තියක් හැටියට යනවා.
0: එහෙමයි.
1: ඊළඟට තුන්වෙනි ශික්ෂාපදයේ බිඳින කෙනා සල්ලාලයා, වනචරියා, ඔහොමනේ ගම් වල කියන්නේ. මූණට බයට අයියේ කියලා කතා කරන්න පුළුවන් යනකම් ඉඳලා කියන්නේ.
0: එහෙමයි.
1: එතකොට ඊළඟට බොරු කියන මිනිස්සෙක් දිවුර දිවුර කිව්වත් ඔය මිනිස්ස කට ඇරියොත් බොරු කියන්නේ කිසිම දෙයක් පිළිගන්නේ පවකත් බොරුවක් තමයි කියලා ඇත්තක් කියව පිළිගන්නේ.
0: එහෙමයි.
1: එතකොට බේබදු මිනිස්සෙක් හිතන්න මත්පැන් වලට පුරුදු වෙච්ච මම ඈතින් එනවා දකින්න හොඳට ගියත් හිතන්නේ අදනම් බීලා නැහැ වගේ. එහෙමනේ මිනිස්සු කියන්නේ.
0: එහෙමයි.
1: එක්ක අදනම් සල්ලි නැතුව ඈති. එතකොට අර බේබද්දා කියන එක සමාජය තුළ ඊළඟට මත් පුඩු වෙන්න පුළුවන් කුඩුකාරයා බේබද්දා දුරාචාර ඒ සමාජය තුළ සම්පූර්ණ අපකීර්තියක් පැතිරෙන. හැබැයි සිල්වත් කෙනා සිල්වතේ එයා ගැන සමාජ කීර්තියක් මිනිස්සු කැමති ඇසුරු කරන්න කැමති ගෙදරකට ආවත් එන්න කියලා ගෞරවයෙන් පිළිගන්නවා දරුවන්ට වුණත් කියන පුතේ අන්න ඇසුරු කරනවා නම් අන්න අර මිනිස්සුන් ආශ්‍රය කරන්න හොඳ අය ගුණ යහපත් අය එයාගේ දරුවොත් ඒ වගේ ඒ අම්මල තාත්තල සිල්වන්තයි ගුණවන්තයි අන්න අර අය වගේ හැදෙන්න කවදාවත් බේබද්දෙක් පෙන්නලා කියන්නේ නැහැ නේ පුතේ අන්න අර වගේ හැදෙන්න කියලා නේ.
0: එහෙමයි හැමදෙරනේ.
1: ඒ නිසා සමාජය තුල සිල්වත් කෙනාට ඒ ගෞරවය කියන එක નિરાයාසයෙන්ම ලැබෙන දෙයක්.
0: එහෙමයි.
1: ඊළඟ එක තමයි අර සිල්වත් කෙනාගේ හෘද සාක්ෂිය තුල තමන්ට බයක් නැහැ. එයාට මං ගැන කියයිද එලි වෙයිද දැන් මාව අල්ලලා දෙයිද මාව අහුවෙයිද මිනිස්සු හිනා වුණත් වැරදි වැඩ කරන කෙනා ඔය මට තමයි හිනා වුනේ මගේ වැරද්දක් නිසා හිත ඇතුලෙන් විඳවනවා.
0: එහෙමයි.
1: හැබැයි ඕන තැනක විසරදව ඉන්න පුළුවන් ආත්ම ශක්තියක් සිල්වත් කෙනාට ගොඩ නැගෙනවා. එතකොට හිතන්න මෙන්න මේවත් එක්ක ඊළඟට බුදුහාඳුර පෙන්නුවා මේ පින සිල් රකින්න පිනේ විපාක එක කොටසක් තමයි මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්නේ.
0: එහෙමයි.
1: හැබැයි යම් කිසි කර්ම විපාක දැන් සිල්වත් කෙනාට ඔය කියන හොඳටම සිල් රකින්න කෙනාට ඔයිට අමතරව ඔබ කිව්වා වගේ පෙර කර්ම විපාකයක් නිසා සිහි කල්පනාව දුර්වල ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් මොළේට හානියක්.
0: එහෙමයි.
1: දැන් ඒක උනේ දුස්සීලකමන් නිසා සිහිමුලා වීමක් නෙමෙයි. එයාට ඇක්සිඩන්ට් එකක් අනතුරක් සමහර ලෙඩක් හැදෙන්න පුළුවන්. ලෙඩ කියන එක ඕන කෙනෙකුට හැදෙන්න පුළුවන්.
0: එහෙමයි.
1: ස්නායු දුර්වල වෙන ලෙඩක් පාකින්සන් වගේ රෝගයක්. දැන් එයාට කල්පනාව නැහැ. එයාගේ සිහිමුලා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තව තව ගොඩාක් හේතු තියෙනවා කෙනෙක්ගේ ජීවිතය තුළ. පෙර කර්ම විපාක නිසා සමහර ලාවට ස්වභාවික විපත් නිසා. දැන් අපි හිතමු සුනාමියක් ආවා. සුනාමියක් එනකොට සිල්වතාව බේරලා දුස්සීල කෙනාගේ ගෙට ඉඩමට විතරද වතුර පාර වදින්නේ?
0: නැහැ.
1: එහෙම එකක් නැහැ. ස්වභාවික විපත් වලදී යා සිල්වද්ද දුස්සීලද ධනවද්ද යා භාවනා කරන කෙනෙක්ද භාවනා නොකරන කෙනෙක්ද තෙරුවන් සරණ ගියාද නැද්ද එහෙම එකක් නැහැ. බුදුහාඳුරු පෙන්නවා මහණෙනි ජලයට සාධාරණයි. මේ ඉඩ කඩන් දීපල වස්තුව පුද්ගලෝ මේ සියල්ල විනාශ වෙලා යන ජල ගැලීම් වලින් ගින්නට පුද්ගල ભેදයක් නැහැ. උසස් පහත් මෙයා අසවලා මෙයා බේරන්න එහෙම එකක් නැහැ.
0: එහෙමයි.
1: ගින්නෙන් දැවිලා විනාශ වෙලා ඉඩ කඩන් දීපල පලාත් පිටින් ලැබුගිනි වලින් විනාශ වෙලා යන සුලි සුලං කුණාටු ස්වභාවික විපත්. දැන් ඔබ හිතන්න අපේ රටේ බැමිනිතියා සායනකොට රහතුන් වැඩ හිටිය යුගයක් තිස්ස මහරාමි 12000ක් මහරහතන් වහන්සේලා සිතුල්පව්වේ 12000ක් මහරහතන් වහන්සේලා 24000ක් මහරහතන් වහන්සේලා දානි නැතුව යාල මහ කැලේ පිරිනිවන් පෑවා කියන. එතකොට ඒ ආපු නියඟ දුර්භීක්ෂ වලින් රහතන් වහන්සේලා පීඩාවට පත් වුණා. එතකොට සිල්වද දුසීලද කියලා නේ ඒක ඒ එන ස්වභාවික විපත් වෙනකොට ඒක හැමෝටම ඒ විපතේ පීඩා විපාක විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉන්න සමාජය තුල වෙන්න පුළුවන් පරිසර සාධක වෙන්න පුළුවන් කැරලි කෝලහල වෙන්න පුළුවන් ලෝක අරබුදයක් වෙන්න පුළුවන්. දැන් ඔබ හිතන්න දැන් මේ තියෙන ලෝක යුද්ධ ලෝක අරබුද නිසා මිනිස්සු හැමෝම පීඩාවට පත් වෙලා.
0: එහෙමයි.
1: ලෝකේ අපේ රට විතරක් නෙවෙයි සමහර ලෝකේ බොහෝ රටවල මිනිස්සුන්ට ඒ පීඩාව දැනෙනවා. ඒ නිසා මේ වගේ නොයෙක් සාධක වෙන්න පුළුවන්. ඉතින් ඒ තුල ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. යා සිල්වද ධනවද්ද කියලානේ. එයාගේ ඒව වැටෙන්න පුළුවන්. ගෙවල් වල සමහර ලාට කඩා වැටෙන කවුරු හරි දරුවෝ ලෙඩ වෙනවා. එතකොට ජීවිතේ එහෙම ප්‍රශ්න එනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තුල අර ධර්ම අවබෝධය නැති වුණාට පස්සේ සමහර වෙලාවට අර වටේ ඉන්න අය කියනවා ඔන්න ඉතින් ඔච්චර හොඳට ඉඳලත් ඔයාලට වෙච්ච දේ කෝ ඉතින් ඔයාලා ගුණධර්ම වැඩුවා කියලා ඔයාලට ඉතින් ඒකෙන් පිහිටක් වුණාය මේ හොඳට ඉන්න මිනිස්සුන්ටම නෙමේ කරදර ඔය වගේවත් ඇහෙනවා. එතකොට අර ධර්මයේ දන්න කෙනා දන්නවා මේක තමයි ලෝක ස්වභාවය මේක තමයි ලෝකයේ තියෙන ධර්මතාවය. ඒ නිසා දැන් බලන්න කොසල් රජුරෝ දඹදිව හිටපු ප්‍රබලම පාලකයා හැබැයි මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක. බිම්බිසාර රජුරෝ රජකම් කරා. හැබැයි ජීවිතේ අවසාන කාලේ හිර කුටියක දුක් විඳලා තමන්ට මේ යන්න සිද්ධ වුණා. ඒ රජුරුවන්ගේ සීලේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි සෝවාන් වෙලා හිටියේ.
0: එහෙමයි.
1: හැබැයි සංසාර අකුසලයකට සසර වෛරක්කාරී දරුවෙක් හැදියට ආවා. අජාසත්ත.
0: එහෙමයි.
1: එතකොට ඒ වගේ අපි ජීවත් වෙන පරිසරයේ ඒ පරිසර සාධක සංසාර හතුරු මුණ ගැහිනවා, වෛරක්කාරයෝ හම්බෙනවා, ස්වභාවික විපත් එනවා, ලෙඩ රෝග එනවා, මේ හැම දෙයක්ම එක්ක තමයි අපිට මේක තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් වැඩිපුරම අපිට දකින්න ලැබෙනවා සමාජ දිහා බලනකොට සිල්වත් කෙනා සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. එයාගේ සීලේ කීර්තිරාවයක් හැටියට සමාජේ පැතිරෙනවා. එයාට තමන්ගේ හෘද සාක්ෂි මිනිස්සු එක එක චෝදනා හදන්න පුළුවන්. ඉරිසියාකාරයෝ, මඩ ගහන මිනිස්සු, නිඳා කරන මිනිස්සු කොච්චර ඉන්නවද? කතා හදන්න මවන්න ඕන තරම් පුළුවන්. හැබැයි ඔහුගේ හෘද සාක්ෂිය තුල ඒක මට අදාළ නැහැ. ඒකනේ ඔහුගේ ඕන තරම්. දැන් බුදුහාමුදුරුව ඔබ හිතන දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට එක බමුණෙක් පාර එහා පැත්තෙන් බුදුහාමුදුරන්ට බැන බැන යනවා.
0: එහෙමයි.
1: ඒ බමුණගේ ගෝලයා ඒ පැත්තෙන්ම බුදුහාමුදුරන්ගේ ගුණ කිය කිය යනවා.
0: එහෙමයි.
1: ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ එක්ක වැඩියා. මේ වැඩම කරලා උන්වහන්සේ ගමනාන්තය අවසන් කරලා ගහක් යට විවේකයෙන් වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරුව අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපිට අර මගදී හම්බෙච්ච බ්‍රාහ්මණයෝ සහ ගෝලයාගෙන් එක්කෙනෙක් බුදුහාමුදුරන්ට නිඳා කරා, බැන්නා, චෝදනා කරා. උන්වහන්සේ ඒක ගණන් ගත්තෙත් නැහැ. අර ඔහුගේ ගෝලයා ගුණ කිය කියා ගියා. උන්වහන්සේ ඒක ගණනකට ගත්තෙත්
0: නැහැ.
1: එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, ඒ මගේ ಗುಣ කීවනේ, ඒ කියපු ಗುಣ මාතුල තියෙනවා. අය අමුතුවෙන් ඒක උද්දාමයටපත් වෙන්න දෙයක් නැහැ. මාතුල තියෙන දෙයක්ම නෙමේ කියලා තියෙන.
0: එහෙම.
1: ඊළඟට ඔහුගේ ගෝලයා අර ගුරුවරයා නිඳා කරා, බැන බැන ගියා. ඒ කියපු අඩුපාඩු එකක්වත් මාතුල නැහැ. ඉතින් ඒ නිසා ඒක මට අදාළ නැහැ කියෝ.
0: එහෙමයි.
1: ඒ නිසා ඔබ හිතන්න, ඔබට කවුරු හරි චෝදනාවක් කරනවද, බනිනවද, නිඳා කරනවද, ඔබ තුල ඒ එහෙම අඩුපාඩුවක් නැත්නම් ඒක ඒ බෙදාගත්ත කෙනාට මේක කන්න දෙන්න. ඒක ඔබ බාරගන්න එපා.
0: එහෙමයි.
1: බුදුරජාණන් වහන්සේ බලන්න බොහොම ලස්සන මේ ධර්මයේ දන්න කෙනාට ජීවිතේ ගලප ගන්න හරි ලේසි. අර බුදුහාඳුනන දවසක් නිවසකට දානෙට ආරාධනා කරලා වාජන වලට අසුචි බෙදුවා. බෙදලා කිව්වා මෙන්න වළඳන්න කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ, බමුණ, ඔබේ නිවසට කවුරු හරි නෑදෑයෝ ඥාතීන් එනවා කියලා ආරංචි වෙනවා. එතකොට ඔබ මොකද කරන්නේ? හිතවත්ම කෙනෙක් නම් ස්වාමීනි, ඉතින් අපි සංග්‍රහයක් ලෑස්ති කරනවා කියලා. එතකොට එනවා කියලා හදිසියවත් ඒ අය ආවේ නැත්නම් එක්ක ඇවිල්ලා කලබලෙන්න ගියොත් ඔබේ සංග්‍රහය පිළිගන්නේ නැතුව මොකද කරන්නේ? අපි මහන්සි වෙලා හදාගත්ත දේවල්නේ. ඒ නිසා ඉතින් අපි ඒවා භුක්ති විඳිනවා කියෝ. බුදුරජාන් වහන්සේ වදාළ, එහෙමනම් මේ ඔබම මහන්සි වෙලා හදාගත්ත ටික ඔබම භුක්ති විඳින්න. අන්න ඒ වගේ යමෙක් යමක් ඔබට කියනවද, චෝදනා කරනවද, නිඳා කරනවද, ඒ ඔවුන්ගේ කතාව. ඒක ඔබට අදාළ නැත්නම් ඔබ ඒ චෝදනාවට වැරදිකාරයෙක් නොවේ නම් ඔබ කිසිවක් ගණන් නොගෙන ඔබේ ගමන ඔබ යන්න.
0: එහෙමයි.
1: අන්න ඒ නිසා සමාජ මිනිස්සු නිසාවත්, අරයා නිසා, මෙයා නිසා කියලා ඔබේ ගමන ඔබ වළක්ව ගන්න බා. ඔබ මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට යන කවුරුත් එන්නේ අපිව බේරගන්න. අපි උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තු ධර්මෙන් අපිව ආරක්ෂා වෙනවා. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡාදී මේ වැඩසටහන් ඔබට සීලේම පුරුදු කරගෙන, ධර්මයේම දියුණු කරගෙන ඉදිරියට යන්න ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
0: හොඳයි. එතෙන් අද අපි සාකච්ඡා කළේ නිවරදිව ජීවත්වන්න, සීලවන්තව ජීවත්වන්න, සීලයක ඇති වටිනාකම කොයි වගේද කියන කාරණාව ඔබට බොහෝ කරුණු අවබෝධ වෙන්නට ඇති. ඒ අනුව ජීවිතය සකස් කරගන්න, සීලවන්ත ජීවිතයක් ගත කරන්න. එතකොට ඔබට සමාජය තුළ ජීවිතය බබලුවන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ අතර අපි පැහැදිලි කරන්නට ඕනේ මේ වස්සාන කාල සීමාව තුළ අපි ගත කරන්නේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි හොරණ බක්කුල මහා චෛත්‍යරාජානන් වහන්සේ කේන්ද්‍ර කරගෙන, ඒ වගේම සිලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වැඩ සිටින ගිලන් භික්ෂූන් වහන්සේලාට බොහෝ සත්කාරක සේවාවන් දියත් කරනවා. වර්තමානයේදී කොයි වගේ සත්කාරක සහ ආගමික සේවාවන්ද මේ පුණ්‍යස්ථානවල සංවිධානය කරලා තියෙන්නේ, කොහොමද සදහවත් බොදු පිරිසට ඒ සඳහා අත්වැල් බැඳගන්න, දායකත්වයේ දක්වන්න, එක්කාසු වන්න පුළුවන්කමක් තියෙන්නේ කියන වගයි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ හාමුදුරනේ. අද දවසේදීත් මේ අවසාන මිනිත්තු කිහිපයේදී අපේ සදහවත් බොදු පිරිස මේ පිළිබඳව දැනුවත් කරමු.
1: ඇත්තටම මං හිතන්නේ අපේ බණහන ඔබ හැම දෙනාම දන්නවා. අපි කියන්නේ දවසකට දෙහිකට සිදු කරලා අවසන් වෙන වැඩසටහන් නෙමෙයි. අපේ ආයතනවලම නේවාසිකෝ ගිලන් ස්වාමීන් වහන්සේලා ගෙනහලා රැක බලාගෙන නවත්තගෙන 49කට ආසන්න ගිලන් ස්වාමීන් වහන්සේලා දිනපතා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, බෙහෙත්, හේත් වෛද්‍ය පරීක්ෂණ සිදු කරමින් උන්වහන්සේලා රැක බලා ගැනීම කටයුතු සිදු කරනවා. උන්වහන්සේලාගේ සියලු කටයුතු අපි උන්වහන්සේලා අපවත් වුණත් ඒ ආදාහන කටයුතු පවා ඒ සියලු දේවල් සිදු කරනවා. ඊට අමතරව පිට පන්සල් ආරණ්‍යවල ඉඳලා ඇවිල්ලා අපෙන් බෙහෙත් අරගෙන යන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒ පන්සල්වල ඉඳන් ප්‍රතිකාර ලබා ගන්න මාස 3ට 6ට අවශ්‍ය බෙහෙත් හේට් ටික අපි අපේ ආයතන ගානේ ලබා දෙනවා. ඒ වගේම අපේ සුවමව් වරණ හරහා මෑණිවරු සාසනයට දරුව පූජා කරපු අම්මලා අපි පිරිසක් එතන 25කට ආසන්න පිරිසක් අපි නේවාසිකව නවත්තගෙන තවත් රැක බලා ගන්නවා. ඉතින් ලොකු කටයුතු ගොඩක්. ඒ අතරතුර අපි තවත් ආරම්භ කරලා මේ දිනවල අපි කරුණු එකතු කරලා තොරතුරු රැස් කරගෙන යනවා. මේ ශාසනයට දරුව පූජා කරපු ඉතාම දුප්පත් බේත් ටික ගන්න විදියක් නැති අම්මල තාත්තලා ඉන්නවනම් ඒ වගේ අය ඊළඟට අසරණම දුප්පත්කම සමාල්ලාවට වෛද්‍යවරු දැන් අද ගොඩාක් දුරට ඉස්පිරිතාලවල බෙහෙත් දෙනවට වඩා බේත් ටික එළියෙන් ගන්න කියලා බේතක් දෙකක් දීලා වටිනා බේත් ටික සමාලාට ෆාමසියෙන් ගන්න කියලා බේත් තුණ්ඩුව දෙන්නේ. ඔය ටික ගන්න විදිහක් නෑ. සමාලාට බේත් ටික බොන්න විදිහක් නැතුව දවසකට ගන්න පෙත්ත සමාලා දවස් දෙක තුනකට සැරයක් ගන්නවා. තී වගේ බෙහෙතක් ගන්න සල්ලි නැතුව බේත් ටික ගන්න විදිහක් නැතුව දුක් විඳින අසරණයි ඉන්න පුළුවන්. අපි දැනට අපිට පුළුවන් හැටියට අපි සිය දෙනෙකුට ඒ අවශ්‍ය බෙහෙත් හේත් ටික ලබා දෙන්න අපි මේ වෙනකොට තෝරලා ඒ තොරතුරු එකතු කරගෙන යනවා. එවැනි අය තේ නිසා යම් කිසි කෙනෙක් මේ වැඩසටහන් හරි අහන ඔබේ ගමේ ඉන්න ඉතාම දුප්පත් අය බේත් ටික ගන්න විදියක් නැති අසරණ වෙච්ච අය ඉන්නවා නම් ඔවුන්ගේ බේත් තුණ්ඩු තොරතුරු ඊළඟට ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් හරි ලිපියක් එක්ක මොකද අපිට පුද්ගලයෝගේ අනන්‍යතාවයේ සහ මේක නිවැරදිවම කරන ඇත්ත ඉල්ලීමක්ද කියන එක හොයාගන්නත් අවශ්‍යයි. ඒ නිසා ඒ තොරතුරු සත්‍ය තොරතුරු ඉල්ලීමක් එක ලබා දෙන්න අපි අපේ ඉන්න වෛද්‍යවරු ඉන්නවා, අපේ සීල සුවර්ණට සම්බන්ධ වෛද්‍යවරු ඉන්නවා. අපි ඒ වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය නම් අපි වියදමෙන් අපි ගෙන්නලා බෙහෙත් ටික අරගෙන ඔබට අවුරුද්දකට හරි ඒ දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා දෙන බෙහෙත් හේත් ටික ලබා දෙන වැඩසටහන් අපි සිදු කරනවා. ඉතින් ඔය වගේ ගොඩාක් පින්කම් අපේ මූලිකත්වයෙන් සීල සුවර්ණ පුණ්‍ය භූමිය බක්කුල සෑය මුල් කරගෙන අපි සිදු කරනවා. ඒ සඳහා ඔබට ලෝකෙ කොහේ හිටියත් ඔබේ ශක්ති පමණින් ශක්තියක් වෙන්න උපකාර කරන්නත් පුළුවන්කම තියෙනවා.
0: එතෙන් අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු පරිදි ඒ සියලු පින් කටයුතු සමගින් ඔබට අත්වල බැන ගන්නට පුළුවන්කමක් තිබෙනවා. වැඩි විස්තර දැනගන්න 0134 226 2782 0134 226 2782 0134 226 2786 කියන දුරකථන අංකවලට කතා බහ කරන්න කියලා අපි ආරාධනා කරනවා. අද සඳුදා දිනයේදී NetFM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මේ ආකාරයට අවසන් වන ධර්ම සාකච්ඡාවත් ඔබ වෙනුවෙන් පැහැදිලි කර දෙන්නට වැඩමවන්න යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණදික්කේනපුර සිලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහන පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා NetFM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනුලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඔබ සියලු දෙනාගේ ජීවිතද මේ සුන්දර රාත්‍රියේදී සුවපත් වෙන කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි සමුගන්න සූදානම් වන්නේ. ඔබට තෙරුවන් සරණයි.

NetFM Spirit Vanderbilt. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

රිද්දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Vanderbilt. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nette Fem. Nette Ferit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුර දුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Nit FM. Pirit Mandapil.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මුහුත්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය, දම්සක් පැවතුම් සුතුර, යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.